බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නැත්.
1: මේ අහන්නකෝ, අහන් ඉන්නේ කියන්නකෝ. වෙන මොකක් තෝන නෑ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
3: Brought to you by
1: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. අභිධර්මය, සිහිය, භාවනාව, ජීවිතාවබෝධය පිණිස
4: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
1: අතික්‍රමණ අතික්‍රමණ
4: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
1: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
4: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0770668017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
1: විමසීම් 0760 980 980.
4: අතික්‍රමණ
1: සාංසාරික සීමා ඉක්මවා යාමට.
0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දහම් සෙවන සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳැල්ල. කිතු දහමින් ඔබේ දිවියට
5: ප්‍රේමවන්ත දරුවෙනි, අප සමිධානන් වහන්සේ පිළිබඳ තවත් අපූරු සිද්ධියකට මං ඔබ අරගෙන යනවා. මෙනුන් වහන්සේ යෙරිකෝවට ලංවෙද්දී යෙරිකෝවේ තාප්පේ ගාව ඉන්න බාතිමියුස් කෑමර දෙනවා, දාවිද්ගේ පුත්‍රයානනි මට මාගේ පෙනීම දෙන්න. මේ සිද්ධි හරි බරපතල සිද්ධියක්. බා දාවිද් හෙබ්‍රෙව් භාෂාවෙන් කියන්නේ දාවිද්ගේ පුතා. ඒ අන්වර්ත නාමයක්. අන්වර්ත නාමය මෂියා. තැනන් වහන්සේට මෂියා කියන්නේ දෙවියන් වහන්සේ ගැලුම් කරුවානන් වහන්සේ යැයි තේරුම් දෙන නාමපදේ නොහොත් ගැලුම් කරුවානන් වහන්සේට. අන්ද බාතිමියුස් අදහනවා තමන් සිඟා කන තැනින් නැගිට උතුරු සළුව විසිකොට සමිධානන් වහන්සේව මුළුමනින් අයිති කරගෙන සුවය තමන්ට ලැබූ බව අදහා සුවය ලබනවා. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඔහු සමිධානන් වහන්සේව අනුගමනය කිරීමයි. මගේ ආදරණීය දරුවෙනි, There is no magic in Christianity. ක්‍රිස්තියානිය ඇතුලේ මැජික් නෑ. ඔබට සුවය වෙන්න ලබන්න ඕන නම් ඔබ කරන්න ඕන එක දෙයයි, මහමනස්ථාපනයෙන් උන්වහන්සේව ස්වාමියාණන් හැටියට පිළිගැනීම පමණයි. අපි හෙබ්‍රෙව් භාෂාවෙන් කියනවා හමෂියාහ යේෂුවහ නසාරෙම් නාසරිද්ධි ජේසුන් වහන්සේ මාගේ ස්වාමියානෝය. බාතිමියුස් කිව්ව පරිද්දෙන්ම ඔබටත් ආරාධනා කරනවා උන්වහන්සේව ඔබේ ජීවිතයේ ස්වාමියාණන් ලෙස බාරගන්න, පිළිගන්න. ඒ භාග්‍යවන්ත අත්දැකීම ඔබට ලැබේවා. ජේසු පිහිටයි.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
6: මාදරණීය සහෝදර සහෝදරියනි, අද උදේ වරුවේ ඉඳලා රාත්‍රි නිින්දට යනකොට අපි සෑම කෙනෙක්ම කල්පනා කළ යුතුයි මම අද කළේ මොකද්ද කියලා. උමර් රලියල්ලාහ් තුමාණන් වන වියතානන් පැවසුවා, ඔබ ඔබවම විමසා ගන්න, ඔබව දෙවියන් විමසන්නට පෙර ඔබම ඔබ විමසා ගන්න. මම අද මොකද්ද කළේ? එක්කෙනෙක් උදව් කළාද, දෙමව්පියන්ට මොනාහරි උදව් උපකාරයක් කළාද, මම අද කළපු වැරද්ද මොකද්ද, මගේ මොනාහරි පවක් සිද්ධ වෙලා තියෙනවද, මගේ සේවා කාලය තුලදී මම රැකී රක්ෂා කරන ස්ථානයේ හැම දෙයක්ම සාර්ථකව කළාද, නැත්නම් කාව හරි රැවට්ටුවාද, බොරුවක් කිව්වද, මේ කියන සෑම දෙයක්ම කල්පනා කළ යුතුයි. රැට නින්දට යන්නට පෙර මේ දේ අපි කළොත් ඉටු කළොත්

0: කරන්නට මට හැකියාව ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක්ම තමන් ගැන විමසිය යුතුයි. මම කවුද? මම කළේ මොකද්ද? කරපු පින මොකද්ද? කරපු පව මොකද්ද කියන එක අපි විමසා ගත යුතුයි. එමගින් අපිට අපගේ සෑම දිනයක්ම සාර්ථක දිනයක් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා දෙවියන් වාග්ය ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: ඔබ සස්සටේ නම් අපි මෙහෙම කියන්නම්. අපි ඕගොල්ලන්ට ගොඩාක් ආදරේ. Good morning.
1: Good morning.
0: උදේ 6යි විනාඩි 5යි වෙලාව. ඉතින් ගෙහන් සා කොහොමද? ඒකනේ ලෙහන්සා මොකද ගෙහන්සා මොකද නේද? කටි එහෙම කියනවනේ.
1: නම් දෙක සමානයිනේ.
0: ඒ වගේම ඔය දෙන්නගේ කටහඬත් ටික ටික සමානයි කියලා කියන නැද්ද කවුරුත්?
1: එහෙමනම් තාම කියලා නැහැ.
0: හා අද ඉඳලා කියයි. හරිද? හා ඉතින් ලෙහන්සා ගෙහන්සා දෙන්නම උදේ හැමදාම මාත් එක්ක හොඳම මෝර්නින් වයිබ් එක හැමෝටම අරගෙන එනවා. ඉතින් අද බ්‍රහස්පතිදා දවස, ඒ වගේම අගෝස්තු 13 වෙනිදා මම ප්‍රාර්ථනා කරන්නේ ගෙහන්සත් එක්ක අර ඔයා අහගෙන ඉන්නවා කියලා මම දන්නවනේ. ඉතින් ඔයා අහගෙන ඉන්නවා නම් ඔයාගේ ඉන්න තැනට වෙලා ඔයාගේ හිතේ තියෙන විදියටම හැමදේම ඉටු කරගන්න හැකි වෙන්න කියලා. ඔය මොනවද ප්‍රාර්ථනා කරන්නේ?
1: මම නම් ප්‍රාර්ථනා කරන්නේ අද දවසේ ඔයාලගේ හීන වෙනුවෙන් එක හඩියක් හරි තියන්න මේ මෝර්නින් වයිබ් එක ඔයාලට දවුවේ කියලා.
0: ඒකනේ ඒකනේ. ඉතින් දැන් මේ ලෙහන්සාගේ ගෙහන්සාගේ කටහඬ මේ දවස්වල චුට්ට චුට්ට වෙනස් වෙන්න හේතු තිබ්බනේ ආරංචි මට ඉස්කෝලේ කරපු දේවල් නිවාඩුවට කලින්. හා මොනවද කරේ?
1: අපි ඉස්කෝලේ ඩ්‍රාම කම්පිටිෂන් තිබුණා, ඉංග්ලිෂ් කෑම් තිබුණා. ඉතින් ඒවට රඟපාල පොඩ්ඩක් කටහඬ වෙනස් වෙලා.
0: කෑ ගහලා නංගිලත් එක්කනේ.
1: ඔව්.
0: හරි, ඉතින් අද මේ අපි ඒ වගේ හොඳට කෑ ගහලා අතර කියන්නේ අත්ත හිත දිග ඇරලා අපි වැඩ කරමු කියලා. ඉතින් අද බ්‍රහස්පතිදා දවස, ඒ වගේ සුබ ලස්සනම දවසක්. ඉතින් අත දිග ඇරලා හිතත් ඒ විදිහටම දිග ඇරලා ඔළුවෙන් ලස්සන වැඩ ගොඩක් කරමු බලන්න. මෙන්න මේ වගේ ලස්සන වයිබ් එකක් තියාගෙන, ලස්සන ටෙම්පෝ එකක් තියාගෙන දැන් කුස්සියේ වැඩ ටික හෙමින් හෙමින් ඉවර කරමු බලන්න. නිවාඩු කාලේ නිසා කුස්සියට යන්නේ ටිකක් පරක්කු වෙලානේ. මොකද දැන් පොඩ්ඩන්ට උදේ උයන්න ඕන නැහැනේ ගෙහන්ස. ඒ නිසා දැන් ඉතින් අපේ අම්මල කුස්සියට ටිකක් පරක්කු වෙලා තමයි යන්නේ. හැබැයි ඉතින් උදේ වරුවේ තියෙන වැඩ ටික ඒ විදියටම තියෙනවා. දැන් නිවාඩු කාලේ වුණාට ඉතින් අපි වගේ දැන් ඔෆිස් එන අයට එහෙම නිවාඩුවක් නැහනේ.
1: ඒකනේ.
0: හැබැයි ඔෆිස් එන අයටත් අද මේ වගේ ලස්සන වයිබ් එකක් තියාගන්න පුළුවන් වෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාව.

0: අරුණැල්ලේ සිත සැනසී ඉන්නයි, හසරැල්ලේ තවසම පිපිතී ඉන්නයි, පිනිඵල සේසුව සහනය ලැබගන්නයි, සිත සතසේ දවසම සරුවේ ඉන්නයි. ලස්සනයි නේ ගහස?
1: ඔව් හරිම ලස්සනයි.
0: ආයි මට කියන්න ඕනේ කියලා හිතනවා. මේ බලන්නකෝ ඒකේ තියෙන වචන ටික. අරුණැල්ලේ සිත සැනසී ඉන්නයි, හසරැල්ලේ දවසම පිබිදී ඉන්නයි, පිනිපලසේ සුවසහනය ලැබගන්නයි, සිත සතසේ දවසම සරුවේ ඉන්නයි. මේ වගේ ලස්සන වචන අපිට ගොඩාක් අයවනවා. මේ කෙවල තියෙන්නේ නෙළුම් පුෂ්ප සිරි කියන මහත්මයා. ඉතින් වෙන රටක හිටියත් සමහර වෙලාවට ලංකාවට නිතර නිතර ආවත් කවදාවත් අපිව අමතක නොකර ලස්සන ලස්සන කමෙන්ට්ස් අපිට එවනවා, ලස්සන ලස්සන වචන අපිට එවනවා. ඉතින් ඉන්න තැනක අහස යට කොතැනක හිටියත් අපි හැමදාම ඔබත් එක්කත් ඉන්නවා. ඉතින් ඉතින්
1: ඉතින් කසුනියක් කී, මගේ ළඟ ලස්සන කතාවක් තියෙනවා.
0: මං ආසයි ඒ කතාව අහන්න.
1: කසුනියක් කී අහලා තියෙනවද? අපිට හීන තියෙනවානේ.
0: ඔව්.
1: එතකොට ඒ හීන වලට යන ගමනේදී අපිට වෙන්න පුළුවන් නරකම දේ වුණත් අපේ හීන කොහොම හරි හැබෑ කරගන්න මිනිස්සු ගැන.
0: අම්මෝ, මම සමහර වෙලාවට හිතනවා එහෙම මිනිස්සු දැක්කාම දෙයනේ මෙච්චර දේවල් වෙලත් බලන්නකෝ ඒගොල්ලෝ ලස්සනට hina වෙලා ඒගොල්ලන්ගේ ලෝකේ ලස්සන කරගන්න විදිය කියලා. මම කම්බලට අත තියාගෙන කල්පනා කරනවා. ඉතින් ඉතින්
1: ඉතින් අද මම කියන්න යන්නේ මලාලා යූසුප්සායි කියලා පකිස්තානයේ ඉන්න ගෑනු ළමයෙක් ගැන. ඉතින් මෙයාට, මෙයා ඉන්නේ පකිස්තානයේ, මෙයාට චූටි කාලේ ඉඳලා මෙයා හරි ආදරේ ඉගෙන ගන්න දෙයට, අධ්‍යාපනයට. එතකොට මෙයා චූටි කාලේ ඉඳලම අධ්‍යාපන අයිතිවාසිකම් ගැන වගේ ගොඩාක් කතා කරපු කෙනෙක්. හැබැයි ඉතින් ඒ රටේ තිබ්බ තත්ත්වෙත් එක්ක මේ චූටි ගෑනු ළමයට චූටි කාලෙදිම එයාගේ වචන නිසා ගොඩාක් තර්ජන එන්න පටන් ගත්තලු.
0: හරි.
1: එතකොට මෙයාට එක පාරකදී මෙයාට වෙඩි ප්‍රහාරයකට පවා ලක් වෙන්න උනාලු. හැබැයි ඉතින් අපි හිතනවානේ ඉච්චර දෙයක් වුණාට පස්සේ අපෝ මට මේ හීනේ බෑ, මම මේක අතාරිනවා කියලා. හැබැයි මලාලා නෙවෙයිලු මේක අතෑරියේ. එයා දිගටම තමන්ගේ හීනේ වෙනුවෙන් තවත් හයියෙන් කතා කරන්න පටන් ගත්තලු. අක්ක දන්නවද, අද වෙනකොට එයා තමයි අවුරුදු 17න් නොබෙල් ප්‍රයිස් එක විනපු ලෝකේ ලාබාලතම නොබෙල් ත්‍යාග හිමිකාරිය.
0: ඒකනේ. ඉතින් එයා එයාගේ හීනේ, එයාගේ ටාගට් එක, අපි කියන්නේ ඉලක්කය, කවදාවත් අතෑරලා තියනවද? එයාගේ ඉලක්කය වෙනුවෙන් එයා කොච්චරනම් ෆයිට් කරාද නේද? අපි අපේ ඉලක්කය වෙනුවෙන් තමයි හැම තිස්සෙම හීන මවා ගන්න ඕනේ, බලාපොරොත්තු ඇති කර ගන්න ඕනේ. දැන් ගෙහන්ස කලින් කිව්වනේ අද දවස මම නම් කියන්නේ කසුනියක්ගේ ඔයාගේ හීන වෙනුවෙන් මොකක් හරි අඩියක් තියන්න ඕනේ කියලා. ඉතින් ඒ අඩිය තමයි අපි තියන්න ඕන. ඉතින් සමහර විට ගෙහන්ස, දැන් අපි අපේ ජීවිතේ එක එක විදිහට හැඩ කරගන්න කැමතිනේ. දවසක් මම කිව්වා අපේ ජීවිතයට ලස්සනම පාට ටික එකතු වුණාම ජීවිතේ සිත්තමක් කරගන්න පුළුවන්. ඒක චිත්‍රයක්. ඇත්තටම ජීවිතය කියන්නේ මාරම ලස්සන චිත්‍රයක්. ඒ චිත්‍රය පාට කරලා ඉවර කරගත්තට පස්සේ අපිට ඒක බලන්න බැරි වෙයි. හැබැයි අපි ළඟ හිටපු අය, අපේ වටේ හිටපු අය ඒ චිත්‍ර බලනවා අපි ගිය දාක. ඉතින් චිත්‍රය ටික ටික ටික ටික අපිට ගැළපෙනම පාට ටික එකතු කරගෙන පාට කරගත්තාම මගේ කාව තියෙන චිත්‍රය මාර ලස්සනයි. මම මේ කියන්නේ මගේ ජීවිත චිත්‍රය. ගෙහන්සගේ ජීවිත චිත්‍රය ලස්සනම පාට වලින් හැඩ කරගත්තාම, ඔයාට ගැළපෙනම පාට ටික එකතු කරගත්තාම මාර හැඩයි. ඒකෙන් එළියේ දකින මිනිසු මාර වයිබ් එකක් විඳිනවා. ඉතින් ගෙහන්ස ඒ වගේ තමයි, අපි හොඳ විෂන් එකක් ඇති කරගත්තා. මොකද විෂන් කියලා කියන්නේ?
1: දැක්ම.
0: දැක්ම. ඉතින් අපිට හොඳ දැක්මක් තියෙනකොට අපේ ළඟ ලස්සන දේවල් හොයාගන්න පුළුවන් අපේ ළඟට. ඉතින් ඒක නිසා තමයි විෂන් කෑ හැම තිස්සෙම අපේ ඇස් එක්කම අර කියන්නේ ඇස් කතා කරනවා කියලා. ඒ වගේ තමයි විෂන් කියා. ඉතින් ඇස් ගැනම ඒකල්ල කතා කරනවා හැම තිස්සෙම. මොකද හොඳ විෂන් එකක් තියාගන්න නම් අපේ ඇස් දෙක අපි හොඳට තියාගන්න ඕනේ. හැබැයි අපිට ඇස් දෙකෙන් ගොඩාක් දේවල් දකින්න පුළුවන් වෙන්නේ අපේ හිතේ විෂන් එක අපි ලස්සන කරගත්තොත් තමයි. ඉතින් ඔන්න ඔයාගේ ජීවිත කතාව ජීවිත සිත්තම පාට කරගන්නවා වගේම ඔයා කැමතිද විෂන් කියා පාට සිත්තම් තරඟයට එකතු වෙන්න? මොකද කියන්නේ?
1: මාත් කැමති.
0: ඒකනේ ඒක නේද ඇස් දෙක උඩ තියාගෙන මේ කම්පියුටර් එක දිහා බලා හිටියේ. විෂන් කියා පාට සිත්තම් තරගයේ තේමාව වෙන්නේ හෙට ලොව දකින මාගේ දැස්. කොහොමද මාතෘකාව ගැන ගහන්සට ආසහිතනද?
1: ඕ හරිම ලස්සනයි.
0: හෙට ලොව දකින මාගේ දැස්. ඔන්න ලස්සන මාතෘකාවක් තේනවා. පුතාලට පුළුවන් ලස්සන දේවල් මේ මාතෘකාව ඇතුළේ හිතන්න. දිය සායම්, පැස්ටල්, පෝස්ටර් සායම්, එතකොට තෙල් සායම්, ඇක්‍රලික්, ඕනම මාධ්‍යකින් ඔයාට මේ චිත්‍ර තරඟයට එකතු වෙන්න පුළුවන්. කැමති විදිහට එකතු වෙන්න පුළුවන්. කඩදාසි, බෝඩ්, කැන්වස්, ඕනම මතුපිටක ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්. චිත්‍ර එවුවට පස්සේ ඉතින් තෑගි ගොඩාක් හම්බ වෙනවා. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල්, ඒ වගේම සාධකපත් පිරිනමන ලෑස්ති වෙලා ඉන්න විෂන් කෙයා වෙතින් සැප්තැම්බර් 12ට කලින් එවන්නකෝ. මෙන්න තියෙනවා ඇඩ්‍රස් එක. විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම, අංක 505, යුනියන් පෙදෙස, කොළඹ 2. විස්තර දැනගන්න ඕන නම් ගෙහන්සා මෙන්න මේ වට්සැප් අංකයට මැසේජ් එකක් දාන්න පුළුවන්.
1: 0777 981 6713.
0: විෂන් කෙයා පාට සිත්තම්.

0: come on guys. Iting.
1: ඉතින් කසුනියා කී අද අපිට බර්ත්ඩේ විෂස් තියෙනවා කියන්න.
0: ඒකනේ. අද ඔයා ගන්න නේද බර්ත්ඩේ කේක් එක?
1: ඔව්. අද මං ගානේ.
0: උදේ 6:00ට අපි බර්ත්ඩේ විෂස් කියනවා. ඔන්න අගෝස්තු 13 වෙනිදා උපන් දිනේ සමරන හැමෝම අපිට එවන්න බලන්න ඔයාගේ මැසේජ් එක. පොඩි බබාලා ටික නම් අනිවාර්යෙන් ඉස්කෝලේ මොකද්ද කියලා තෙවන්න හොඳේ.
2: Net FM Alpha Studio with Kasuni and Lehansa. ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: හරිද, හරි තැනින් අරගන්න. විෂන් කෙයා, සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
2: Oh, blast them, mama!

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036.
1: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගේ දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
3: Net FM Alpha Studio with Cosini and Lehansa.
4: සින්දුවක් දෙනවා. එක සින්දුවක් නෙමෙයිනේ, සින්දු ගොඩක් තියෙනවනේ අපි ළඟ. ඉතින් ඒ සින්දු ගොඩෙන් මම කියවනේ ඔයාගේ ජීවිතේ පාට කරගන්න, ගැළපෙනම පාට ටික එකතු කරගන්න. මේ සින්දු ගොඩෙන් ඔයාගේ ජීවිතේට ගැළපෙනම සින්දුව එකතු කරගන්න. උදේ විතරක් නෙමෙයි දවසම ලස්සන කරගන්න. මේකත් ඒ වගේ සින්දුවක් කියලා මට හිතෙනවා. ගෙහන්සා අහලත් ඇති, අහල නැතුවත් ඇති, හැමෝම ටිකක් සද්ද වැඩි කරගන්න. අහමුද මේ ලස්සන සින්දුව, ඊට පස්සේ අපි කතා කරමු. මේකේ ලස්සන වචන ගොඩාක් තියෙනවා. හොඳද?

0: ලස්සනේ අකේ කිව්වා වගේ මේ සින්දු හරිම ලස්සනයි.
1: ඒකනේ හැබැයි අදනි මුලින්ම ඇහුවේනේ.
0: ඒකනම් ඇත්ත.
1: මේ හර රුතුරු වන පුරා කටු රැඳි තුරු මත මල් පිපුණු. කොච්චර රළු බියකරු වනාන්තරයක් වුණත් කටු පිරුණු ගස් තිබුණත් ලස්සනම ලස්සන මල් පිපෙන්නේ නැද්ද?
0: පිපෙනවා.
1: ඒකනේ. ඉතින් ඒ වගේ ජීවිතයේ කොච්චර දුෂ්කරතා බාධක කටුක අත්දැකීම් තිබුණත් ඒ මැද ලස්සන දේවල් ගොඩාක් තියෙනවා. ආදරය තිබ්බොත් අපි හැමෝ ළඟම ආදරය, දයාව, කරුණාව, මනුස්සකම, සුහදකම, නිහතමානීත්වය මේ හැම දෙයක්ම තියෙන්න ඕන. මං අර කිව්ව ගැළපෙනම පාට ටික ඕන් ඕන් ඔන්න හොයා ගන්න. ඊළඟට ගෙහන්සා මියුරු පල දරා එනතුරු ඉවසාගෙන සිටිමු. ඉවසන්නත් වෙනවා මියුරු පල එනකන්. නේද? මොනාද මියුරු පල? සතට සතට පිපුණු මල්වලින් මිහිරි පල ලෙනා ගන්න නම්, ලබා ගන්න නම් අපි ගොඩාක් ඉවසන්න ඕන. කොච්චර බාධක ආවත් අපි හැමෝම ඉවසගෙන වැඩ කරගෙන යන්න ඕන. දැන් ඔයාද මම දන්නවා කොච්චර වැඩ කොටක් තියෙන දවසක්ද බ්‍රහස්පතින්දාව. අපි හිතමුකෝ ඔයා වැඩ කරන තැන කොච්චර ගොඩක් වැඩ තියෙනවද. මීටිංස් තියෙනවා, වෙන්න පුළුවන් අර යන්න තියෙනවා, මෙහෙ යන්න තියෙනවා, යතර වාගේ වැඩ ටික තියෙනවා. දරුවෝ දැන් මේ දවස්වල ගෙදර, එතකොට නිවාඩු කාලේ ගත කරනවා. ඊළඟට උසස් පෙළ විභාගය තියෙනවා. ඔය ඔක්කොම තියෙනවා. ඉතින් මියුරු පල නෙලා ගන්න නම් ඉවසාගෙන තරාගෙන හැමදේම ලස්සනට කරගෙන යන්න වෙනවා. එතකොට මියුරු පල ගන්න පුළුවන්, ලස්සන මල් නෙලා ගන්න පුළුවන්. හරි, දැන් වෙලා උදේ 6:29. දැන් නම් ඉතින් කම්මැලි කමේ හිටියොත් ඉතින් වැඩ අතපසු වෙනව හොඳද? ඒ නිසා දැන් නිවාඩු කාලේ ගෙහන්සට ගෙහන්සගේ යාළුවන්ට කියන්න දේවල් තියෙනවලු.
0: ඕනේ කසනියක්කි. ඉතින් මේ නිවාඩු කාලේ අපිට මේ හම්බෙන, දැන් මාසයක් නිවාඩුනේ, අපිට දවස් ගොඩාක් හම්බෙනවා. ඉතින් මේ දවස් ටිකේ මං කියන්නේ මේ නිකන් ගෙවෙන දවස් ටිකේ මේ නිවාඩු කාලේ ලස්සන මතකයක් කරගන්න. ඔයාගේ ජීවිතයේ අරමුණු වලට ඉස්සරහට තියෙන එක ස්ටෙප් එකක් අදගන්න. ඒක නිවාඩු කාලෙට අපිට කරන්න පුළුවන් හොඳම දෙයක්.
1: හැමතිස්සම ස්ටෙප් එක ගැන කියනවා නේද? ලැහන්සත් ඕකම කියනවා. ස්ටෙප් එක කියලා මං එතකොට එයාගේ අඩිය දිහා ටක් ගාලා. අනිවාර්යෙන්ම දැන් අපි ගමනක් යනකොට අඩිය තියනේ යන්නේ. අඩි නැති වුණොත් මොකද වෙන්නේ?
0: යන්න බැරි වෙනවා.
1: එහෙනම් ඉතින් ඔයා කියන ස්ටෙප් එක හරි තමයි ගහන්සා. කමොන් කමොන්, රත්තරන් පල නෙලා ගන්න.

0: ගෙහස්සා කොහොමද මේ උදේම අපි දෙන්නගෙන් වයිබ් එකට ලැබෙන ප්‍රතිචාරවාට මොකද හිතෙන්නේ WhatsApp එක දැක්කම
1: මට නම් හරිම සතුටුයි
0: මෙහෙම hina වීගෙන ඉන්නේ මට පේන්නේම ගෙහස්ස තියා බැලුවම දත්තික විතරයි උදේ 6 විනාඩි 33යි වෙලාව ඉතින් අපි දැන් අපේ ගෙහන්සගේ බර්ත්ඩේ කේක් එක කපන්නයි හදන්නේ ආටි කියන්න පුළුවන් මේ මුල්ම බර්ත්ඩේ විශේෂක
1: කෑගල්ල හෙට්ටි මුල්ල නව මහා විද්‍යාලයේ ඉන්න
0: එකේ පන්තියේ නේද?
1: ඔව් එකේ පන්තියේ ගෙන ගන්න දනිෂා දුලක්ෂීටගේ බර්ත්ඩේ කියලා තමයි කියන්නේ.
0: දනිෂා දුලක්ෂී ජයසිංහ ආරච්චි දුවගේ 6 වෙනි උපන්දිනයේ කෑගල්ල හෙට්ටි මුල්ල නව මහා විද්‍යාලය ඊළඟට මන් දැක්කා 46 වෙනි උපන්දිනයේට සුභාස් ෂින්සන ඕනේ කියලා තියෙනවා පුංචිගේ අක්කගේ දුව තමයි මැසේජ් එක දාලා තියෙන ලස්සන උඩ ෆොටෝස් ටිකුත් තියවල නේද මම හිතන්නේ චූටි බබෙක්ගේ ෆොටෝස් ටිකක් වෙන්න ඕන ඒ වගේම ලයිසියම් ජාත්‍යන්තර පාසල හෙටි මුල්ල අද සමරනවා විහංගා මදුභාෂිනී එයාගේ 14 වෙනි උපන්දිනය ඊළඟට අපි යනවා පැල්මඩුල මහින්ද විද්‍යාලයට පැල්මඩුල මහින්ද විද්‍යාලයේ නිතුමි ආකාශා අද සමරනවා 17 වෙනි උපන්දිනය ඊළඟට කොහෙද දන්නවද අපි යන්නේ සීතල පැත්තකට අපි යනවා බදුල්ලට අනේ බණ්ඩාරවෙල ජයන්ති පෙරපාසලේ ඉගෙන ගන්න විකෝෂි පබනිකා තමයි මං හිතන්නේ මේ නම වෙන්න ඕන එයත් සමරනවා අද එයාගේ අවුරුදු 3 හරි 4 හරි වෙන්න ඕනේ උපන්දිනය ඉතින් අපි මේ හැමෝටම සුබපැතුම් එකතු කරමු නේද ගෙහන්සා
1: අනිවාර්යයෙන්ම
0: ලෙහන්සගේ වචනය ඔයාගේ කටහඬින් කියන බලන්න හැපි බර්ත්ඩේ කියලා
1: හැමෝටම සුබම සුබ උපන්දිනයක් වේවා
0: ජය ශ්‍රී වේවා ජය වේවා
1: හරි එහෙනම්
0: මේ කොලබරේෂන් එක හැවිලා FM 104.8 ලැබෙන ලස්සනම වයිබ් එක ඉතින් දැන් ඉන්න තැන ඉඳලා සතුටින් වැඩ ටික කරන්න ඕන වාහනේ යන ගමන්නේ පරිස්සමින් drive කරන්න මහත්තයෝ

0: ජීවිතයට ඕනි පාට කරන සිත්තමක් වැනි හීනයක්. හීනනම් නැවට ඕනි වගේ ශක්තිමත් රුවලක්. හීන වලින් වෙන්න හොඳ නෑ කාගෙවත් හීන වැන්සුමක්. වව්, හීන පස්සේ දිව්‍ය නැත්නම් වෙයි තාමත් රෑක සිහිනයක්.
1: හරිම ලස්සනයි.
0: මෙයා මේ රැබ්බෝයි කෙනෙක්. හරි ලස්සන්ට ලියනවා මේ රැබ්බෝයි. ඇත්තටම මේක වෙනම දක්ෂතාවයක් නේද? අර රැප් ස්ටයිල් එකට ලියනවා කියලා කියන්නේ ඒක වෙන මරු වැඩක්. ඉතින් ජය වේවා, සුභ වේවා. අපි ආසයි ඔයාගේ ලස්සන වචනවලට, ස්ටයිල් එකටත් අපි හරිම ආසයි. ඉතින් දැන් අර මේ අපි ජීවිතයට එකතු කරගන්න වටිනාකම් ගැන තියෙනවනේ ගෙහන්සට අදහසක් නේද? කොච්චර ලොකු වටිනාකමක් මේ වෙනකොට ගෙහන්ස ජීවිතයට එකතු කරගෙන තියෙනවාද?
1: ලොකු වටිනාකමක් එකතු කරගෙන තියෙනවා.
0: ඒ කොහොමද?
1: ඇත්තටම කසුනියක්ගේ ඒ වටිනාකම එකතු කරගන්න උදව් වෙච්ච ලොකුම දේ තමයි පුහුණුව කියලා කියන්නේ. ඉතින් බලන්නකෝ, අද මම පළවෙනි වතාවට මේක හොස්ට් කරන්න ආවේ. එතකොට කසුනියක් මට හරිම ආදරෙන්, හරිම ලස්සනට මේකේ වැඩ වෙන්නේ කොහොමද කියලා දුන්නා. එතකොට තමයි මට ඊළඟ දවසේ ඇවිල්ලා ආයේ ලස්සනට මේක කරන්න පුළුවන්. අපි චූටි කාලේ ඉඳලම, අම්මගේ තාත්තගේ ඉඳලම අපි ලැබෙන පුහුණුව අපේ ජීවිත කාලෙටම ගුඩාරියක් වටිනවා. එහෙම නේද කසුනියක්කි?
0: හරියටම හරි. අපි පුංචි කාලේ ඉඳලම වෙන්නේ පුහුණුවක්. අපි නොදැනීම අපි වෙන්නේ පුහුණුව. ඒක අපි අම්මගේ බඩේ ඉන්න කාලේ ඉඳලම අපි පුහුණු වෙනවා. ලෝකෙට ඇවිල්ලා අපි පුහුණු වෙනවා. අඳාගෙන අපි අඳාගෙන නෙන්නේ, අඳාගෙන ඇවිල්ලා අපි පුහුණුවක් වෙන්නේ. පුහුණුව පුහුණුව පුහුණුව තමයි අපි විස්සරහට අරගෙන යන්නේ. දවසක් කියන්නේ හොඳ පුහුණුවක්. දන්නවද ගහන්ස? හොඳට හිතට ගන්න ඕන. මටත් ඔයාටත් කොච්චර වයසට ගියත් අපි වයස නෙමේ වැඩේ වෙන්නේ, ඒ කියන්නේ දවස තමයි වැඩේ වෙන්නේ. දවසේ අපි කොච්චර සාර්ථකද කියන එක, ඒක ලොකු පුහුණුවක්. ඉතින් හැම තිස්සෙම අපි මේ ජීවිතේට තප්පරෙන් තප්පරේ එකතු කරගන්න වටිනාකම් එක්ක ලංකා බැංකුව හොඳ පුහුණුවක් එක්ක, හොඳ ශක්තියක් එක්ක, හොඳ වටිනාකමක් එක්ක 2026 වසරේ ලංකාවේ වටිනාම සන්නාමය විදිහට කිරුළු පළඳලා තියෙනවා ගහන්සා. හරි. ඉතින් මේක මේ වාර්ෂික ශ්‍රේණිගත කිරීමක්නේ. වාර්ෂික ශ්‍රේණිගත කිරීමකදී වටිනාම සන්නාමය වෙනවා කියන එක, හොඳම බ්‍රෑන්ඩ් එක, වටිනම බ්‍රෑන්ඩ් එක වෙනවා කියන එක මම හැමදාම කියනවා. ඒක අද කරලා හෙට වෙන්න දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපිට එක රැයින් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ලංකා බැංකුව ඒ වගේ හොඳ ශක්තිමත් ආයතනයක්, බැංකුවක්. ඒ නිසා ඒ හයියත් එක්ක, ඒ ශක්තියත් එක්ක, ජනතාවගේ විශ්වාසයත් එක්ක හැමදාමත් ඉදිරියට යන බැංකුවක්. ඉතින් 2026 වසරේ ලංකා බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 65.5ක්. එය කලින් වසරට සාපේක්ෂව 14.1% වර්ධනයක්. ලංකා බැංකුව ලංකාවේ වටිනාම සන්නාමය බවට පත්වෙන්න ආදායම් විතරක් බලපෑවේ නැහැ, ලාභ උත්පාදනය විතරක් බලපෑවේ නැහැ. ඒගොල්ලෝ ක්‍රියාත්මක කරපු වැඩසටහන්, එතකොට එක එක ව්‍යාපෘති, ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, පාරිභෝගික සේවාව, අර විශ්වාසය, ආදරය, නිහතමානීත්වය, මේ හැමදේම බලපෑවා. ඉතින් ගනුදෙනු කරුවන්ට දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා සපුරාලන්න ලංකා බැංකුවට හැකි වුණා ගහස. ඒ හින්දායි ඒ වටිනාකම ලංකා බැංකුව 2026 වසරේත් මේ විදිහට තහවුරු කරලා තියෙන්නේ. ඉතින් මට කියන්න ඕනේ, අපිට පුහුණුව කියන එක, වටිනාකම් කියන එක, අපේ විශ්වාසය කියන එක දවස තිස්සේම වැදගත් වෙනවා.
1: අනිවාර්යෙන්ම.
2: Net FM Alpha Studio with Kasuni and Lehansa.
0: අද ගෙහන්සා. හරි, ඉදිරියටත් ලෙහන්සයි ගෙහන්සයි තමයි ඇල්ෆා ස්ටුඩියෝ මේ විදිහට අරගෙන එන්නේ. ඉතින් අපි හමුවෙමු හෙට එනවා සිකුරාදා වරගෙන. අද දවස සුබ වේවා, ජය වේවා. මම කසුනි.
1: මම ගෙහන්සා.
0: එහෙනම් ගෙහින් එන්නම්.
2: FM 95.8 Net FM Divaina Pura
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි, නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ,
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහගුණ වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
8: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
9: ඊරා ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
8: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
9: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
11: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
12: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
13: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
14: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
15: සරත් නන්දු සිරි වලංගොඩ. මට සුග ආවා. බෙහෙත් පාවිච්චි කරා. ඒකගේ යාළුවෙක් වුණා මෙහෙම ඉන්නවා කියලා සෙවණ කළ වීරපෙරම කියලා. සුග චෙක් කළා. රිපෝට් එකේ මට ඒ අවස්ථාවේ තිබ්බා 408ට. රිපෝට් එක අරගෙන එතුමා ගාවට ගියා. ඒ දින 20කට බෙහෙත් දුන්නා. දෙපාරක් බෙහෙත් බිව්වා. ඊයේ පෙරේදා බැලුවා. බලනකොට මට සුග කොලෙස්ටරෝල් දෙකම නෝමල්.
14: කතා කරන්න 0777-300-940.
16: FM 95 FM 94.8 Net FM Divine Pura
14: උදැසන 6 විනාඩි 45

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರನ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
1: විශ්වාස කරන සත්‍ය
2: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 13 වනදා බ්‍රහස්පතින්දා අවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් සමග මම කේසර් බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
2: සිරස්තල මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවයි. ජනපතිගේ සාකච්ඡාවෙන් පස්සේ දැන් මොකද වෙන්නේ? ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිගෙන් නෙට් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක්. කටින් කිව්වට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට බැහැ. පාටලී රතු කට්ටේදී කියයි. බැකෝ සමන්ගේ මවගේ ඝාතනය ගැන විමර්ශන ඇරඹේ. ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශූරතාවේ අවසන් පූර්ව වටයට. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහැර මහා මංගල්‍ය වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය අද සිදු කෙරුණා. මේ අතර බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණයක් පවතින මෙම කාල සීමාවේ මහා ජලකඳක් නිරපරාදේ මේ වන විට හෝමාගම පිටිපණ මංසන්ධියේ පාර පුරා ගලා යනවා. ඒ ජල නලයක සිදු වූ කාන්දුවක් නිසා ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය අද උදෑසන සිදු කෙරුණා. ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ මේ වන විට රැඳී සිටින නෙට් නිවුස් නියෝජිත කමල් සුරවීර සමගින්.
3: සුබ උදෑසනක් වේවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද පෙරවරු 6:00 විනාඩි 17ට යෙදුණු සුබ නැකතට අනුව සිදු වුණා. ඊයේ දිනයේ අලුත්නුවර ශ්‍රී දෙඩිමුණ්ඩ දේවාලයේ සිට පෙරහැරකින් රැගෙන ආ කප මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේදී කොටස් 4කට වෙන්කොට නාථ විෂ්ණු පත්තිනි කතරගම මේ දේවාලයන් වෙත බෙදා දීම සිදු කෙරුණා. ඉන් පසුව තමයි අද උදෑසන මේ ආකාරයෙන් චාරිත්‍රානුකූලව ආගමික වතාවත් වලට අනුව කප් සිටුවීම සිද්ධ වුණේ. මේක ඉතාමත් පැරණි චාරිත්‍රයක්. එළ රජ දවසේ සිට පෙරහැර පැවැත්වීමට පෙර මේ සිව්මහා දේවාල කප් සිටුවීමේ චාරිත්‍රය සිද්ධ වෙනවා. ඒ සඳහා සිව්මහා දේවාල බස්නායක නිලමේවරුන්, දේවන් නිලමේ ප්‍රදීප් නිලංග දයාන මහතා මෙන්ම ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වෙනවා. බොහෝ පිරිස මේ අවස්ථාවට සහභාගී වී කප් සිටුවීමේ දර්ශනය දැක ආශිර්වාද ලබා ගැනීම සඳහා හිමිදිරියේ සිටම දේවාල අතර වෙත පැමිණි ආකරණ සිටි ආකාරයක් අපිට දක්නට ලැබුණා. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මහනුවර ප්‍රදේශයට ඉතාමත් පැහැබර කාලගුණ තත්ත්වයකුත් තියෙනවා. අද කප් සිටුවීමෙන් අනතුරු අද සිට 18 වෙනිදා දක්වා සිව්මහා දේවාල අභ්‍යන්තර පෙරහැරෙහිවත් ඇතුල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ ආකාරයෙන් තමයි මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය ආරම්භ වෙන්නේ. මේ ආකාරයෙන් තමයි කප් සිටුවීමේ කටයුතු අද සිදු වුණේ. මම කමල් සුරවීර, නෙට් නිවුස් වෙනුවෙන් මහනුවර සිට.
0: ස්තුතියි කමල්. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ඉදිරි දිනේ කෙදී ජනාධිපතිවරයා සමග සිදු කළ විශේෂ සාකච්ඡාවේ ප්‍රතිඵල ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එම සංගමේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව පවතින බවයි.
4: බලාපොරොත්තු වෙනවා සාධනීය විදියට ඉදිරියට ඉළු දෙනාගේම අදහස් යෝජනා. මොකද අපේ නීති පද්ධතිය දියුණු කරන්න දේවල් තියෙනවා. නමුත් අපේ මතය මේ විශ්‍රාම වයස එක්ස්ටෙන්ඩ් කරන එක නෙවෙයි තියෙන ප්‍රධානම විසඳුම. මොකද හුඟක් අනිත් ප්‍රශ්න තියෙනවා. ඒවට ඇත්තටම නීති පද්ධතිය අපි කාර්යක්ෂම කරනවා නම් කරන්න හුඟක් දේවල් තියෙනවා. ඒ දේවල් තමයි අපි කියන්නේ කරන්න ඕන. ඇත්තටම මේක වෙනසක් කරන්න බලනවා නම්.
5: ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කරන දෙයක් තමයි මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් අනුමැතියක් ලැබිලා තියෙන මොහොතක මේ සම්බන්ධයෙන් තර්ක කිරීම පළක් නැහැ කියන එක. නමුත් ඇත්තටම මොකද්ද මේකේ ඔබතුමාලගේ බලාපොරොත්තු ඉදිරි ක්‍රියා මාර්ගතොලින්?
4: මේ පළක් නැහැ කියලා කතා මේ කියන්නේ යෝජනාවත් මා ඉදිරිපත් වුණා. ඇයි මේ දැන් පළක් වෙලානේ අපිට කතා කරලා තියෙන්නේ. ඒකේ ප්‍රයෝජනයක් නැති වෙයි කියලා. නමුත් අපේ රට වෙනුවෙන් අපි කරන් නීතිගත සංගම හැටියට කළ යුතු යුතුයකම කරනවා. අපිට පළක් වුණත් අපි ජනාධිපතිතුමා අවස්ථාවක් දෙනවා නම් මේ අවස්ථාවේ වුණත් අවශ්‍ය නම් ජනාධිපතිතුමාට ආණ්ඩුවට මේ යන මාර්ගය වෙනස් කරන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. මීටත් වෙන වෙන වෙන පනතු තියෙනවා, විද සංශෝධන තියෙනවා, මෙහෙම ගෙනල්ලා පස්සට යන. ඇත්තටම උදාහරණයක් වශයෙන් මම හිතන්නේ මේ ජනාධිපතිතුමා තමයි කිව්වේ කාමන්තන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අර ෆර්ටිලයිස් ඉෂුව එකේ ඒ වෙලාවේ ඒ තීරණය හොඳ නැහැ කියලා තේරෙනකොට පොඩ්ඩක් පස්සට ගියා නම් ඒ වෙලාවේ අර ෆර්ටිලයිස් ඉෂුව එක සම්බන්ධයෙන් අර 2022 ඒ සම්බන්ධයෙන් වෙන වෙන හොඳ තැනකට යන්න තිබුණා. ඉතින් කිසිම බාධාවක් නැහැ මම හිතන්නේ මේක මේ මාර්ගය වෙනස් කරන්න. නමුත් මෙතන ජනාධිපතිතුමාත් පරිණත නායකයෙක් පරිණත දේශපාලන කැටියට මම බලාපොරොත්තු වෙනවා අපේ කියපු නීති සංගමයේ නීති බුද්ධිය විසින් කතා කරපු කරුණු කාරණා සම්බන්ධයෙන් සාධනීය ලෙස හිතලා බලන අවශ්‍යතාවය ගැන කියලා.
0: යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත ඉහළ නැංවීමට රජය පියවර ගනිමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නියෝජිතයින් අතර ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමට මෙන්ම අභියාචනාධිකරණය මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමටද සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. ජනතාවට පහසු වන පරිදි අභියාචනාධිකරණ කටයුතු පලාත්බදව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමටද පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ. එබැවින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමේ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඉලක්ක කරගත් එකක් නොව රටේ පොදු යහපත වෙනුවෙන් ගත් තීරණයක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නා. මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නියෝජිතයින් සඳහන් කළේ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම සහ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් නොමැති අතර මෙම තීරණය පිළිබඳව තවදුරටත් සලකා බලා පොදු සම්මුතියකට එළඹීමට සුදුසු බවයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වන විට සංවාදයක් ගොඩනැගී ඇතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට නොහැකි බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. නෙට් නිවුස් YouTube නාලිකා වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ ජාත්‍යන්තර බලපෑම් එල්ල වූ වහාම ආණ්ඩුවට මෙම යෝජනාව හකුලා ගැනීමට සිදුවන බවයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේට පෙරද මෙවැනි සංවාද ඇතිවුවද ජාත්‍යන්තර බලපෑම් එල්ල වූ වහාම එය හකුලා ගැනීමට පැවති ආණ්ඩුවලට පවා සිදුව බවයි හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසුවේ.
6: දැන් ඉන්න විපක්ෂය පරාජයට පත් වෙන ජනතාවගේ තියෙන කෝපය නිසා විතරමද කිසිම වැරද්දක් සිද්ධ වුණ නැද්ද? මොකද
7: වැරද්ද නිසානේ මේ ජනතාව කෝපයට පත් වුණේ.
6: ඔයක තමයි. මොකද ඒක සිද්ධ වෙච්ච වැරද්ද?
7: 2022 දී රටේ බේත් නැත්තම්, මිනිසුන්ට විදුලිය නැත්තම්, මේ මිනිසුන්ට වතුර ටික ගහගන්න විදිහක් නැත්තම්, ලයිට් නැත්තම්, පොහොර නැත්තම්, ඉතින් මිනිස්සු කෝපයට පත් වෙන්නේ කහන දෙයක් නෑ.
6: ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ සහ NTP එක මේ වෙලාවේ බලේ ඉන්නේ රාජපක්ෂ වරු කරපු වැරදි නිසා.
7: රාජපක්ෂ වරු විතරක් නෙමෙයි ඉතින්. ඔවුනුත් කරපු වැරදි නිසා. මොකද ඒක ජනතා විමුක්ති පෙරමුණ.
6: රයිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඇතල සජිත් ප්‍රේමදාස මහත්මයා ගාවට ගියේ එතන තිබෙච්ච වැරද්ද මොකද රණවිකුත්?
7: ඒක ඇත්ත වශයෙන්ම මේ ඒ අවස්ථාවේදී අපිට පෙනී ගියා එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ප්‍රජාතාන්ත්‍රික තීරණ ගැනීමේ ව්‍යුහයක් නැති බව පසුව තේරුණා. ඔය ඇති කරපු සමග ජන බලවේගයේ තෙවින් තත්ත්වයක් නැහැ කියලා.
6: වර්තමානයේදී එනකොට මේ මත්ද්‍රව්‍යයන් සම්බන්ධයෙන් මරණීය දඬුවම් නියම වෙලා ඉන්න අයට මරණීය දඬුවම් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා ආණ්ඩුව පැත්තෙන්. ඔබතුමාගේ අදහස ඒ සම්බන්ධයෙන්?
7: ඕක ජනකාන්ත දෙයක්. ඕ වගේ දෙයක් 2018 දී අපේ සිරිසේන ජනාධිපතිතුමත් කළා. කඹ ගෙන්නවා, විදේවල් කළා. නමුත් ඕවට ජාත්‍යන්තර ප්‍රතිචාරයක් එනවා, ප්‍රතික්‍රියාවක් එනවා. ඒ ප්‍රතිචාරය අහම මම හිතනවා ආණ්ඩුව ඔය අදහස අතාරී කියලා.
6: මිනිසුරුවරුන්ගේ මේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගොඩක් පාර්ශ්ව මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඔබ ඉන්නේ කුමන ස්ථාවරයේ?
7: ඔය ගේන තර්කය වැරදි. මොකද්ද? නඩු ඉක්මනට අහන්න ඔය ක්‍රමයට බෑ. නඩු ඉක්මනට අහන්න බැරිලා තියෙන මිනිසුරන්ගේ වයස ප්‍රශ්නකින් නෙවෙයි.
6: ඔබතුමා මේ ආණ්ඩුවේ ගල්ලඟුරු වංචාව ගැන පැමිණිලි කළාද?
7: ඔව්. ගල්ලඟුරු නැව් දෙකක් පිට බාල වුණොත් ගිවිසුම අවලංගු කරන්න පුළුවන්. ඒ බලය හැම ඇමතිවරයන් පාවිච්චි කළා අනුර කුමාර දිසානායක ඇරෙන්න. දූෂණයට චේතාන්විතෝ ගිය නිසා. මම කියන්නම් ඔහු දෙන්නෙක් ගෙනාවා මේ රටේ රාජ්‍ය සේවයට. එක්කෙනෙක් කුමාර ජයකොඩි 2004 පෝර සංස්ථාවට ගෙනාවා. අනිත් එක්කෙනා ඔය දැනට කන්තේ නීතික සංස්ථාවේ සභාපති රාජකරුණා මහත්. මේ දෙන්නවම 2004 රාජ්‍ය සේවයට ගෙනාවා අනුර කුමාර දිසානායක. මේ දෙන්නම එක්කෙනෙක් ගල්ලඟුරු වංචාවක් කළා, අනිත් එක්කෙනා ඩීසල් වංචාවක් කළා.
6: ඔබ කියන්නේ මේ දෙදෙනාම ජනාධිපතිතුමාණන් ගෙන්නේ ඔබ කියන විදිහට? එතකොට ඒ ජනාධිපතිතුමාගේ ඕනකමට අනුවද මේ දවස්?
7: අනිවාර්යයෙන්. මම ඕක ඒගොල්ලන්ට කියන්නේ ලයිසන් චෞරෝ කියලා. ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්, ඒගොල්ලන්ට මුකුත් වෙන්නේ
1: නැහැ. රතු කට්ට පණින්නට පෙර
0: හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා සහභාගී වූ නෙට් නිවුස් රතුකට්ට විශේෂාංගයේ වීඩියෝව නෙට් නිවුස් YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකි. ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලියේ අද පැවති තරගයකදී මාලදිවයින පරාජය කරමින් තවත් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගයේ අවසාන ප්‍රතිඵලය වූයේ ලකුණු 78-33. මෙය මෙම තරගාවලියේ මූලික වටේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගයයි. මීට පෙර පැවති තරගවලදී ඉන්දියාව සහ මැලේසියාවද පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. සිංගප්පූරුව හමුවේ ශ්‍රී ලංකාව පරාජය වූ අතර සත්කාරක හොංකොං කණ්ඩායම සමග තරගය අවසන් වූයේ ලකුණු සමවීමෙන්. දැක්වූ මෙම දක්ෂතා සමග ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලියේ අවසන් පූර වටේ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් පූර තරගය හෙට පැවැත්වීමට නියමිතයි. හෝමාගම පිටිපන මන්සන්ධියේ ජලනලයක කාන්දුවක් සිදුව තිබෙනවා. ඒ අනුව මේ වන විටත් විශාල ජල ප්‍රමාණයක් එම ස්ථානයෙන් හයිලෙවල් මාර්ගය පුරා ගලා යන බවයි නෙට් නිවුස් ඇමතු ශ්‍රාවකයෙකු වන සුගත් චාමින්ද පැවසුවේ.
8: අද උදෑසන අපි එන විට දුටුවා පිටිපන හන්දියේ ජලනලයක් ඇදලා වතුර කාන්දු වෙනවා. මම විශේෂයෙන් කියන්නේ පාපදිකරුවන්, යතුරුපදිකරුවන්, එතකොට වාහන ධාවනය කරන අය බොහොම ප්‍රවේශමෙන් ඉන්න මේ වෙලාවේ ලොකු වතුර පාරක් පාරහර යනවා. ඒක එකපාරට පේන්නේත් නැහැ. බොහොම ප්‍රවේශමෙන් ඉන්න මෙන් ඉල්ලා සිටින අතර බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේක ඉක්මනටම නඩත්තු කටයුතු කරන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා.
0: මේ සම්බන්ධයෙන් නෙට් නිවුස් ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලයේ බලධාරීන්ද දැනුවත් කළා. බලධාරීන් කඩිනමින් ඊට මැදිහත් වනු ඇති බවයි නෙට් නිවුස් අපේක්ෂා කරන්නේ. මෙද්දෙනිය උල්හිටියාව ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කළ සැකකරුවා

0: ඇදුන්ගොඩගේ නිර්මල ප්‍රසංගෙහිවත් මැකෝසම නැමැත්තාගේ මෙවයි. කෙහෙල්බද්දර පද්මයතුළු සංවිධානාත්මක අපරාධ කල්ලිය පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී මැකෝසම නැමැත්තාද එම පිරිස අතර සිටියා.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: FM 95 FM 94.8 Net FM Divine Pura
4: Good morning. දැන් වෙලාව 7:00.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
3: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa. Rawattannat ba.
4: Melwa eka Lankara eka.
5: The Palace Gampaha Avasana Nivasa 25. Denma katha karanna. 01.71.666.222. Prime Residences.
6: Rasata gunata uyanna. Vijaya 35.
7: Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
8: Damro වසර මැද සේල්. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.
9: BYD C-Lion 5 plug-in hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0112125125.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117388388 අමතන්න.
11: අයියේ මේ hotspot on කරන්නකෝ.
12: Hotspot? අයියේ.
11: data නෑ අනේ.
12: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
13: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
14: We were ready for this war.
15: Squash the battle Hitler's Nazi Congress comes to an end.
16: Gather on a day of profound joy, a soaring hope.
17: The day a planet stops for a game.
1: Net FM. I'll

0: Good morning. Velau de hatai vinadi hatai. Sao shang hao ati nua?
1: ඒකනම් කොට ෂැන්හයි පැත්තෙන්
0: වගේ ඔව් බීජින් පැත්තෙන් ආ
1: බීජින් පැත්තෙන් නේ චයිනීස් චයිනීස්
0: මැන්ඩරින් මැන්ඩරින් චයිනීස් වලින් තමයි අද ගුඩ් මෝර්නින් කිව්වේ
1: ගුඩ් මෝර්නින්
0: තර්ස්ඩේ අදනේ
1: තර්ස්ඩේ
0: නෝ
1: බ්‍රහස්පතින්දා
0: නම් ඇවිල්ලා ඒකනේ
1: හරි එහෙනම් ඉතින් නුවා ඉන්නවා අපේ සාරා ඉන්නවා දෙන්නටම ගුඩ් මෝර්නින් කියලා මමත් ඔන්න කියනවා
0: ගුඩ් මෝර්නින්
1: ලක්වාසි ලෝකවාසි සියලු දෙනාට ගුඩ් මෝර්නින්
0: සුබ සුබ උදෑසන
1: ඔව් මේ අද දැන් ඔහෙම තියෙනවනේ දවස් ජාත්‍යන්තර දින
0: ඔව්
1: අද මේ වමත්කරුවන්ගේ දිනය. වමෙන් වැඩ කරන එළියන කියන කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ගේ දවසලු.
2: ඉතින් වැඩියෙන්ම අසාධාරණයට ලක් වෙන පුද්දල
1: ලක් වෙන කට්ටිය. ඔය ලෙක්චර් හෝල් වල එහෙම ඒගොල්ලන්ට සෑහෙන ප්‍රශ්න
0: තියෙනවා. ඔව්. ඒනට මොලේ තියෙනත් ඒගොල්ලන්ට තමයි වැඩිපුර
2: ප්‍රශ්න. ඔව් ඒ වුණාට එහෙම නෑ කියලා විද්‍යාත්මකව දැන් ඔප්පු කරලා දෙනවා. විශේෂත් නැහැ කියලා.
1: ඔව් ඉතින් ඒ ලියන අතේ ඉතින් මම දන්නේ
0: නෑ. අපේ ආචීත් ලෙෆ්ට් හෑන්ඩ් කෙනෙක්.
1: මම ලෙෆ්ට් හෑන්ඩ් කෙනෙක්. බැටින් රයිට් හෑන්ඩ්. ලියන්නේ ලෙෆ්ට් හෑන්ඩ්.
0: ලෙෆ්ට් හෑන්ඩ්.
1: හරි. දැන් ওই විදිහට මේ ලෙෆ්ට් රයිට් ගැන කතා කරද්දී
0: ඕකේ
1: ලෝකෙත් තියෙනවා නේද දේශපාලනෙත් මේ ලෙෆ්ට් රයිට් කියලා කතා තියෙනවන්නේ ඊට පස්සේ ලෙෆ්ට් සමහර අය ඉන්නවා රයිට් සමහර අය ඉන්නවා සමහර කට්ටියක් සෙන්ටර් රයිට් වෙනවා තවත් සමහර කට්ටියක් සෙන්ටර් ලෙෆ්ට් වෙනවා එහෙම ලෝකේ දේශපාලන මේ තියෙනවා මතවාදයන් මේ තියෙනවා ඉතින් මේ ඔයා දන්නවද දැන් අපි යන්නේ මැන්ඩරින් වලින් නෝවාද උදේම ගුඩ් මෝර්නින් කියලා කිව්වේ
0: ඔව්
1: චීන පැත්තට තමයි යන්නේ.
0: ඕකේ මට කිව්වා
1: ටිකක් වමට බරව තමයි අපි දැන් යන්නේ. අද මේ ලෙෆ්ට් හෑන්ඩර්ස් දෙන්නේ.
0: පොඩක් මේ ඇලවිලාත් දැන් යන්නේ.
1: පොඩ ඒ පැත්තට ඇලවිලා තමයි අද යන්නේ. හරිද?
0: රයිට්.
1: ඔයා දන්නවද මේ ගෙවුණු මාස කිහිපෙදී දැන් අපි ওই යුද්ධේ පටන් ගත්තේ පෙබරවාරි වගේනේ. පෙබරවාරි ඉඳලා මේ වෙනකන් අපි මාස 5ක් විතර ගණන් කරමුකෝ. හරිද? අගෝස්තු වෙනකන්. ওই ගෙවුණු මාස කිහිපෙදී ලෝකේ ලොකෝ මේ ඉන්ධන අර්බුදයක් ආවනේ. ඉන්ධන අර්බුදයක් ආවා. ඒකට හේතුව තමයි අපි දැක්කා මේ ඉන්දියාව වගේ රටවල් එහෙම සෑහෙන සූදානම් වුණා. මෝදි අගමැතිතුමා කිව්වනේ පටි තද කරගන්න කියලා. අපෙත් අපි දැක්ක ජනාධිපතිතුමා එහෙම කියනවා අපිට මෙහෙම තෙල් ගබඩා කරගන්න හැකියාවක් නැහැ. අපිට අවශ්‍ය කරන පහසුකම් නැහැ. ඒකින්ද අපිට QR එහෙම දාලා බොහොම කල්පනාවෙන් මේ වැඩේ කරගෙන යන්න සිද්ධ වෙනවා කියලා. ලෝකේ හැම රටක්ම එහෙම තමයි. පකිස්තානයේම ඉස්කෝලේ ඉඳන් නිවාඩු දුන්න අපි දැක්කා. කැම්පස් එහෙම වහලා එහෙම ලොකු දේවල් ඒගොල්ලෝ ගත්ත තෙල් ටික ඉතුරු කරගන්න. ඒකට ප්‍රධාන හේතුව අපි දන්නවා මේ යුද්ධෙත් එක්ක හෝමු සමුද්‍ර සන්ධිය වැහිලා ගියා. හෝමු සරහ තමයි ලෝකේ තෙල් වලින් 120ක්. ඒ කියන්නේ පහෙන් එකක් විතර
2: එන්නේ. ලංකාවෙත් ඉස්කෝල නිවාඩු දුන්නද කොහෙද නේද?
1: ලංකාවෙත්
2: දවස් කීපයක් මට මතක විදියට දුන්නා.
1: දුන්නා. ඒ කියන්නේ මේ හෝමු සරහනේ දැන් එන්නේ තෙල්. එතකොට 120ක් අවහිර වුණා. ඒ වගේම තමයි දැන් හෝමු වල ටිකක් පල්ලැහෙන් තව තියෙනවා සමුද්‍ර සන්ධියක්. ඒක නම සාරා හොඳට දන්නවා. මොකක්ද මේ සමුද්‍ර සන්ධිය කියලා?
0: බබ් එල් මන්ද.
1: අන්න හරියට. රතු මුහුද එක තියෙන සමුද්‍ර සන්ධිය. එතකොට ඒක හරහත් ගේන තෙල් වලට යම් බලපෑමක් සිද්ධ වුණා. මොකද ඔය හූති මේ අර්ගල කරුවන්, කැරලි කරුවන් ඉන්න ඔය ආසන්නයේ යෙමනේ නිසා ඒගොල්ලන්ගෙන් ප්‍රහාර එළුණා. ඕමරි තෙල් ගේන වැඩේ ඉන්ටරප්ට් වුණා. බාධා ආවා. ඔයා දන්නවද ලෝකයට වෙන්න ගිය දැවන්ත ඉන්ධන අර්බුදයක් දැවන්ත ඉන්ධන හිගයකින් ලෝකේ බේරගත්තේ කවුද කියලා? වෙන කවුරුත් නෙමෙයි චීනය. චීනය තමයි ලෝකේ බේරගත්තේ. ඒකට හේතුව තමයි ඔය දැන් මේ වගේ ලෝකේ හදිස්සි අවස්ථා ආවට පස්සේ අතිරික්ත ඉන්ධන තියෙන්න ඕනේ භාවිතා කරන්න. හරිද? ලෝකේ ප්‍රධාන රටවල් තුනක් තියෙනවා. ඒ තමයි චීනය, ඇමරිකාව සහ ජපානය. තමන්ගේ රට ඇතුලේ තෙල් රිසර්ව්ස් සංචිත තියාගෙන ඉන්නේ. ඒ තියාගෙන ඉන්නේ මොකක් හරි ওই විදිහ හදිස්සි තත්වයක් ආවොත් ඒ රිසර්ව්ස් ටික තමයි ලෝක වෙළඳපොළට එවන්නේ අර මිල පාලනය කරගන්න. හරිද? මේක මේ පාරත් ඔන්න කරන්න කට්ටිය උත්සාහ කරා. හැබැයි මේ ඇති වෙලා තිබ්බ අවහිරය කවර් කරන්න. ඒ කියන්නේ මේ රටවල් තුනම එකතුනත් චීනය, ඇමරිකාව, ජපානය කියන රටවල් තුනම එකතුනත් මේ ඇති වෙලා තිබ්බ අවහිරය නවත්තන්න පුළුවන් හැකියාවක් තිබ්බේ නැහැ. හැබැයි චීනය තනියම එක පියවරක් ගන්නවා. ඔයා දන්නවද සාරා පහුගිය මේ යුද්ධය පැවති ඒ කාල සීමාවේදී චීනය 145 50ත් ඒ කියන්නේ භාගයක්නේ භාගයකින්ම තමන්ගේ මේ තෙල් ඉම්පෝට් නවත්තලා දානවා. ඒ කියන්නේ ලෝක වෙළඳපොළෙන් තෙල් මිලදී ගන්න එක චීන සම්පූර්ණයෙන්ම නවත්තනවා. මේක ගණන් බල්ලා තියෙනවා දවසකට බොරතෙල් බැරල් මිලියන 5ක් දවසකට මිලදී ගන්න එක චීනේ සම්පූර්ණයෙන්ම නවත්තලා දානවා. නවත්තලා දාලා දන්නේ ලෝකෙ අද වෙනකන් එහෙම නවත්තලා කොහෙ තියෙන තෙල්ද චීනේ පාවිච්චි කරේ කියලා.
0: ආ
1: එතකොට ඉතින් අපිට
2: චීනේ නැවතුන්නේ නැහනේ.
1: චීනේ නැවතුන්නේ නැහනේ.
2: තෙල් ගන්න එක නැවතුනේ චීනේ ඉස්කෝල නිවාඩු දුන්නේ
1: නැත්නම් නිවාඩු දුන්නේ නැහැ. කර්මාන්තශාලා
2: පාගලා කිව්වෙත් නැහැ. QR වලින් තෙල් ගහන්න කිව්වෙත් නැහැ. වැඩේ ගියානේ.
1: වැඩේ ගියා. චීනේ ඉස්සරහට දෙව්වා. චීනේ ආර්ථිකය ටිකක්වත් සැලවුනේ නැහැ. හැබැයි චීනේ තීරණයක් ගත්තා ඒ තමයි තමන්ගේ තෙල් ඉම්පෝට් කරන එකෙන් 150ක් 45ක් අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම කපලා දාන්න. කලින් කිව්ව වගේ දවසකට තෙල් බැරල් මිලියන 5ක් කපලා දානවා.
2: චීනෙත් ඛනිජ තෙල් ගන්න තැන් තියෙනවා. හැබැයි ඉතින් ඒක චීනෙට ප්‍රමාණවත් මදි.
1: ප්‍රමාණවත් මදි. ඉම්පෝට් නවත්තලා දානවා. ඒ කපපු නිසා තමයිලු. ඒ අවහි ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මිලදී ගන්න එක නවත්තපු නිසා තමයිලු ලෝකයට ඇති වෙන්න තෙල් තිබ්බේ. චීනේ ඔය අර 145 50 කැපුවේ නැත්තම්
2: එහෙම අපිට නැහැ.
1: අපිට ඉතින් හුලන් තමයි. ඉතින් මේ ගැන කියන්නේ මේ රෝරි ජොන්ස්ටන් කියන තෙල් සම්බන්ධ වින්න විශ්ලේෂකෙක්. DW රූපහානි සේවයත් එක්ක විශේෂ සාකච්ඡාවක් දෙකලා ඩොයිෂ වෙල්ලත් එක්ක මෙයා කියනවා චීනය තමයි ලෝකයේ මේ වෙලාවේ රැකගත්තේ කියලා. හැබැයි මේක පිටිපස්සෙන් චීනය ලෝකයට ලොකු පණිවිඩයක් දෙනවා. ඒ තමයි ඔය මේ චීනය ඒ කියන්නේ ඉන්දියානු සාගරයේ සහ පැසිෆික් සාගරයේ යා කරන්නේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහානේ. චීනයට තෙල් එන්නේ ඕක හරහා. ඇමරිකාව අවස්ථා කිහිපයකදීම අනතුරු අගවලා තිබ්බා. චීනය ඕනවට වඩා දගලන්න આવොත් අපි මලක්කා සමුද්‍ර සන්ධිය අවහිර කරලා දානවා කියලා. ඔය දැන් බ්ලොකේඩ් එක දාලා ඉරානේ පැත්තේ නවත්තන් ඉන්නවා වගේ. මලක්කා සමුද්‍ර සන්ධියත් අවහිර කරන්න අපිට පුළුවන් කියලා. චීනේ මේ වැඩෙන් ලෝකයට දුන්නු පණිවිඩය තමයි බොහොම නිහඬ පණිවිඩයක්. ඕන්නම් මලක්කා සමුද්‍ර සන්ධිය වහගෙන ඉන්න අපි කරන හැටි අපි දන්නවා කියලා. ඒ කියන්නේ 150ක් Taman තෙල් මිලදී ගන්න එක නවත්තලා ලෝකයේ වෙන්න ගිය දැවැන්ත ඉන්ධන අර්බුදයක් ලෝකේ අපි වගේ රටවල් විශේෂයෙන්ම මූණ දෙන්න ගිය දැවැන්ත අර්බුදයකින් ලෝකෙම බේරගන්න චීනය සමත් වෙනවා. චීනය මේ හරහා ලෝකයට පෙන්නනවා Taman අද කොතනද ඉන්නේ කියලා. මොකද නුවා කිව්වා වගේ චීනේ දිව්වා. චීනේ නැවතුනේ.
2: අනිත් එක මෙහෙමයි ඉතින්. මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒ කියන්නේ චීනය හදිස්සියේවත් ඒ තෙල් මිලදී ගැනීම කරාන අනිත් රටවල් අකර්මණ්‍ය වෙනවා. අනිත් රටවල් වල ආර්ථිකය කඩන් වැටෙනවා.
1: කඩන් වැටෙනවා.
2: අනිත් රටවල් මොනවද ව්‍යාකූල වෙනවා. එතකොට චීනේ ආර්ථිකය කඩන් වැටෙනවට වැඩිය චීනේ හෙල්ලෙනවට වැඩිය ඒක චීනයට විශාල
1: බලපෑමක්.
2: මොකද චීනේ විශාලම වෙළඳපොළ තියෙන චීන ඇතුළේ නෙමෙයි. චීනෙන්
1: එළියේ.
2: චීනේ දුවන්න නම් චීන බඩු අනිත් රටවල් වලට විකිණෙන්න ඕනේ. අනිත් රටවල් හොඳට ගියොත් තමයි චීනට ඉතින් තෙල් නැතුව රටවල් නැවතිලා ඉස්කෝල වහලා මිනිස්සු ගෙවල් වලට වෙලා හිටියොත් චීන බඩු සෙල්ලම් බඩුවක්වත් විකුණ ගන්න පුළුවන් දෙන්න රටකට.
1: ඈ
2: නැව් ආවේ නැත්තම් චීනේ ඉඳන් මේ ලංකාවට හරි පාකිස්තානෙට හරි අනිත් කිසිම රටකට නැවක්වත් යවා ගන්න බැරි නම් ඒ රටේ මිනිසුන්ට මේ එක එක සෙල්ලම් බඩු ගන්නවට වැඩිය ප්‍රශ්න තියෙනවා නම් චීනේ හදන දේවල් වලට මොකද වෙන්නේ?
1: මොකද වෙන්නේ?
2: ඈ ඉතින් ඒකෙන් හින්දා චීනේ මං හිතන්නේ ඉතාමත් හොඳ උපාය මාර්ගයක් පාවිච්චි කරේ. කියන්නේ චීනේ පවතින්නේ ලෝකයේ පැවතුනොත් තමයි.
1: පැවතුනොත් තමයි. සහ චීනයේ ලෝක බලවතා බවට පත් වෙන්නේ අනිත් ලෝකයක් රැකගෙන Taman එක අරගෙන ඇවිල්ලා තමයි ඉස්සරහට.
2: ඉතින් ඕක චීනෙට තේරුණාට සමහර රටවල් තියෙනවා ඒවට තේරෙන්නේ නැහැ.
1: ඒවට තේරෙන්නේ
2: නැහැ. ඒගොල්ලෝ වැඩේ දින්ටි ඒගොල්ලන්ට එහෙම ලෝකේ දැන් ලොකු වෙළඳපොළකුත් නැහැ නේ. ඒගොල්ලෝ නිකන් හයි රන් වලින් ජීවත් වෙන්නේ.
1: අනහරි. එහෙම පොඩි සද්දයක් දාලා
2: කලක් දාලා.
1: ඔව්.
2: ඉතින් නේද ඒගොල්ලන් ඒගොල්ලෝ ලොකු වෙළඳපොළක් ලෝකයට හැබැයි.
1: ලෝකයට. ඉතින් ওই විදිහට තමයි ඔය වැඩේ සිද්ධ වෙන්නේ. චීනය අපි අර කලිනුත් කිව්වනේ එක වෙඩි උණ්ඩයක්වත් පත්තු කරේ නැහැ කියලා. එහෙම පත්තු කරන්නේ නැතුව මේ විදිහට ලෝකයට පෙන්නවා තමන් කොතනද ඉන්නේ කියලා. අදට චීනයේ ගොඩබිම සහ වෙරළ බඩ ප්‍රදේශ ගත්තට පස්සේ භූගතව බොරතෙල් බැරල් බිලියනයක සංචිත රැස් කරලා තියෙනවලු. හැබැයි දන්නේ නැහැ කවුරුත් දැකලත්
0: නැහැ.
1: ආරංචි එහෙම රැස් කරගෙන ඉන්නවා කියලා අනාගතේ ඇති වෙන්න පුළුවන් තත්වයන්ට මුහුණ දෙන්න තනියම.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura
1: Udai Hatai Vinadi Dahano Meyai Dan
2: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 114ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
4: නුවර පාරට මීටර් 100ක් දුරින් නිෂ්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න BYD Sea Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න Sea Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
5: Meldol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol පැරසිටමෝල් විශේෂයකි
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 1-1-7-388-388 අමතන්න. නයශ්‍රේණි ගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: අද කතා නැත්තේ මොකද වගේ ලදා? ඔයා එපා හඳන්නට මගේ සුදා.

0: මොකද රංගා මේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවද
1: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
0: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
2: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි

0: උදේ 7යි විනාඩි 26යි අල්ගුටාම වෙලාව.
1: අද දවස කවද්ද?
0: අද දවස ඇවිල්ලා 13 වෙනි
1: බ්‍රහස්පතිවාරය. ඔව්. අපි දැන් අර චීන ගැන කියවනේ චීනේ. කොහොමද මේ පහුගිය තෙල් අර්බුද සමේ
2: ලෝකෙ
1: බේරගත්තේ කියලා? ඒකම මේ ලංකාවේ චීන තානාපතිතුමත් වෙනස් වුණා. හිටපු තානාපතිතුමා ගිහිල්ලා අලුත් තානාපතිතුමා 11 වෙනිද ලංකාවට ආවා. හුයි ෂොන්හින් කියන මේ තානාපතිතුමා එතුමා විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩි කාලයක් සේවය කරපු කෙනෙක් චීනේ. ඒකම වියට්නාමෙත් එතුමා මේ තානාපති කෙනෙක් හැටියෙන් නෙමෙයි. හැබැයි චීන ව්‍යාපෘතියක වැඩ කරලා තියෙනවා. ඉතින් මේ එතුමා පහුගිය දවස්වල අනුර කුමාර ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමිය ගිය වෙලාවෙත් එහෙදි මේ ඒ දෙපළම හම්බලා. මොකද මේ චීනේ ලංකාවට එන තානාපතිව මේ තෝරන්නේ මේ ලබන සතිය යන්න තිනන නම් අද නෙමෙයි.
2: අද නෙමෙයිනේ.
1: ඒ තානාපතිව තෝරනවා නෙමෙයි හදනවා. ඕනම රටක් සම්බන්ධයෙන් එහෙමයි. අපි දන්නවා මේ චීන දැන් චීන ශ්‍රී ලංකා තානාපති සම්බන්ධතාවලට අවුරුදු 70ක් විතර සැපිරලා තියෙනවා. රබර් සහල් ගිවිසුමට ලබන අවුරුදු 2027ට අවුරුදු 75ක් සැපිරෙනවා. මහජන චීනයේ බීකරෙන් පස්සේ පළවෙනියෙන්ම තානාපති සම්බන්ධතාව පටන් ගත්ත රටවල් පහෙන් එකක් තමයි ලංකාව කියලා කියන්නේ. ඉතින් ඒ බොහොමයක් මේ ආපු තානාපතිවරුන්ට යම් කිසි පමණකට සිංහල පුළුවන්. තානාපතිවරුන් ලංකාව සම්බන්ධයෙන් නෙමෙයි මේ සියලුම රටවල් සම්බන්ධයෙන් හදනවා. සමහරලාවට චීන තානාපතිල වෙන රටවල් වලින් එන්නත් පුළුවන්.
2: පුළුවන්නේ. එහෙම
1: අවුගේ දවස්වල හිටියා එහෙම කෙනෙක්.
2: අවුනේ. ඔව්. ඔව් පොඩි නම
1: සෑහෙන කාලයක් හිටියා.
2: නම් වලින් එහෙම
1: හොයාගන්න පුළුවන් නෝන මහත්තේ. සමහරලාවට එයා චීනෙන් නෙමෙයි එන්නේ වෙන රටකින්. එනවා එන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. කොහොම වුණත් මේ ඉතින් ලෝකේ රාජතාන්ත්‍රිකකරණය පිළිබඳව මම හිතන්නේ ඉතාමත් විශිෂ්ට කාර්යභාරයක් චීනය විසින් ඒගොල්ලන්ගේ මේ වෙනකොට තියෙන ලොකුම ජාත්‍යන්තර සහ රට ඇතුළෙත් තියෙන ලොකුම ක්‍රියාන්විතය තමයි මේ එක තීරයක් එක මාවතක් ඒක බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් එක. මේ මුලින් පටන් ගත්තේ වන් රෝඩ් වන් බෙල්ට් ඒක. ඊට පස්සේ ඒකට තේරුණා ඒක එහෙම යන්න බෑ කියලා. ඒක බොහොම ටික කාලකින් වෙනස් කරලා බෙල්ට් ඇන්ඩ් රෝඩ් බවට මාරු වුණා. ඉතින් ඒ බෙල්ට් ඇන්ඩ් රෝඩ් එකෙත් සෑහෙන වගකීමක් දරන හිටපු කෙනෙක් තමයි උයි මහත්තයා. අලුතෙන් එන අලුතෙන් ආව තානාපතිතුමා. ඉතින් දැන් තානාපතිවරු මාරු වෙනවානේ. දැන් හිටපු තානාපතිතුමා ඉතින් අවුරුදු 5කට ආසන්න කාලයක් හිටියා. දැන් අලුත් තානාපතිතුමත් ඉඳී එහෙම කාලයක්. හැබැයි ඒ තානාපතිවරුන් අපිට මහමගදී දකින්න හරිම දුර්ලභයිනේ. චීන තානාපතිවරු චීන කොඩිය ගහගෙන යනවා දැක්කොත් චීන රාජතාන්ත්‍රිකයෙක් තමයි යන්නේ කියලා අපි දකිනවා. හැබැයි අපිට මහමගදී හම් වෙන චීන තානාපතිවරු ඉන්නවා. ඒවත් ඒගොල්ලොත් එම්බසඩර්ස්ලා වගේ තමයි.
2: ඔව්නේ.
1: ඒ තමයි BYD.
2: BYD කියලා කියන්නේ. මේ පාරේ අපිට හම් වෙනවා.
1: හම් වෙනවා.
2: අද උදේත් හම් වෙන්නේ නැති.
1: අද උදේත් අනන්තවත් හම් වෙන්න ඇති. ඒ චීන අභිමානත්වයට එක්ක තමයි යන්නේ.
2: අනිවාර්යෙන්ම. ඉතින් අපි ඒක නිසා තමයි ඔයාලට මතක් කරන්නේ BYD ගැන. දැන් ඔයාටත් BYD එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ BYD ප්‍රදර්ශනාගාර ලංකා පුරාම තියෙනවා. සාර හරිද? ඒ කියන්නේ ඔයාට යාපනයෙන් ඕන නම් යාපනයෙන් ගන්නත් පුළුවන්.
0: අම්පාරෙන් ඕන නම් අම්පාරෙන්
2: ගන්න. අම්පාරෙන් ගන්නත් පුළුවන්. ඊට පස්සේ නුවරට එනවා නම් එහෙමයි. කොළඹින් ගන්නවා නම් එහෙමයි.
0: මේ ඕන තැනකින්
2: අන්න එහෙමයි ඕන තැනකින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් BYD මේ වෙනකොට මාදලින් කිහිපයක්ම ලංකාවට ඇවිල්ලා තියෙනවා. Atto 1 එක තියෙනවා. BYD Atto 2 එක තියෙනවා. ඒ වගේම තමයි BYD Dolphin
0: තියෙනවා.
2: BYD Seal එක තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි BYD Shark තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා අලුත්ම වර්ෂන් එක ඇවිල්ලා තියෙනවා C-Lion එක. C-Lion 5 6 කියන මොඩල් දෙකම දැන් ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට EV වලින් දුහන ඒ කියන්නේ EV මාකට් එකේ ලෝකයේ අංක එකේ බ්‍රෑන්ඩ් එක තමයි BYD කියලා කියන්නේ. අර පහුගිය ටිකේ මං කියවනේ ලෝකයේ බේරගත්ත කියලා චීනය. ඒ බේරගන්නත් සෑහෙන උදව් වුනේ මේ EV vehicles තමයි. මොකද තෙල් නැහැ කියලා ප්‍රශ්නයක් වුණේ නැහැ චීනයට. ඒගොල්ලන්ට තමන්ගේ තියෙන විදුලි බලයෙන් වෙන්න පුළුවන්, විකල්ප බලශක්ති වලින් වෙන්න පුළුවන්, තමන්ගේ BYD ටික රට ඇතුලේ ඕනතරම් දුවන්න පුළුවන් හැකියාව තිබ්බා. අපි කියවනේ මේ වෙනකොට චීනේ අලුතෙන් වාහනයක් මිලදී ගන්නවා නම් ඒක අනිවාර්යෙන්ම EV vehicle එකක්. ඔව්. මේ වර්ෂය ඇතුළත අලුතෙන්ම ලියාපදිංචි කරපු වාහන ගත්තොත් 50%ක් EV vehicles. ඒ කියන්නේ භාගයක්ම රටේ දැන් ටික ටික ඉලෙක්ට්‍රොනික වීගෙන යන්නේ, EV වීගෙන යන්නේ. ඒකත් BYD එක්ක. ඉතින් ඔයාටත් ඔන්න පුළුවන්කම තියෙනවා ඔයාගේ BYD එක මිලදී ගන්න. BYD C-Line version එක දැන් ඇවිල්ලා තියෙනවා කියලා අපි කිව්වා. 5-6 SUV වලට කැමති කට්ටියට, hybrid version වලට කැමති කට්ටියට BYD එක ගන්න පුළුවන්. දැන් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. අපි නම්බර් එක මතක් කරන්නම්. 0112 125 125 0112 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 BYD එකක් ඔයාගේ කරගන්න.
0: රයිට්. මේ විදිහට BYD එකක් ගෙදර අරන් ගිහිල්ලා ඔයාට පුළුවන් කිසිම ලෝකේ වෙන ඔය එක එක තෙල් ප්‍රශ්න එක එක දේවල් ගැන වොරි වෙන්නේ නැතුව
2: ලෝක අර්බුද, ආර්ථික අර්බුද, ඉන්ධන අර්බුද, ඔය කිසිම දෙයකින් ඔයාට ප්‍රශ්නයක් නැතුව අර චීන හිටියා වගේ දොරවල් ටික වහගෙන ඔක්කොම කරගෙන සැපේ ඉන්න තියෙන්නේ.
0: සැපේ ඉන්න තියෙන්නේ. එහෙම ඉන්න තව විදියක් තමයි ඔයා ඉස්සරහා ගැන හිතලා වැඩ කරන කෙනෙක් නම්.
2: එහෙනම් FD එකක් දාන්න
0: ඕන. දාන්නම ඕනේ.
2: FD එකක් දානවා නම් ඔයා යන්න ඕන තැන තමයි CDB කියලා කියන්නේ. මොකද දැන් ඔයාගේ FD එකට වාර්ෂිකව 105 වලක පොලියක් ඔයාට හම්බ වෙන නිසා. ඉතින් CDB කියලා කියන්නේ ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර සිව්වෙනි විශාලතම මූල්‍ය සමාගම. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන්කම තියෙනවා කිසිම බයක් නැතුව ගිහිල්ලා ඔයාගේ මුදල් තැන්පත් කරන්න. ඒ වගේම තමයි මේ පොරොන්දු වෙන ඉන්ට්‍රස්ට් එක 115ක පොලිය ඔයාට ඒ විදිහටම ලැබෙනවා. ඒකින්ද ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. දැන් මේ තව දෙයක් කියන්න ඕන. CDB එක දැන් මේ අපි කියන්නේ මේ ඉතුරු කරලා ආයෝජනය කරනවා මේ දේවල් වඩාත් වටින්නේ අපේ තරුණ පරම්පරාවටනේ. නේ තරුණ පරම්පරාවට මේක වටින්න ප්‍රධාන හේතුවක් තමයි මේ ඒගොල්ලෝ තමන් දුක් මහන්සියෙන් හම්බ කරගන්න මුදල් වෙන්න පුළුවන්. නේ මේ දේවල් හරිතැන්වල ගෙනහිල්ලා දැන් CDB වගේ තැනක ගෙනහිල්ලා FD එකක් දාන්නේ තමන්ගේ අනාගතේ තියෙන ওই සිහින බලාපොරොත්තු ওই දේවල් ඉෂ්ට කරගන්නනේ. ඒ සිහින බලාපොරොත්තු අතර අපේ තාරුණ්‍යයට තියෙන ලොකු බලාපොරොත්තුවක් තමයි තමන්ගෙම කියලා
0: වාහනයක් ගන්න.
2: රෝද හතරේව බලන් ඉන්න ওই කොල්ලෝ කෙල්ලෝ හරි ආසයිනේ. අපි උනත් එහෙමනේ පාරේ යද්දි බලාගෙන ඉන්නවා. දැන් BYD එකක් යද්දි අපි බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ස්පෝර්ට් කා වෙන්න පුළුවන්. දැන් BYD ලගේ තියෙනවා SUV තියෙනවා සෙඩාන් තියෙනවා. ඒ විදිහට අපි බලාගෙන ඉන්න කැමති වාහනයක් දැක්කට පස්සේ ඉතින් ඔයාලට මතක් කරන්න ඕන දැන් මේ සිලෝන් ඔටෝමොබයිල් ඉම්පෝර්ටර්ස් රැලිය එක.
0: Right.
2: සිලෝන් ඔටෝමොබයිල් ඉම්පෝර්ටර්ස් රැලිය ගැන අපි ඔයාලට මතක් කරන්න ඕන. ඉතින් වාහන වලට කැමති ඔයාට ඔන්න දැන් chance එකක් තියෙනවා. ඔයාගේ ගේ ගාව ගේ ඉස්සරහා පාර දෙපැත්ත ඉදගෙන ලොකු මේ රෝඩ් ෂෝ එකක් බලා ගන්න. මේකට මේ අව මෙන්න මං කියන්න රූට් එක කියන්න. රූට් එක වටේ කට්ටියට සෙට් වෙන්න තියෙන්නේ. ඉතින් මේක මේ ඕගනයිස් කරන්නේ කවුද කියලාත් අපි කියන්නම්. ඒ තමයි සිලෝන් ඔටෝමොබයිල් ඉම්පෝර්ටර්ස් ඇසෝෂියේෂන් එක. ඉතින් ඒගොල්ලෝ සම්බන්ධ වෙලා තමයි මේ විදියට මේ ඔටෝමොබයිල් රැලිය එකක් මේ වෙනකොට සංවිධානය කරලා තියෙන්නේ. මේකේ ප්‍රධාන අනුග්‍රාහකත්වයේ දරන්න වෙන කවුරුත් නෙමෙයි CDB ලා.
0: ඕකේ.
2: CDB ලා තමයි මේක අරගෙන ඉන්නේ. ඉතින් දැන් අපි කිව්වනේ ඔයාට FD එකක් දාන්න නම් යන්න ඕන විශ්වාසවන්තම තැන තමයි CDB කියලා කියන්නේ. ඉතින් FD දාන්න ගියාට පස්සේ අපි ඔය කිව්වනේ තරුණ තරුණයන්ට තරුණ කට්ටියට තමන්ගේ අනාගතය ගැන හිතලා තමන්ගේ මූල්‍ය ස්ථාවරත්වය ගැන හිතලා FD එකක් දාන්න කියලා. ඉතින් එහෙම දාන්නෙත් තමන්ගේ සිහින මේ ජය ගන්න ඕන හින්දා අනාගතේදී. ඔන්න දැන් ඔයාට පුළුවන්කම තියෙනවා ඔය සිහින වලින් ඉස්සරහින්ම තියෙන සිහිනයක් වෙන වාහන සිහිනයට ගැලපෙන වාහන ටිකක් බලාගන්න. මේ රැලියකට වාහන සාර 200ක් විතර එනවා. හරිද? වින්ටේජ් කාස් තියෙනවා.
0: ඔය පොඩි
2: ක්ලාසික් කේවට කැමති කට්ටිය ඉන්නේ එහෙම. ඊට පස්සේ ස්පෝර්ට්ස් කාර් තියෙනවා.
0: ඕකේ.
2: හිතන්න ඕනියම් ෆෙරාරියක් වගේ බලා ගන්න ඕනේ කියලා. මම කියන්නේ එළියට බහලා ඉන්න දවස ඉරිදා. හරිද? 16 වෙනිදා තමයි දවස. අගෝස්තු 16 වෙනිදා ඉරිදා හරියටම උදේ 9ට පෝට් සිටි එකෙන් මේ රැලිය එක පටන් ගන්නවා.
0: හරි.
2: CDB ලා තමයි මේක ඕගනයිස් කරන්නේ. පෝට් සිටි එකෙන් මේ වැඩේ පටන් ගන්නවා. මෙන්න මේක තමයි රූට් එක. දැන් බලන්න ඔයාලගේ ගෙවල් ගාවින් යනවද කියලා. යනවනම් එළියට බහලා බලන්න තමයි තියෙන්නේ. මේක පෝට් සිටි එකෙන් පටන් අරගෙන ඊට පස්සේ ගෝල් ෆේස් එක හරහා ගිහිල්ලා කොල්ලු පිටියට එනවා, බම්බල පිටියට එනවා. අපේ කටියට බලන්න පුළුවන්, අපිටත් බලන්න පුළුවන්. දෙහිවලට, ඊට පස්සේ ගල්කිස්සට, රත්මලානට, එතනින් පිළියන්දලට, ඊට පස්සේ බොරලැස් ගමුවට, කොහුවල, ඊට පස්සේ හැව්ලොක් සිටි එකට, ඊට පස්සේ තිබිරිගස්සයායට, ඊට පස්සේ බොරැල්ලට, ඊට පස්සේ රාජගිරිය හරහා වෝටර් සේජ් එකෙන් මේ රැලිය එක ඉවර වෙනවා. ඉතින් අපි මේ ගියපු රූට් එක දෙවැත් ඉන්න කට්ටියට ඔන්න පුළුවන්කම තියෙනවා මේ මෝටර් ෂෝ එක බලාගන්න, මේ රැලිය එක බලාගන්න. ඉතින් එළියට බහලා ඔන්න ඕගොල්ලන්ගේ අර මේක ජාත්‍යන්තර මට්ටමේ වැඩ, ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ වැඩක්. වාට ස්පෝර්ට්ස් කා වෙන්න පුළුවන්, වින්ටේජ් කාස් වෙන්න පුළුවන්, වෙන වෙන ඔය එක එක තියෙනවනේ සීරීස් මේකට වාහනවල කාස් වල. මේ ඕන දෙයක් වාට බලාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එක සිලෝන් ඔටෝමොබයිල් ඉම්පෝර්ටර්ස් රැලිය එක ප්‍රධාන අනුග්‍රහකත්වයේ දරන්න වෙන කවුරුත් නෙමෙයි අපේ CDB ලා. ඉතින් CDB ගේ FD එකක් දාන ගමන් ඔන්නවට පුළුවන්කම තියෙනවා මේ රැලිය එකත් බලලා කැමති කාර් එකක් තෝරගන්න.
0: ඔව්. ඒක කිව්වේ අපේ කාර්
2: කාර් එහෙම ඉන්නවනේ කට්ටිය. කාර් සිහින දකින කට්ටිය.
0: සිහින දකින කට්ටියට.
2: ඒ කට්ටියට තමයි කිව්වේ. මොකද ඉරිදා දවස නිවාඩු දවස කට්ටිය ගෙදර ඉන්න දවස.
0: සමහර මේ පිරිමි ළමයි ඉන්නවා. ඈනු ළමයාත් එක්ක පාරේ යද්දි හැරිලා බලනවා.
2: හැරිලා බලනවා.
0: ගෑනු ළමයා හිතන්නේ වෙන ගෑනු ළමෙක්
2: කියලා. නෑ කාර් එකක් දිහා.
0: කාර්
2: එකක් දිහා. හරිද? එහෙම
1: මේ මේක තේරුම් ගන්න.
2: ඔව්. ගෑනු ළමයිනුත් ඉන්නවා.
1: අන්න ඒක තමයි. ගෑනු ළමයිනුත් ඉන්නවා. දැන් අපි කවදාවත් ගෑනු ළමයින් එහෙම හැරිලා බලනකොට පිරිමි ළමයි එහෙම කියන්නේ
2: නැහැ. කියන්නේ නැහැ
1: නේ. කොහෙද බලන්නේ කියලා?
2: අහන්නේ නැහැ.
0: මන්න හැරලා බලන්නේ BYD එකක් දිහා තමයි.
1: ඉතින් ඒක තමයි.
2: ඔව්. අන්න ඒකයි.
1: ඒක තමයි පිටිමි ළමයිනුත් පාර යන විවිධාකාර වාහන දිහා තමයි බලන්නේ.
0: වාහන දිහා.
2: විවිධ වාහන.
1: විවිධාකාර ගමන් කරන වස්තුන් දිහා තමයි බලන්නේ.
2: විවිධ රට.
1: ඔව්. විවිධ රට.
0: සෑහෙන්න වෙරයිටි එකක් තියෙනවනේ
1: ලංකාවේ බලන්න. ගමන් කරන මොකක් හරි චලනය වෙන වස්තුන්
2: වස්තුන් දිහානේ බලන්නේ.
1: වස්තුන් දිහා වස්තුයි බලන්නේ. තේරුම් ගන්න.
0: චලනය වෙන මොනවා හරි වස්තුවක්ද?
1: නෑ නෑ නෑ ගමන් කරන වස්තු.
2: ගමන් කරන වස්තුන්.
0: හරි.
1: හරි. තේරුම් ගන්න ඕනේ.
2: ඒකින්ද දැන් ඉරිදා දවසේ එහම ආයේ වෙන වෙන කොහෙවත් බලන්න ඕනේ නෑ.
1: ගමන් කරන වස්තුන් දිහා බලන් ඉන්න
2: ඕනේ. ආයි කාස් 200ක් විතර ලොකු කලෙක්ෂන් එකක් එක්ක තමයි මේ රැලිය එක යන්නේ.
0: ඔකේ.
2: ඔහට බලා ගන්න පුළුවන්. ඉතින් අඳුන ගන්න ලේසියි. මොකද CDB ලගේ තියෙනවා බැනර්ස් අනම් මනම් ඔක්කොම තියෙනවා. එතකොට ඔයා දන්නවා මේ මේක තමයි එන්නේ කියලා.
0: රයිට්.
2: පාර දෙපැත්තට වෙලා බලන්න ඕක කැමති වාහන ටික. ලොකු රේන්ජ් එක වාහන ප්‍රමාණයක් තියෙනවා.
0: ඔකේ.
2: ඉතින් 16 වෙනිදා ඉරිදා තමයි දවස. අපි අර කියපු රූට් එක වටේ ඉන්න කට්ටිය පොඩ්ඩක් සෙට් වෙලා ඉන්න වැඩියට.
0: ඔකේ. හරි. තව වීකෙන්ඩ් එකේ ඔයාලට කරන්න වැඩක් තියෙනවා. දැන් තාම වීකෙන්ඩ් එක නෑ. අද හෙට වැඩ කරන්න ඕනේ. අම්ම පොඩක් කටිය මේ
2: කටිය
0: සතුටු නැන්දන්න. දැන් වීකෙන්ඩ් එකේ කිව්වේ දැන් සමහර විට අද හෙට ඔයාලට වෙලා නැති වෙන්න පුළුවන් කියලා නිසා හිතලා කිව්වේ. හැබැයි අද හෙට වෙලා තියෙනම් යන්න. මොකද දම්රෝයි කියේ තියෙනවා මිඩ් ඉයර් සේල් එකක් මේ දවස්වල.
2: ඒ කියන්නේ වසර මැද සේල්.
0: වසර මැද සේල්.
2: මොනවාද මොනවද තියෙන්නේ
0: සේල්? අචී දන්නවද? මට YouTube වීඩියෝ එකක් බලද්දි මේ මට ඇඩ් එකක් ආවා. දම්රෝ වසර මැද සේල්
2: සේල් තියනවා කියලා.
0: මම YouTube එකට කිව්වා මට කියන්න ඕනේ නැහැ මම දන්නවා මම යන්න
1: ඉන්නේ කියලා. මම තමයි මගේ රෝග කියන්නේ.
2: ඔව්. ආයි මේ ඇල්ගොරිතම් ඕනේ නැහැ අපිට. අපි ඇල්ගොටවුන් එකේ නිසා අපිට ඒ ඇල්ගොරිතම් වලට කලින් දේවල් ආරංචි වෙනවා.
0: දේවල් ආරංචි වෙනවා.
2: ඉතින් ඔයාලට අපි කියනවා යන්න කියලා දම්රෝ එකට. දම්රෝ ප්‍රදර්ශනාගාර මේ වෙනකොට ලංකාව පුරාම තියෙනවා 160ක් විතර. ඔව් ෂෝරූම්ස් 160ක් විතර තියෙනවා.
0: මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. වර්ගඩි 50000.
2: මෙගා ලොකු ඒවානේ.
0: ලොකු
2: ඒවා. ඊට පස්සේ ඔයාට ඉතින් ඔය අතරමං මේ ඔයාට දවසක් වුණත් ඇවිදින්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ දේවල් ඔයාට ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොනවද ඒ කියලා අපි මතක් කරන්නම්. නිදන කාමර කට්ටල තියෙනවා. ඒ සඳහා විශේෂ වට්ටම් ලැබෙනවා. දැව නිමාවෙන් යුතු අල්මාරි තියෙනවා. රුපියල් 30000 දලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා. රුපියල් 34000 දලා. ඒ වගේම තමයි නවතම මාදිලි ස්පින් මැට්‍රස් තියෙනවා. රුපියල් 29000 දලා. ඒ වගේම තමයි සෝෆා කට්ටල තියෙනවා. රුපියල් 69000 දලා. මේ ලොකු රේන්ජ් එකක් තියෙනවා. අපි මේ කියන්නේ මේ පටන් ගන්න තැන.
0: ලිස්ට් එකක්ම තියෙනවා.
2: ඉස්සරහට තියෙනවා. හරිද? මේ ස්ප්‍රින්ග් මැට්‍රස් තියෙනවා, ඇඳන් තියෙනවා. මං හිතන්නේ මේ අලුත පදිංචියට යන. දෙන්නෙත් එහෙම ඕන කරන හැම දෙෙම මෙතන තියෙනවා.
0: අනිවාර්යයෙන්.
2: ඩිස්කවුන්ට් පිට ගන්න පුළුවන්
0: වාට. මාර මේ මාර ලොකු chance එකක්.
2: ලොකු chance එකක්. කෑම මේස කට්ටල තියෙනවා රුපියල් 87000 දලා. කාර්යාල මේස තියෙනවා රුපියල් 15000 දලා. ඊට පස්සේ කාර්යාලීය පුටු තියෙන රුපියල් 9900 ඉදලා තව ගොඩාක් දේවල් තියෙනයි මොනවද කියලා අපි හිමින් සැරේ කියන්නම්. අපි කියනකම් ඉන්න බැරණා. ඔයාලට තියෙන්නේ www.damro.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා මොනවද තියෙන කියලා බලන එක.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Udah hatai minari hatalis tunai dan.
2: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 01212125125 අමතන්න.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඬ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාත
6: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 01 7 1 0 6 6 2 2 Prime Residences
7: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls. දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
8: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම bike එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම discount එකක්. බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 073 523 535
9: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 011 2 200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
10: BYD C-Line 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 011 2 125 125.
6: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 071 0 6 6 2 2 Prime Residences.

0: ඔදේ 7යි විනාඩි 56යි අල්කටාම වෙලාව. අපි යනවා කිලින්ම.
1: කොහෙද යන්නේ?
0: ගම්පහ පැත්තට.
1: ගම්පහ පැත්තට. ගම්පහට යනවා නම් අනිවාර්යයෙන්ම මේ මාලිගාවක් තියෙනවා බලන්න ඕන.
0: බලන්න ඕන.
1: හැබැයි ඉතින් බලලා නිකන් ඉන්න එපා. ඔයාට පුළුවන් රුපියල් මිලියන 25ක් ලක්ෂ 250ක් වියදම් කරලා මේ මාලිගාවෙන් ඔයාට කියලා. ඔව්. පොඩි කොටසක් වෙන් කරගන්න. පොඩි යුවට පොඩිම නෑ.
0: ඔයාගෙම කැල්ල වෙන් කරගන්න.
1: ඒක ඔයාගෙම මේ අපාර්ට්මන්ට් එක බවට පත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කාමර දෙකක් ඕන නම් එහෙම පුළුවන්.
0: ඊට
1: පස්සේ කාමර තුනක් ඕන නම් ඔයාට ඒ විදිහටත් පුළුවන්කම තියෙනවා. ෆුලි ෆර්නිෂ්ඩ් අපාර්ට්මන්ට් එකක්. ඒ කියන්නේ සියලු ඕනේ කරන ගෘහ භාණ්ඩ ටිකත් එක්ක මේ වෙනකොටත් සම්පූර්ණයෙන්ම නිමාවට පත් කරපු අපාර්ට්මන්ට් එකක් තමයි ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. ආයෙවට අපාර්ට්මන්ට් එක අරගෙන අරව හදන්න මේව හදන්න නැත්තම් ඕනේ කරන ෆර්නිචර්ස් ටික වාගෙන ආවිලා ඒ කතා මුකුත් නැහැ. ඔයාට තියෙන්නේ ගිහිල්ලා පදිංචි වෙන්න. අද මිලදී ගත්තොත් හෙට ගිහිල්ලා ඔයාට පදිංචි වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි වැඩේ පටන් ගනිද්දි කිව්වා මේ අපාර්ට්මන්ට්ස් 25ක් විතර තියෙනවා කියලා. දැන් නම් එච්චර නැහැ.
0: ඉතුරු වෙලා නැහැ.
1: ඒ හින්දා ඔයාට කියන්නේ මෙන්න මේ නම්බර් එකට 0813 2 3 0813 2 3 කියන නම්බර් එකෙන් කෝල් එකක් අරගෙන ප්‍රයිම්ලා තමයි හැපැත්තෙන් ආන්සර් කරන්නේ. ඒගොල්ලෝ එක්ක ඔයාට පුළුවන් කතා කරගන්න දැනට කොච්චර අපාර්ට්මන්ට්ස් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවද? ඒකෙන් ඔයාට මොන විදියටද ගන්න පුළුවන්? ඒ කියන්නේ සමහර විට ඔයාට ඕනේ වෙන්නේ අපාර්ට්මන්ට් එකක් වෙන්න පුළුවන් අර කාමර දෙකක් තියෙන. කාමර දෙකේව දැන් ඉවර වෙලා තියෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ ඉතින්. අපි කිව්වනේ ඉක්මනින් කෝල් එකක් දෙන්න කියලා.
0: දැන් සති ගානක් තිස්සේ කිව්වනේ.
1: කිව්වනේ. ඉතින් ඒක නිසා තමයි මට ආයෙ මතක් කරන්නේ ගම්පහ කියලා කියන්නේ. අපි දන්නවා මේ ලංකාවේ තදාසන්න නගරයක්නේ. කොළඹට බොහොම තදාසන්නව තියෙන නගරයක්. මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක තියෙන්නෙත් නුවර පාරට මීටර් 100ක් විතර දුරින්.
0: රයිට්.
1: පොඩ්ඩක් පයින් ඇවිදගෙන ගියාම නුවර පාර තියෙනවාට එතන ඉඳලා බස් එකේ යන්න එන්නත් පුළුවන්, වාගේ වාහනයක යන්න එන්නත් පුළුවන්. ලංකාවේ අංක එකේ අපි දන්නවා මේ මේ ওই තියෙන්නේ පාසල්. පාසල් කිහිපයක් ඒ පැත්තේ ගම්පහ කිව්වට පස්සේ මතක් වෙන නම් කිහිපයක් තියෙනවා.
0: ඒ ලෙවල් රිසල්ට් එක එහෙම බැලුවහම
1: අපිට එහෙම මතක් වෙන ඒ ලෙවල් රිසල්ට් සහ විවිධ හේතු නිසා එහෙම තියෙනවා. ගම්පහ ඉස්කෝල
0: තියෙනවා
1: මතක් වෙන. ඉතින් මේ වගේ ලංකාවේ අංක එකේ පාසල් වලට බොහොම ආසන්නව ඒ වගේම තමයි ඔයාට ව්‍යාපාරයක් කරනවා නම් ගැළපෙනම තැන කමර්ෂල් හබ් එකක්. මෙතන වාණිජ නගරයක් විදිහට ගත්තත් ගම්පහ කියන්නේ මේ වෙනකොට සෑහෙන ඉස්සරහට යන නගරයක්. වාගේ ව්‍යාපාර කටයුතු කරගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඒ නැත්තත් ලංකාවේ වාණිජ නගරයේ වෙච්ච කොළඹට වාට බොහොම පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් තැනක් තමයි ගම්පහ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ තැනකින් අර නාගරික වුණා. හැබැයි බොහොම මේ නිෂ්කලංක සුවපහසු වටපිටාවක තමයි ද පැලස් එක පිහිටලා තියෙන්නේ. අපි වාට කියනවා එහෙනම් මේ අපි කියපු නම්බරයකට කෝල් එකක් ගන්න. ආයෙ ඔන්න මතක් කරනම් 0810 6 3 2 3 කෝල් එකක් අරගෙන ඉක්මනින්ම ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න කියලා.
0: ඕකේ. ඒ වගේම තමයි ඉක්මනට කරන්න ඕනේ තව දෙයක් තියෙනවා.
1: ඒ මොකද්ද?
0: රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්නේ කොහාගේ වහලට. තව හිත හිත ඉන්න එපා. අපි දන්නවා ඔයාගේ වහලේ අර අර අර පැත්තේ මුල්ලේ අර පොඩි කෑල්ල පොඩක් කැඩිලා තියෙනවා.
1: කැඩිලා තියෙනවා. පොඩ්ඩක් නැත්තම් ක්‍රැක් වීගෙන එනවා.
0: ක්‍රැක් වීගෙන එනවා.
1: ඉරි තලාගෙන එනවා.
0: ඒක දිහා බල බල ඉන්න එපා දැන්. අදම ගිහිල්ලා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකක් අරගෙන ඇවිල්ලා ඒක ෆික්ස් කරගන්න.
1: ෆික්ස් කරගන්න. නැත්තම් අපි දන්නවා ඔය වැස්සත් එක්ක දැන් පහුගිය ටිකේ වැස්සනේ. ඔය වැසි තත්ත්වයන් එක්ක වතුර උරා ගන්නවා ෂීට් එකට. ටික ටික දැන් පොඩ්ඩක් මතු වෙනවා. අර පාසි දිය සෙවල ගතිය මතු වෙන්න පටන් ගන්නවා. ගේ ඇතුලෙන් බැලුවත් සමහර වෙලාවට පේනවා. එළියෙන් බැලුවත්
0: පේනවා.
1: අර වහලේ තියෙන අලුත් බව කියන එක නැති වෙලා ගිහිල්ලා. සමහර විට හදලා එච්චර කාලයක් නැති වෙන්නත් පුළුවන්. ඉක්මනින් ඒ අලුත් බව නැති වෙලා ගිහිල්ලා සහ මේ ප්‍රමිතිය නැති වෙලා ගිහිල්ලා තියෙනවා. පොඩි අත්තක් වැටුණත් ඔහාලා ක්‍රැක් වෙලා යනවා. ඉතින් ඒ ප්‍රශ්න මොකුත් නැහැ. ඔයා ගෙදරට දැන් මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නම් මොකද අවුරුදු 60ක දශක 6ක විශ්වාසයත් එක්ක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එන්නේ. මේ ටෙක්නොලොජිකලි තාක්ෂණික වශයෙන් කාරණාවන් දෙකක් තියෙනවා. දෙකෙන් එකක් කියන්නම් ඉස්සෙල්ලා. ඒ තමයි මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක.
0: ඒ
1: කියන්නේ ජල බිහිතිකාවෙන් පෙළෙන කෝටින් එකක් යනවා මේ ෂීට් එක උඩින්. ඒක නිසා වතුර රදව ගන්නෙ නැහැ. කලනුත් මේක රයිනෝ මේ රූෆින් ෂීට් වල තිබ්බා. හැබැයි රයිනෝ ප්‍රීමියර් රූෆින් චීට්ටල දැන් ඒක 3 ගුණයකින් වැඩි කරලා තියෙන්නේ. ඒකින්ද වතුර බින්දුවක් වැඩිච්ච ගමන් අර මේ නෙළුම් කොලේට වැටෙනම යන්නේ පහරට මේ රූටල ගානට ගිහිල්ලා හැලෙන්නේ. ඔය නැනෝ තාක්ෂණත් එක්ක ආපු කාරණා නැනෝ තාක්ෂණේ සංකල්පය බිහි වෙන්නේ ඔන්න ඔය වගේ තැන්වලින්. ඉතින් මේකත් ඒ වගේම තමයි. කොච්චර වැස්සත් කොච්චර වතුර ඇවිල්ලා වාගේ වහල උඩ එකතු වුණත්
0: ඒව
1: හිමීන් රූටල පල්ල හැටෙනවා උරා ගන්නෙ නැහැ. එහිඳ තෙතමනේ නැහැ. තෙතමනේ රැදෙන්නේ නැති නිසා ඔයල් ගී වර්ග වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා පාසි වෙන්න පුළුවන්, දියසෙවල වෙන්න පුළුවන්. මේ දේවල් ඔයාගේ මේ වහලේ වර්ධනය වෙන්නේ
0: නැහැ.
1: ඉතින් අර වහල දාපු ගමන් ඒ තිබ්බ අලුත් පෙනුමෙන් ඔයාට પરම්පරා ගානක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක.
0: රයිට්.
1: ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන් මෙන්න මේ හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න 1396 දහතුන යනුහයෙන් කෝල්ලක දීලා ට පුලුවන් මේ අපි කියපු දේව මේ නෙතෙම ඇල්ගො ටවන් එකගේ සාරනවා චි මෙහම කිව රයින ප්‍රමිය රෝෆින් චීට ගැන මේ කතාව ඇත්තක්ද කියලා දැනගන්න සහ ඔයාට ආසන්නයම කවුදීන්න වට ගන්න පුළුවන් තැන් මොන මොන තැන්වලින්ද රයින ප්‍රමිය රෝෆින් චීට් ගන්න පුළුවන් කියලත් ඔයාට බලන්න පුළුවන්
0: රයිට් ඒ වගේම තමයි ඔයාට කුරුඳු ගම්මිරිස් අබ වගේ වගාවක ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඔයාගේ මූල්‍යමය දායකත්වයේ දක්වලා ඒකින් එන පළදාවින් ඔයාට පුළුවන් රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්න වෙන කොහෙන්වත් නෙමෙයි කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකෙන්
1: ඔව් ඉතින් ඒකට කෝල් එකක් දෙන්න කසාගල්ලට මෙන්න මේ නම්බර් එකෙන් 0111 207 77 87 0111 207 77 87

0: BYD C-Lion 5 Plug-in Hybrid SUV. Vedi ita aakarshane penum sa DMI thakshane samaga ope gamanata suvisheshi bavak ekkara ganna. C-Lion 5 mul laithikaruwek wenna apake pradarshanagara wetha pivisenna. Natnam amathanna 011-125-125.
1: Master Guide prakashana 2025 samaga usas pela pasuge vibhaga prashnottara den nikut wiyata. Children's World Kelniya. Master Guide Borella saha langama potthalin den laba ganna 071-313-3036.
2: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැස් සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
5: උදේ 8:02 දැන්.

0: ජීවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිව් සමග මම කේසර. ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරයාමා නගරයේ පිහිටි නිවසකදී 21 ශ්‍රී ලාංකික තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 18 ශ්‍රී ලාංකික තරුණයෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකරු විසින් අනෙක් තරුණයාගේ උදර ප්‍රදේශයට එලෙස තියුණු ආයුධයෙන් පහරදී ඇති බවයි ජපාන් මාධ්‍ය වාර්තා කරන්නේ. සිද්ධියෙන් පසු සැකකරු විසින්ම හදිසි අමුතු මංකයට තොරතුරු ලබා දී ඇති අතර රෝහල් ගත කළ 21 තරුණයා පසුව මිය ගොස් තිබෙනවා. මියගිය තරුණයා සහ අත්අඩංගුවටගත් 18 තරුණයා එකම නවාතැනක එකට පදිංචිව සිටි සිසුන් දෙදෙනෙක් බවයි සඳහන් වන්නේ. තමාට ලිංගිකව අභියෝගාත්මක වචනයෙන් බැනවෙදී මවට අපහාස කර තමාට පහර දීම හේතුවෙන් කෝපයට පත් තමන්

0: මෙලෙස තියුණු ආයුධයකින් පහර දුන් බවට සැකකරු ප්‍රකාශ කර ඇති අතර ජපාන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ඊළඟට නිවුස් පෙරවරුණ වේට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 net fm

0: උදෑසන විනාඩි 10යි අල්ගොටාම වේලාව අපි ආවේ අපේ දෙවනි පැයට.
1: අපි ඉතින් මමට සිග්නල් දාලා දකුණට හරවන කට්ටිය නෙමෙයි. දකුණට සිග්නල් දාලා මමට හරවන කට්ටිය. නේද?
0: ඔව්.
1: මේ ඉතින් කොහොම හරි අද ලෙෆ්ට් හෑන්ඩර්ස් ලාගේ දවසනේ.
0: ඔව්.
1: මේ වමත් කරුවන්ගේ දවස. ඉතින් ලෝකයේ සාමාන්‍යයෙන් සමහර රටවල 10%ක් සමහර රටවල 2-3%ක් වගේ මේ වමත් කරුවන් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් කෙසේ හෝ මේකත් පරිණාමයේ ඔස්සේ වෙච්ච කාරණයක්. මේ හැබැයි වමත් කරුවන් පිළිබඳව මේ විවිධ අදහස් තියෙනවා. ඒවා ඇත්තම නෙමෙයි.
0: ඔව්. දැන් මම අර උදේ
1: කිව්වේ. ඔව්. දැන් ලෝකේ විවිධ රිසර්ච් කරලා තියෙනවා. මේ විශේෂ බුද්ධි මහිමයක් හිමි වෙනවාද ඔවුන්ට කියලා.
0: ඔව්.
1: එහෙම විශේෂ බුද්ධි මහිමයක් වමත් කරුවන්ට හිමි වෙන්නේ නැහැ. හැබැයි ඔවුන් විශේෂ අපහසුතාවයන් වලට නම් ලක් වෙනවා වමත් කරුවන් හින්දා. මොකද ලෝකේ බොහෝ දේවල් හුරු වෙලා තියෙන්නේ දකුණට හින්දා. ඉතින් ඒක හින්දා මේ ගොඩක් රටවල් වල මේ ව්‍යවස්ථාවෙම සඳහන් කරලා තියෙනවා මෙහෙම වමත් කරුවන් වීම නිසා මේගොල්ලන්ව නොසලකා හරින්නෝ අපහසුතාවයට ලක් කරන්න බෑ. ඒකම ඔවුන්ට යම්කිසි අවස්ථාවල පොදු ස්ථානවල උපකරණ දකුණත් කරුවන්ට කේන්ද්‍ර කරලා හැදලා තියෙනවා නම් මේගොල්ලන්ටත් යම්කිසි අවස්ථාවක් ලැබෙන විදිහට ඒ උපකරණ නිපදවන්න ඕනි කියලා ගොඩක් රටවල සඳහන් කරලා තියෙනවා. ඒකම ඔවුන්ට තියෙන විශේෂ වාසිය හැටියට පරේෂකයන් පෙන්වලා දෙන්නේ ක්‍රීඩාවේදී තමයි විශේෂ වාසියක් ලැබෙන්නේ. මොකද ක්‍රීඩා පුහුණුවෙන් ගොඩක් කලාවට දකුණත් කරුවන් ඉලක්ක කරගෙන කරලා වමත් කරුවෙක් ආව හැටිය දැන් මම රයිට් හෑන්ඩ් කෙනෙක්ටනේ සමහරලාට බැට් කරන්න හරි මේ බෝල් කරන්න හරි පුරුදු වෙලා තියෙන්නේ. අනිත් ක්‍රීඩාවලදීත් එහෙමයි. විශේෂයෙන් මේ කණ්ඩායම් ක්‍රීඩාවලට වඩා කේවල මූණ දෙන ක්‍රීඩාවලදී
0: බැඩ්මින්ටන් වලත් එහෙමයි.
1: එහෙමනේ. ඔව්. ඉතින් හදිස්සියවත් වමත් කරුවෙක් ආවොත් අර දකුණත් පුරුදු වෙලා තියෙන එක නතාව පොඩ්ඩක් හොල්මන් වෙනවා. මොකද ඔහුට විශේෂ අවස්ථාවක් තියෙනවා. අර සමහර තැන්වලින් රිංගල යන
0: පොයින්ට්ස් කීපයක් යනකම් ඔළුව වැඩ කරන්නේ අර විදිහට.
1: අර විදිහට හින්දා ඉතින් ඒක විශේෂ අවස්ථාවක් වෙනවා. ඒකම මේ දැන් අර දකුණ වැඩ කරන්නේ වමෙන් මොලේ වම දකුණ මේ මාරු වෙලානේ වැඩ කරන්නේ. ඉතින් ඒක බොහෝ දුරට බලපාලා තියෙනවා. හැබැයි කාලයක් හිතලා තියෙනවා මේ එහෙම නැහැයි කියලා. හැබැයි දැන් වෛද්‍ය විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා අර වගේ බෙදාගෙන තමයි මොලේ වුණත් වම දකුණ පිළිබඳව කටයුතු කරන්න කියලා. මේකේ ඉතාමත් සුවිශේෂී පුද්ගලෝ පිරිසක් ඉන්නවා. ඒ තමයි අත් දෙකෙන්ම
0: වැඩ
1: කරන්න පුළුවන් උදවිය. මට මතකයි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්යවරයෙක් හිටියා. මට එතුමාගේ නම මතක නැහැ. ටිකක් මහත මේ ප්‍රොෆෙසර් කෙනෙක්. මේ එතුමට පුළුවන් මේ මම අහලා තියෙන විදිහට එක වාක්‍යයක් දකුණතෙන් ලියාගෙන ඇවිල්ලා ඉතුරු ටික වමතෙන් ලියලා ඉවර කරා. ඒ කියන්නේ සමහර ලාට බෝඩ් එකේ ලියන් යනකොට අපිට අත දිග මදිනේ.
0: ඒ
1: ඉස්සර තිබුණේ අර ලොකු දැන්ටත් එහෙමයි වයිට් බෝඩ් උත් තියෙනවානේ. ඉතින් ලියාගෙන ගියාම ඉතුරු ටික මේ අර අකුරු විදිහටම අර අකුරු රටාවට විදිහටම මේ එහෙම කරන්න මේ පුළුවන් බව මම අහලා තිනවා. ඒකම මේ අපේ රටේ හිටිය විශිෂ්ට ශිෂ්‍ය නායකෙක් අද වෙනකන් එතුමා පිළිබඳව මේ හොයාගන්න තොරතුරක් නැහැ. ඒ තමයි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍ය නායකයා නිෂ්මි. මොහොමඩ් නිෂ්මිටත් වමතින් සහ දකුණතින් ලිවීමේ හැකියාව සුවිශේෂයි. ඔව්. මම දන්න විදිහට ඒෂියා වීක් මැගසින් එකේ ලංකාවේ අය ප්‍රධාන මේ මාතෘකාවකට ඇවිල්ලා තියෙන ඉතාමත් ටිකයි ඒ කාලේ. ඉතින් නිෂ්මි ගැන විශේෂ ලිපියක් මට මතක විදිහට ඒෂියා වීක් සංග්‍රහව හරි ෆ්‍රන්ට් ලයින් සංග්‍රහව හරි මොකර ජාත්‍යන්තර සංග්‍රහවක් වාර්තා කරලා තිබ්බා මේ ආසියාවේ ශිෂ්‍ය ගිනි සිලුව කියලා. ඉතින් එහෙම ඉතාමත් වටිනා බුද්ධියක් තමයි අපිට අකාලේ නැතුව ගියේ. මේ අදටත් නිෂ්මිව සමරන සරස විශිෂ්‍ය ශිෂ්‍යාව. ඉතින් නිෂ්මිටත් ඒ වමතින් සහ දකුණතින් වැඩ කිරීමේ හැකියාව තිබුණා කියලා මේ මම අහලා තියෙනවා. ඉතින් එහෙම ඉතාමත් සුළු පිරිසක් ඉන්නවා වමෙන් දකුණෙන් දෙකෙන්ම සමබරව වැඩ කරන්න පුළුවන්.
0: මම හිතන්නේ අපේ ක්‍රිකට් ටීම් එකේ තියෙනවා දැන් අත් දෙකින්ම.
1: ඔව් සමහර අය ඉන්නවා ලෙෆ්ට් හෑන්ඩ් බෝලර්ස් ලා ඉන්නවා. හැබැයි රයිට් මේ රයිට් හෑන්ඩ් නම් බැට් කරන්නේ. ඔක මාරුවෙන් මාරුවට කරන උදවිය ඉන්නවා.
0: ඔව්. ලෙෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් දෙකෙන්ම බෝල්
1: කරන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒක සුවිශේෂී හැකියාවක් කෙසේ වෙතත් ඔබ වමත් දකුණත්ද කියලා
0: නැහැ
1: වැදගත් වෙන්නේ නැහැ ඔබ ලෝකයට කරන දේ තමයි වැදගත් වෙන්නේ හැබැයි ඉතින් වමතින් දෙන දේ දකුණත් දැනගන්න ඕනේ නැහැ කියන අර පරම සත්‍ය නම් අවංකව පිළිබඳින්නේ

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
1: Udaya Thai Vinadi Visai Dan
2: Noor Parata Meter Siyak Durin Iskalanka Vatapitavaka Padinchi Venna The Palace Gampaha Avasana Nivasa Visipaha Miliyana Visipahe Sita Iyalata Oba Tadama Sa Dambara Himikaruwaku Wanna Denma Katha Karanna 0.7126.622 Prime Residencies
3: Lanka Tiles Vasar Medavasi Thoraga Tiles Sadahasiyata 40ak dakwa idiriyak Adama obata lagamathi Lanka Tiles Pradarshanagarayata pivisenna Lanka Tiles Hadakarai Chamatkare Sondurunawaten
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: දාම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දාම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: Belva box bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: Belva එක ලංකාවේ එක.
8: BYD Sealion 5 plug-in hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Sealion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න. 0.112125125.
9: අද කතා නැත්තේ මොකද වගේලාද? Oya epa handanna ta mage suda Om blast them mama tata nawatin

0: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
1: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස්කරි තුන පහ කුඩු
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0447 31 33 540

0: උදේ 8 විනාඩි 27 අයල්කට අවම වෙලාව මම දැන් කාගෙන් හරි අහනවා නිරෝෂ රජිනියාගේ
1: මොන දහන්නේ
0: මියන තුරා මට ඔබේ හදවතේ ඉන්න පුළුවන්ද කියලා
2: දැන් ඒ හදවතේ මිය තුනොත් මොකද වෙන්නේ
0: කොහොම නැහැ ඒ හදවතේ
1: ඔයත් එක්කම
2: ඔයත් එක්කම සෙට් අප් වෙච්චිද
1: ඔව් ඔයත් එක්කම ඉවරයි ඔව්
0: එතකොට මාත් එක්කම ඉවරයි වෙන කාටවත් නැහැ
1: ඔයා හම්බුණාට පස්සේ මිය දෙන්න හිතනොත් මොකද
0: එහෙම වෙන්නේ මං වගේ සොඳුරු චරිතයක් හම්බුණාම එහෙම මිය දෙන්න හිතෙන්නේ නැහැ. තව ජීවත් වෙන්න හිතනවා.
1: ඔව් හරි. ඔය මහජන
2: සංවිධානය හරි උම්මනවනේ. හරි. හදිසි අනතුරුකට මුණ පෑවොත්.
0: මාර ප්‍රශ්නයයි. කමන්නේ එතන මං එයාගේ හිතේනේ. ඉතින් ඉඳලා එතනවා.
2: ආගේ යන එකෙක්ගේ ඇඟේ ඉඳලා මොකටද යන්නේ වාහන රුක්න්නේ. මෙන්න මේ මෙහෙට වෙලා ඉන්න.
1: ඔන්න සාරර තියෙන ප්‍රශ්න.
0: මේ දෙන්නාට හරි ප්‍රශ්නයක් මට කිසිම දෙයක් කරගන්න බෑ මේ විදිහට.
1: නෑ නෑ අපිට එහෙම කිසිම
2: ප්‍රශ්නයක් නෑ. අපි වාට
1: අපි කිව්වනේ අපි වැඩි
2: අපි වා අමාරු වටනට කැමති නෑනේ මොකද ඊට පස්සේ අපි දෙන්න තනියෙන් මේ
1: තනියෙන් මේ අවු ඒකයි
0: ඒක නිසා මේ මට තියෙන ආදරේ එකට නෙමෙයි
1: අන්න ඒකයි අපි කියන්නේ ලෝකේ ඉන්ටර් ඩිපෙන්ඩෙන්සි දැන් තියෙන කියලා
0: හරි ඉන්ටර් ඩිපෙන්ඩ්
2: අපිට ඉන්ටර් ඩිපෙන්සි වෙනකොට අපිට මේ විශේෂයෙන් අපේ ගේ ඇතුළේ එහෙම හරි පිළිවෙලකට තියෙන්න ඕනේ අම්මෝ නැත්තන් නේද අර හරි විල් පිළිවෙලට නිකන් හිතන්නකො අයියෙන් ඇවිදන් යන වෙලාවක පුටු කකුලක හරි අපේ කකුල වැදුනම
1: වැදුනොත්
2: නේද සියම ආගම් සීපත් වෙනවනේ
1: සීපත් වෙනවනේ
0: ඒකනේ චූටි ඇඟිල්ල වැදුනා
2: චූටි ඇඟිල්ල ඉතින් ඒක එහෙම වෙන්නේ හරි නිසි ලෙස ගෘහ භාණ්ඩ හරි විදියට ස්ථාපිත කරලා තිබුණ නැතුණාම සහ හරි ගෘහ භාණ්ඩ හරි ගෙදර තිබුණ නැතුණාම
0: ගෙදරට ගැලපෙන ගෘහ භාණ්ඩ තිබෙන්නේ නැති වෙනවා
2: ගෙදරට ගැලපෙන ගෘහ භාණ්ඩ අර ඒ බනිස් වලට ඒ කෙසල් කන් කිනා වගේ ඒ ගෙවල් වලට ඒ පුටු මේස
1: අන්න හරි
2: දැන් අපේ ගෙදරට හදපු එක සාර්ලා ගෙදරට හරියන්නේ
1: නැහැ හරියන්නේ හරියන්නේ
2: ඉතින් ඒ ඔක්කොටම හරියන්නේ අපිට මොකද මුළු මොරටුවේම රවුම් ගහන්න අපිට ඕන ගෘහ භාණ්ඩ වෙයි එහෙම කරන්න බෑනේ එක තැනකට ගිහිල්ලා මේක හොයාගන්න තියෙනවා නම් කොච්චර ලේසිද එහෙම ලංකාවේ තියෙන එකම තැනයි හැබැයි ඒ තැන ලංකාවේ හැම තැනම තියෙනවා
1: හැම ටවුන් එකම තියෙනවා ලංකාපුරාම ප්‍රදර්ශනාගාර 160ක් විතර තියෙනවා ඒ තමයි දම්රෝ කියලා
0: කියන්නේ
1: ඉතින් අපි හැමෝම දන්න බ්‍රෑන්ඩ් එකක් නමක් 1986 තමයි දම්රෝ ඉස්සල්ලාම් පටන් ගන්න අද වෙනකොට අවුරුදු 40ක් සම්පූර්ණ කරනවා ලංකාවේ ගෘහ භාණ්ඩ ශේෂ්ත්‍රයේ අංක 1 බ්‍රෑන්ඩ් එක විදිහට ඉතින් විශේෂත්වය තමයි අර මේ දැන් නුවා කිව්වනේ අපිට ගැළපෙන විදිහට ගන්න පුළුවන් කියලා මොකද මේ දම්රෝලා කස්ටමයිස් කරලා තමයි දෙන්නේ ඒ කියන්නේ ඔයාට දැන් ගියාට පස්සේ ඒගොල්ලන් කලෙක්ෂන් එකේ ඔයාට ඕන එක බලාගන්න නැත්තම් එහෙම තියෙනවනේ අපි දැන් ওই Pinterest වල එහෙම එකේ ෆොටෝස් බල්ලන යන්නේ ගියාට පස්සේ ඔයාට ඕන එක නැහැ ඕනේ පාටින් නැහැ ඕනේ මැටීරියල් එකකින් නැහැ එහෙම වෙන්න පුළුවන් ඊට පස්සේ ඔයාට ඒ වෙලාවේ කතා බහ කරලා ඔයාට ඕන විදිහට වැඩේ ඉවර කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මට ඕනේ මෙන්න මෙහෙම එකක් මේක නෙමෙයි මේ විදිහ එකක් කිව්වම මේගොල්ලෝ ඒ විදිහට හදලා දෙනවා ඉතින් මොකද ලංකාවේම තියෙන මේ කර්මාන්ත ශාලාවල ලංකාවේම ශිල්පීන්ගේ අත්වලින් තමයි මේ නිෂ්පාදන සිද්ධ වෙන්නේ ඒකින්ද වාට ආයේ ලෝකෙ වටේ දුවන්න ඕනේ ඒකයි අපි කියන්නේ දම්රෝ එකට යන්න කියලා ඒ වගේම තමයි දැන් මේ වසර මැද දැන් මේ අවිල්ල තියෙන අවුරුද්දේ මැද හරියකටනේ කරනම් මේ මේ දැන් ඉඳන් තමයි අපිට කරගන්න බැරි වෙච්ච සැලසුම් ටිකට අපි යන්න පටන් ගන්න.
0: යන්න ඕනේ.
1: ජනවාරි පළවෙනිදා අපි හිතාගත්තු ටික ඔන්න දැන් කරන්න පටන් ගන්නවා.
0: Yes.
1: එහෙමනේ භාගයක් ගියරවස් තමයි මතක් වෙන්නේ.
0: ඔබට හැරෙන්නේ මැදදී.
1: මාස 7ක්
0: ගිහිල්ලා.
1: මාස 8කටත් ඇවිල්ලානේ කියලා පොඩි එනවනේ එකක්.
0: එහෙම ආවම මාසෙ භාගයක් ඉවරයි.
1: ඉවරයි. එතකොට තමයි වැඩ ටික කරන්න පටන් ගන්න. හරිද? ඉතින් අපි වඩ මතක් කරනවා ඔන්න දැන් වසර මැද සේල් තියෙනවා දම්රෝ එකේ. දම්රෝ එකට යන්න කියලා වාට ඕන කරන ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ මේ ඕන දෙයක් විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි දැන් කලින් කිව්වනේ වාට මොනවද තියෙන ගෘහ භාණ්ඩ කියලා. තව දේවල් ටිකක් තියෙනවා. හිතන්න වාට නිකන් ඉන්වර්ටර් ශීතකරණයක් ඕනේ කියලා. ගෙදර විදුලි බිල අඩු කරගන්න. එහෙනම් වාට පුළුවන්කම තියෙනවා දම්රෝ ඉන්වර්ටර් ශීතකරණයක් 20% ඩිස්කවුන්ට් එකක් එක්ක මිලදී ගන්න. ඒ විතරක් නෙමෙයි රටේ වැඩිම විශ්වාසයක් දිනපු විශේෂයෙන්ම අපේ ගෘහණියන්ගේ ලොකු විශ්වාසයක් දිනපු වොෂින් මැෂින් එක තමයි දම්රෝ වොෂින් මැෂින් කියලා කියන්නේ. හරිද? ඉතින් දම්රෝ වොෂින් මැෂින් එකකුත් ඔන්න 15% වටමකින් ඩිස්කවුන්ට් එකක් එක්ක ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉහළ ප්‍රමිතියෙන් යුතු කල්පවතින දම්රෝ ෆෝම් මැට්‍රස් තියෙනවා. ඒකත් 15% ඩිස්කවුන්ට් එකක් එක්ක ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ලංකාපුරා තියෙන ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයකින් ඔයාලට මේ වට්ටම් අත්විඳින්න පුළුවන්. අපි කියනවා යන්න කියලා දම්රෝ එකට සහ ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිතව ඉන්ටරෙස්ට් ෆ්‍රී ඔයාට පුළුවන්කම තියෙනවා ඕන කරන දේවල් මේ අපි මේ කියපු දේවල් ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන් ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන් පහසු ගෙවීමේ ක්‍රමයට ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් එකට මිලදී ගන්න
0: රයිට් හරි දැන් අචි අද උදේ පාන්දර අපි කතා කරානේ චීනේ ගැන චීනේ ගැන හිතුවහම චීනේ රුසියාව එක්කත් නැහැ ඇමරිකාව එකත් නෑ, ඉරාන එකත් නෑ,
1: පේන්න නෑ.
0: හැබැයි ඒත් ඉන්නවත් වගේ.
1: ඔව්.
0: හරිද? ඒ කියන්නේ චීනය හරි කපටි.
1: අන්න හරි. එහෙම තමයි. ඔව්. උපාය මාර්ගික කියලා අපි ඒකට ලස්සන වචන තමයි ස්ට්‍රැටජි
2: කියලා. ලස්සන වචනයක් කියන්නේ උපාය මේ රාජතාන්ත්‍රික ප්‍රශ්න ඇති කරන්න එපා. ඔයා විශේෂයෙන් ඉන්ටර්නැෂනල් රිලේෂන් ඉගෙන ගන්න ශිෂ්‍යාවක් හැටියට.
1: ඔයා කියන දේවල් වල වගකීමක් තියෙන්න ඕනේ.
2: ඒ කියන්නේ උගන්නන ඒවායි ප්‍රායෝගික ජීවිතය අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා. හොඳටම ඔප්පෙච්ච අවස්ථාවක්.
0: දැන් මම ස්ට්‍රැටජි කියවනම් මට කියනවා මගේ ඉංග්‍රීසි වචන වැඩි කියලා.
2: උපාය මාර්ගික කියලා තියෙනවනේ හොඳ සිංහල වචන නැහැ.
0: හරි කොහොම හරි මම හොඳ දෙයක් කියන්න හැදුවේ. චීනේ දුර ගැන බලලා වැඩ කරන රටක්. එයාට තියෙනවා බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් තියෙනවා, සිල්ක් රෝඩ් කියලා එකක් තියෙනවා. එයාට අවශ්‍ය මාර්ගයේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වැඩි දියුණු කරගෙන යනවා. මේ යාගේ ඉස්සරහ ගැන හිතලා තමයි මේ වැඩ කරන්නේ.
1: අනිවාර්යෙන්ම යා මේ අනාගතේ ලෝකේ ඉන්න ඕනේ කොතනද? එතන ප්ලෑන් කරලා තමයි වැඩ කරගෙන යන්නේ. ඔය මේ කියපු ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් යටිදල පහසුකම් ලෝකේ පුරාම වරායවල් වල අපි දන්නවනේ. වරායවල් හැදුවානේ.
0: හැදුවානේ. ඒකට ඕනේ කියලා හැදුවා.
2: වරායවල් හැදුවා කියලා කියන්නේ මේ සමහර වරායවල් හදන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ ඒක ඒගොල්ලන්ගේ මැප් වල හදලා ඉවරයි.
1: මැප් වල හදලා ඉවරයි. මාක් කළා මෙතන වරායක්
0: කියලා. මං කියන්නේ චීන කියන්නේ රටකට හොඳ එක්සැම්පල් එකක්. ඒ වගේම තමයි මේ ඉන්ඩිවිජුවල් කෙනෙක්ටත් හොඳ එක්සැම්පල් එකක්.
1: අනිවාර්යයෙන්ම තමන්ගේ
0: දුර බලලා වැඩ කරන්න ඉගෙන ගන්න.
1: හරියටම හරි. දුර බලලා අනාගතේ එන්න පුළුවන් අභියෝග වලට කල් තියා සූදානම් වෙන්න කියලා තමයි.
2: දැන් මම අර කිව්වනේ දැන් අපිට අලුතෙන් ආපු චීන තානාපතිතුමා ගැන මම කියන්නේ අර මේ ලංකාවට චීන තානාපති කෙනෙක් යවන්න ඕනේ නේද ලබන සතිය කියලා
1: හිතන්නේ.
2: සීජින්පින් අවසාන මේ අනුමැතිය දෙනවා ඇති මේ අත්පත්‍ර පිරිනමන්න පෑනේ රටකට ඇවිල්ලා. ඉතින් ඒ වුණාට අර මම කිව්වා වගේ ඒ අදාළ රට තානාපති හදන්නේ දැන් ලංකාවට එන දැන් මේ 11 වෙනිදා ආපු තානාපතිතුමා මීට අවුරුදු 10කට විතර කලින් තමයි හදන්න පටන් ගන්න තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි චීන රාජ්‍ය නායකයවත් ඒගොල්ලෝ දැන් දැන්ටම ෂී ජින්පින්ගෙන් පස්සේ එන්නේ කවුද විතරක් නෙමෙයි එයාට පස්සෙත් එන්නේ කවුද කියන එක අනුප්‍රාප්තිකයා නිර්මාණය කළා ඉවරයි. මොකද ෂී ජින්පින් සහ ඔවුන්ගේ දේශපාලන පොලිසිය පිළිබඳව ලියවෙච්ච පොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ඒක පොතක මට මතකයි ඔහු ඇමරිකාවට යවලා මේ එහෙදි කොහොමද ඒ පුහුණුව දුන්නේ. එතකොට මම හිතන්නේ ෂී ජින්පින්වත් හිතලා නැහැ මේ නායකයා වෙනවා කියලා. හැබැයි අර මධ්‍යම කාරක සභාව කොහොමද ඒක නිර්මාණය කරගෙන ඇවිල්ලා ඒ අර කොට කෑලි අදින්න රාජ්‍ය නායකයන් කීප දෙන්නෙක්වද කොහෙද සැරෙන් සැරේ දාලා මේ ඒ කාලේ නිශ්චිත කාලය ආවම රට ෂී ජින්පින්ට බාර දුන්නේ කොහොමද කියලා. ඒවා ඉතින් රටවල් වලට හරි.
1: එහෙම තමයි රටවල් කරන හැටි.
2: ඔව් නෑ ඒවා රටවල් වලට හරි.
1: රටවල් වලට.
2: ඔව්. ඔය රටක් තියෙනවා නම් ඒවට පුළුවන්.
1: ඔව්.
2: නැත්තම් ඔය තියෙන ඉඩම් කැලි වලට ඕවා සමහරවල්ට හරියන්නේ
1: නෑ.
2: මේ ඒ වෙලාවට තමයි අර වැල යන අතර මැත්ත ගන්නවා වගේ තමයි.
1: ඔව්. ෂී ජින්පින් මහත්තයාගෙත් ඇතිනේ ඔය යාළුවෝ එහෙම ඇතිනේ සින්දු එහෙම කරපුවා නැත්දන්න යාගෙන. හරි ඉතින් චීනේ ඔය වැඩ කරන්නේ අනාගතයේ දිහා බල්ල මූල්‍ය සලසුම් එක්ක තමන්ගේ අනාගතයට එන්න පුළුවන් ඒ සියලු තර්ජනවලට ත්‍රෙට්ස් වලට තමයි කල්තියාස උදානම් වෙන්නේ. ඉතින් ඔයත් එහෙම තමයි ඔයාගේ පුද්ගලික ජීවිතයේදී අපි කියන්නේ හැම වෙලේම අනාගතයේදී වෙන්න පුළුවන් දේවල් ගැන කල්තියා පුරෝකථනය කරන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි ඉතින් අපි දන්නවා සල්ලි අපේ අතේ තියෙනවා නම් ගොඩාක් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා නැත්ත කතාව වේගනේ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ මේ FD එකක් දාලා තියාගන්න. FD එකක් දානවා නම් ඔය යන්න ඕන තැන තමයි CDB කියලා කියන්නේ. මොකද ඔයාගේ FD එකට ඔයාට කීයක් හම්බ වෙනවද දන්නවද පොලිය?
0: කීයක් හම්බ
1: වෙනවද? වසරකට 15%ක පොලියක් ඔයාට ලැබෙනවා. CDB කියලා කියන්නේ ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතන අතර හතරවෙනියා. ඒ කියන්නේ හතරවෙනියට විශාලම බැංකු නොවන මූල්‍ය ආයතනය. එතකොට හිතාගන්න පුළුවන් මේ 15% කියන අගය
2: කොච්චර වටිනවද කියලා. මෙහෙමයි ඉතින් දෙනවයි කිව්වොත් දෙනවා. මොකද එහෙම දෙන්නත් වෙනවා. හේතුව මහ බැංකුව CDB එක පිටිපස්සේ ඉන්නවා.
1: පිටිපස්සේ ඉන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් තමයි CDB කියලා කියන්නේ. බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. එතකොට අර දෙනවා කියන ඒවා දෙන්නත් වෙනවා. සහ දෙන්න
2: පුළුවන්
1: බෑ. ඔව් පස්සේ බෑ කියන්නත් බෑ. සහ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද සිව්වන විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම නිසා. ඉතින් ඔයාටත් පුළුවන් කෝල් එකක් දෙන්න මේ අන්මැච් රිටර්න් එකක් ඈ. ඔයා දාන FD එකට ඔයාට හිතාගන්න බැරි විදිහේ අසමසම රිටර්න් එකක් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 011738388 0111738388
0: හරි ඒ විදිහට CDB එකේ දැන් ඔයගොල්ලෝ දාන්න.
1: දාන්න දාන්න දාලා කල් තියා රෙඩි වෙලා ඉන්න. අපි දන්නේ නැහැ ඉස්සරහට මොන මොන තත්ත්වයන් නේද කියලා.
0: වෙයිද කියලා.
1: ගෙදර පොළව යට තෙල් තියාගන්න යන්න එපා. හරිද? එහෙමත් ඉන්නවනේ සමහරලාට අරබුදයක් එනවා කිව්වම තෙල් එහෙම දැන් හිතන්නකෝ තමන්ගේ තෙල් ටැංකියට ත්‍රී වීල් එක වෙන්න පුළුවන් බයික් එක වෙන්න පුළුවන් තෙල් ගහගෙන ඇවිල්ලා. ඒකෙන් කෙලින්ම ඔය බූලියකට බෝතලයකට එහෙම පුරවලා ආයෙ ගිහිල්ලා අරකට තෙල් ගහගෙන ඇවිල්ලා. එහෙම තෙල් රැස් කරන්න එපා. අපි කියන්නේ මේ වගේ මූල්‍ය සැලසුම් රැස් කරලා තියාගන්න.
0: ට්‍රම්ප් ඇවිල්ලා උස්සන්නේ සමහර.
1: උස්සන්නේ. ඒ කියන්නේ තෙල් තියෙනවා කියොත් එයා එනවනේ. ප්‍රජාතන්ත්‍රවාදී අරගෙන උඩින් ආව.
0: අමුද්‍රව්‍ය වැටුණාම තමයි ඒ කලාව හරියට ප්‍රගුණ කරන්න පුළුවන්. හරි දුක ප්‍රගුණ කරපු කට්ටිය දන්නවා විජය ප්‍රොඩක්ට්ස් වල තියෙන වැදගත්කම. මොකද විජය ප්‍රොඩක්ට්ස් දාලා ඉුවට පස්සේ ඔයාටයි දෙසරයක් හිතන්න නැහැ මේක රස වෙයිද නැද්ද කියලා. මොකද අනිවාර්යෙන් රසයි.
1: රසයි. ඒ කියන්නේ අර දැන් ඔයා කියවනේ කලාවක් කියලා ආට් එකක් කියලා. ආට් එකක් මේ සාර්ථක වෙන්න නම් මොකද්ද පාවිච්චි කරන මාධ්‍ය කියන එක වැදගත්නේ. ඒ කියන්නේ ඕක පැස්ටල් වලින්ද ඔයිල් පේන්ට්ස් වලින්ද මොනවාද ඔහොම තියෙනවනේ එක එක දේවල්. ඒ පාවිච්චි කරන දේ අනුව තමයි සාර්ථකත්වයේ මයින්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි මේ විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා අවුරුදු 30ක් අපිත් එක්ක හිටපු බ්‍රෑන්ඩ් එකක් WP ලාන්චින් එකේ විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. දැන් වාට විජය මිරිස් කුඩු තියෙනවා, විජය කෑලි මිරිස් තියෙනවා, විජය තුන පහ කුඩු තියෙනවා. ඊට පස්සේ විජය මාළු කරි තුන පහ තියෙනවා. ඒ වගේම තමයි විජය ලුණු කුඩු තියෙනවා, අබ කුඩු තියෙනවා, සූදුරු කුඩු තියෙනවා. මේ ඕන දෙයක් වාගේ කෑම එක රසවත් කරගන්න දැන් වාට මිල දී ගන්න පුළුවන්. විශේෂත්වය තමයි මේ හැමදේම 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් තමයි හදලා තියෙන්නේ. අපේ රටේ රසෙ මුළු ලෝකෙටම අරන් ගියපු බ්‍රෑන්ඩ් එකක් විජය කියන්නේ. ඉතින් ඔයත් අර ලෝගෝ එක බලලම WP ලාන්චනේ නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ හරියටම තියනවද කියලා බලලා ගන්න. නැත්නම් ඉතින් විජය ප්‍රොඩක්ට්ස් කියලා රවටෙන්න පුළුවන්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udayatai Vinadi 43 dan
2: Wow! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
5: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් Denza නවීන තාක්ෂණයේ කළ Denza B5 සහ Denza B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට Altea ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0.112.125.125 අමතන්න
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117.388.388 අමතන්න
8: රසට ගුණට උයන්න විජය 3-5
9: Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
10: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol Paracetamol විශේෂයකි.
11: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0.112.35.02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
12: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම්සා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0.112.125.125
13: Black Curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black Curry රස සොයා මීට් Black Curry රසට මස් නොකා මස් කන්න
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
5: දම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවමය කෑම මේස කට්ටල 87,000 සිට දම්රෝ වගකීමක්ද සහිතව

0: උදෑසන විනාඩි 49යි අල්ගටාමේ වෙලාව.
1: අපි ওই ජාත්‍යන්තර කතන්දර කොච්චර කිව්වත් අපේ රටෙත් ওই ජාත්‍යන්තර විදිහට ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව
2: ඉන්න පුළුවන්.
1: ඕන තරම් ඉඩ අවස්ථාවල් තියෙනවා.
2: ඔව් අනිවාර්යෙන්ම.
0: මට මේ කතාවක් මතක් වුණා එක කිව්වහම. අපිට මම ලෙක්චර් එකක් තිබ්බා අපි IR ලෙක්චර් කෙනෙක් ඉන්නවා. මේ එයා කියනවා ඕගොල්ලෝ මයි
2: මේ පැත්තට මේ මැසේජ් එකක් දාන්න කවුද මේ සාරගේ අරයා මෙයා කියලා අපි පැහැදිලි
1: කරන්න
0: කෙනෙක් මට කියනවා මේ අපිට හැමෝටම කිව්වේ මේ ඕගොල්ලෝ මයිග්‍රේට් වෙන්නේ ඇයි මේ මේ රටේ ෆස්ට් ක්ලාස් ජීවිතයක් ගෙවන්න කියන්නේ ෆස්ට් වර්ල්ඩ් ජීවිතයක් ගෙවන්න ඕනට හැකියාව තියෙද්දි ඕගොල්ලෝයි මයිග්‍රේට්
2: වෙන්නේ.
0: ඇත්තරම මේ එයා කියනවා එයා තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එක ෆස්ට් වර්ල්ඩ් ජීවිතයක් තමයි එයා ගත කරන්න කියලා. ඒ හේතුව මේ වගේ දේවල් නිසා තමයි ඉතින්.
1: ඇත්තරම මේ විශේෂයෙන් ඉන්දියාවෙන් ලංකාවට එන අපේ ජනමාධ්‍ය මිත්‍රයෝ ඉන්දියාවෙන් නෙමෙයි ගොඩාක් මේ ආසියානු දකුණ විශේෂයෙන් දකුණු ආසියානු කලාපෙන් මේ ලංකාවට එන අපේ මාධ්‍ය මිත්‍රයෝ හම්බුනාම අහන්නේ ඇයි මේ ලංකාවේ අය පිටරට යන්නේ
2: මේක දාලා.
1: ඔව් ඉතින් ඒගොල්ලන්ට විශේෂයෙන් දැන් පෝර්ට් සිටියට දැන් මේ ළඟදී මම මගේ මේ මංගලදේශ මිත්‍රයෙක් එක්ක මම ගියා මේ පෝර්ට් සිටියට ගිහිල්ලා ඇත්තටම පෝර්ට් සිටියේ ඉඳලා මේ ලංකාවේ කොළඹ පැත්ත බැලුවම ඒක ඇත්තටම ලංකාවද නිව්යෝක්ද චෙන්නයිද මොකක්ද කියලා හිතාගන්න බෑනේ.
2: අර ලස්සන ස්කයිලයින් එකක් පේනවා.
1: වෙනම ස්කයිලයින් එකක් නේ පේන්නේ. මේ ඉතින් අහනවා ඇයි ලංකාවේ කට්ටිය මයිග්‍රේට් කරන්නේ?
2: ඇත්තටම නේ.
1: ඔව්. ඉතින් මෙහෙමයි ලංකාවේ කට්ටිය මයිග්‍රේට් කරපු හින්දා තමයි ලංකාව ඇත්තටම මෙහෙම තියෙන්නේ.
2: ඔව්. ඒගොල්ලෝ ගිහිල්ලා ඒ පොයින්ට් එක මෙහෙට.
1: දේශ විනිමයෙන් මේ අපි ඇත්තටම මේ රැකෙන්නේ. අපි කතාවටත් කියන මේ ගෑනු අරන් දුවන ආර්ථිකයක් නේ අපිට තියෙන්නේ. ආම තියෙන්නේ කාන්තාව අරන් දුවන ආර්ථිකයක්. එකක් තේදළු නෙලලා රබර් කපලා මේ එක පැත්තකින් අපිට ඩොලර් ගෙනත් දෙනවා. අනිත් පැත්තෙන් ගාමන්ට් වල මහලා මේ ඇඟලුම් කර්මාන්තශාලාවල මහලා අපිට ඩොලර් ගෙනත් දෙනවා. අනිත් එක ගෘහ සේවිකාවන් විදියට ධාතු විඳලා වෙන රටවල වැඩ කළා අපිට ඩොලර් ගෙනත් දෙනවා. ඉතින් ඒකෙන් තමයි අපේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය ඔය පාන් රාත්තල වුණත් ඔය ගානට ගන්න
2: ගන්න
1: පිටිසනාධාරය හම්බෙනින් දැන් ඔය ගානට. ඉතින් ඒගොල්ලෝ වෙන මේ සමාන්සෙන් තමයි. ඉතින් මං ඉතින් බංගලදේශ මිත්‍රයාට ඕක කියන්න ගියේ නෑ. මොකද එයාට මතක් වුණොත් ඒගොල්ලන්ගේ රටත් අපිට පහුගිය දවස්වල ණයක් දුන්නා. මෙච්චර ලස්සන ස්කයි ලයින් එකක් තියෙනවා. රටේ බංගලදේශයේ ණය දුන්නා කිව්වනම් ඌ පෝට් සිටියෙන් පයින්නවා ඉන්දියන් සාගරයට.
2: ඒකද ඒව හංගල තමයි කතා කරලා
1: තියෙන්නේ. ඒක වෙන මම මුකුත් කිව්වේ නෑ. යන් යන් අපි මොන හරි බොමු කියලා. මේ කතාව දුරදිග වැඩි කෙනෙක්ගේ නෑ. මේ මොකද එයාට මට හිතුණා එයා ලංකාවේ මගෙන් ඇහුවා රාම මොන ජොබ් ඔපචුනිටීස් නැද්ද කියලා. මං ඉතින් ඒව ගැන මොකුත් කියන්න ගියේ නෑ. මේ ඉතින් ඇත්තටම මේ ලංකාවේ එහෙම ජීවත් වෙන්න පුළුවන්. දැන් එහෙම ජීවත් වෙන්න පුළුවන් තැන් ගොඩාක් හදමින් සා හදලා දීලා තියෙනවා. ඉතින් එහෙම තැනක් ගැන තමයි මේ අපි කියන්නේ.
2: එහෙම දැන් තියෙනවා ඇත්තටම මේ පෝට් සිටි එකෙත් තියෙනවා. ඒ වගේම තමයි ගම් පහක් තියෙනවා.
0: ගම් පහක් තියෙනවා.
2: පෝට් සිටි එකේ ක්වොලිටි වැඩි ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට කරපු කට්ටියම තමයි ගම් පහ මේ වැඩිත්
0: කරන්නේ.
2: ඒ හින්දා ආයෙ ඔයාලට ප්‍රශ්න ඇති වෙන්නේ
1: නැහැ. ක්වොලිටි වෙනසක් නැහැ. හැඩේ වෙනසක් තමයි තියෙන්නේ.
2: හැඩේ වෙනසක් තියෙනවා. මොකද ඒ තැන් වලට ගැළපෙන විදියෙන්නේ වැඩේ කරන්න ඕන. ඉතින් ගම් පහද පැලස් ගැන තමයි අපි මේ වට මතක් කරන්නේ. නුවර පාරට මීටර් 100ක දුරින් බොහොම නිස්කලංක වටපිටාවක තියෙන ලස්සන apartment project එකක් තමයි ප්‍රයිම් ලගේ මේ පැලස් කියලා කියන්නේ. පැලස් කියන්නේ මාලිගාවනේ. මාලිගාව වගේ වාඩි ජීවත් වෙන්න පුළුවන් රජ කෙනෙක් වගේ. ඕන ගන්න හැම පහසුකමක්ම තියෙනවා. ගෘහ භාණ්ඩ හැමදේම තියෙනවා. නවීන පහසුකම් වලින් සමන්විතයි. නිදන කාමර 2 සහ 3 කැමති විදියට වට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. රුපියල් මිලියන 25යි.
0: හිතන්න
2: කොහොමද නිකන් ගම් පහෙන් වගේ ඉඩමක් අරගෙන ගෙයක් හදන්න පුළුවන්ද කියලා ලක්ෂ 250ක්
0: යද්දි. අනිත් එක හොට් ස්පොට් එකකින් නේද?
2: අන්න ඒකයි. මේ ගෙයක් හදන්න කියන්නේ සාමාන්‍ය තත්ත්වයේ ගෙයක් නෙමෙයි. ලක්ෂරි ගෙයක් හදන්න පුළුවන් හැකියාව තියෙනවද?
0: නෑනේ.
2: ඉතින් හැබැයි ඔයාලට මෙන්න මේ විදියට අපාර්ට්මන්ට් එකක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. බොහොම සුවපහසු සැහැල්ලු ජීවිතයක් ගත කරන්න මේක ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිදුණු අපාර්ට්මන්ට් එකක්. ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් රෝහල් අධිවේගී මාර්ග ප්‍රවේශයන්ට බොහොම සමීපව තමයි තියෙන්නේ. හැබැයි තවම ඉතුරු වෙලා තියෙන්නේ බොහොම පොඩි අපාර්ට්මන්ට්ස් ප්‍රමාණයක්. ඒක හින්දා මේ නම්බර් එකට ඉක්මනින්ම කෝල් එකක් දෙන්න 0710 613 203 0710 හයවතුනයි දෙකේවතුනෙන් කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් ප්‍රයිම් ලට කියලා වගේ අපාර්ට්මන්ට් එක ද පැලස් එකෙන් වෙන් කරගන්න.
0: රයිට්. ෆස්ට් වර්ල්ඩ් ලයිෆ් එකක් ගෙවන්න තව ඔයාට ඕන දෙයක් තමයි BYD එකක්.
2: ඔයාට හීනයක් තියනවා නම් තමන්ගෙම කියලා රෝද හතරක් ගැන දැන් ඔන්න ඔයාට පුළුවන්කම තියනවා BYD එකක් මාසික වාරිකයක් ගෙවලා ගෙදර අරගෙන යන්න. හරිම පහසුයි වැඩේ. BYD ගරුසරු වෙතින් තමයි ඔයාට මේ හැකියාව මේ දීමනාව ලැබෙන්නේ. මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. හරිද? පොඩි දෙයක් කරන්න තියෙන්නේ. යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා රාජ්‍ය සේවකයෙක් බවට ඔප්පු කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඕනම BYD මාදිලියේ වාහනයක් මිලදී ගන්න. විශේෂත්වය තමයි දැන් මාසික වාරිකය විතරක් නෙමෙයි ඔයාට තව දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙන. ඒ කියන්නේ වාහනේ පළවෙනි සර්විසස් පහ ඔයාට නොමිලේම හම්බෙනවා. ඒ වගේම තමයි ඔයාට මේ වෙලාවේ අතේ සල්ලි නැත්නම් ලංකා බැංකුවත් එක්ක විශේෂ ලීසින් වාරිකයකට සැලසුමකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ අංක එකේ ආරක්ෂණාවරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකෙන් වාහනයට ඉන්ෂුරන්ස් එකක් හම්බෙනවා ඔයාට. වාහනේ රෙජිස්ට්‍රේෂන් එක වාර නොමිලේ කරගන්න පුළුවන්. නොමිලේම හෝම් චාර්ජින් යුනිට් එකකුත් හම්බ වෙනවා. මේ ඔක්කොම BYD ගරුසරු වෙතින් රාජ්‍ය සේවක ඔබට තමයි හම්බෙන්නේ. ඉතින් කෝල් එකක් දෙන්න. අපි ඇහුණා නම් මේ වෙලාවේ ඔය රාජ්‍ය සේවකයෙක් නම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 01-125-125 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් අපොයින්ට්මන්ට් එකක් එහෙම දාගෙන ළඟම තියෙන ෂෝරූම් එකට ගිහිල්ලා BYD එකක් පැදලා බලලා ගෙදර අරගෙන යන්න.
0: ගෙදර අරගෙන යන්න. ඒක මතක කරනවා මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. අද දවසේ නැත්තම් ඉස්සරහට එන දවස් ටිකේ මුකුත් වෙන්නේ නැහැ. එහෙම ලෝක විනාශෙ මුකුත් වෙන්නේ
2: නැහැ. මුකුත් වෙන්නේ නැහැ. ඒ වුණාට මේ මායාවරුන්ගේ කැලෙන්ඩර් ඉවර නැහැ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කියන්නේ ඉතින් ඔය මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න එක හොඳයි. මොකද වැඩ කරද්දී ඔළුවේ ගැක්කුමක් නේ. ඒ අපි දන්නේ නැහැ ඉතින් උණ ගතියක් ඇඟේ අමාරුවක් එන්න පුළුවන්. එහෙම ආවා කියලා ඔය වැඩ නවත්තන්න බෑනේ. හීන වලට යන්න ඕනේ දිකට. මේකෙන් ඉඳ මෙල්ඩෝල් ගාඩ් එක ළඟ තියාගෙන වැඩ කරන්න. මෙල්ඩෝල් ගාඩ් එක ළඟ තියෙද්දී වාගේ ඔළුව කැක්කුම උණ හිසරදය ඔක්කොටම විසඳුම් හම්බ වෙයි.
0: හම්බ වෙනවා. හැබැයි උණ වගේ දේවල් ගොඩක් දවස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම
2: ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න.
0: යන්න.

0: ഡിഎഫ്സി അദാലവേ ഡിഎഫ്സിസി ബാങ്കുവ ഒബേ വർദ്ധനയട
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 01.1.662 Prime Residences.
3: தாம்ரோ வசர மெத சேல் சோஃபா சதா விசேஷ வட்டம் கல்பவதிட சுவ பஹசுயின்யுத் சோஃபா 69000 சிட்ட சியலும தாம்ரோ பிரதர்ஷனாகாரவலி
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011.7388 අමතන්න ණයශ්‍රේණි ගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: BYD Seelion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න අමතන්න 011.125
6: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
7: ඔව් මන් දන්නවා TravelNet
6: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් TravelNet තමතන්න 01.1.2.863.363.76.716.36.72
8: අක්මා විතල් ෆැටි ලිව බය වෙන්න එපා සිවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද 0.47 31 33 540
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
11: වේලාව 9:02 දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නිය
2: අයුබවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිියස් සමඟ මම කේසර. ශ්‍රී ලංකාවේ නව අමරිකානු තානාපතිවරයා ලෙස එරික් මේය මහතා නිල වශයෙන් දියුරුම් දී තිබෙනවා. වොෂින්ටන්හි පිහිටි අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මෙම දියුරුම් දීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ. ඒ අනුව එරික් මේය මහතා ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිවරයා ලෙස සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. බස්නාහිර සබර්ගමුව සහ වයඹ පළාත් තුලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත් තුල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්සරු දෙකෙන් පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. මීළඟ නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net fm

0: Ούτε να με αει μινά τι να με αει αλκουτάω με βελάβε.
1: Μακάμε ο πολύ παρήγορταν πρασνέα πανανάγωνο. Δεν ερικ με μαχαρτέα με λανκάβε Γιουλί Τσάγνόνα γιέν πάσε. Αλλούτ τάνα απτή ωραία χατία τένανε λανκάρτα. Εγέν έχε διουρούντι λαδί έννε. Ταπένα θα τίγενο κοτέ. Δεν τίνε τάνα απτή τούμα άβα κανα κύβαλτα. Αδε ουκόμα νικάν απτή γιατί αντρα
2: πρασνέα.
1: අපි
2: කල්පනාවෙන් ඉන්නේ
1: නෑ පස්සේ අපි එතුමට කියන්න ඕනේ තානාපති කියලාද නගරාධිපති කියලාද කියලා මට ලොකු ප්‍රශ්නයක් ආවා
2: තානාපතිද නගරාධිපතිද
1: ඇයි එතුමා මේයර්නේ
2: මේ මේයර් නිසා
1: ඒකින්ද බය වෙන්න එපා ඒට අනිද්ද අපේ සෝෂල් මීඩියා වල ලොකු ට්‍රාන්ස්ලේට් කරලා ගහන්න ඉද්ද එරික් තානාපති
2: එරික් නගරාධිපති
1: තානාපති ලෙස
0: වෙන්න පුළුවන්
2: Google ට්‍රාන්ස්ලේට් දැම්මොත් එහෙමම වදිනවා
1: අනිවාර්යෙන් එන්න පුළුවන් ලංකාවට එවපු අලුත් ඇමරිකානු නගරාධිපති
2: ඒක කුමන්ත්‍රණයක් ස්වරූපෙන් ලියයි සමහරට අර පොතක් එහෙම ලියවෙන්නත් පුළුවන් මේ ඔය ජූලි චෑන් මහත්මිය ගැන එහෙමත්
0: ලිව්වනේ
2: ඒ වගේ ලියන්න පුළුවන් ඉතින් පොත් එක එක විදියට
1: හැබැයි මේ දැන්නෝනා මේ අතර මාධ්‍යත් එක්ක පුදුම මිත්‍ර ලීලාවක්
2: ඕනේ බොහොම සමීපව කටයුතු
1: කරනවා අපි දන්නවා මේ සාමාන්‍ය මාධ්‍යවේදී දුරගතන එමතුමක් දැන් ඒ වගේ රටක තානාපති කෙනෙක්ට කතා කරනකොට ටිකක් එයාගේ සෙක්‍රටරියට කතා කළා එහෙම නෑ අරයට
2: කතා කරන්න
1: ටූරින්ස් වලින් ආන්සර්
2: කරනවා
1: ඒ කියන්නේ බලන්නේ පුරුදු කළා ඒවල තියෙන විදිහ
2: දන්නවා
1: ඒ රටක ගිහිල්ලා මාධ්‍ය
2: මිත්‍ර
1: කරගත්තම කොච්චර ලේසිද ඒ තානාපති කාර්යාල වලට කියලා ඉතින් අනාගතේ තානාපති ලා ඉන්න කට්ටියට ඔය හොඳ පාඩම්
2: හොඳ පාඩම් මේ ඔය ඩොවිලි වෙහෙමත් ඒ කාලේ වන්නත්
1: හැම
2: කෝල් එකම ආන්සර් කරන්න යන්නේ නුවරින් එන හැම කෝල් එකටම ආන්සර් කරන්න කියලා කියන්නේ නැති මේ ආදරෙන් කතා කරලා කිය මේ ඒකුලන් අර යාළු කරගන්න කියන්නේ නැති කන්න බොන්න දෙන්න කියන්නේ
1: නැති
2: යන්න කියන්නේ නැති
1: ආනේ වලඳන්න
2: කියන්නේ නැති ඕව තමයි මේ කපටි ගම නෙමෙයි උපాయ මාර්ග කියලා
1: කියන්නේ මේ අපේ යාළුවෙක් මරු උපాయ මාර්ගයක් මේ ළඟදී දැන් යාළුවාගේ මේ වෙඩින් ඇනිවර්සරි එක යාට අමතක වුණා
0: ආ ඕකේ
1: හරිද සාමාන්‍යයෙන් හස්බන්ඩ්ලට ඕක වෙනවා
0: නෝ
1: වයිෆ්ලට හැම මාසෙම වෙඩින් ඇනිවර්සරි එක මතක්
2: වෙනවා.
0: ඔව් ඉතින් අපි තමයි ඕවා මතක් කරගෙන.
1: ඉතින් ඒක තමයි.
2: නෑ ඒක මතක තිබ්බොත් හස්බන්ඩ් කෙනෙක් නෙමෙයි.
1: එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් වෙඩින් ඇනිවර්සරි එක මතක් කරාම ඉතින් දන්නවනේ වයිෆ්ට ලොකු ආදරයක් ඉතින් ඇති. මේ හස්බන්ඩ් ගැන අමතක වීම ගැන. යකා නැග්ග අපේ යාළුවගේ වයිෆ්ට. කියලා ඉඳන් ගෝ. තාමුසේ මට හෙට එළි වෙනකොට තප්පර 6න් බිංදුවේ ඉඳන් 200ට යන්න පුළුවන් මොකක් හරි ගණන්ලා තියන්න ඕනේ. කියලා දැන් අපේ යාළුවා 17 කල්පනා කරලා ෂේප් එකේ නින්දට ගියා. උදේ වැඩට ගියා. හරිද?
2: දැන් තර්ජනේ එහෙමමයි.
1: ඔව් තර්ජනේ එහෙමමයි.
2: ට්‍රෙඩ් එක තියෙනවා.
1: ගානක් නැහැ. මිනිස්සු වැඩට ගියා ඔක්කොම කරා. ඉතින් දැන් වැඩට යනකොට මේ හස්බන්ඩ් රැණක දැන් වයිෆ් ජනලෙන් බලන්
2: ඉන්නවා.
1: හ්ම්. රටගේ ජනලෙන් බලනකොට අන්න ගේ ඉස්සරහා තියෙන ලොකු පෙට්ටියක් ලස්සන gift එකක් විදියට ගැට ගහලා.
2: හ්ම්. දැන් සතුටු.
1: ආව නෝනට හරි සතුටු.
2: හ්ම්.
1: උස්සන් ආව ගෙදෙට්ට. ගෙදෙට්ට ඇවිල්ලා unbox කරාම ඒක ඇතුලේ තියෙනවා අර නැගලා බර කිරන තරහ.
2: තප්පර 6න් අපේ
1: ආලුවා එදා ඉඳන් අතුරුදන්.
2: ආ නෑ. ආගියතන් නෑ. හරි. එහෙම වෙන්න නෑ. හරිනේ ඉතින්.
1: හරිනේ තප්පර 6න් ඉතින්.
2: තප්පර තප්පරයක් යන්නේ
1: නෑ. 200ට.
2: ආ. හරිනේ ඔන්න වෙච්ච දේ. ඕනට.
1: ඕන වාත්තේ දැන් වාහනයක් BYD එකක් වගේ මොකද BYD එක තප්පර 6න් පුළුවන් 100ට.
2: තප්පර 5න් පුරවන්න.
1: තප්පර 5න් පුරවන්න.
2: මේ සීල් එකට තප්පර 5න් පුළුවන්කම තියනවා කිලෝමීටර් 100ක වේගයක් ලබා ගන්න.
1: අපේ ප්‍රෝග්‍රෑම් එක ආනෝ යාළුවගේ වයිෆ් දවල්ට දැන් මේ වෙලාවෙත් අහගෙන ඉන්නවා.
0: ඒක
1: තමයි කිව්වේ බින්දුවේ ඉඳන් තප්පර 6න් 200ට යන්න පුළුවන් තෑග්ගක්.
0: දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. මේ වයිෆ් 200ක් බර වෙන්න එපා 200ට යන්න.
1: ඌවා මගෙන් අහන්න එපා මම මේ යාළුවා වාස්ත්‍රය කරන්න ඕනේ තවදුරටත්.
2: යාළුවගේ වයිෆ් ලා ගැන අහන්න එපා කියලා දන්නේ නැහැ.
1: යාළුවගේ වයිෆ් ලා ගැන අහුවත් කමක් නැහැ. යාළුවගේ වයිෆ් ලාගේ බර අහන්න
2: එපා.
0: ඔය දෙන බොඩි ෂේමින් කරන්න එපා මං කියන්නේ.
2: නෑ නෑ 200ට යනවා කියන එක එහෙම අවුලක් නෙමෙයි. ප්‍රශ්නේ නෑ ඒක ඉතින් අවුලක් නෑ.
0: හරි.
2: කිලෝග්‍රෑම් වෙන්නත් පුළුවන්. ඔක රාත්තල් වෙන්නත් පුළුවන්.
1: අපි දන්නේ නෑනේ.
2: ආ මිලිග්‍රෑම් වෙන්නත් පුළුවන්. ග්‍රෑම් වෙන්න පුළුවන්. ග්‍රෑම් 200 වෙන්නත් පුළුවන්.
0: ග්‍රෑම් 200 වෙන්නත්
2: පුළුවන්. අපි දන්නේ නෑ මේ මොන මේ යුනිට් එකෙන්ද තිබ්බේ කියලා තරහාදී. කොහොම හරි ඒ කියන්නේ තප්පර 6න් 200 ගියා. හරි. ඉතින් එහෙම තමයි. තප්පර 6න් 200 ගියා. ලංකාවට තානාපතිවරු වොන්නපත් වෙලා ආවා. අපි ඒව පිටිපස්ස තියෙන කතාත් කතා කරා. තව දේවල් තියෙනවා කතා කරන්න.
1: අපි අර ඔන්නේ නේ. මේකේ අන්තිම පැය මේ විදිහට ආරම්භ කරනවා.

0: FM 94.8 Net FM Divaina Pura
1: උදේ 9යි විනාඩි 19යි දැන්
2: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
7: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
8: ලංකා විහදන යුරෝපේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නෑ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
9: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: කොළොන්නේ මංගලිකා හත්මසේදී මගේ මහත්තයා පපුවේ සැක්කුම ආවා එහෙම ECG ගත්තා ඔක්කොම පරීක්ෂණ දෙක කරා කිව්වා හાર્ට් ඇටැක් එකක් කියලා ඊට පස්සේ තමයි මේ හෙඩ් එකේ කමල බන්ද ડોක්ටර් ගිහින් අක්ෂරයක් ගත්තා ඊට පස්සේ ඩයග්නොස්ටික් කරා හොඳටම හොඳයි කියලා කිව්වා ඒ ડોක්ටර්ද දීගාසු වේවා ඉන්නේ නැව
9: කතා කරන්න 0777 300 940

0: උදේ 9 විනාඩි 25යි අල්ගොතෝම වෙලාව.
1: හරි. හොඳම වෙලාව FD එකක් දානවා නම්. එහෙනම් අපි කොහෙටද යන්න ඕනේ? FD එකක් දානවා නම්.
0: යන්න ඕනේ CDB බැංකුවට.
1: CDB එකට තමයි යන්න ඕනේ. මොකද වාට මේ දැන් CDB එකට යන්න කියන්නේ හේතු කිහිපයක්ම තියෙනවා. මොකද්ද ඔයා කියන්නේ? මොකක් කරවා කියන්නේ
0: කියලා. දැන් CDB කියනකොට තියෙනවනේ B එකක් නෑ. ඒක පස්සේ කියන්න.
1: හරිද? අපි ඔයාලට මතක් කරන්න ඕන දැන් ඔයාලට CDB එක ඔයාගේ FD එක දාන්න පුළුවන් හැකියාව තියෙනවා. වාර්ෂිකව ඔයාට 15%ක පොලියක් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර සිව්වෙනියට විශාලම, හතරවෙනියට විශාලම සමාගම තමයි CDB කියලා කියන්නේ. ඒකයි අපි කියන්නේ ඔයාට බය නැතුව මේ පොරොන්දු වෙන ඉන්ට්‍රස්ට් රේට් එක දෙන්න පුළුවන් හැකියාව. ඒ තත්ත්වය ඒගොල්ලන්ට තියෙනවා. ඒ විදිහට අවශ්‍ය දේවල් සෙකියර් කරගෙන තියෙන වත්කම් තියෙනවා. ඒ ශක්තිය තියෙනවා. මොකද 15%ක් කියන්නේ ලේසි නෑ FD එකට.
0: ලේසි පොලියක් නෙමෙයි.
1: අන්න ඒක. ඒ කියන්නේ මේ වෙලාවේ ලංකාවේ වාට FD එකක් වෙනුවෙන් ගන්න පුළුවන් ඉහළම පොලිය කියන්නත් පුළුවන්. ඒ වගේමයි මේක ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම. ඒ නිසා වාට බය නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා වාගේ FD එක දාන්න පුළුවන්කම තියෙනවා. අන්මැච් රිටර්න් එකක්. ආයි කිසිම තැනකට සම කරන්න බැරි විදිහේ ප්‍රතිලාභ ගණනාවක් වාට මේ හරහා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ CDB ලා අලුත් වැඩක් කරනවා. අලුත් වැඩකට පොඩ්ඩක් අත ගහලා තියෙන්නේ. ඒ තමයි දැන් අපි ওই විදිහට ගිහිල්ලා ඉතුරු කිරීම කරන්නේ, අපි ඉන්වෙස්ට්මන්ට් කරන්නේ, අපි අනාගතේ හිණවලට යන්නේ. අපි කලිනුත් කිව්වා, උදේවරුෙත් කිව්වා අපේ තරුණයන්ගේ ලොකුම හිණයක් තමයි රෝදා හතරක් කියලා කියන්නේ. ඉතින් ඔන්න සිලෝන් ඔටෝමොබයිල් ඉම්පෝර්ටර්ස් රැලි එක පැවැත්වෙනවා. හරියටම කියනවනම් ඉරිදා අගෝස්තු 16 වෙනිදා ඉරිදා තමයි පැවැත්වෙන්නේ. මේකේ ප්‍රධාන අනුග්‍රහකත්වය දරන්නේ අපේ CDB ලා තමයි. CDB ලා ඔන්න තරුණයන්ට අවස්ථාවක් අරගෙන දීලා තියෙනවා තමන් කැමති මෝටර් රථ ටික පාරේ බලා ගන්න. මෙතන තියෙනවා ක්ලාසික් වින්ටේජ් කලෙක්ෂන් එකක ඉඳලා අර සුපර් කාස් කියලා අපි කියන්නේ ෆෙරාරි වෙන්න පුළුවන්. අන්න ඒ ලෙවල් එකට වෙනකන් ඔයාට ඔයා කැමති විදිහේ වාහන දැක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ස්පෝර්ට්ස් කා විතරක් නෙමෙයි, වින්ටේජ් කා විතරක් නෙමෙයි. ඔයාට මේ මොහොතේ වාගේ කමර්ෂල් වැඩක් කරගන්න ඕන කරන මෝටර් රථයක් වෙන්න පුළුවන්. ඩුවල් පර්පස් කියලා අපි කියන්නේ ඒ වගේ මෝටර් රථයක් වෙන්න පුළුවන්. මේ ඕනම විදිහේ වාහනයක්, සෙඩාන් එකක් වෙන්න පුළුවන්, SUV එකක් වෙන්න පුළුවන්. මොකද කාර් විතරක් 200ක් එනවා මේ රැලි එකට. හරිද? ඉතින් පෝට් සිටි එකෙන් තමයි වැඩේ පටන් ගන්න ඉරිදා. ඉරිදා හරියටම උදේ 9 වෙද්දි පෝට් සිටි එකෙන් වැඩේ පටන් ගන්න. ඔයාට ඕනම් පෝට් සිටි එකට යන්නත් පුළුවන්. ඉරිදා කියන්නේ නිවාඩු දවස්, ඉස්කෝලත් නිවාඩු. පොඩ්ඩොත් ඉතින් කැමතිනේ ඔය කාර් එහෙම බලන්න. ඒ කාලේ අපි ගාව එහෙම තියෙනවනේ සමහරද කාර් ගොඩක් තිබ්බ මංගාව එහෙම. දැන් ඒවයි, ඒ කියන්නේ මදි එහෙම නැහැ. ඒ කියන්නේ රෝද ඒව කෑලි ගැලගෙන තැන් තැන් වල තියෙන්නේ. මොකද මං එහෙම කරායි පොඩි කාලේ කලස් කරන
0: දේවල් කරා. ඒව බලන්න ආසයි නේ.
1: ඔව් එහෙම ආසයි. අපි කොල්ල එහෙම තමයි එන්ජින් එහෙම ඔක්කොම ඒව බලනවා. හරිද? හොඳ දැනුමක් තියෙනවා, තාක්ෂණික දැනුමක්. හරිද? ඒක හින්දා ඒක තමයි කියන්නේ මේ කොල්ලන්ට අපේ පොඩි මේ නංගිලා මල්ලිලට ඊට පස්සේ අයියලා වෙන්න පුළුවන්, අක්කලා වෙන්න පුළුවන්. මේ මෝටර් රථ ගැන මේව දකින්න කැමති, මේව බලන්න කැමති, මේ අපි කියන්නේ මේ තාක්ෂණය විදගන්න කැමති ඕන කෙනෙක්ට සිලෝන් ඔටෝමොබයිල් ඉම්පෝර්ටර්ස් රැලි එක ඔන්න බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් CDB ලා තමයි මේක අපිට අරගෙන ඉන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ රූට් එක. දැන් අපි කියන්නේ පෝට් සිටි එකෙන් පටන් ගන්න කියලා. ඊට පස්සේ ගෝල් ෆේස් යනවා, ඊට පස්සේ කොල්ලු පිටියට එනවා, බම්බල පිටියට එනවා, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, පිළියන්දල, ඊට පස්සේ බොරලැස් ගමුව. හොරණ පැත්තෝගේ කට්ටිය ඉන්නෝ නම් පොඩ්ඩක් බොරලැස් ගමුවට එන්න. ඉතින් හොරණේ ඔක්කොටම එහෙටම එන්න බෑ.
0: ඒකින්ද
1: මේ පැත්තට එන්න. ඒ වගේම තමයි කොහුවල, ඒ වගේම තමයි හැව්ලොක් සිටි එක. ඊට පස්සේ තිබිරිගස්සාය, බොරැල්ල, රාජගිරිය එතනින් ඇවිල්ලා වෝටර් සේජ් එකෙන් තමයි මේ රැලි එක ඉවර වෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා CDB ලා කිව්ව ඕගොල්ලන්ට කියන්න කියලා, ඕගොල්ලෝ එන්න කියලා, මග දෙබස රැස් වෙලා මේ රූට් එකේ ඉන්න කට්ටියට මේ ඉවෙන්ට් එක බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වාහන වලට ආදරය කරන කට්ටිය මේ චාන්ස් එක මිස් කරගන්න එපා. CDB වට අරගෙන එන.
0: ඕකේ. රයිට්. තව චාන්ස් එකක් තියෙනවා.
1: ඒ මොකද්ද?
0: මිස් කරගන්න ඕනේ නැති. මේ දම්රෝ එකේ මිඩ් ඉයර් සේල් එක.
1: ඒවනම් ඉතින් මිස් කරගෙන පස්සේ පසුතැවෙන්න එපා.
0: පස්සේ පසුතැවෙන්න එපා.
1: මොකද මිඩ් ඉයර් එකක් ආයෙන්නේ ඊළඟ
0: අවුරුද්දේ.
1: මේ අවුරුද්දේ ආයේ මිඩ් ඉයර් හම්බෙන්නේ නැහැ නේ. ඒකින්ද පුළුවන් තරම් ඉක්මනට ළගම තියෙන දම්රෝ එකට යන්න. මොනවද මේ සාර අපිට ගන්න තියෙන්නේ? මොනවද ඩිස්කවුන්ට් පිට අපිට හම්බෙන්නේ?
0: මොනවද නැත්ති? ඔයාලට පුළුවන් දෙවනිමාවෙන් යුතු අල්මාරි ගන්න 30,000 ඉඳලා, ඊට පස්සේ ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් 34,000 ඉඳලා තියෙනවා. නවතම් මාදිලියේ ස්ප්‍රින්ග් මැට්‍රස් තියෙනවා.
1: ස්ප්‍රින්ග් මැට්‍රස් තියෙනවා.
0: 29,000 අර උඩ පැන පැන ඉන්න පුළුවන්
1: එක. අන්න
0: හරි. ඊට පස්සේ කාර්යාල මේස තියෙනවා රුපියල් 15,000 ඉඳලා, ඉහළ ප්‍රමිතියෙන් යුතු කාර්යාල පුටු, අර කැරකෙන පුටු 9,000 නම් සීනන් තියෙනවා. මට හිතුනේ මේ ගෙදර ඔයාට ෆුල් අප්ග්‍රේඩ් එකක් කරගන්න පුළුවන්.
1: කරගන්න පුළුවන් ඕනේ හැම දෙයක්ම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ මේ ගෙවල් වල ගොඩාක් අය මේ වර්ක් ෆ්‍රොම් හෝම් කරනවානේ. ඒ අපේ ඔය ඉන්න කට්ටිය ගොඩාක් ගෙදර ඉඳන් ෆ්‍රීලාන්ස් වැඩ කරන කට්ටිය ඉන්න. ඒගොල්ලන්ගේ ලොකු හීනයක් තමයි තමන්ගෙම කියලා ලස්සන මේ වර්ක් ස්ටේෂන් එකක් හදාගන්න එක.
0: හෝම්
1: ඔෆිස් එකක් හදාගන්න එක. එතකොට ඉතින් ඔය කාර්යාලීය කට්ටල කියන දේවල් ගෙදරටත් ඕනේ වෙනවා. ඒකින්ද ඔය අනිවාර්යයෙන්ම යන්න ළඟම තියෙන දම්රුවකට. මොකද ප්‍රදර්ශනාගාර 160ක් තියෙනවා ලංකාව පුරාම. ඒ වගේම තමයි ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිත රහිතව සීරෝ ඉන්ට්‍රස්ට් එකට පහසු ගෙවීමේ ක්‍රමයට ඔයාට මේ ඕන දෙයක් මේ දම්රෝ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි මතක් කරනවා යන්න දම්රෝ එකට. මොකද වසර මැද සේල් තියෙන්නේ වසර මැද විතරයි.
0: අනිත් එක තමයි ඇචි දම්රෝකින් ගෙදරට ගෙනත්ම දෙනවා.
1: ගෙනත් දෙනවා. ඔයාට ඒ කියන්නේ සිලෙක්ට් කරලා පේමන්ට් ඔක්කොම කරාට පස්සේ ඒගොල්ලෝ ගෙදරටම ගෙනල්ලා දෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව. මොකද මේ ප්‍රවාහනය කරද්දි තියෙනවනේ මේ සාර සම්මත ඒකනේ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙනවනේ.
0: ඒගොල්ලෝ ගෙනල්ලා ෆික්ස් කරලා දෙනවා.
1: ඒගොල්ලෝ ඒ විදිහට ඒක පරිස්සමට ගෙනල්ලා අදාළ තැන මේ ෆික්ස් කරලා දෙනවා.
0: හරි. දැන් ඇචි දන්නවද?
1: දන්නවා.
0: ඔව් ඇචි. මොනවද? දන්නේ නැති දෙයක් නැහැ මේ ළමයා.
1: මොනවද දන්නවද?
0: ඇත්තනම් පොඩි ගූගල් එකක්
1: ඇවිදින ගූගල් එකක්
0: අහන්න ඕන දෙයක් ඇති දන්නවා. මේ මං කියන්නේ ගියේ රටක තියෙනවානේ මේ සොෆ්ට් පවර් කියලා එකක්, මෘදු බලය කියලා එකක් තියෙනවා.
1: මෘදු බලය.
0: ඔව්. ඒ කියන්නේ ඒ රට දන්නේ ඒ ඒ දේවල් වලින්. ඒ කියන්නේ ඔය මිලිටරි ඒ වගේ දේවල් නෙමෙයි, හાર્ඩ් පවර් නෙමෙයි. මේ ඔය දැන් අපි බොලිවුඩ් කියන්නේ ඉන්දියාවේ බොලිවුඩ් කවහම ඉන්දියාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම අය බලනවානේ. ඒ වගේ අපේ රටට තියෙන පොඩි පවර් එකක් තමයි අපේ කුළුබඩු.
1: අනිවාර්යයෙන්ම.
0: හරිද?
1: සොෆ්ට් පවර් එකක් විතර ගන්න පුළුවන් නේ.
0: ඔව්. සිලෝන් ස්පයිසස් කිව්වහම ලෝකෙම
1: දන්නවා. ලෝකෙම අල්ලගන්න අපිට යූස් කරන්න පුළුවන් එකක් තමයි අපේ මේ කුළුබඩු කියලා කියන්නේ.
0: Yes. ඉතින් මේ කුළුබඩු ඒ විදිහට ලෝකෙටම ගෙනියන්න අපිට උදව් කරපු අපේ රටේ නම එහෙම ගෙනිච්ච බ්‍රෑන්ඩ් එකක් තමයි විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලොන්ටත් කියනවා අද ඉඳන් විජය ප්‍රොඩක්ට් ආමිච්චර කල් දැම්මේ නැත්තම් විජය ප්‍රොඩක්ට්ස් කඩේට ගිහිල්ලා මිරිස් කුඩු එකේ ඉඳන් වාට විජය නූඩල්ස් එන කම්ම මිරිස් කුඩු, ගම් මිරිස්, කහ තුන පහ, බැදපු තුන පහ, අමු තුන පහ, මේ ඔක්කොම
1: විජය රතු හාල් පිටි, සුදු හාල් පිටි, ස්පෙෂල් පපඩම්, කෝපි, තේ, ගම් මිරිස්, උදු පිටි,
0: උදු පිටි මොනවද නැත්තේ?
1: මොනවද නැත්තේ? විජය නූඩල්ස් තියෙනවා. අපි වට හැම වෙලේ මතක් කරනවා සෝදුරු, අබ කුඩු, ලුණු කුඩු මේ ඕන දෙයක් විජය නිෂ්පාදන විදියට වට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි විජය මේ විදියට අපි ගාවට එන්නේ. 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය තමයි යොදාගන්නේ. අර කිව්වානේ මේ සොෆ්ට් පවර් එකක් කියලා. ඇත්ත. ඒ කියන්නේ අපේ රටේ රසය අපේ රටෙන් එහාට සත් සමුදුරෙන් එහාට අරගෙන ගියපු නමක් තමයි විජේ ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ.
0: රයිට්.
1: ඒක හින්දා ඉතින් ඔය ලෝකෙම දන්න රහක්නේ. ආයි මේ ඔයා විතරක් මොකද ට්‍රයි නොකර ඉන්නේ? මං හිතන්නේ මේ වෙලාවේ ලංකාවේ හැමෝම දන්න රහක් විජේ ප්‍රොඩක්ට් කියන්නේ. තාමත් දන්නේ නැත්තම් අපිට අවමන් කරන්න නැතුව කියලා විජේ ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න කියලා අපි මතක් කරනවා.
0: මතක් කරනවා WP ලාන්ච්නේ බලලම ගන්න කියලාත් මතක් කරනවා.

0: FM anu hatırayı taşıma ata Net FM.
1: Bu deneme ay vinardı tis hataydan.
2: Alıt tena kartımı mela kasagıl Green Super. Şaka. Madde yatırı giriye mulleri abin aram mulgani mulgam polar. Kasagıl Green Super. Evitrak nereye? O beyatte yadı mutal sürakşita ayucuna kramya kosseyom kırar. Vata tehlı pratilabın lapa gann. Denme kadar gann. Kasagıl Plantation bindu eka eka visse hat se hat hatay asu hat. Kasagıl samuha veya pare vetin.
3: Mater freelance cheese rasa soya kakar rasa balamudur. Mater freelance cheese rasa de soya meat. Varna karak, rasa karak, kisi bak kadangun ette.
4: BYD C-Line 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Line 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
5: Damro වසර මැද සේල්. කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම්. කාර්යාල මේස 15,000 සිට සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.
6: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
7: LB රන් අය තමයි මගේ හයිය.
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
9: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
10: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
11: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
12: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත

FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 9 විනාඩි 43යි අල්ගටෝම වෙලාව.
1: හරි මේ ජාත්‍යන්තර කටයුතු ඔක්කොම අදට හමාන කරන්න තමයි යන්නේ. තානාපතිවරු පත් කරා. ඒගොල්ලන්ගේ අක්ත පත්‍ර කියලා අර තියෙන මොනවද දෙන්නේ මොකද ජනාධිපතිවරුන්ට ඒවා බාරගත්ත ඔක්කොම.
2: රටේ සේවයට වාර්තා කරා කියලා කියන.
1: අන්න එහෙම මොකද දෙනවනේ ඒව ඔක්කොම කරා. ඊට පස්සේ ඒ පිටිපස්සේ තියෙන ඒවත් මොනාට එනවද දන්නේ නැහැ නේ මේගොල්ලෝ. ඒවත් බැලුවා. දැන් ඉවරයි. රාජතාන්ත්‍රික පත්කිරීම සියල්ල ඉවරයි.
0: දැන් යන්න වෙලාව හරි.
1: අන්න හරි වෙලාව හරි. හැබැයි යන්න කලින් අපිට කියන්න දේවල් ටිකක් තියෙනවා. මේ සරව පැත්තෙන් මම පටන් ගන්නවා මතක් කරගෙන යන්න.
0: Yes. අපිට මතක් කරන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ගැන. දැන් අපි හැමතිස්සෙම කියනවා මේ ඉස්සරහ බලලා කටයුතු කරන්න. ඉස්සරහ ගැන ප්ලෑන් කරලා හරි.
1: ඉස්සරහ බලලා කිව්වම කියන්නේ මේ මේ මේ අර්ථ දෙකක් තියෙනවානේ.
0: ඉස්සරහ
1: බලාගෙන කටයුතු කරන්න කියලා. එහෙමත් තියෙනවනේ අපි අර වැඩ කරද්දී මේ සුබ දිශාව බලන්නේ.
0: ආ ඔව්. එහෙම එකක් නෙමෙයි. අනාගතය ගැන හිතලා වැඩ කරන්න කියලා කියනවා. එතකොට අපේ ගෙදරට අපි ගන්න දේවල්, අපේ ගෙදර හදන දේවල් අපි අනිවාර්යෙන් කල් පවතින දේවල් දාන්න ඕනේ. නැත්තම් හිතන්න ආචි. ඔයා දැන් හාහා පුරා කියලා. ආසාවෙන් ගයක්
1: හදනවා.
0: ගයක් හදලා වහලකුත් ඒකට ගහනවා. ඒ වහල ඔයාට මාස 3කින් ආයේ මේ හිල් හැදිලා වතුර බේරෙනවා. එහෙම නැත්නම්
1: අලුත් ගයක් නේ හදන්නේ. අලුත් ගෙදර අලුත් පෙනුම තියෙනවා. මේ හැබැයි ඔයා හරියට වහල ගැහුවේ නැත්නම් නිවැරදි ප්‍රමිතියෙන් ගැහුවේ නැත්නම් සහ හරි විදිහේ ෂීට් එකක් තෝරගත්තේ නැත්නම් ඔය අලුත් ගතිය නැතුව යන. සමහර විට ගේ අලුත් පිට තියයි. හැබැයි වහල දිහා බැලුවට පස්සේ අර අත්තරලා දාපු ගෙවල් තියෙන්නේ හෝන්ටඩ් හවුස් කියලා. ඒ වගේ පේන්න පුළුවන්. එහෙනම් එහෙම පේන්න දෙන්න එපා. අපි වඩ මතක් කරනවා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න කියලා. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දැන් ඔන්න මේ අලුත්ම තාක්ෂණික යාවත්කාලීන කිරීම.
0: නැත්තම්
1: අප්ඩේට්ස් කිහිපයක් එක්ක තමයි
0: එන්නේ.
1: පළවෙනි එක තමයි ඒගොල්ලන්ගේ මේ ෂීට් එකේ යටපැත්තේ මැටි ලේයර් එකක් එනවා. මේක ස්වාභාවික මැටියෙන් හදපු ඇත්තම මැටි ලේයර් එකක්. නැතුව මේ කිසිම පේන්ට් එකක් හරි එහෙම මුකුත් නෙමෙයි. කිමිකල් එකක් හරි එහෙම මුකුත් නෙමෙයි. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකට පුළුවන්කම තියෙනවා ගේ ඇතුලේ රස්නේ නැති කරලා කූල් එක අරන් දෙන්න. සාමාන්‍යයෙන් ඉස්සර අපිට තිබ්බ අවුලක් තමයි ෂීට් වහලයක් දැම්මට පස්සේ පොඩක් ඇතුළ රස්නේ වගේ දැනෙනවා. එහෙම දැන් ප්‍රශ්න මුකුත් නෑ මේ මැටි ලේයර් එක හින්දා. මේක විද්‍යාත්මකව පරීක්ෂණ කරලා සංවර්ධනය කරපු දෙයක්. මේක ආවට ගියාට නිකන් යටින් මැටි ලේයර් එකක් තියලා නෙමෙයි. ඒ වගේම තමයි ඔයාට සිවිලිමක් ගහන්න ඕනේ වෙන්නේත් නෑ. මොකද අර මැටි පාට යටින් එක විදියට පේනවා. ෂීට් එක පෙළ ගැස්සුවට පස්සේ සිවිලිමක් ගැහුවා වගේම තමයි. ඒ වගේම තමයි අනිත් කාරණාව හයිඩ්‍රොෆෝබික් කෝටින් එක. වතුර උරා ගන්නෙ නෑ. වතුර උරා ගන්න නෑ කියන්නේ වතුර රැදෙන්නේ නෑ ෂීට් එකේ මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක නිසා. ඒක නිසා ඔය දියසෙවල වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා ඇල්ගී වර්ග වෙන්න පුළුවන්. මේ කිසිම දෙයකින් ඔයාගේ වහලට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. වහල සෑහෙන අලුත් පිට කාලාන්තරයක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියාගන්න පුළුවන්. ඒ අර නවීන පෙනුම අලුත් පෙනුම වට සෑහෙන කාලයක් තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එක මේ සාර මතක් කරන්න. ඒකට කෝල් එකක් ගන්න තමයි තියෙන්නේ. වැඩි විස්තර දැනගන්න ඕන
0: 1396. හරිම ලේසි නම්බර් එකක්. හොට්ලයින් නම්බර් එකක් 1396. කෝල් එකක් දීලා ඔයාගේ ප්‍රශ්න ටික අහලා
1: අපි ෂුවර් නැත්තම් නේද? මෙහෙම කිව්වා.
0: මෙහෙම කිව්වා ඇත්තද?
1: හරි මේ අචින් නැත්තම් අපේ නුවා කිව්වා මෙහෙම කතාවක් ඇත්තද?
0: ඔය කියන විදියට ඇත්තම කරන්න පුළුවන්ද?
1: පුළුවන්ද කියලා අහන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ කියයි.
0: අනිවාර්යෙන්. හරි. ඊට පස්සේ අපි මතක් කරන්න ඕනේ මොකක් ගැනද දන්නවද?
1: ඔයා කියන ඕන දෙයක් ගැන අපි මතක් කරනවා මේ වෙලාවේ.
0: මෙල්වා වැලින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැන.
1: අන්න හරි. ඒ කියන්නේ මේ දැන් වහල හරියට ගැහුවට හරියන්නේ
0: නැහැ.
1: ඔය උළුහව එහෙම දාද්දීම අපි දන්නවා සමල්ලාට මේ පාස්සන්න තියෙන දැන් යකඩ වලින් කරන තියෙන යකඩ ෆ්‍රේම් එහෙම ඒ වගේ දේවල් බොහොම ශක්තිමත්ව පාස්සන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි වට මතක් කරන්නේ මේ මෙල්වා කියලා කියන්නේ විශේෂයෙන් මෙල්වා ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ ලංකාවේ SLS සහතිකයක් එක්ක එන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර.
0: ඒක
1: හින්දා ඉදිකිරීම් ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේම ඉදිකිරීමක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අන්න එතනදී පෑස්සීමේ අවශ්‍යතා එන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර මේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සම්මතයන්ට අනුව ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි AA මෙෂර්මන්ට්ස් වලින් දැන් ඔයාට වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා.
0: ඕකේ. ඒ නිසා මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් මම ගන්න කියලා මතක් කරනවා. මොකද මෙල්වා එක ලංකාවේ එක නිසා. හරි. ඉතින් අපි යන්න ඕනේ. යන්න කලින් මතක් කරනවා කසාගල සුපර් මාකට් එක පැත්තට යන්න. ග්‍රීන් සුපර් මාකට් එක පැත්තට ගිහිල්ලා වෙළඳ පොලේ මිලට වඩා අඩුවට වාට බඩු ටික අරගෙන හිත සතුටින් ගෙදර යන්න පුළුවන්.
1: පුළුවන්කම තියෙනවා මේ මෙන්න මේ තැන්වල තමයි තියෙන්නේ කසාගල ග්‍රීන් සුපර් මාකට්. දැන් කොළඹ ගට්ටියට ඔන්න පුළුවන් අතුරුගිරිය මුල් ඒරියාවට යන්න. ඒ වගේම තමයි ගම්පහ ගට්ටියට පුළුවන් ගණේ මුල්ලට යන්න. කුරුණෑගල කට්ටියට පුළුවන් නාරම්මලට යන්න, නුවර කට්ටියට පුළුවන් ඔන්න ගම්පලට යන්න. ඒ වගේම තමයි රටමැද මාතලෙත් ඔන්න තියෙනවා කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවක්. ඉතින් ඔයාට තියෙන අර මේ නියම ප්‍රමිතිය අඩු වෙන්නත් ඕන මිල, හැබැයි ප්‍රමිතිය තියෙන්නත් ඕන, ක්වොලිටි එක තියෙන්නත් ඕන. එහෙම ඔයාට ඕන දේවල් ගන්න නම් ඔයා අනිවාර්යෙන්ම කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට යන්න කියලා අපි මතක් කරනවා.
0: ඕකේ, හරි.
1: හරි, එහෙනම් ඒ මතක් කිරීමත් එක්ක අපිට යන්නත් වෙලා ඇවිල්ලා තියෙන මේ දන්නවද මේ මේ කොංගෝ ජනරජේ අප්‍රිකාව පැත්තේ ලොකු මේ එබෝලා අවුට් බ්‍රේක් එකක් යනවලු. එබෝලා වෛරස් එක මතකයි නේද? අපි සෑහෙන කාලයක් ඕක ගැන කතා කරානේ.
2: සෑහෙන දෙනෙක් මිය ගියා එබෝලා.
1: ඔව්, ඒ කියන්නේ 2014-16 කාලේදී. දැන් මේ සෞඛ්‍ය සංවිධානයේ සභාපතිතුමා කියන්නේ මේ 2014-16 කාලේ 11,000ක් මිය ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ පාර ඒක ඊට වඩා වැඩි වෙයි කියලා කියනවා. මොකද මේ දැන් මේක වසංගතයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ පහුගිය මැයි 15 වෙනිදා.
0: ඔව්.
1: එතන ඉඳන් ගණන් කරාට පස්සේ මේ වෙනකොට කේසස් 4300ක් කොංගෝ වලින් විතරක් වාර්තා වෙලා තියෙනවලු. ඒ වගේම තමයි 2000ක් මරණයට පත් වෙලා තියෙනවලු. ඉතින් එබෝලා වෛරසය මේ වෙනකොට අප්‍රිකාවේ කොංගෝ ජනරජයේ බොහොම වේගෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම තමයි මේ ලෝක සෞඛ්‍ය සංවිධානය යම් ආකාරයක අනතුරු වැගවීමක් කරලා තියෙනවා. මේක අවුට් බ්‍රේක් එකක් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. හැබැයි අප්‍රිකාවෙන් සහ විශේෂයෙන්ම කොංගෝවෙන් එළියට යන්න දෙන්නේ පහ. මොකද වෛරස් වලින් අපිට සෑහෙන පාඩම් තියෙනවා. ඒකින්ද පුළුවන් තරම් ගන්න පුළුවන් හැම සේෆ්ටි මෙෂර් එකක්ම ගන්න කියලා.
0: මේ මාසේ ඒගොල්ලෝ QRG මේ අවුට් බ්‍රේක් එකක් නෙමෙයි, මේක ගැන කන්ට්‍රෝල් කරන්න. ඔව්, එහෙම කියලා තිබ්බා.
1: මේ මාසේ ඒගොල්ලෝ කියලා තිබ්බා මේක අවුට් බ්‍රේක් එකක් නෙමෙයි, පාලනය කිරීමේ හැකියාව තියෙනවා කියලා. හැබැයි දැන් කියලා තියෙනවා මේක අවුට් බ්‍රේක් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒක දැන් ඒ කියන්නේ මේ කන්ටිනන්ට් එකේ මේ කලාපේනොත් එළියට අවුට් බ්‍රේක් වෙන්න දෙන්න එපා කියලා තමයි මේ අනතුරු වගවල තියෙන්නේ. ඉතින් එබෝලා වෛරසය තාම තියෙනවා. ඒ කියන්නේ මේ මේගොල්ලෝ කියන දේ තමයි මේ වෛරස් එක මේනවා මේ
2: හැඩේ වෙනස් කරනවා,
1: වෙනස් වෙනවා.
2: ඔව්, වෛරස් වල තියෙන ප්‍රශ්නේ ඕක නේ, වෛරස්
1: තත්ත්වයට අනුගතයි වෙනවා.
2: ඔව්, බෙහෙතක් හොයාගන්න තියෙන අමාරුවත් බෙහෙතක් හොයාගත්ත හැටියේ වෛරස් එක එයාගේ ස්වභාවය වෙනස් කරනවා,
1: වෙනස් කරනවා. ඉතින් AI ලා මැදිහත් වෙලා තනියම වෛරස් හදන ලෝකයක එබෝලා වෛරස් එකක් තාවට පස්සේ
2: තාම ජීවිතයකට ගහගෙන ඉන්නවා.
1: ඔව්, එබෝලා වෛරස් එකත් ඒ උඩට ඇවිල්ලා තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා, මේ තත්ත්වයන් වර්ධනය වෙන්නේ කොහොමද. තාමත් අපිට බලපෑමක් නැහැ, කලබල වෙන්න එපා කට්ටිය. මේ මුත් අවුලන්නේ නැත්තම් කියපු ගමන් වෛරස් යනවනේ සුපර් මාකට් එකෙන් පුරවල කට්ටිය බඩු අරගෙන.
0: එහෙම එකක් නැහැ,
1: එහෙම ප්‍රශ්නයක් නැහැ.
2: මේ තාම තියෙන්නේ අප්‍රිකාවේ.
1: ඔව්, තාම අප්‍රිකාවේ
0: තියෙන්නේ. අප්‍රිකන් කන්ට්‍රි එකකට ෆ්ලයි කරන්න බලාගෙන ඉන්නවා නම් පොඩ්ඩක් පරිස්සමෙන්
1: පරිස්සමෙන් ඉන්න,
0: වැඩි ටික කරගන්න
1: කරගන්න සහ මේව ගැන අවධානයෙන් කල්පනාවෙන් ඉන්න. මොකද ලෝකේ වෙන දේවල් දැනගෙන ඉන්න ඕනේ තොරතුරු. ඉතින් ඒකයි අපි අල්ගෝ ටවුන් එකෙන් කිව්වේ. එහෙනම් අපි හෙට එන්නම් හරියට මුදේ 7 වෙද්දි මේ DJ බැටල් එක තියෙනවා. ඒ ගැනත් විස්තර ගොඩාක් තියෙනවා. DJ අසා ඊ රැයි දැන් ඉන්නවා මෙහෙ. ගෙදර ගියේ නැහැ. පිළිවෙතක් විදියට දැන් යා ඒක කරනවා. ගෙදර යන්නේ නැහැ. සතිය මැද තමයි වැඩේට රෙඩි වෙන්නේ.
0: රෙඩි වෙන්නේ.
1: අපි පල්ලහැට ගිහිල්ලා DJ අසාගෙන් විස්තර ටික දැනගෙන හෙට වහට කියන්නම් කොහොමද බැටල් එක සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් ඉතින් අපි අදට යනවා අපේ ඇල්ගෝ ටවුන් එකෙන් හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න, ඩෙන්ගුත් තියෙනවා, එබෝලා විතරක් නෙමෙයි, කල්පනාවෙන් ඉන්න.
2: අප්‍රිකාවේ දෙන එබෝලා වලට වැඩිය ගෙදර දෙන ඩෙන්ගු යන
0: පරිස්සම්
1: වෙන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ජය වේවා. මම අචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
3: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa. Rawattannat ba.
4: Melwa eka Lankawa eka.
5: The Palace Gampaha Avasana Nivasa 25. Denma katha karanna. 01-1-666-222. Prime Residences.
6: Venasma rasaya venasma vidiyata. Vijaya Instant Noodles rasa hatarakin.
7: Rhino Roofing within hadunwa dena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Wedi vistara sadaha 13.96 amathanna.
8: Damro Wasara Meda Sale. Sofa sadaha vishesha wattam. Sieluma Damro Pradarshanagara walin.
9: BYD C-Lion 5 Plug-in Hybrid SUV. Vedi ita aakarshane penumsa DMI thakshane samaga ope gamanata suvisheshi bavak ekkaraganna. Amathanna 01-1-125-125.
10: CDP sthavara tanpatu wetin 15% dakwa asama sama poli anupata. 01-1-7-388-388 amathanna.
9: BYD C-Lion 5 Plug-in Hybrid SUV. Vedi ita aakarshane penumsa DMI thakshane samaga ope gamanata suvisheshi bavak ekkaraganna. C-Lion 5 mul aithikaruwak wenna apake pradarshanagara wada pivisenna. Natnam amathanna 01-1-125-125.
11: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
12: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
11: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
12: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
11: නොවිනස්වන රසවත්ම රසය.
12: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
11: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
13: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV ධනනිධානයේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධනනිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
8: Damro Wasara Meda Sale. ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට Damro වගකීමක්ද සහිතව.
9: BYD C-Lion 5 Plug-in Hybrid SUV. වැඩි ඉට ආකර්ෂණීය පෙනුමස DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක්කරගන්න. අමතන්න 01-1-125-125.
12: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LP ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
16: Good morning! වේලාව 10:00.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නෙවී.
2: ආයුබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. මෙරටින් වාර්තාවන ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91.59ක් වන බවයි එම ඒකකය පැවසුවේ. වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.98%ක්ම, එනම් රෝගීන් 48,244 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 19,406ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් පැවසුවේ. මීළඟට නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news, the truth people we trust. FM 95, FM 94.8, net FM.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773-273-540.
4: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111-437-1250.
5: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
6: උතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
8: ජනි එක දේ දුනුමාවත.

0: තපි කිව්වා ගැන්ද හයයි බන්කරක වෙපන් ලාලාලාලා
1: දෑහි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේතුුණු මාවත
2: ඒ සද්ද බොම කරකයි.

සුබ උදෑසනක්, ගුඩ් මෝනින්. අද අගෝස්තු මාසේ 13 වෙනිදා බ්‍රහස්පතින්දා දවස, සුන්දර බ්‍රහස්පතින්දා දවසේ අපි පටන් ගන්න හදන්නේ තෑගි පිරුණු ෆන්නි තිරුණු. එයාට සුපුරුදු දේදුණු මාවත. අද දේදුණු මාවත පටන් ගන්න කොටව මතක් කරන්න තියෙන්නේ සුපුරුදු විදිහටම. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදල් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව හම්බ වෙන අකුරෙන් අකුර තරඟ පටයත් එක්ක අද දවසේදී ඔයාට එකතු වෙන්න අවස්ථාව තියෙනවා. යන්න දැන්ම net fm facebook fan page එකට. මම අදත් ඔයාගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා facebook fan page එකේ. මං අද අහලා තියෙන්නේ සින්දු වලින් ඇහෙන ප්‍රශ්නයක්. ඒක තමයි සින්දු වලදී කාන්තාවන්ව උපමා කරලා තියෙන දේවල් මොනවාද කියලා අපේ පෝස්ට් එකට පහලින් පුළුවන් තරම් කමෙන්ට් කරන්න, ඔයාගේ විස්තර කමෙන්ට් කරන්න. මම නම් ඉතින් දන්නවා ඔබ ඇපල් මලක් වාගේ කියලා තියෙනවා, ඔබ මලක් සුවඳ මලක් කියලා තියෙනවා. ඒ දන්න දේවල් මම කමෙන්ට් කරා. හැබැයි ඉතින් ඕගොල්ලොත් ඒ දේවල්ම කමෙන්ට් කරන්නත් උනේ. අපි දේදුණු මාවතේ වැඩ පටන් ගන්න අතරේ වාට මතක් කරන්න ඕනේ මේ පැත්තට කෝල් කරන්න කියලා 01 12 53 63. ඒ වගේම තමයි WhatsApp කරන්න පුළුවන් 0711 95 95 95. මේ වෙනකොටත් කෝල් සෑහෙන ප්‍රමාණයක් එනවා, WhatsApp messages සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා පේනවා. ඒ හැමෝම ගැන දවල් එකට කලින් අනිවාර්යෙන් මතක් කරනවා. වගේම තමයි වාට මතක් කරන්න ඕනේ ඊයේ දවසේ තරඟයේ ප්‍රතිඵල පිළිබඳව. ඊයේ දවස වෙනකොට, බදාදා දවස වෙනකොට අපේ ලීඩර් බෝඩ් එකේ ඉස්සරහින්ම හිටියේ පාණ්ඩුරේ ඉඳන් අපිට කතා කරපු අපේ ධනුෂ්ක මල්ලි වචන 28ක් තප්පර 30ක කාලය ඇතුලේ කියලා. ධනුෂ්ක මල්ලි තමයි ඉස්සරහින්ම හිටියේ. හැබැයි ඊයේ දවසේ උදේ පාන්දරම අපිට කතා කරපු අම්පාරේ ඉඳන් කතා කරපු කොඩිතුවක්කු අයියා සෑහෙන වචන ප්‍රමාණයක් වේගෙන් කියාගෙන කියාගෙන කියාගෙන ගියපු හන්දා මට හිතුණා අපේ ධනුෂ්ක මල්ලිට තිබෙන අවස්ථාව නැති වෙලා යයි කියලා. හැබැයි ඊයේ හවස මම ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා හරියටම අහලා බලනකොට මොනාද කොඩිතුවක්කු අයියා කිව්වේ කියලා, කොඩිතුවක් අයියා එක තැනක මෙන්න මෙහෙම වැරද්දක් කරනවා. එයාගේ 7 වෙනි වචනේ විදිහට රාජගිරිය කියනවා. ඊට පස්සේ සොරි වැරදුනා. 6 වෙනි වචනේ විදිහට රාජගිරිය කියනවා. 7 වෙනි වචනේ විදිහට නළුව කියලා කියනවා. එතකොට අර කලින් වචනේ අවසාන අකුරේ නෙවෙයි නළුව කියන වචනේ පටන් ගන්න තියෙන්නේ. ඒ අනුව අපිට කොඩිතුවක්කු අයියාගේ වචන සංඛ්‍යාව වචන 6කට සීමා කරන්න සිද්ධ වෙනවා. නිර්මාණි හෝමගම ඉදන් කතා කරලා වචන 9යි කිව්වේ. Facebook fan page එකේ අපේ live එක බලාගෙන ඉඳලා තමයි නිර්මාණි අපිත් එක්ක සම්බන්ධ වුනේ. ඒ අනුව තාමත් අපේ අකුරෙන් අකුර තරංග වටේ මේ සතියේ රුපියල් 5000 මුදල් තෑග්ග අතේ තියාගෙන ඉන්නේ අපේ පානදුරේ ධනුෂ්ක මල්ලි. ධනුෂ්ක මල්ලිට අභියෝගයක් වෙන්න ඔයාට පුළුවන්ද කියලා මේ පැත්තට කෝල් කරලා ගේම් එකට සම්බන්ධ වෙලා බලන්න කියලා මතක් කරනවා ඔයාට. ඒ අතරේ මතක් කරන්න ඕනි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔන්න අද ඉදන් පාරට ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඉන්නවනම් නිකවැරටිය අවට මේ වෙනකොට මේ මැජික් එක ඔයාට බලා ගන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. නිකන් කල්පනා කරලා බලන්න පාර යන ටයිල් ෂොප් එකක්. ඒ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක. දැන් ඉතින් ඔයා ඉන්නේ නිකවැරටියවට නම් සහ අද හවස්වරුවේදී ඔයා ඉන්නේ ගල්ගමුවවට නම් ඔයාට ටයිල්ස් ගැන දැනගන්න, ටයිල්ස් බට්ටම් යටතේ මිලදී ගන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ ලංකා ටයිල්ස් ෂෝරූම් එකම හොයාගෙන. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඇවිල්ලා තියෙනවා ඔබේ නගරයට. අද උදේවරුවේ ඉන්නේ නිකවැරටියේ, හවස්වරුවේ ඉන්නේ ගල්ගමුවේ. ඉතින් සුවිශේෂී මිල ගණන් යටතේ ඔයාට අවශ්‍ය කරන දේවල් ලබා ගන්න. ඒ වගේම තමයි ලංකා ටයිල් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්ස් බාත්වයා, ඒ වගේම තමයි උපාංග සුවිශේෂී මිලකට මිලදී ගන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක. ඒ වගේම තමයි ඉතින් ඔයාට ලංකා ටයිල්ස් ශාඛාවකට ගියාමත් මේ දවස්වල ලංකා ටයිල්ස් වසර මැද වාසි සමග තෝරාගත් ටයිල්ස් වෙනුවෙන් 40ක් දක්වා වට්ටමක් ලබා ගන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඉතින් ලංකාව ඇතුලේ ජාත්‍යන්තරයේ පවා පිළිගත් ටයිල්ස් අරගන්නව නම් අලුත්ම ඩිසයින් වලින් නේ. ඉතින් ලංකා ටයිල්ස් අරහා විතරයි කියලා අපි වාට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි. ලංකා ටයිල්ස් කිව්වකම අපිට මතක් වෙන ඩබල් ෆාස්ට් ෆයර්ඩ් වෝල් ටයිල්ස් ගැන අනිවාර්යයෙන් මතක් කරන්න ඕනි.
ඔයාගේ ගෙදර බිත්ති ටික තව ටිකක් අලංකාරවත් කරගන්න ඕනි නම් නානකාමරවලට මුළු තැන්ගේට feature walls වෙනුවෙන් ලංකා ටයිල්ස් double fast fired wall tiles වාට පාවිච්චි කරන්න පුළුවන් සුමටව පිරිසිදු ඒ වගේම තමයි අර ප්‍රීමියම් පෙනුමක් ලබා ගන්නව නම් ඔයාගේ ගෙදර බිත්ති වලට අලුත්ම නවීන දීප්තිමත් ඒ වගේම තමයි අර refine finish එකක් ඔයාට අවශ්‍ය විදිහට ලබා දෙන double fast fired wall tiles පාවිච්චි කරන්න කියලා අපි අනිවාර්යයෙන්ම මතක් කරනවා. ඒ ලංකා ටයිල්ස් ගැන මතක් කිරීම ඔන්න ආයෙත් පාරක් මතක් කරනවා. නිකවැරටියවට ඉන්න ඔයාට අද උදේ වරුවේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක හරහා මේ සුවිශේෂී මිල ගණන් යටතේ ලංකා ටයිල්ස් ස්ටයිල්ස් වගේම තමයි බාත්වයා උපංග මිලදී ගන්න පුළුවන්. හවස් වරුවේ ගල්ගමුව නගරයට අපේ කණ්ඩායම එනවා. වැඩි විස්තර දැනගන්න මම මේ පැය ඇතුලේ අපේ ඉෂාන්ව සම්බන්ධ කරගන්නවා. මොකද ඉෂාන් තමයි ලංකා ටයිල්ස් කණ්ඩායමත් එක්ක යන නෙත් අපේ කණ්ඩායමේ මූලිකත්වය අරගෙන යන. ඒ අතරේ මතක් කරන්න ඕනි දැන් ඉෂාන්ලා වගේ දුර ගමන් බිමන් යන කට්ටියට ඒ වගේම තමයි නිරන්තරයෙන් එළිය වැඩ කරන කට්ටියට ඒ විතරකුත් නෙවෙයි ඔෆිස් එකක වැඩ කරනවා නම් AC එකේ නිතරම වැඩ කරන කට්ටියට හැම වෙලේම වගේ ළඟ තියෙන්න ඕනි දෙයක් තමයි ලින්ක් නැචරල් පස්පංගුව කියලා කියන්නේ. උණක් හෙම්බිරිස්සාවක් ඔළුවේ කැක්කුමක් ඊට පස්සේ කැස්සක් කොයි වෙලේ හැදෙයිද කියන්න බෑ මේ දවස්වල තියෙන කාලගුණයත් එක්ක. අදත් උදේට කොළඹට එකපාරටම වැස්සා. කුඩයක්වත් අරගෙන ආවේ නැහනේ අපි. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ විනාඩි 5කින් 10කින් ඔහොම බොහොම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ලින්ක් නැචරල් පස්පංගුව ළඟම තියා ගන්න කියලා. උණ හෙඹිරිස්සාව ඊට පස්සේ කැස්ස මේ වගේ ලෙඩක් දුකක් හැදුනට පස්සේ රජෙක් වගේ නැගිටිනවා නම් ලින්ක් නැචරල් පස්පංගුව එක විතරමයි දවල් එක වෙනකන් අපි දේතුරු මාවත හමු. මම ජනී.

එහෙම ළඟින් ඔබෙන් ඔබ ගාව ළඟින් ඉන්න අය ඉන්නේ නැහැ එහෙම කියලා යන කට්ටිය ගැන හිත හිත නිකන් දුක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වාට මතක් කරන්න කියලා බැලුවේ මම ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන ෆ්‍රීලන් කෝපි බැකට් එක ගැන. අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි දෙයක්. දැන් නිකමට කල්පනා කරලා බලන්න මේ වගේ වැස්ස දවසක එකපාරට හිතන්නේ නැතුව එකපාරට වහින දවසක උදේ පාන්දර වැඩට යන්න උනෝතින් වැස්ස තෙමිලා. දැන් ඔයා බයිසිකල් එක වගේ නම් වැඩට යන්න. එහෙම නැත්නම් බස් එකේ කෝච්චියේ ත්‍රිවිල් එකක වගේ නම් වැඩට යන්න. තෙමීගෙන වැඩට ගියාට පස්සේ දැනෙන හීතලත් එක්ක වැඩ ටික කරගන්නේ කොහොමද කියලා සමහර විට කල්පනා කරනවා ඇතිනේ. අන්න එතකොට තමයි හොඳ කෝපි එකක රස බලන්න අවශ්‍යතාවය ඔයාට දැනෙන්නේ. රස කෝපි එකක් බිව්වා කියලා කියන්නේ මුළු දවසම ප්‍රබෝධමත් වෙනවා වගේම තමයි. ඒ වෙලාවෙ ඔයාට තියෙනවා නම් නිදිමත ගතියක්, කම්මැලි ගතියක්, ඒ හැමදේම නැති වෙලා යනවා. ලෝකෙ හැමෝම අපේ රටේ තියෙන කෝපි අටවලින්ම නිෂ්පාදනය කරන කෝපි කුඩු වලින් හැදෙන කෝපි එකක රස බලන්න බලාගෙන ඉන්නේ. මුළු ලෝකයක්ම දන්නවා කෝපි එකකින් ලැබෙන රසය, සුවඳ, ගුණය, ඒ හැම දෙයක්ම තියෙන්නේ අපේ රටේ කෝපි අටවලින් හැදෙන කෝපි කුඩු එකක කියලා. හැබැයි ඉතින් අපේ රටේ ගොඩක් වෙලාවට තියෙන කෝපි පැකට් වල තියෙන්නේ අර කළු පාට කුඩු එකක්, මොකක් හරි ඩයි එකක්, කෝපි රහට මොකක් හරි දාපු කිමිකල් එකක්. හැබැයි ඔයා අරගන්නේ ෆ්‍රීලන් කෝපි පැකට් එකක් නම් අපි දන්නවනේ ෆ්‍රීලන් ආයතනය හැමදාම අපිට දෙන්නේ 100%ක්ම දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන දේවල්. ඒ වගේම තමයි කිසිම වෙලාවක කෘතීම රසකාරක කෘතීම අමුද්‍රව්‍ය අඩංගු වෙන්නේ නැහැ. ෆ්‍රීලන් කෝපි පැකට් එකත් ඒ විදිහම තමයි. ලංකාවේ අපේම කෝපි අට වලින් නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් කෝපි එකක් බිව්වා කියලා කියන්නේ කෝපි එකක් බොනකොට අපි බලාපොරොත්තු වෙන රස, සුවඳ අපි හිතන විදිහටම හම්බ වෙනවා. ඒ අතරේ මතක් කරන්න ඕනේ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. දැන් මේ වෙනකොට මත්ද්‍රව්‍ය උවදුර, විෂ මත්ද්‍රව්‍ය කියන දේවල් අපේ රටට, සමාජයට කොයි ආකාරයේ බලපෑමක් එල්ල කරලා තියෙනවද කියලා පුංචි ලොකු ભેදයක් නැතුව හැමෝම වගේ දන්නවනේ. ඒ හින්දා තමයි ඔයාටත් මේ මතක් කරන්න හදන්නේ. මේ මතක් කිරීම අපේ තරුණ පරපුරට වගේම විශේෂයෙන්ම අපේ අම්මලා තාත්තලටත් සෑහෙන්න වැදගත් වෙනවා. මොකද ගොඩාක් වෙලාවට අපේ පුංචි නංගිලා, මල්ලිලා තරුණ පරම්පරාවේ ඉන්න කට්ටිය ඒ දේවල් වලට එකතු වෙනකොට, විෂ මත්ද්‍රව්‍ය වලට, හානිකර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනකොට ඒ දේවල් නවත්තන්න මුලින්ම හැකියාව තියෙන්නේ අම්මලට තාත්තලට, පවුලේ කට්ටියට. වැරදිලාවත් නිකන් තේරුණෝතින් එහෙම ඔයාගේ ගෙදර ඉන්න පුංචි දුව හරි පුතා හරි සමහර වෙලාවට ගෙදර ඉන්න කවුරු හරි වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා නිකන් එකම තැනකට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා වගේ ඉන්නවනම් ඒ වෙලාවට අනිවාර්යෙන් පියවර අරගෙන ඒගොල්ලන්ව සෞඛ්‍යමය විදිහට උපදේශන සේවාවන් තියෙනවා, ඊට පස්සේ ප්‍රතිකාර තියෙනවා. මේ දේවල් හරහා හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන්, විෂ මත්ද්‍රව්‍යයන්ගෙන් අපේ තරුණ පරපුර බේර ගන්න පුළුවන්. මං අර හැම වෙලේම කතා කරනවා වගේ මේ ඉස්කෝලේ නිවාඩු කාලේ එතකොට අපි තරුණ මල්ලිලා වෙන්න පුළුවන් නංගිලා පවා මේ දවස්වල හවස් වරුවට යාළුව හම්බ වෙන්න යනවා. ඊට පස්සේ ওই මොන මොනා හරි පොන්චි දෙයක් පාවිච්චි කරලා බලනවා අත්දැකීමක් කරගන්න පළවෙනි පාරටනේ කියලා හිතන. හැබැයි එහෙම පළවෙනි පාරට පාවිච්චි කරන දේවල් වලින් එහෙම එකපාරෙන් නවතින්න හම්බ වෙන්නේ නැහැ. ඒ තරමටම මේ විෂ මත්ද්‍රව්‍ය ඔයාව පොළඹවා ගන්න සුළුයි, ඇබ්බැහි වෙන සුළුයි. එහිඳ තමයි කියන්නේ හොඳ යාළුව ආශ්‍රය කරන්න, කවදාවත් වැරදි මිතුරෙක් දෙන්න දෙයක් ඒ විදිහට නිකන් එකපාරකට පාවිච්චි කරන්නවත් පාවිච්චි කරන්න එපා කියන මතක් කිරීම කරනවා. රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව තමයි ඒ විදිහට ඔයාට මතක් කරේ. WhatsApp එකේ ඉන්න කට්ටිය ටග් ගාලා එකතු කරගන්න තමයි හදන්නේ. මැසේජස් ගොඩක් තියෙනවා. හරිද, මුලින්ම යන්න හදන්නේ අපේ තංගල්ලේ අප්සරාව හොයාගෙන. මං ඇතුළු net fm ටීම් එකම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. මං එකතු කරගන්නම්. මාකොල ගල්පොත්ත හන්දිය අපේ ප්‍රියන්ත සමරවීරයියා. ඊළඟට ලස්සන හින්දි සින්දුවකට එකතු කරගන්න කියලා කඩවත ඉඳන් අපේ ලක්මාලි මෙසේජ් එකක් දාලා තියෙනවා. ලක්මාලිව එකතු කරගන්නම්. ඒ වගේම තමයි කුමාර් මිස්, දුල්මි, ගයාන්, දිනිඳු, හර්ෂණ, තිනුලි මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. හාලියල ගල උඩ 12 කනුව පුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉන්න නිෂා උපුල් අයියා. ඊට පස්සේ නිෂාන් සැලුන් එකේ සෙට් එක, GM ස්ටෝර්ස් එකේ සෙට් එක, පුබුදු පෙරපාසලේ දෙව්දි බබා කට්ටියම එකතු කරගන්නවා. දුම්බර සිට අපේ ලලිත් ප්‍රියංකර අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. කලවානේ සිට පුෂ්පාක්කා මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි, දුවල දෙන්නවයි, මාවයි එකතු කරගන්නවා කියලා තමයි මෙසේජ් එකේ දාලා ඉවල තියෙන්නේ.
good morning jani lassana sinduwakata apiwat ekathu karaganna ehema kiyala apita message ekak dala thiyenne ape alawwe karuwaka e wageema thamai de dunnen paayapu jani sudu malliyo apiwat sinduwakata ekathu karaganna kiyala bohukundara nivanthiliye devinya fashion ekek inna ape deepthi akka message ekak dala thiyena ඉනෝෂ් සර් ඉන්නවා අනුෂා ලලිතා මානෙල් නදීෂා මිස් චන්ද්‍රිකා ක්‍රිෂාන්ත දිල්මියෙක් 10 කණුවේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එකත් එකතු කරගන්න කියලා ඒගොල්ලෝ කියනවා

0: Anupaha FM 94.8 Net FM.
1: මෙලවදෙන් 10යි විනාඩි 26යි.
2: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
3: මට උණ වගේ සේන.
2: ලින් පස්පංගුව බමු.
3: සෑහෙන වෙලාවක් යයිනේ.
2: මොන? ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
4: නැගිට ගන්න නම් ලින් පස්පංගුව විතරමයි.
5: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
6: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
7: Meltol, හිසරතය, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol, පැරසිටමෝල් විශේෂයකි.
8: Lanka Tiles Mobile Showroom දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 14 අපි එන්නේ. උදේ තඹුත්තේගම සහ සවස රාජාංගනීය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. Lanka Tiles විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. Lanka Tiles හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
11: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ budget එකටත් ගැලපෙනවා.
12: ඉතින් Fems අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
13: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්?
14: දැන් හිතන්නකෝ ඔයාගේ අතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
15: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
14: ආදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අතේ සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන දැන්.
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
1: සිංදුවක හන්න යන්න කලින් කටි එකතු කරගන්න ඕනි. අද දවසේ තියෙන උපන්දිනයක් ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. ඒ හින්දා තමයි අපේ මලීෂ මල්ලි ගැන මේ මතක් කරන්න හදන්නේ. මලීෂ සඳරුවන් මල්ලි මට මැසේජ් එකක් දාලා තියෙනවා. කොහොමද ජනි අයියේ අපිවත් සිංදුවකට එකතු කරගන්න පවුලේ ඔක්කොමත් එක්ක? අද අපේ අයුනි බබාගේ 6 උපන්දිනේ තියෙනවා විශ් කරන්න කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. අයුනි බබා සුබ උපන්දිනයක් වේවා කියලා Net FM ටීම් එකේ අපි හැමෝම ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් කේක් එකක් කපලා එහෙම කේක් කෑල්ලක් එහෙම කාලා වැඩ පටන් අරන් ඇත්ති දවසේ නේද? හයි ජනියෝ, සුබ උදෑසනක් වේවා. පටන් ගන්නකොටම දුන්න සින්දුව නම් හරිම ලස්සනයි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මම මැසේජ් කියනකොට එයා දන්නවලු කවුද මේ මැසේජ් එක දාලා තින්නේ කියලා. එහෙම මට මැසේජ් එක දාලා කියන්නේ කවුද දන්නවද? ඒ ඇවිල්ලා ගොඩක වෙල ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ශෂිකා. ශෂිකා මං ඔයාව එකතු කරගන්න. මානදුර ඉඳන් ධනුෂ්ක මල්ලි අපිට සුපුරුදු විදියට මැසේජ් එකක් දාලා තිනවා. කොල්ලා ඉතින් බලාගෙන ඉන්නේ කොල්ලාගේ රෙකෝඩ් එක කවුරුවත් කඩන්න නැතුව ඉන්නකන්. ගම්පල උමගිරි උයන ඉඳන් අපේ ඉන්දික සංජීව අයියා මැසේජ් එකක් දාලා තිනවා. දුවර දෙන දුලීෂා සහ මනීෂා එකතු කරගන්න කියනවා. ආයි ජනි මල්ලි මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල් ඉඳන් අපේ ශාමලී අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා. පවුලෙ හැමෝම මං එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. මේ වගේම තමයි නාකුළු ගමුවේ සිට අපේ පිය තිලක අයියා කතා කරා. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා කතා කරා. කතා කරලා කිව්වා ඊයේ කෝල් ආන්සර් කරගන්න මොනේම නෑ කියලා මේ පැත්තට කතා කරාට. ආන්සර් කරගන්න බැරිලා තියෙන්නේ මට. ඒ තරමට කෝල් එනවා. අම්මා ගුණවති, අසංක මල්ලි, දිනූෂා, ගණේෂා, ඊට පස්සේ චමිලානි, කිරණින්දු, බිම්සර මේ කට්ටියම එකතු කරගන්නවා. ගොනපුරේ ඉඳන් විහංගි කතා කරා. ඒ වගේම තමයි හොරණ, මිල්ලෑව, කිඳෙල් පිටියේ ඉඳන් සරත් වීරකෝණ්ඩ අයියා කතා කරා. කතා කරලා කිව්වා පවුලේ හැමෝමයි යාළුව 4-5 දෙනෙක් ඉන්නවා. ඒ හැමෝමයි එකතු කරගන්න කියලා. ගල් ඉඳන් සීතක කතා කරා හස්බන්ඩ් ජයතිලකවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ යන්න හදන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන පැත්තට. ඒ තමයි පැත්තකට, ඒ තමයි තෝණිගලට. තෝණිගල හන්දියේ ත්‍රිවීලර් පාකික මේ වෙලාවේ සද්දටම දේදුරු මාව තහගෙන ඉන්නේ. මොකද අපේ ප්‍රසන්න කොළුව ඇතුළු සෙට් එකම මේ වෙලාවේ සද්දටම දේදුරු මාව තහනවා. පතිරණ, ශාන්ත, සංජුල, අනුර, දිනේෂ්, දිල්ෂාන්, දිලීප සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. යතරේ වාට මතක් කරන්න ඕනි සෙවනගල කිරි ඉබ්බන් ආරභෝග හාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර පිළිබඳව. ලෙඩදු කියන දේවල් කොයි වෙලේ හැදෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. හැබැයි ඒ වෙනුවෙන් කරන්න ඕනි දේවල් පිළිබඳව දැනගෙන ඉන්න අපිට ඕනි වෙලාවක කරන්න පුළුවන්. ඒක තමයි ඔයාලට මතක් කරන්නේ සෙවනගල කිරි ඉබ්බන් ආරභෝග හාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ඉන්න කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා ගැන. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා කියලා කියන්නේ. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි ඕනි දවසක කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා ඔයාට හම්බ වෙන්න යන්න පුළුවන්. දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා, ස්නායු රෝග, ගැස්ට්‍රයිටිස්, චර්ම රෝග, ඊට පස්සේ හන්දිපත්වල අමාරු, මේ ඕනිම සුව කරන්න බෑ කියලා කියන ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා ගාව තියෙනවා. ඒක හන්දා යන්න සෙවනගල කිරි බන්නාරභෝග හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට. ඒ අතරේ මතක් කරන්න ඕනි මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි සතිපතා ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න මේ පැත්තට කෝල් කරන්න, WhatsApp messages එවන්න, Facebook post එකට comment කරන්න ඔය තැන් තුනෙන් ඉන්න වාසනාවන්ත එක්කෙනෙකුට තමයි මම අවස්ථාව දෙන්නේ. මේ සින්දුවෙන් පස්සේ අකුරෙන් අකුර තරඟ වටය එක් එකතු වෙන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන මතක් කරන්න ඕනි. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ මේ දවස්වල අමතර ආදායමක් හොයන කෙනෙකුට අනිවාර්යයෙන්ම වැදගත් තැනක්. සල්ලි කියන දේවල් කොයි තරම් තිබුණත් හැම වෙලේම මදි කියන දේනේ අපිට දැනෙන්නේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා වගාවන් හරහා ඔයාට මුදල් හොයන්නේ කොහොමද කියලා කියලාද. ඔයාට ඉඩමක් තිබුණත් ඉඩමක් නැති වුණත් ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. සල්ලි ඕනි කට්ටි, සල්ලි ටිකක් වැඩිපුර හොයාගන්න ඕනි කියලා හිතන කට්ටි කෝල් එකක් ගන්න 0111 437 1250. මේ සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙමු අකුරෙන් අකුර තවත් තරඟ වටයක් එක්ක.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 37යි මම ඔයාලට පොරොන්දු වුණා වගේම අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් තමයි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ තරඟ වටය වෙනුවෙන් මම කෙනෙක්ව තෝරගත්ත බොහොම අමාරුවෙන් මේ පැත්තට කෝල් කරපු කෙනෙක්ව තමයි සම්බන්ධ කරගෙන ඉන්නේ. ආයුබෝවන් සුබ උදෑසන කියලා පිළිගන්නවා තඹුත්තේ ගම සිට අපිට කතා කරන අපේ දිල්කිව. ආයුබෝවන් දිල්කි සුබ උදෑසනක් වේවා. දිල්කි මේ දිල්කි ඉතින් වා ඉන්නේ තඹුත්තේ ගම කොහෙද? ස්ටේෂන් එකට කෙට්ටුවද? තනි සිග්නල් කණු අසලද? හරි මොකද කරන්නේ මේ වෙලාවේ?
1: බලන්න
0: කොච්චර වාසනාවන්ත ජීවිතයක්ද කියලා. මේ වෙලාවේ මුකුත් කරන්න නැතුව ඉන්නවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් දවල් වරුවක සෑහෙන වාසනාවන්ත ජීවිතයක් තමයි දිල්කිට තියෙන්නේ. හරි දිල්කි, ගේම් එක වෙන හැටි දන්නව නේද?
1: දන්නවා.
0: හරි, අපි වචන දෙනවා ඔයාලට තප්පර 30ක කාලයක් දෙනවා. ඒ තප්පර 30ක කාලය ඇතුලේ වචන කියන්න තමයි තියෙන්නේ. මේ වෙනකොට වැඩිම වචන ප්‍රමාණයක් තප්පර 30ක කාලය ඇතුලේ කියලා තියෙන්නේ පානදුරේ ඉඳන් අපිට කතා කරපු ධනුෂ්ක. එයා වචන 28ක අභියෝගයක් තමයි ඕගොල්ලන්ට දීලා තියෙන්නේ. ඕගොල්ලන්ට මං කියන අකුරෙන් වචනයක් පටන් අරගෙන ඊළඟට හැම වචනයක්ම කලින් වචනේ අග අකුරෙන් පටන් ගන්න විදිහට කියාගෙන යන්න තමයි තියෙන්නේ තප්පර 30ක කාලය ඇතුලේ. වැඩිම වචන ප්‍රමාණයක් කියන කෙනාට මේ සතිය ඇතුලේ රුපියල් 5000ක මුදල් තෑග්ගක් මේ වෙනකොටත් වෙන් කරලා තියෙනවා. මේ වෙනකොට ඒක අතේ තියාගෙන ඉන්නේ ධනුෂ්ක මල්ලී. පැහැදිලි නේද? හරි. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඒ වගේම තමයි එකම වචනේ දෙපාරක් කියන්න බෑ. ඊට පස්සේ තවත් නීතියක් තියෙනවා. ඒ තමයි අර වචන දෙක ගන්න එකට එකතු කරලා වචන වගේ කියන්නේ ටයි පටි රාවණ ඇල් ඒ වගේ වචන කියන්න බෑ. පැහැදිලිද? හරි. මෙන්න අපි තරඟයට යන්න හදන්නේ. ඔයා ඉන්නේ තඹුත්තේ ගම කිව්වා නේද?
1: ඔව්.
0: තඹුත්තේ ගම තියෙන්නේ අනුරාධපුරයට කෙට්ටුවනේ. හරි. අනුරාධපුර කියන වචනයේ තුන්වෙනි අකුර මොකද්ද?
1: රයන්.
0: රයන්. ඒක තමයි ඔයාට ලැබෙන අකුර. ලෑස්තිද තරඟයට?
1: ලෑස්ති.
2: Your time starts now.
0: කාලය අවසන්. මං හිතන්නේ හොඳ තරඟයක් දුන්නා. වචන 28කට කිට්ටු ප්‍රමාණයක් කිව්වා වගේ නිකන් ඇහුණා. බලමු ඉතින්. හෙට තමයි ගණන් කරගෙන ඉන්නේ මම. දිල්කි, සින්දුවට යන්න කලින් කාවද මේ සින්දුවට එකතු කරගන්නේ?
1: ගෙදර හැමෝමයි, ඔයාවයි.
0: බොහොම ස්තුතියි කතා කරාට. දිගටම නෙතහගෙන ඉන්න.
1: හරි.

0: na netwahan janiye kade dunu mavata velawa 10 ay vinadi 48 ay hariyatama me velawa velawa kibodi මේ වෙලාවේ නිකවැරටි යවට ඉන්නවනම් ඔයා සෑහෙන සුන්දර දර්ශනයක් බලා ගන්න පුළුවන්. ඒ මොකද්ද දන්නවද? නිකන් කඩයක් පාර යනවා වගේ දෙයක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. මේකත් මේ නිකන් කඩයක් නෙවෙයි. ටයිල් වලින් පිරුණු මොබයිල් ෂෝරූම් එකක්. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අද ඉඳන් ඔබේ නගරයට එතනවා කියලා අපි උදේ ඉඳන් ඔයාලට මතක් කරන්නේ. ඒ මතක් කිරීමේ හරිම දේවල් ටික දැනගන්න තමයි මම යන්න හදන්නේ නිකවැරටි නගරයට. පයින් නෙවෙයි යන්නේ, කෝල් එකක් අරගෙන තමයි යන්නේ. අපේ ඉෂාන් සම්බන්ධ කරගන්න හදන්නේ. ඉෂාන් තමයි ලංකා ටයිල්ස් ටික උස්සගෙන යන්නේ නේ. මොකද වෙන්නේ ඉෂාන්? නිකවැරටිය පැත්තේ
1: ජනි මතක් කළා වගේම මේ අර ජංගම ෂෝරූම් එක මේක තමයි ජනි මේ ලංකාවේ ප්‍රථම ෆයිල් බාස්ය උපාංග තියෙන ඉතින් මෙන්න මගේ ජංගම ප්‍රථම ජංගම ප්‍රදර්ශනාගාරය තමයි.
0: මටත් බලන්න ආසයි.
1: අපි දවසේ අපි අරගෙන තියෙන නික වැරටියට ඉතින් නිකටිය පොලිස් සීමාවල දාම මේ ලස්සන වැඩ කටයුතු අරගෙන ඉන්නේ. වෙනදට ජනි මේ පාරිභෝගික යනවනේ නගර තියෙන නේද ප්‍රදර්ශනාගාරවලට අලුවේ කුටිවලට යනවනේ. හැබැයි එහෙම නෙවෙයි, දැන් අලුත් වෙලා තියෙනවා, වෙනස් වෙලා තියෙනවා.
0: දැන් ෂෝරූම් එක නෝ.
1: අන්න ඒකයි අපි කියන්නේ ෂෝරූම් එක අරගෙන එනවා ඔබේ ළඟට ඇවිල්ලා. ඔබට මේ වටිනාකම ගැන කියන්න අපි අද සූදානම්. මොකද ටයිල් කියලා කියන්නේ නේද ඔබේ නිවස අලුත් වෙන හැඩ වෙන පාට කරන අලුත්ම දෙයක් නෙමේ අපි ටයිල් කියලා කියන්නේ. ඉතින් ඒ විතර නෙමේ බාත්‍ය පිටින්ස් මේ හැමදේම ඔන්න අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ දිනවල මේ වසර මැද සේල් එකෙන් තෝරාගත් ටයිල් වලට ඔන්න 40% දක්වාම ඩිස්කවුන්ට් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තමයි අපි මේ කතා කරන්නේ දශක පහක ආදරණීය ඉතිහාසයක් තියෙන ඒ විතර නෙමේ ලංකාවට මේ ටයිල් කලාව හඳුන්වලා දුන්නෝ ආදරණීය සන්නාමය තමයි දැන් මේ ලංකා ටයිල් කියලා කරමින් මිල ගුණාත්මක භාවයේ තත්ත්වය පිළිබඳව සංසන්දනය කරලා ඔබට පුළුවන් මේ වටිනාකම එකතු කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි ඉන්නේ නිකවැරටි නගරේ. ඔබට ඇවිල්ලා ඔන්න අද දවසේ මේ ස්ථානෙට ඇවිල්ලා ටයිල් විතරක් නෙමේ වාස්තුවේ උපාංග ඔබේ ඇස් දෙකින් බලාගෙන ඔබේ ළඟටම ඇවිල්ලා තියෙන මේ වටිනාකම එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔබේ අලුතෙන් හදන නිවස වෙන්න පුළුවන්, අලුත් ඒරියා කරන නිවස වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය කරන ටයිල් වාස්තුවේ උපාංග ඔන්න තෝරාගත් ටයිල් වෙනුවෙන් 140 දක්වා ඩිස්කවුන්ට් දෙන. ඉතින් ISO 9001, ISO 14001, ISO 45013 වගේ පරිසර හිතකාමී හා සමාජ හිතකාමී ආයතනයක් බවට සහවුරු කරලා තියෙන ඉතින් මේ වගේ වටිනාකම් ගොඩක් තියෙන දෙයක් තමයි ලංකා ටයිල් කියලා කියන්නේ. ඉතින් අපි ඔබටත් මතක් කරනවා අද දවසේ මේ වටිනාකම අපි නිකවැරටි ප්‍රදේශයට එකතු කරලා අවස්ථාවේ අපි එනවා ගල්ගමුව නගරයට. ඔන්න මේ අපි මේ කතා කරලා මොබයිල් ෂෝරූම් එකත් අරගෙන ඒතර නෙවෙයි දැනි හෙට දවසේ අපි ඉන්නේ සමුත්තේගම රාජාංගනීය කියන ප්‍රදේශයට. හෙට දවසට එනවා. ඉතින් ඔබටත් පුළුවන් ඔබ මේ අවටින්න කෙනෙක් නම් ඔන්න මේ ලංකාවේ ප්‍රථම වරට අරගෙන එන මේ මොබයිල් ෂෝරූම් එකත් එක්ක එකතු වෙලා ඔගලන්ටත් පුළුවන් ඔබේ නිවසට අලුත් ඇඩියා කරගන්නවා නම් ඔන්න ටයිල් වාස්තුව උපාංග ඔබටත් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි ඔබටත් මතක් කරන්නේ මේ වටිනාකම නම් මගේ හැර ගන්න එපා. ඔන්න වසර මැද සේල් එකෙන් ඔගලන්ට පුළුවන් තෝරාගත් ටයිල් වෙනුවෙන් 40% දක්වාම ඩිස්කවුන්ට් එකක් හිමි කරගන්න. එනම් බොහොම ස්තුතියි ජනි මාව සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැත්තට આવට. දැන් අවුරුද්දේ හැම කාලෙකම අපි ගෙවල් රිපෙයාර් කරන්නේ නැහනේ, අලුතින් ගෙවල් හදන්නේ නැහනේ. මේ වගේ හොඳ කාලයක තමයි ගෙවල් හදා ගන්න ඕනේ. ඉතින් ගෙදරට අලුතින් ටයිල්ස් අර ගන්නවා නම් ඔන්න හොඳ අවස්ථාවක් ඔයාලට හම්බ වෙලා තියෙනවා. ලංකාවේ පළවෙනි වතාවට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක දැන් ඔයාව හොයාගෙන ආගෙන ගරයට එනවා. අද නිකවැරටි ඉන්න උදේවරුේ හවස ගල්ගමු ඉන්නවා. ඒ වගේම තමයි දැන් ගෙවල් හදන කට්ටිය ගැන මතක් කරනකොට කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. ගෙදරක් හදනවා නම් කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එක්ක ගෙදර හදන්න කියලා ඔයාලට මතක් කරන්නේ. සල්ලි ප්‍රශ්න ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැති හැම. ගෙදර හදන්න යන වියදම ඔයාලට අවුරුදු 10ක කාලයක් අරගෙන වාරික වශයෙන් පොලී රහිතව ගෙවන්න අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් එක්ක ඔයාලට අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ලංකාවේ කොතනක ගෙදර හදන්න සූදානමින් හිටියත් එතනටම ඇවිල්ලා ගෙදර හදලා දෙන්න සූදානමින් කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම ඉන්නවා. සාමාන්‍යයෙන් කාමර දෙකක ගෙයක් හදාගන්න යන්නේ වාට රුපියල් 150,000ක් වගේ. එච්චර අඩු මුදලක් යන්නේ කොහොමද කියලා ඔයා කල්පනා කරනවා. දැන් මේ වගේ දේවල් වලට හේතු තමයි අපි ගන්නෙ ලංකා ටයිල්ස් වලින් තමයි හොඳම ටයිල්ස්. එතකොට මේ දවස්වල 140,000ක් දක්වා වට්ටම් තියෙනවා. එතකොට මේ වගේ හරි තැන් වලින් බඩු ටික අරගෙන හරි විදිහට හදනකොට අඩු මුදලකට ඔයාට ගෙදර හදලා දෙන්න අවස්ථාව තියෙනවා. මහරගම ඇහලගෙන පාරේ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ඔෆිස් එක තියෙන්නේ. යන්න කලින් කෝල් එකක් දෙන්න 0744 390 32 50ට. එහෙම නැත්නම් 0744 390 32 51ට. ඒකත් එක්ක අපි යන්න හදන්නේ අලුත් පැයට. අලුත් පැයේදී ආයෙත් හම්බ වෙමු. මේ පැත්තට කෝල් කරන්න, WhatsApp messages එවන්න. ඒ වගේම තමයි Facebook fan page එක පැත්තට යන්න. මොකද මං තව පුංචි වෙලාවකින් ෆේස්බුක් ලයිව් එකක් එනවා.

0: FM 95 94.8 Net FM Divaina Pura Thedunu Mavata Thedunu Mavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මඩලින් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මඩලින් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 313 36.
8: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
9: කොල්ල කොල්ල කොට

0: ලොතරැයි මණ්ඩලය ඩම්රෝ ඉන්වර්ට ශීතකරණ 20% වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
3: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
4: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
5: හොට්ස්පොට් ඇයි
4: ඩේටා නෑ අනේ
5: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
3: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
6: Gather on a day of profound joy and soaring hope.
7: The day a planet stops for a game.
8: NetFM. Algo Town.
9: Brought to you by
1: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
10: Oya try karanna ganna vijaya aapapiti.
11: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwaku wanna Denma katha karanna 0.71.666.222 Prime Residencies
0: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න
8: NetFM Algo Town
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
15: වේලාව 11:00

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසම ඇත්නිය.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිතියු සමග මම කේසර. එප්පාවල නල්ලමුදාව බටහිර ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 500ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවටගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්. ඔහු කලක සිට මද්‍රව්‍ය චාවාරමින් නිරතව ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර තනමල් විල නිකවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජාහේන් පහක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ තනමල් විල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගත් සැකකරු වැල්ලවායේ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total එකේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth we believe trust. FM Anupaha, FM Anuhatarai Dashuma Atta, Net FM. De Dunu Mamata, De Dunu Mamata.
3: Brought to you by
4: Akunulake Namahubavana Rakapurama Rasa Genayana. Aules have a rasa karakana. Mother Freela Noodles. Taste a trust a
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
7: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
8: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.

வெளாவே கொலகாய் வினாடி அடாய் அபியவில்லது என்னே தேகி பிருணு பண்ணி திருணு தேதுனு மாவது தேவனி பை வெடடிக்க பட்டாங்கன்னு மே பை வெட பட்டாங்கன்னு கொட்டம் ஒயாத்தைக்க மதக்கரன்னு ஒனி இதே தமாய் நெத் எஃப்எம் ஃபேஸ்புக் ஃபேன் பேஜ் அக்கட அன்னக்கியன காரணாவ மொகது மே பை அகுரு எக்க வச்சன கலபல சத்திய கானே முதலின் தேகி திராகன்னு ஒயாட்ட வஸ்தாவ லபாதின මේ වෙනකොටත් Facebook live එකේ ඉන්න කට්ටිය මතක් කරන්න හදන්නේ මහේෂි සුභාෂිනී ඉන්නවා. ඒ මහේෂි කියලා කියන්නේ අපි යටියන්තොට මහේෂි. දීපිකා රණේපුර good morning ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියනවා. බදුල්ලේ සිට ඉෂාරා කරුණාරත්න අපිවත් සින්දුවකට එකතු කරගන්න කියනවා. ඒ වගේම තමයි රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ තියෙන සැලොන් දිනේෂ් ප්‍රී එකේ ඉඳන් අපේ යාළුව කට්ටිය අදත් සුපුරුදු විදිහට බහගෙන ඉන්නවා එකතු කරගන්න ඕනි. සංදීපනී නංගී නුවන්දිකා නංගී ඊට පස්සේ ශාමා විජේසිංහ අක්කා කට්ටිය මේක කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි කෝල් කරපු කට්ටිය එකතු කරගන්න හදන්නේ. කිතුල්කොටේ ඉඳන් ප්‍රේමසිරි අයියා කතා කරා කියලා මං කිව්වනේ නේද? රාජාංගනේ අනුරුද්ධ අයියා කතා කරා. කතා කරලා කිව්වා ගීතාංජලි වයිෆ් එතකොට තරුක්ෂි දුව, තාරුකා දුව, සතීෂ් පුතා මේ කට්ටිය එකතු කරගන්න කියලා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. සූර්ය වැව ඉඳන් සූර්ය වැව ළඟ ප්‍රේම කුරුල්ලා නොහොත් අපේ ලියනාරච්චි අයියා කතා කරා. මං එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ යන්න හදන්නේ ටයිටැනික් සැලුන් එකට යටියන්තොට පැත්තට ගිහිල්ලා එන්න. මොකද යටියන්තොට පැත්තට මේ වෙලාවේ වහිනවලු. මං ඒත් කල්පනා කරා සුන්දරම් බොස් වෙඩාවට වැඩටවත් ඇවිල්ලාද මේ වහින්නේ කියලා. නෑ නෑ අදත් ඇවිල්ලා නෑ වැඩට. කමල් ඉන්නවා, රුවන් ඉන්නවා, රොහාන් ඉන්නවා. කට්ටියම එකතු කරගන්න කියලා තමයි තුෂාර බෝයි අපිට කතා කරලා කිව්වේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම තමයි ත්‍රීවිල් පාක් එකේ ලසා කොළුවව, ඒ වගේම තමයි අපේ කන්නන්තොට බේකරිය රසික කොළුවව මේ සෙට් එකම එකතු කරගන්න කියලා අපිට කතා කරපු වෙලාවේ තුෂාර කිව්වා. ගාල්ලින්ද මල්කි කතා කරා. මල්කිවත් එකතු කරගන්න ඕඩි. මේ වෙලාවේ ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්න කට්ටිය කමෙන්ට් දාගෙන දාගෙන දාගෙන යනවා. සුජානි චන්දිමා ඉන්නවා, සචිනි කෞශල්‍යා හයි ජනි කියලා කමෙන්ට් කරලා තියෙනවා. මේ විදිහට ගොඩ දෙනෙක් ඉන්නවා. ඉන්දික රණතුංග ඉන්නවා, චන්දන මාපලගමගේ ඉන්නවා, ඊට පස්සේ අපේ ඔෆිස් එකේ ලයිබ්‍රරි එකේ ඉන්න තරිඳු මල්ලිත් ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්නවා. ඔන්න එයාටත් ඇහෙන්න කිව්වා. හරි, ඒ වගේම තමයි WhatsApp එකේ ඉන්න කට්ටියත් ටග් ගාලා මම ඔයාලට මතක් කරන්නම්. මේ වෙලාවේ WhatsApp එකේ ඉන්න කට්ටිය අතර ඉන්නවා දේදුරු මාවත සද්දෙට මහගෙන ඉන්නවා කියලා කියන හැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ මගේ මිතුරු කැල චමින්ද ඉන්නවා බොස්. එතකොට සනත්, රසින්දු, කුරුවිට, කඹුරාවේ බින්ති නගා, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාර, කුටබිටි ඉන්න නිලු, සමන්ත, මන්දාරා, හුලංගස් දළුවේ චාරුකා, චාරිකා, රුවන්, එයාලගේ බබාලා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ගුඩ් මෝර්නින්. ඔන්න අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කිරිල්ලවල ඉඳන් කුමුදු මැසේජ් එකක් දාලා කියනවා. ගඩොල් කොලූ කියලා කියන්නේ මට නෙවෙයි, ගඩොල් කොලූ කියලා ඇල්ගොටවුන් එකේ කට්ටිය කියන්නේ අපේ අසාට. ඒකට හේතුව අසාගේ කොණ්ඩේ පාට. ඉතින් සුබ දවසක් ජනී බැට්ටෝ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කවුද මේ මැසේජ් එකක් දාලා තියෙන්නේ? බොරලැස් ගමු ඉඳන් කියලා පේනවා. නමක් ගමක් දාලා නැහැ. ඉඳුල් ගොඩ ඉඳන් තරංගා දිසානායක මැසේජ් එකක් දාලා තියෙනවා. මේ වගේ කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ අතරේ මතක් කරන්න ඕනි සුවිශේෂී කාරණාවක් තියෙනවා. ඒ තමයි ලංකා බැංකුව පිළිබඳ කතාබහ. මොකද ලංකා බැංකුව මේ වසරේදී අපේ රටේ තියෙන සන්නාමයන් අතරේ වටිනා කියනම සන්නාමයේ බවට පත් වෙලා තියෙනවා. 2026 අවුරුද්දේදී ලංකාවේ වටිනාම සන්නාමයේ විදිහට ලංකා බැංකුව මේ විදිහට පත් වෙන්නේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා වාර්ෂික ශ්‍රේණිගත කිරීම් වලට අනුව. ඉතින් මේ අවුරුද්දේදී ලංකා බැංකුවේ වටිනාකම විදිහට ඒගොල්ලෝ ඇස්තබේන්දු කරලා තියෙනවා රුපියල් බිලියන 65.5. ඉතින් ඒකත් එක්ක ලංකා බැංකුවේ මේ ආදායම් වර්ධනය, මේ සන්නාම වටිනාකමේ වර්ධනය පහුගිය අවුරුද්දට සාපේක්ෂව බලනකොට 14.1% වර්ධනයක්. ඒකත් එක්ක තමයි ට්‍රිපල් ඒ ශ්‍රේණිගත කිරීමක් දක්වා ලංකා බැංකුවට යන්න අවස්ථාව හම්බ වෙලා තියෙන්නේ. අපි දන්නවා ඕනි බැංකුවක ගිණුමක් ආරම්භ කරනකොට, ෆික්ස් ඩිපොසිට් එකක් දානකොට, ගනුදෙනු කරනකොට අපි මේ බැංකුවේ රේටින් එක කොහොමද, විශ්වාසවන්තභාවය කොහොමද කියලා බලනවා.
දැන් මේ වෙනකොට ලංකා බැංකුව AAA ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන තියෙනවා. ඉතින් කොහොමත් අපිට විශ්වාසදායක බැංකුවක්, ඒ වගේම තමයි ඒ කාලේ ඉඳන් අපි දන්න කියන බැංකුවක් ලංකා බැංකුව. ඒ හින්දම තමයි සතුටින් මතක් කරන්නේ මේ ආකාරයෙන් ලංකා බැංකුව මේ අවුරුද්දේදී අපේ රටේ වටිනාම සන්නාමය බවට පත්වීමේ කතා පුවත. ඒ වගේම තමයි ඔයාගේ නගරයට එන ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැනත් මතක් කරන්න ඕනි. මේ වෙනකොට නිගවැරටිගේ නගරයේ කට්ටියට නම් මැජික් එක බලාගන්න හම්බ වෙලා තියෙන්නේ. හැබැයි හවස් වරෝ වෙනකොට ගල්ගමුව නගරයේ කට්ටියට මේ දේවල් බලාගන්න පුළුවන්. තඹුත්තේ ගම නගරයට හෙට දවසේදී උදේවරු වෙනවා. රාජාංගණයට හෙට දවසේදී හවස් වරු වෙනවා. මොකද්ද මේ වෙන්නේ? මේන මොබයිල් ෂෝරූම් එකත් එක්ක ඔයාලට පුළුවන් ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට වෙන්න පුළුවන්, නිදන කාමරයට වෙන්න පුළුවන්, නාන කාමරයට වෙන්න පුළුවන්, ඕනිම තැනකට ගැලපෙන ටයිල්ස් බාත්වය උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ඉස්සර තමයි ඔයාට ඕනි දේවල් ගන්න ෂෝරූම් ගානේ රස්තියාදු වුණේ. දැන් එහෙම යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ෂෝරූම් එක ඔයාගේ ළඟටම එනවා. ලංකාවේ පළවෙනි වතාවට තමයි ලංකා ටයිල්ස් මේ විදිහට මොබයිල් ෂෝරූම් එකක් ඔයා ගාවට අරගෙන එන්නේ. ඒ වගේම තමයි ඔයා ඉතින් ලංකා ටයිල්ස් ෂෝරූම් එකකට යනවා නම් එතනට ගියාමත් අවුරුද්දේ මැද හන්දා වසර මැද වාසියෙක 40%ක් දක්වා ඩිස්කවුන්ට් ලබා ගන්න පුළුවන් ඔයා අරගන්න ටයිල්ස් වලට, බාත්වයා වලට, උපාංග වලට. ඒ වගේම තමයි අපි දන්න කියන විශ්වාසවන්ත සන්නාමයක් තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. අවුරුදු 50ක විශ්වාසයත් එක්ක ලංකා ටයිල්ස් ටයිල් කරනේ පුරෝගාමියා විදිහට මේ ආරම්භ කරලා තියෙන වැඩපිළිවෙල පිළිබඳව මම ඔයාලට දැන් මතක් කරේ. හවස් වරුවේ සූදානමින් ඉන්න ගල්ගමුව නගරයට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන ලංකා ටයිල්ස් කණ්ඩායම වෙනවා. මේනම් ගෙයක් හදන්න හොඳම කාලේ. ඒ හින්දායි ලංකා ටයිල්ස් ගැන මේ ඔයාලට මේ විදිහට මතක් කරේ. Right, එන්න Net FM Facebook fan page එකට මම live ඇවිල්ලා ඉන්නවා. Live එකට comment කරවතින් වැඩි වැඩියෙන් මේ පැයේදී game එකට එකතු වෙන්න ඔයාලට අවස්ථාව හම්බ වෙනවා.

මේ දවස්වල ළඟපත තියාගන්න ඕනි දෙයක් තමයි ලින්ක් නැචරල් පස් පංගුව කියලා කියන්නේ. මේ දවස්වල කියලා නෑ, ඕනිම කාලයක ඕනිම වෙලාවක ලින්ක් නැචරල් පස් පංගුව කියලා කියන්නේ වාගේ ළඟම තියෙන්න ඕනි දෙයක්. ඒකට හේතුව වෙන්නේ උන්න හෙම්බිරිස්සාව, ඔළුවේ කැකුම වගේ දේවල්. අපිට නිකන් නිතරම හැදෙන දේවල්නේ. හැබැයි ওই දේවල් වලට හොස්පිටල් ගාන රස්තියාදු වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. බොහොම ලේසියෙන් අපිට ওই පස්පංගුවක් වගේ බිව්වට පස්සේ ඒ දේවල් සුවපත් කරගන්න පුළුවන්. ඒ හින්දා තමයි වාට මතක් කරන්නේ ලින්ක් නැචරල් පස්පංගුව පිළිබඳව. ලින්ක් නැචරල් කියප ආයතනය කියලා කියන්නේ, ලින්ක් නැචරල් කියලා කියන්නේ අවුරුදු 43ක වගේ කාලයක් තිස්සේ අපි දන්න කියන සන්නාමයක්. ඒ අතරිනුත් අරගෙන ඉන ලින්ක් නැචරල් පස්පංගුව කියලා කියන්නේ අවුරුදු 20ක විතර කාලයක් තිස්සේ ඉඳන් අපි දන්න කියන දෙයක්. ඒ හින්දානේ උණක් හෙම්බිරිස්සාවක් කැස්සක් ඊට පස්සේ ඇඟේ පතේ අමාරුවක් කොළුවේ කැකුමක් හැදුණු ගමන් අපිට මතක් වෙන්නේ ලින්ක් නැචරල් පස්පංගුව. මේක ගහලා තියෙනවානේ ලින්ක් නැචරල් පස්පංගුවේ මේ සුවිශේෂී පස්පංගුව කියලා ගහලා තියෙනවා. පැකට් එක ගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඒ මොකද කියලා කොට දෙනෙක් කල්පනා කරනවා. ඒකට හේතුව තමයි දැන් පස්පංගුව කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ බෙහෙත් ජාති පහක බලය අපිට එකතු වෙලා තියෙනවා කියලානේ. හැබැයි ඔයා ගන්න ලින්ක් නැචරල් පස්පංගුව නම් මේකේ බෙහෙත් ජාති 8ක බලය එකතු කරලා තමයි, ඖෂධීය ගුණය එකතු කරලා තමයි වාගාවට අරගෙන ඉන්නේ. කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල් බටු, ඉඟුරු, වෙනිවැල්, ගම්මිරිස්, එළබටු, විෂ්ණු ක්‍රාන්ති මේ බෙහෙත් 8ේම එකතුව විනාඩි 5කින් 10කින් වාට හදාගන්න පුළුවන්. බොහොම ලේසියෙන් තම්බගෙන රජෙක් වගේ නැගිටිනවා නම් ඒ ලින්ක් නැචරල් පස්පංගෝ එක විතරමයි. සෙවනගල කිරීබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර පිළිබඳවත් මතක් කරන්න ඕනි. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ඉන්නේ සෙවනගල කිරීබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරේ. ඩයබටික් වෙන්න පුළුවන්, ඊට පස්සේ කිඩ්නිවල මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, කැන්සර්ස් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, ගැස්ට්‍රයිටිස් පවා සුව කරගන්න අමාරු වුණාට පස්සේ, සුව කරේ ගත්තේ නැති වුණාට පස්සේ විඳවන්න වෙන විඳවිල්ල දන්නේ ලෙඩ රෝග වලින් විඳවන කට්ටියම විතරයි. ඒ අතරේ මතක් කරන්න ඕනේ ඉතින් මේ ඕනි ලෙඩකට සුව කරන්න බෑ කියලා කියන ඕනි ලෙඩකට නිතාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව 0777 300 940 කතා කරලා හරි 0773 273 540 කතා කරලා හරි ඔයාලට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. දැන් ඔය කැන්සර්ස් වගේ දේවල් හැදෙන්න ලොකුම හේතුවක් වෙන්නේ අපේ ආහාර රටාව. ගොඩාක් වෙලාවට අපි ওই કૃતિම රසකාරක કૃતિම අමුද්‍රව්‍ය දාලා හදන කෑම බීම කන්න ගියාට පස්සේ තමයි මේ ලෙඩ රෝගවලට අපි නොදැනීම අපේ වයස යන්නත් කලින්ම ගොදුරු වෙන්නේ. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්න ගෙදර කෑම හදනකොට කුළුබඩු විදියට අනිවාර්යයෙන්ම ෆ්‍රීලන් නිෂ්පාදන එකතු කරගන්න කියලා. ෆ්‍රීලන් ආයතනයෙන් හැදෙන නිෂ්පාදන කිසිම දෙයකට કૃતિම අමුද්‍රව්‍ය કૃતિම රසකාරක එකතු වෙන්නේ නැහැ. ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි ෆ්‍රීලන් නිෂ්පාදනය වෙන්නේ. ඒ අතරේ තියෙන ෆ්‍රීලන් බැදපු 3-5 කුඩු පැකට් එක ගැන තමයි මේ ඔයාලට මතක් කරන්න හදන්නේ. ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එක තේරෙන සිංහලෙන් කියනවා. දැන් ගොඩාක් වෙලාවට ගෙදර වෙන්න පුළුවන්, හෝටලේ වෙන්න පුළුවන්, කෑම හදනකොට අර ඒ දේවල් වලට යුනික් රසයක් අරගන්න හරිම කුළුබඩු ටික ඒ කෑම වලට එකතු කරන්න ඕන. ඒ වගේම තමයි බැදපු 3-5 කුඩු එකත් අනිවාර්යයෙන්ම ඒ දෑම කෑම වලට ඒ විදිහට ගැළපෙන විදිහට එකතු කරගන්න ඕන. බැදපු 3-5 කුඩු ටික කෑම එකකට දැම්මට පස්සේ ඒක එනවා සුවිශේෂී රසයක්. ඒ වගේම තමයි හරිම හොඳ සුවඳක්. ඉතින් ඒ හොඳ සුවඳ හොඳ රසය අරගන්න හොඳම බැදපු 3-5 කුඩු එකක් ඕඩි වෙනවා. ඒ හින්දා තමයි ඔයාලට කියන්නේ ෆ්‍රීලන් නිවසින් එන රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එක අරගන්න කියලා. සින්දුවට යන්න කලින් මම එකතු කරගන්න හදන්නේ මේ වෙලාවේ අපිව බලාගෙන ඉන්න කට්ටිය Facebook live එකේ. බර්ත්ඩේස් ගොඩාක් ගැන විස්තර දාලා තිබුණා මට වැඩේ කියන්නේ. දැන් Facebook live එකේ හොයාගන්න අමාරුයි බර්ත්ඩේ විශ් ටික. හරිද? All right. මම යන්න හදන්නේ රත්නපුරේට ගිහිල්ලා ඉන්න. රත්නපුරේ ගල්ලෑල ඉඳන් ශෂි මට message එකක් නෙවෙයි comment එකක් දාලා තියෙනවා. රෂිකා දිල්හානි නංගිට හැපි බර්ත්ඩේ කියන්න කියලා නෑනට තමයි මේ සුබ උපන්දිනයක් කියලා කියන්නේ. රෂිකා දිල්හානි, net fm team එකේ අපි හැමෝම සුබ උපන්දිනයක් වේවා කියලා ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි පවුලේ කට්ටියත් හැමෝම සුබ පතන්න එකතු වෙනවා කියලා තමයි මේ විශ් එකේ දාලා ඉවලා තියෙන්නේ. අපි ශෂි ජනි අද අපේ නංගිගේ ලොකු පුතාගේ උපන්දිනය තියෙනවා කියලා යටියන්තර ඉඳන් අපි වහගෙන ඉන්න අපේ මහේෂි message එකක් දාලා නෙමෙයි comment එකක් දාලා කියලා තියෙනවා. නංගිගේ ලොකු පුතාගේ උපන්දිනය තියෙනවා කිව්වහම එයාගේ නමත් කියන්න ඕනේනේ. නම තමයි දිනුල් ඉමදිව්. දිනුල් සුබ උපන්දිනයක් වේවා කියලා net fm team එකේ අපි හැමෝම දිනුල් පුතාට ප්‍රාර්ථනා කරනවා.
එන්න නෙත්FM Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකට. කට්ටිය දැන් හොගාලා comment කරනවා. මොකද තව පුංචි වෙලාවකින් අපි game එකට කට්ටිය තෝරගන්නේ. Facebook live එක share කරලා එතෙන්දී වැඩිපුරම comment කරලා තියෙන කට්ටිය අතරින් කෙනෙක්ව

0: Anupaha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: Melawe kola hai, binari visi hai hai.
2: Lanka Vihadana Europe Padina KD Rice Leader 125 Apima Bike Kicker. Dan Rupial Pan Laksha Anuna Vadahasai. Make an unsuperima discount take up. Baswala Hirabella Mirikilaya Nonine. Then Makatakaran KD Rice Motor Company Private Limited Decatur. Binduai Hatsi Hatatunai, Pansi Visitunai, Pansi Tispa. Lanka Tiles Mobile Showroom then Obina Greta. Agustu da Hatar Apienne. Ude Tamutegamasaha Savasa Rajangani and Nagaravalata. Obatin, me Apurwa dekima Vindagana, Lanka Tiles Visheshakna Kandaya Mahamuvi, Obe Nivase, Alindator, Nidana Kamberator, Nana Kamberator, Hariatama Galapena Tile Bakpeasa Upanga, Suisheshi Milakatala Bagana, Lanka Tiles, Hedakarai Chamatkare Sandrunavatan.
3: Meltol, Hisaratia, Una, Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Igman Sania, Meltol, Parasitamol Vishishaki.
4: On the Mamilata, Quality Ekka Theatre, Tunsi, Kavasiak, TikTok, YouTube, Facebook, WhatsApp, Tatru have Namekata, non stop data, 40 GB extra data, unlimited calls, SMS Dahak, Rupel Ekdas Pansia, Anuatakata, Mobitel 1598.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
6: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
7: කුරුණෑගල නාරම්මල TLW නන්දන මීටර් 100ක් 200ක් පයින් ඇවිදිනකොට ලොකු මහන්සියක් දැනෙන්න පටන් ගත්තා. වෛද්‍යවරයෙක් හම්බ වුණා. කිව්වා ව්‍යායාම ECG එකක් ගන්න කියලා. ඒ වෛද්‍යවරයා කිව්වා ස්ටෙන්ට් දාන්න වෙනවා. කෙනෙක්ගේ පණිවිඩයක් මත මේ සෙවනගල වෙද මහත්මයාට ගියා. හතරපාරේ මම බෙහෙත් ගත්තේ. ඒ බෙහෙත් ගන්නකොට මට සම්පූර්ණයෙන්ම දැන් සුවයි.
5: කතා කරන්න 0777 300 940. ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
0: Non stop remix remake එකට හැපෙන DJ blast එකක්
8: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
5: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
0: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
5: 1, 2, 3, let's go. ලංකාවම දන්න වීලඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවත් දැන් මා අපිට WhatsApp කරන්න.
0: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Mesikurada Renovator
9: My husband
10: Mogad wife
9: ඔයාට අතීතේට යන chance එකක් හම්බුනදී ඔයාමව මැරි කරනවද ආපහු
10: නැතුව
9: අනේ හිතේ ඇති මම හිතන් ඉන්නේ එක පාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලාද
0: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
1: වෙලාව 11යි විනාඩි 30යි මෙන්න වාසනාවන්ත වෙලාව උදා වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ යන්න දැන්ම net fm facebook fan page එකට net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන facebook live එකට live එක share කරලා වැඩි වැඩියෙන් comment කළොතින් අද දවසේ මම සූදානම් ඉන්නවා තව පුංචි වෙලාවකින් කියන්නේ හරියටම කිව්වොතින් මේ සින්දුවෙන් පස්සේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් එක්ක ඔයාව එකතු කරගන්න. ඒ අතරේ සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි සිරෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඔයා peer වගා කරන කෙනෙක් නම් ඔයාගේ peer වගාවේ පළදාව මිලදී ගන්න කට්ටිය හොයා ගන්නවා කියන එක සෑහෙන ප්‍රශ්නයක්නේ. මොකද අනෙක් කෙලවලු ಜಾති පළතුරු වගේ ಜಾති වගේ නෙවෙයි peer කියන දේවල් අරගන්න කට්ටිය හොයා ගන්න ටිකක් අමාරුයි. හැබැයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉන්නවා ආගේ පේර වගාවේ පළදාව හොඳ මිලකට මිලදී ගන්න. ඒ මිලදී ගන්න පළදාවෙන් තමයි ඒගොල්ලෝ ඩිලෙක්ටර් නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. අපි හැමෝම මේ දවස්වල හොය හොය ගන්න ඩිලෙක්ටර් නිෂ්පාදන ඔයාගේ කඩේටත් අරගෙන නැත්තම් සෑහෙන පරක්කුයි ඔයා. හොඳේ මොකද හැමෝම හොයන දෙයක් කඩේ තියෙනවා කියලා කියන්නේ කඩේට සෙනගෙනව වැඩි. එතකොට ඒන කටි අරගෙන යන්නේ ඒ දේ විතරක් නෙවෙයි, තව දේවල් අරගෙන යනවා. අන්න ඒක තමයි දියුණුවේ රහස. අරගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් එකක්. ඔයාලට පුළුවන් ඩිලෙක්ටර් නිෂ්පාදන වෙනුවෙන් ඔයාගේ කඩේටත් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ ඉඩමක් තිබුණත් නැතත් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා දෙන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. දැන් අමතර ආදායමක් හොයනවා නම් ඔයා, හොයන්න සූදානමින් ඉන්නවා නම් බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් ඔයා, ඒත් ඔයා කතා කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. ඒගොල්ලෝ සූදානමින් ඉන්නවා ඔයා වෙනුවෙන්ම සැලසුම් කරපු සුවිශේෂී වගා සැලසුම් එක්ක සල්ලි හොයන්නේ කොහොමද කියලා ඔයාට කියලා දෙන්න. නම් එක තමයි 0111 437 1250. 0111 437 1250 නම්බ එකෙන් දැන්ම කෝල් එකක් දීලා විස්තර දැනගන්න කියලා මම ඔයාට මතක් කරනවා. හරි, මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති. අකුරෙන් අකුර තරංග වටයක් එක්ක එකතු වෙන්න එන්නනේ FM Facebook fan page එකට. මම දැන් සූදානම් කෙනෙක් තෝරගන්න Facebook live එකෙන්.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 36යි. පොරොන්දුනා වගේම Facebook Live එක බලාගෙන ඉඳලා Facebook Live එක ෂෙයා කරලා Facebook Live එකට වැඩිපුරම කමෙන්ට් කරලා මගේ අවධානය දිනාගත්ත කෙනෙකුට මේ වෙලාවේ අකුරෙන් අකුර තරඟ වටේ වෙනුවෙන් අවස්ථාව ලබා දීලා තියෙන අවස්ථාව උදුරාගත්තේ අහංගම අම්පාවිල ඉඳන් අපිව බලාගෙන ඉඳපු Facebook Live එකේ ශාමා මීදෙනිය. ආයුබෝවන් ශාමා, සුබ උදෑසනක් වේවා. මොකද කරන්නේ ඉතින් මේ වෙලාවේ? ඉතින් කමෙන්ට් කීයක් විතර දැම්මද? දවස් කීයක් විතර ට්‍රයි කරාද වැඩේට එන්න? අද තමයි අවස්ථාවක් හම්බුනේ. මේ වෙනකොට ශාමා අපිට පානදුරී දන් කතා කරපු ධනුෂ්ක තමයි වචන 28ක් තප්පර 30 ඇතුලේ කියලා මේ සතිය වෙනුවෙන් අපි වෙන් කරලා තියෙන රුපියල් 5000 මුදල අතේ තියාගෙන ඉන්නේ. දැන් ඒ අතේ තියෙන මුදල ඔයාට උදුරලා අරගන්න පුළුවන් තප්පර 30 ඇතුලේ වචන 28කට වඩා වැඩි ප්‍රමාණයක් කිව්වොත්. පැහැදිලි නේද? රයිට්. මම තමයි ඔයාට පළවෙනි අකුර කියන්නේ තරඟයට අදාළව. ඔයාට තියෙන එතනින් එහාට අර හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට තරඟයේ ඉදිරියට කරගෙන යන තප්පර 30ක කාලයක් ඔයාට හම්බ වෙනවා. ඒ තප්පර 30 ඇතුළේදී ඔයාට එකම වචනේ දෙපාරක් කියන්න බෑ, අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ අර වචන දෙක ගානේ වගේ තියෙන දේවල් එකතු කරලා කියන වචන තියෙන්නේ. රාවණා ඇල්, තයි පටිය, ඒ වගේ වචන කියන්න බැරිය. පැහැදිලි නේද? හරි. දැන් මේ වෙනකොට Facebook Live එකේ ඉන්න කට්ටියට මම අවස්ථාව දීලා තියෙනවා ඔයාට දෙන්න හොඳ අකුරක්, අමාරු අකුරක් කමෙන්ට් කරන්න කියලා. ඉතින් ඒ කට්ටිය හරිම බාර දුවර විදිහට මේ වැඩේ අරගෙන මේ වෙනකොට ඔයාට හොඳ අමාරු අභියෝග දීලා තියෙනවා. මම දැන් එහෙම ලබාගත් අකුරක් තමයි ඔයාට දෙන්න හදන්නේ. හරිද ශාම? රයිට්. ඔයාට නිරංජි අඹගහ ගෙදර දීලා තිනවා අපිට කමෙන්ට් කරලා ටයන්න දෙන්න කියලා. ඊට පස්සේ කුෂාන් දනුක ඉන්නවා ජයන්න දෙන්න කියලා. ඊට පස්සේ එරංග මදුෂානි ඉන්නවා නයන්න දෙන්න කියලා. මේ කට්ටිය මෙහෙම කියද්දී ආයි නිරංජි අඹගහ ගෙදරම දාලා තියෙනවා හයන්න දෙන්න කියලා. ඔයා අහලා තියෙනව නේද හවස කියලා වචනයක්? හවස, හවස. අන්නේ වචනේ පළවෙනි අකුර මොකද්ද? හයන්න. අන්න ඒක තමයි ඔයාට අද දවසේදී හම්බ වෙන අකුර. මේ අකුර ඔයාට දුන්නේ නිරංජි අඹගහ ගෙදර. අපි යමුද ගේම් එකට?
1: Your time starts now.
2: හම්බන් කොට අකරම මල්වත්ත තාත්තා තවරම වරක ආවරංක කතරගම මහරගම මහනුවර සත්තරන් නංගි ගංගාව වලේවිල.
0: කාලය අවසන්, කාලය අවසන්. මං හිතන්නේ හොඳ අභියෝගයක් දුන්නා, වචන ටිකක් කියාගත්තා. මොකද හිතෙන්නේ ශාමා? අන්න ඒක තමයි වටින්නේ, සහභාගීත්වය තමයි වටින්නේ. දිනන්න බැරි වුණොත් ආයි ඊළඟ දවසක හරි ට්‍රයි කරමු. හරිද?
2: හරි.
0: බොහොම ස්තුතියි කතා කරාට. සින්දුවට කාව දෙකතු කරගන්නේ?
2: මේ වෙලාවේ ඉන්නේ මා චූටි පුතා ඉතරයි.
0: අහා.
2: මේ චූටි පුතා ප්‍රවීණ්.
0: අහා. බොහොම ස්තුතියි. විශේෂයෙන්ම මේ වෙලාවේ ඔයගොල්ලන්ට මේ අමාරු අකුරු දීපු අපේ Facebook Live එකේ යාළුවෝ කට්ටියවත් එකතු කරගන්න ඕනි මේ සින්දුවට. ස්තුතියි ශාමා. දිග්ගටම net අහගෙන ඉන්න.
2: හරි අනේ.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: Belawe Kola Hai Vinadi Hatali Sayai
2: Tamro Wasara Meta Sale Sofa Sadaha Vishesha Vattam Kalpavathide Suwa Pahasuyen Yut Sofa 69000 Sita Sieluma Tamro Pradarshana Garawalin
3: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා
4: කාලයත් එක ඇඟට උම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
5: අද තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන්
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
9: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
10: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
11: අනේ මන්ද.
10: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
11: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
12: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
13: net fm 4 වතේ.
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්
14: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
15: අහහ
14: මොකද කරන්නේ ඔයා?
15: ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
14: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
17: Hello, hello, Shanika. Listen, girl, you gotta make a decision. Just let me know.
15: සිංදු අහන්න යන්න කලින් මන් ටග්ගාල එකතු කරගන්න හදන්නේ මේ වෙලාවේ WhatsApp එකේ මට messages දාලා තියෙන කට්ටිය. කෑගල්ලේ ශිරෝමි අක්කා message එකක් දාලා තියෙනවා. අපිවත් සිංදුවකට එකතු කරගන්න කියලා message එකක් දාලා තියෙනවා. කවුද ඒ වාරිය පොළ ඉඳන් අපි වහගෙන ඉන්න? නෑ, නිකවරටිය චම්පික ලලිත් පෙරේද තමයි අපිට message එක දාලා තියෙන්නේ. මේ එකතු කරගන්න කියලා කට්ටියක් දාලා තියෙනවා. හැමෝම එකතු කරගන්න. ඊට පස්සේ යන්න හදන්නේ ජනි, අද අපේ නංගිගේ ලොකු පුතාගේ උපන්දිනය. දිනුල් ඉමන්දිව් පුතාට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා මේ අපේ යටියන්තොට මහේෂ් තමයි Facebook live එකටත් comment කරලා තිබුණා. මෙතනත් message එකක් දාලා තියෙනවා. ගොඩ දවසකට පස්සේ ඔයාලට message එකක් දැම්මේ. අපිවත් එකතු කරගන්න කියලා අම්පාර බණ්ඩාර දුව මුතුහර blog ගල් එකේ set එක message එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ පුන්සරා නංගි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා message එකේ දාලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා message එකක් දාලා තියෙනවා. ඇඹිලි පිටිය ගල් වංගුව ඉන්දික ටේලර්ස් එකේ ඉඳන් අපේ ඉන්දිකයිය මං එකතු කරගන්නම්. ඊට පස්සේ ලස්සන සින්දුවක් දෙන්න ජනී කියලා රක්වාන ඉඳන් කවීෂා අපිට message එකක් දාලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් කවීෂා, ඔයාවත් මේ අහන්න යන සින්දුවට. මේ පැයෙන් පස්සේ, මේ සින්දු දෙකෙන් පස්සේ ඊට පස්සේ අපි ප්‍රවෘත්ති අහලා ආයෙත් පාරක් ඊළඟ පැයේදී හම්බ වෙන්නේ. එතකම් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message එවන්න, Facebook post එකට comment කරන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tashuma Ata, Net FM. De Dunu Mamata, De Dunu Mamata.
1: Brought to you by
2: Atunulake Namahubavan Ratapuram Rasa Ganayana, Aulesam Rasa Karakana, Mother Freela Noodles, Taste Ke Trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 14 අපි එන්නේ. උදේ තඹුත්තේගම සහ සවස රාජාංගනීය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
9: මගේ දරුවගේ නම සජිත නිම්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට එළමගේ ධන ඉස්තික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස්ස ටිකක් සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොට්ටට වගේ තිබ්බේ. දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා ඔබලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම ඔබලාට ඉල්ලා සිටිනවා.
4: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0116 856 956. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0770313036.
10: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
11: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
12: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
13: Don't stop, remix, remake, ekata happena, DJ blast eka.
14: Anga galene, igna kumariye,
15: reni aladinde, apena siwajati
16: tu hera yandu. Radio itihase prathama vatavata, Lankaya superi DJ taru muhunata muhuna gatana, DJ attack show eka.
13: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
17: 1, 2, 3, let's go.
16: ලංකාවම දන්න වීලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවත් දැන් මා අපිට WhatsApp කරන්න.
13: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා.
18: FM Anu Paha. FM Anu Hatarai Dasama Ata. Net FM. Divina Pura. Divina Pura.
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
8: වේලාව දවල් 12:00.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙතගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම

අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිත වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙට් තමතන්න 0112 863 363 0776 7672

0: ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම කසුනි නානයක්කාර ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල බැකු සමන්ගේ මව ඝාතනය කළ හේතුව ගැන පොලිසියට සැකයක්. වෙඩිකරුවන්නා යතුරු පැදියත් සොයා ගැනේ. මවට අවසන් ගෞරව දක්වන්න බැකෝ සමන් අරන් යනවාද? බන්ධනාගාරයෙන් උත්තර. WhatsApp එකෙන් නිර්වත පෙන්වා කප්පම් ගන්න තව ජාවාරමක් ගැන තොරතුරු. විධායක බලයෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නැහැ. ජනපතිගේ නීතිඥ සංගමයට පොරොන්දුවක්. රුසියාවේ වරායකට යුක්‍රේනයෙන් දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර. නෞකා 4කට හානි.
1: Net News. The truth people trust.
0: බැකු සමන්ගේ මව වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් අතරංගුවට ගන්න පොලිසිය විවිධ පැති ඔස්සේ විමර්ශන ආරම්භ කරලා. ඒ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම විවිධ ප්‍රදේශවලට ගොස් දැන් වැඩ පටන් අරන්. මේ අතර සිය මවට අවසන් ගෞරව දක්වන්න බැකු සමන් අරන් යනවාද? ඒ ගැන බන්ධනාගාරයේ කියපු කතාව ඇතුළු උණුසුම් පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන බැකෝ සැමන් නමත්තාගේ මවට වෙඩි තැබීම සඳහා වෙඩිකරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදියක්, රතු සහ කළු හෙල්මට් දෙකක් සහ කළු බෑගයක් සමග ඌරුබොග්ග මාතර මාර්ගයේ දම්පහල පොල්වත්ත ප්‍රදේශයේ තේවත්තක දමා ගොස් තිබියදී අද උදැසන සොයාගෙන තිබෙනවා ඒ ඌරුබොග්ග පොලිසිය විසින්. මේ අතර බැකෝ සැමන් නමැත්තාගේ මව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙසට බවට පොලිසිය සැකපල කරනවා. මිද්දෙනිය උල්හිටියාව ප්‍රදේශයේදී ඇඩි වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ ඊයේ පස්සරුවේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබූ බවයි පොලිසිය පැවසුවේ. එහිදී බරපතල තුවාල ලැබූ බැකෝ සැමන් නැමැත්තාගේ මව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිදුවියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පත්කර ඇති බවයි net news වෙත වාර්තා වුණේ. ඒ අනුව මිද්දෙනිය පොලිස් තහනය මගින් පමණක් කණ්ඩායම් පහක් පත්කර තිබෙනවා. එම පොලිස් කණ්ඩායම් විසින් අදාළ ප්‍රදේශයට ගොස් ඝාතනයට ලක් වූ කාන්තාවගේ නිවසේ සිටි පවුලේ සමාජිකයන්ගෙන් මෙන්ම අසල්වාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. කෙහෙල්පතර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලිය පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්ව අවස්ථාවේදී බැකෝ සැමන් නැමැත්තාගේම පිරිස අතර සිටියා. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කළ බැකෝ සැමන් පළමුව රඳවා සිටියේදී බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ. පසුව ඔහු ඇතුළු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රබල ගණයේ සංවිධානාත්මක අපරාධ කරුවන් සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් 7 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ ස්ථාපිත විශේෂ ආරක්ෂිත ස්ථානයක රඳවනු ලැබුවා. ඒ අතරට බැකෝ සමන් මෙන්ම වෙලේසුදා, දෙමටගොඩ චමින්ද සහ ලොකු පැටිතා යත් වනවා. මේ අතර බැකෝ සමන්ට සිය මවට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාවක් පවතිනවා. ඒ සඳහා ඔහු හෝ ඔහුගේ පවුලේ සමාජිකයන් බන්ධනාගාරයෙන් ඉල්ලීමක්ද කළ යුතු වනවා. කෙසේ වෙතත් ඔහු රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යාමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීම හැකිදැයි ආරක්ෂකාංශවලින් විමසීමක් කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඒ අනුව ආරක්ෂකාංශ විසින් ඔහුට අවශ්‍ය ආරක්ෂාව සපයන බවට තහවුරු කළහොත් පමණක් බැකෝ සමන් මවට අවසන් ගෞරව දැක්වීම සඳහා රැගෙන යනු ඇති. කෙසේ වෙතත් අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට ආරක්ෂකාංශ නොහැකි බව ප්‍රකාශ කළහොත් බැකෝ සමන් එලෙස රැගෙන නොයන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එසේ වුවහොත් ස්කයිප් තාක්ෂණය ඔස්සේ මවගේ දේහය බැකෝ සමන්ට පෙන්වීමට අවශ්‍ය කටයුතු සලසා දිය හැකි බවද බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වීම සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වෙනවා. net news සමග විශේෂ සංවාදයකට එක්වෙමින් පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
2: මේ වන විට මරණ දඬුවම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහකට ලක්වෙන කාල සීමාවක් බවට පත් වෙලා තියෙනවා. ඇතැම් ආණ්ඩු සමයන් තුළදී කතාබහට ලක්වෙනවා, ආයේ යට යන සිද්ධීන් බවට පත් වෙනවා. ඇත්තටම ඔබ වහන්සේලාගේ මතය මොකද්ද මේ මරණ දඬුවම සම්බන්ධයෙන් තියෙන්නේ?
3: මරණ දඬුවම පිළිබඳව සාකච්ඡාව නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා

0: කාලෙ මේ දඩුවම ඔන්න පැනෙව්වා මෙන්න පැනෙව්වා දැන් හරි කියලා ඔන්න ප්‍රචාරය ගියා. ගණුවකුත් ගෙන්නෙව්වයි කියලා ප්‍රචාරය වුණා. ඉතින් මේ වගේ වැඩපිළිවෙලක් ඇයි සාකච්ඡා වුණේ? සමාජය තුළ යම් යම් සාකච්ඡා මතවාද ඉදිරියට එන්නේ යම් යම් සමාජ අවශ්‍යතා මුල් කරගෙනනේ. දැන් නීතිය කියන්නේ මොකද්ද? නීතිය කියන්නේ ආණ්ඩුව මෙවලමක් නෙවෙයි. අතවරේම ආණ්ඩුව කටි හිටන් ඉන්නව බොහෝ විට හිටන් ඉන්නව මේ නීතිය කියන්නේ මේ ආණ්ඩුවට සම්බන්ධ එකක්. ආණ්ඩුව අතේ තියෙන බලයක්. නීතිය කියන්නේ ආණ්ඩුවට අදාළ දෙයක් නෙවෙයි. නීතිය කියන්නේ මොකද්ද? මහජනතාවගේ ආරක්ෂාව සඳහා හදාගත් සම්මුතිය. ඒ සම්මුතිය සොයා බලා අනුගමනය කිරීමේ වගකීමයි ආණ්ඩුවකට තියෙන, රජයකට තියෙන. ඔය දඬුවම් පාමුණුවන එක අවල් එක හොඳද නරකද කියන එක කතා කරන්න ධර්මානුකූල උපදේශක් ගන්න එක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව තීන්දුව තීරණ ගන්න, මහජන මතයට කන් දෙන්න, මහජන අවශ්‍යතාවට මුල් තැන දීලා ක්‍රියාත්මක වීම රජයක වගකීම.
1: මේ සඳහන් වෙන කාල සීමාව තුළ සෑම වසරකම වගේ මේ මරණ දඬුවම් සම්බන්ධයෙන් දැඩිව කතා බහට ලක් වුණා. දැන් පක්ෂව විපක්ෂව විවිධ අදහස් මේ සම්බන්ධයෙන් පළ වෙනවා. ඇතැම් පාර්ශ්වයක් කියන හොඳයි, ඇතැම් පාර්ශ්වයක් කියන ගේනවා කිව්වට ගේන්නේ නැහැ කියන එක. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේලාගේ අදහස මොකක්ද?
0: රජයක් ජනතාවගේ පැත්තෙන් සිටිය යුතුයි. සමාජයේ සාධාරණත්වය සහ සමාජ පැවැත්ම පිළිබඳව සිටිය යුතුයි. දේශපාලනවාසියට වඩා යම් යහපතක්ද වන්නේ තමනෙන් රටට සේවය කරන්න ඉදිරිපත් වෙලා ඉන්න දේශපාලඥ වර්ග දෙකක්. අපේ රටේ වැඩ කරන්න කියලා ඉදිරිපත් වෙච්ච දේශපාලකයෝ වර්ග දෙකක්. එක වර්ගයක් එක දේශපාලකයන් වර්ගයක් කටයුතු කරන්නේ ඊළඟ මැතිවරණය ගැන හිතලා. නමුත් තවත් දේශපාලක පිරිසක් රට ගැන හිතලා වැඩ කරන බුද්ධිමත් දේශපාලකයෝ බලන්නේ රටේ අනාගත පරපුර ගැන. මෙන්න වෙනස. එක කොටසක් රටේ අනාගත පරපුර ගැන හිතලා තීන්දුව තීරණ ගන්නවා. තවත් කොටසක් ඊළඟ මැතිවරණය ගැන හිතලා තීන්දුව තීරණ ගන්නවා. මේකෙන් කවුද හොඳ? මම හිතනවා රටේ අනාගතය ගැන හිතලා තීන්දුව තීරණ ගන්න, ඊළඟ මැතිවරණය ගැන හිතලා නෙවෙයි. අන්න වර්තමාන රජයේද තියෙනවා දැඩි වගකීමක්. රටේ අනාගතය ගැන හිතන්න, හිතලා තීන්දුව තීරණ ගන්න.
2: සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන් රවටා මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පැවසුවේ නාඳුනන පුද්ගලයන් හරහා ලැබෙන කෙටි පණිවිඩයකින් මෙම ජාවාරම ආරම්භ වන බවයි.
3: අපි දකිනවා සමාජ මාධ්‍ය හරහා කාලෙන් කාලට විවිධ ස්වරූපයෙන් වංචා පැමිණෙනවා. ඒතර මෑතකදී ඉතාමත් විශේෂිත වංචාවක් පිළිබඳ අපි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. ඒට හේතු වන්නේ ප්‍රධාන වශයෙන් පෞද්ගලික ඡායාරූප භාවිතාවෙන් කප්පම් ගැනීම දක්වා දුර දිග යන වංචාවක්. මේ වංචාව මූලික වශයෙන් සිදු වෙන්නේ කෙටි පරිමිඩ සේවාවන් සම්බන්ධ සමාජ මාධ්‍ය, උදාහරණයක් විදිහට WhatsApp, එක්කම Telegram සහ Facebook Messenger වැනි කෙටි පරිමිඩ සේවාවන් ඔස්සේ මූලික අවස්ථාවේදී යම් නොහඳුනන පුද්ගලයෙක් පණිවිඩයක් ලැබෙනවා හයි යනුවෙන්. ඉතින් මේ දින විශේෂත්වය තමා ප්‍රොෆයිල් වලට එහෙම නැත්නම් මේ අදාළ ඡායාරූපය විදිහට මේ ගිණුම් වල භාවිතා කරන්නේ සුරූපී තරුණියන්ගේ ඡායාරූප. ඉතින් බොහෝ දෙනා මේ ඡායාරූප ඇප් කෙනෙක්ගේ කියලා විශ්වාස කරලා මේ සංවාදයත් ගොඩනගා ගන්නවා. ඉතින් සංවාදයේ යන අතරතුර යම් දවසක බොහෝ වෙලාවට මේ සංවාදයේදී අදාළ වින්දිතයාගේ Facebook ගිණුම සහ ඔවුන්ගේ තියෙන මිතුරු ලයිස්තු වැනි දේවල් මේ වංචනිකයන් විසින් සටහන්
2: නිර්වත් ඡායාරූප සහ වීඩියෝ පටිගත කර ගැනීම හරහා කප්පම් ලෙස මුදල් ලබා ගැනීම ආරම්භ වන්නේ නින් අනතුරුවයි. එය සිදුවන ආකාරය පිළිබඳවද චරුක දමුණුපොළ මහතා පැහැදිලි කළා.
3: ඒ අතරතුර යම් අවස්ථාවක වීඩියෝ සංවාදයකටත් ඇරයුම් ලැබෙනවා. ඉතින් ඒ වීඩියෝ සංවාදයේ යන අතරතුර ගොඩක් වෙලාවට සංවේදී දර්ශන, එහෙම නැත්නම් නිර්වත් දර්ශන ඉල්ලා යම්කිසි ආයෝජනයක් සිදු කරනවා. ඉතින් මේක ඉතාමත් අපි දකිනවා ඉතාමත් භයානක දෙයක්. ගොඩක් වෙලාවට තමන්ගේ සංවේදී ඡායාරූප මෙවැනි බාහිර පාර්ශ්වයකට මුදා හැරීම එය පොළඹවා ගැනීමට ඔවුන් තම මේ කාන්තාවන්ගේ වෙනත් වීඩියෝ දර්ශනයක් ඔවුන් වෙත පෙන්වීමට සලස්වනවා. මෙය සැබෑවක් විදිහට ඒ අදාළ අනිත් පාර්ශ්වයත් නිරුවත් වෙනවා කියන කාරණය දක්වන්න. ඉතින් මේ කාරණය විශ්වාස කරලා බොහෝ දෙනා ගොඩක් කලාවට මේ ඉලක්කවන්නේ පිරිමි පාර්ශ්වය. ඉතින් පිරිමි පාර්ශ්වයේ මේ විදිහෙන් ගොඩක් කලාවට තමන්ගේ ඒ වීඩියෝ දර්ශන මුදාහැරීමත් සමග වංචනිකයන් විසින් එය රෙකෝඩ් කිරීමක්, එහෙම නැත්නම් ස්ක්‍රීන් කැප්චර් කිරීමක් සිදු කරනවා. ඉතින් මේ දර්ශනය පාවිච්චි කරනවා නැවත වරක් කප්පම් ගැනීමට, එහෙම නැත්නම් තමන්ගේ අර මිතුරු ලයිස්ට් වීන පිරිස් වල නම් සඳහන් කරමින් මොවුන් වෙත මුදාහැරීම බවට පවසමින් කප්පංගේ නිමිති මේ අපි කියනවා සාමාන්‍ය ඉක්ස්ටෝෂන් කිරීමක් එහෙම නැත්නම් එක්ස්ටෝෂන් එකක් කියලා ලිංගික සූරාකෑමක් කියලා මේ ඔස්සේ ගොඩක් කලාවට තිරිස තමන්ගේ දර්ශන අන්තර්ජාලයට මුදාහරි කියන බයින් ගොඩක් කලාවට කප්පංගේ කප්පංගේ වියු සිදුවීම් කීපයක් වර්තා වෙනවා
2: විධායක ජනාධිපති දොරේ බලතල භාවිත කර අනුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කිසිවිටකත් කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රටට සුබදායී වෙනසක් සිදු කිරීමට නම් අභියෝග බහර ගැනීමට සූදානම් විය යුතු බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සමාජිකයන් සමග ඊයේ පසරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
4: මගේ ප්‍රවේශය තිබෙන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාව තුළ. මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලයක් ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝග කරගන්නේ නැහැ. ඊළඟ උපුල් මහත්මයා කියපු අවදානම, ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන, ඔබටත් යන්න. මම යන්න ලෑස්ති වුණේ. මම මේවවල වාඩි වෙන බලාගෙන හිටියේ නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති වුණේ. වෙනසක් මම හිතන්නේ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැම විට සිද්ධ වෙන්නේ අවදානමක් තරගෙන. මුදහරණ කියන පාස්කු පරීක්ෂණේ. පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශට. මගේ ආරක්ෂාවට වක් කියන්නේ තෝ. මම පරීක්ෂණ යනවා. ඒ තුළ ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. නමුත් අවදානම දරාගන්න නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවදානම ගන්න සූදානම් මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම හැමෝගේම මගේ තනතුරු අහිමි වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත්වල යන්න ලෑස්ති.
2: මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
4: විනිසුරුවන්ගේ කාලය වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි, සමස්ත මේ විමර්ශන ක්‍රියාවලියේ සිට සමස්තය දෙස බලපු කොටස. ඒතර කොයි වෙලාවෙත් මම හිතනවා මේක නොවුනත් ඒකේ සුවද මොකද්ද මේකෙන් පෙන්නුම් කරන්නේ. ඔව් ඒක මම දැන් පිළිගන්නවා. හැබැයි කෝකටත් වළංගුයි. මේ අධිකරණය මෙහෙම පවතින්නේ එහෙම හොඳම සුවඳ සහිතව නෙවෙයි. මේ අධිකරණ අදත් විශ්වාස කරන්නේ මිනිස්සු. මේ අධිකරණ පද්ධති අදත් විශ්වාස කරන්නේ සුවඳදායකම කරුණු විසින්මද සුවඳ නොවන කරුණු ඕන තරම් ඇති වෙලා තියෙනවා. හැබැයි ඒත් මිනිස්සු මේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසයවල දිනවා. ඉතින් මම මේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තබනවා. ඇත්ත ගත්තොත් මේක පද්ධතිමේ වෙනසක්, මීට කලින් කරලා තියෙන පුද්ගල වෙනසක්, පුද්ගල අනුබද්ධ වෙනසක්. මේක අර්ථකථනය කරන්න පුළුවන්. මම දැක සමහර එක නෑ දෙසැම්බර් 1ට කලින් පස්සේ බැරිද කියලා මගින්න. දෙසැම්බර් 1ට පස්සේ බැරි කියන එකෙන් ප්‍රශ්නේ තියෙන ප්‍රතිපත්තිමේ ප්‍රශ්න ඇක්ටිවිටිනේ ඉදිරිපත් කරාට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා.
2: ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරයාමා නගරයේ පිහිටි නිවසකදී 21 හැවිරිදී ශ්‍රී ලංකික තරුණයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 18 හැවිරිදී ශ්‍රී ලංකික තරුණයෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු විසින් අනෙක් තරුණයාගේ උදර ප්‍රදේශයට එලෙස තියුණු ආයුධයෙන් පහර දී ඇති බවයි ජපාන් මාධ්‍ය වාර්තා කර නැත්තේ. සිද්ධියෙන් පසු සැකකරු විසින් මහදිසි අමතුමංකයට තොරතුරු ලබා දී ඇති අතර රෝහල් ගත කළ 21 හැවිරිදි තරුණයා පසුව මියගොස් තිබෙනවා. මියගිය තරුණයා සහ අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයා එකම නවා තැනක එකට පදිංචිව සිටි සිසුන් දෙදෙනෙකු බවයි පැවසෙන්නේ. තමට ලිංගික අභිහෝගාත්මක වචනයෙන් බැනවැදී මවට අපහස කර තමාට පහර දීම හේතුවෙන් කෝපයට පත් තමන් මෙලෙස තියුණු ආයුධයකින් පහර දුන් බවට මෙම සැකකරු ප්‍රකාශ කර ඇති අතර ජපාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. රුසියාවේ ප්‍රධානතම නොවර්සිස්ක් වරාය ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය විසින් එල්ල කළ දැවන්ත ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාරවලින් රුසියානු නාවික හමුදා නෞකා 4කට සහ දහන අපනයන පරයන්ත 2කට දැඩි හානි සිදුව තිබෙනවා. මෙම ප්‍රහාරවලින් වයස අවුරුදු 8ක කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලද්මීර් සෙනෙස්කි සඳහන් කර ඇත්තේ මෙම විශේෂ ප්‍රහාරය සඳහා රොකට්, ජෙට්‍යාන සහ නාවික ඩ්‍රෝන යාන භාවිත කළ බවයි. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් රුසියානු නාවික හමුදාවට අයත් ෆ්‍රිග්‍රේට් වර්ගයේ යුද නෞකා 2ක් ඇතුළුව යුද නෞකා 4කට හානි සිදුව ඇති බව යුක්‍රේන හමුදාව පසුව තහවුරු කළද රුසියානු බලධාරීන් මේ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ. රුසියාවේ ක්‍රිමියානු අර්ධද්වීපයේ පිහිටි සෙවස් ටොපෝලෝ නාවික බිඳවුම වෙත යුක්‍රේනයෙන් එල්ල වූ ප්‍රහාර හමුවේ රුසියානු කළු මුහුදේ නාවික බලෑණිය වැඩි ප්‍රමාණයක් මෙවන විට ස්ථානගත කර ඇත්තේ මෙම වරායේ. මේ අතර CNN නාලිකාව සමග පැවති සමුක සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති සෙලෙන්ස්කි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රුසියානු බැලිස්ටික් මිසයිල් ප්‍රහාර සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීම සඳහා ඇමරිකාව සතු මිසයිල් තොගයෙන් 10% ප්‍රමාණයක් යුක්‍රේනයට අත්‍යවශ්‍ය වන බවයි. ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මේය මහතා නිල වශයෙන් දිවුරුම් දී තිබෙනවා. වොෂින්ටන්හි පිහිටි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ. ඒ අනුව එරික් මේය මහතා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා ලෙස සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද මහතාද මෙලෙස අදහස් පළ කළා.
6: මම මුලින්ම සුබ පතනවා නෙට් නිවුස් මේ වැනි තැනකට පත්වීම සම්බන්ධයෙන්. මේ නෙට් නිවුස් මේ තැනට පත්වීම ගැන මට පුංචිවත් පුදුමයක් නැහැ. මොකද හේතුව මම නෙට් ශ්‍රාවකයෙක්, ඔබේ ප්‍රවෘත්ති ශ්‍රාවකයෙක්. එතකොට බොහොම සමබර හරි දියුණු ප්‍රවෘත්ති සපයන්නේක් විදිහට ඔබ කටයුතු කරනවා. මම විතරක් නෙමෙයි, විශේෂයෙන්ම දැන් රටපුරා මම මේ අධ්‍යාපන ක්‍රියාවලියේ යෙදෙන කෙනෙක් විදිහට සැරිසරනකොට මට මුණ ගැහෙන දෙමව්පියන් නෙත් පිළිබඳව පුදුම තරම් කැමැත්තක් දක්වන, ආදරයක් දක්වන, උන් ළඟ හොඳ විශ්වාසයක් තියෙනවා. නෙත් එකේ යමක් කිව්වොත් ඒක හරි කියන හැඟීම උන් තුළ තියෙනවා. ඒක තමයි සත්‍යය. ඉතින් ඒ නිසා අර හරිම ස්වාධීන, අපක්ෂපාතී, ඒ වගේම අර කුණු රසයට විතරක් ගොන්න නොවිච්ච රටේ සියලු පැති ආවරණය කරන හොඳ දේ, නරක දේ සියල්ල මනාව විනිවිද දකිමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අවස්ථාවක් විදිහට තමයි මම නෙට් නිවුස් දකින්නේ. ඒ හින්දා ඔබේ ජයග්‍රහණය, ඔබ ප්‍රවෘත්ති අතර ප්‍රමුඛයා වීම මට පුදුමයක් නෙමෙයි. අතිශෝක්තියෙන් වර්ණනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මමත් ඕනෙම වෙලාවක ප්‍රශ්නයක් තියෙනම් මම කතා කරන්නෙත් නෙට් නිවුස් එකට තමයි. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා, මේකට සාධාරණය අරන් දෙන්න කියලා. ඉතින් ඒ වගේ මා තුළ පෞද්ගලිකව විශ්වාසයක් තියෙනවා. නෙට් කියලා කියන්නේ රටට යමක් කරන කළ හැකි ප්‍රවෘත්ති නාලිකාවක්, ප්‍රවෘත්ති සපයන්නේක් බවට පත් වෙලා ඉන්නවා කියන එක. රටපුරා ගමන් කරද්දී රටේ අපිට හමු වන දහස් සංඛ්‍යාත දෙමව්පියෝ නෙට් එකෙන් යමක් කියනවා නම් ඒක හරි කියන, ඒක හොඳයි කියන තැනට විශ්වාස කරනවා. ඒ නිසා මං හිතන්නේ මම සුබ පතනවා නෙට් FM නෙට් නිවුස් මේ තැනට පත්වීම ඔබ සම්මානයට පාත්‍ර වීම මට සතුටක්.
7: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: FM 95, FM 94.8, Net FM, දිවයින පුරා
9: දේදුනු මාවත, දේදුනු මාවත.
10: Brought to you by
11: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද මහතා හමුවන්න 0773 273 540.
13: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
14: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
15: උදා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
16: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.

දහවලක් වේවා අපි ආයෙත් පාරක් අලුත් පැයක් හම්බ වෙන්නේ මේ අපි ඇවිල්ලා ඉන්නේ අද දවසේ net fm දේදුරු මාවතේ අපි හම්බ වෙන තුන්වෙනි අවසාන පැයට මේ පැය වැඩක පටන් ගන්නකොටම මම දැන් දන්නවා ඕගොල්ලොත් දන්නවා අපිට කරන්න තියෙන විශේෂම වැඩේ තමයි මේ පැත්තට WhatsApp messages එවලා තියෙන මගේ ආදරණීය මිතුරු කැල සින්දු වලට එකතු කරගන්න එක. හැබැයි ඊට කලින් අද අනිවාර්යෙන් ඔයාලට මතක් කරන්න ඕනි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක පිළිබඳව. දැන් අද දවසේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක උදේවරුේ නිකවැරටිය නගරයේදී ඕගොල්ලන්ට දකින්න හම්බ වුණා. ඒ වගේම තමයි විශේෂ වට්ටම් සහිතව ලංකා ටයිල්ස් නිෂ්පාදන මිලදී ගන්න අවස්ථාව හම්බුණා. අද හවස්වරුේදී ගල්ගමුව නගරයට තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක එන්න සූදානමින් තියෙන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. මොකද ඔයාලට අවස්ථාව හම්බ වෙනවා ලංකා ටයිල්ස් නිෂ්පාදන අඩු මිලට ලබා ගන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක හරහා. ඒ වගේම තමයි ඔයාට මේ බාත් වෙයා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ආලින්දයට කිචන් එකට තව කොහෙටද ගෙදරට අවශ්‍ය කරන ඕනිම ටයිල් ටික ඔයාට ඕනි නම් හොඳම ඩිසයින් වලින් අරගන්න ළඟම තියෙන ලංකා ටයිල් ශාඛාවකට ඔයාට යන්නත් පුළුවන්. මොකද ලංකා ටයිල් ශාඛාවල මේ දවස්වල 140ක් දක්වා වට්ටම් ඔයාට ලබා දෙන සූදානමින් ඉන්නවා ලංකා ටයිල්ස් වසර මැද වාසිත් එක්ක. ඒ වගේ මතක් කරන්න ඕනි දැන් මේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අද දවසේදී මේ වැඩසටහන ආරම්භ වුණත් එක්ක දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා ඇති අපේ ගමට එන්නේ නැද්ද ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක, ලංකපාතක ලංකා ටයිල් ෂෝරූම් එකකුත් නැහැ, ඇයි අපේ පැත්තට එන්නේ නැත්තේ? එහෙම කල්පනා කරන ඔයා ඉන්නේ තඹුත්තේ ගම නගරේ නම්, එහෙම නැත්නම් රාජාංගනේ නගරේ නම්. අපිට රාජාංගනේ කට්ටිය කෝල් කරනවානේ. ඔයාට අවස්ථාව තියෙනවා තඹුත්තේ ගම නගරේදී සහ රාජාංගනේ නගරේදී හෙට දවසේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකේ කණ්ඩායම හම්බ වෙන්න. උදේවරුේ තඹුත්තේ ගමට, හවස්වරුේ රාජාංගනේ නගරයට එන්න සූදානමින් තියෙනවා. ඉතින් ඒ ගැන අනිවාර්යයෙන්ම මතක් කරන ගමන් තමයි මේ පැයේ වැට කටයුතු ටික අපි ආරම්භ කරන්න හදන්නේ. මතක් කරන්න ඕනි ඔයාගේ නිවසට ටයිල් එකක් විතරක් තෝරන්න එපා. ගුණාත්මකභාවය, ඒ වගේම තමයි ඩිසයින් එක, විශ්වාසය පිරුණු ලංකා ටයිල්ස් තෝරන්න. ඒ ගැනත් මතක් කරන අතරේ අපිට WhatsApp messages එවලා තියෙන කට්ටිය එකතු කරගන්න හදන්නේ බොහොම ඉක්මනට. යටියන්තොට නිතු ගරාජ් එකට යන්න හදන්නේ. යටියන්තොට හොරන්දල නිතු ගරාජ් එකේ ඉන්න සෙට් එක අපිට මෙසේජ් එකක් දාලා තිනු සුපුරුදු විදිහටම. ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාර මල්ලි, ඒ වගේම තමයි කට්ටිය එකතු කරගන්න කියලා මෙසේජ් එකේ දාලා එවලා තියෙනවා. අම්මෝ ජනියෝ ගේම් එකට අපිවත් එකතු කරගන්න එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන කවුද? මේ හෝකන්දර රුක්මණී අක්කා. හස්බන්ඩ් අයරත්නවත් එකතු කරගෙන සින්දුවක් අහන්න යමු. ඊට පස්සේ අපි යන්න හදන්නේ කොහෙටද? මේ ගල්වල ගොඩට, දොම්පේ ගල්වල ගොඩට යන්න හදන්නේ. දිලූෂද දිලූෂා? ඔව් දිලූෂා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා තියෙනවා ඉෂංක අක්කා, ඊට පස්සේ නයෝමි නංගි, දිල්රුක්ෂි නංගි, මදුෂානි නංගි, මෙතුෂිදුව, අජන්ත අක්කා, නිරෝෂා අක්කා, සුගන්ධිකා අක්කා, ඇතුළු සියලුම දෙනාව මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අර හැමදාම ලස්සන මලක ෆොටෝ එකකුත් එක්ක අපිට මෙසේජ් එකක් දාන්න. අපි අනුරාධපුරේ නිපුණි නංගි අනිවාර්යෙන් එකතු කරගන්න ඕනි. මං හිතන්නේ මේ මල් හොයන්නම නිපුණි නංගි වෙනම වෙලාවක් වෙන් කරගෙන ඇති. 10:00 කලින් මට මෙසේජ් කුරුණෑගල ඉඳුල් ගොඩ ඉඳන් අපේ තරංගා දිසානායක මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අන්න හදන්නේ පන්නල කොටුවැල්ලේ ප්‍රසංගියක් කළා ගෙදරට ගිහිල්ලෙන්න දවල්ට කෑම ටිකක් කන්න යන්න හදන්නේ. ප්‍රසංගියක් කළා ගෙදරට, ප්‍රසංගියක් අවත මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සින්දුවට යන අතරේ අනිවාර්යෙන් මතක් කරන්න ඕනි වාට ලින්ක් නැචුරල් පස්පංගුව පිළිබඳව. ලින්ක් නැචුරල් පස්පංගුව කියලා කියන්නේ මේ දවස්වල අපිට නැතිවම බැරි දෙයක් වෙලා තියෙනවා. මොකද දැන් උණ, හෙම්බිරිස්සාව, ඔල්ුවේ කැක්කුම, ඇඟේ පතේ අමාරුව, මේවා නිකන් හොඳම යාළුවෝ වගේ අපි ගාව තියෙන රෝගාබාධ ටික. හැබැයි හැදුනට පස්සේ අපිට මේ ලෙඩ රෝග හන්ද අපේ එදිනෙදා කටයුතු ටික නිකන් පස්සට දාගන්න බෑනේ. ඔෆිස් එකේ වැඩපොලේ වැඩ කරන ටික හෙට දවසට කල් දාගන්න ඔයාට බොස්ගෙන් අවසර හම්බ වෙන්නේ නෑ. ඔළුවේ කැක්කුම වගේ ලෙඩක් හන්ද නම් ඒක 100%ක් නෙවෙයි, 100%200ක් ෂුවර්. ඒ හින්දා තමයි ඔයාට කියන්නේ ළඟම තියාගන්න කියලා ලින්ක් නැචුරල් පස්පංගුව. ලින්ක් නැචුරල් පස්පංගුව පැකට් එකේ තියෙන සුවිශේෂීත්වය වන්නේ මේකේ බෙහෙත් ජාති 8ක එකතුවක් විදිහට ඔයාට හම්බ වෙන එක. සාමාන්‍යයෙන් පස්පංගුව පැකට් එකක තියෙන්නේ බෙහෙත් ජාති 5යිනේ. හැබැයි ඔයා ලින්ක් නැචුරල් පස්පංගුව අරගන්නව නම් බෙහෙත් ජාති 8ක බලය ඔයාට හම්බ වෙනවා. ඔයාට සුව වෙන
වෙන්න ලිංක් නැචරල් පස්පංගුව හරහා. ඉතින් ඒක නම් අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. බෙහෙත් ජාතික කිව්වොත් එහෙම ලිංක් නැචරල් පස්පංගුවේ තියෙන කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල් බටු, ඉඟුරු, වෙනිවැල්, ගම්මිරිස්, එළබටු, විෂ්ණු ක්‍රාන්ති මේ බෙහෙත් ජාති 8ම එකතුවක් විදිහට තමයි ඔයාලට හම්බ වෙන්නේ. කුඩු එකක් විදිහට නහඳ විනාඩි 10කින් විනාඩි 5කින් බොහොම ලේසියෙන් ඔයාට ලිංක් නැචරල් පස්පංගුව හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් මතක තියාගන්න ඕනි, අසනීපයක් වුණාට පස්සේ මං කියන්නේ උන්න, හෙම්බිරිස්සාව, කැස්ස, ඇඟේ පතේ අමාරුව, හිසරදේ වගේ අසනීපයක් වුණාට පස්සේ රජෙක් වගේ නැගිටින්න නම් ලිංක් නැචරල් පස්පංගුවම තමයි.

සිින්දුවෙන් පසේ අපි ආයේ දේදුණු මාවතට ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ වාඩම මතක් කරන්න හදන්නේ සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර පිළිබඳව. මොකද ලෙඩක් දුකක් වුණාට පස්සේ අපි ගාවම ඉන්න අය කියලා කියන්නේ අපි අනිවාර්යෙන් මතකයේ තියාගන්න ඕනේ කට්ටිය. ඒ හින්දා තමයි වාට සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර පිළිබඳව මම මේ මතක් කරන්න හදන්නේ. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා පිළිබඳව මතක් කරන්න හදන්නේ. අර මං හැම වෙලේම ඔයාලට මතක් කරනවා වගේ සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලා ආච්චි අම්මලා සීයලා ඉන්නව වෙන්න පුළුවන් ගෙදරට වෙලා අසනීප වෙලා හරියට ගෙදර එළියට පහලියටවත් ඇවිද ගන්න බැරි විදිහටපත් වෙලා මේ වෙලාවට තමයි කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයාගේ ප්‍රතිකාර අපිට අවශ්‍ය වෙන්නේ. මොකද දැන් net fm දිනතරයෙන් අහන ඔයාට උනත් දැනගන්න අහන්න ලැබිලා ඇති සමහර අම්මලා තාත්තලා වොයිස් කට් දීලා කියනවා මම අසනීප වෙලා හිටියේ හරියට ගෙදරවත් එහාට මෙහාට ඇවිද ගන්න බැරුව හැබැයි ප්‍රතිකාර අරගෙන සුවපත් වුණාට පස්සේ මේ දඹුලු ගලෙත් ගිහිල්ලා නැග්ග මහත්තයෝ ඔන්න ඔය වගේ තමයි කට්ටිය කියන්නේ. ඉතින් ඒ හන්ද තමයි මතක් කරන්නේ ආශ්චර්යයන් වගේ ප්‍රතිකාර ලබා ගන්න සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආජුමා ආයුර්වේද වෙදමැදුරට යන්න කියලා සඳුදා අඟහරුවාද පෝය දවස් සරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි 0777 300 940 හරි 0773 273 හරි කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. මේක ජාතික කාර්යභාරයක් විදිහට අපේ වගකීමක් විදිහට ඔයත් එක මතක් කරන්න ඕනි කාරණාවක්. මුළු රටම එකතු වෙලා හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් අපේ රට නිදහස් කරගන්න දරන මෙහෙයුම තමයි රටම එකට ජාතික මෙහෙයුම විදිහට මේ දවස්වල ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රවෘත්ති බැලුවත් නැත්නම් අපි net news facebook fan page එකට ගිහිල්ලා net news youtube channel එකට ගිහිල්ලා විස්තර හොයලා බැලුවත් අනිවාර්යෙන් අපිට දකින්න හම්බ වෙන දෙයක් තමයි මේ විදිහට මත්ද්‍රව්‍ය හන්දා කොච්චර ජීවිත ප්‍රමාණයක් විනාශ වෙනවද කියලා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ නෑදෑ හිතවතුන් පවා මේ විදිහට ජීවිත විනාශ වෙන විදිහ අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ හානිකර මත්ද්‍රව්‍ය වලින් අනිවාර්යෙන් ඈත් වෙන්න කියලා. මොකද ඔයාගේ ඇඟ අනිවාර්යෙන් ලෙඩ වෙනවා. ශරීරයේ රෝගාබාධ වලට ලක් වෙනවා. කොහොමද මත්ද්‍රව්‍ය පාවිච්චි කරාට පස්සේ ඔයාගේ ප්‍රතිශක්තිකරණය අරව මේව ඔක්කොම නැති වෙලා යනවා. ඊට පස්සේ ඔයාට සල්ලි නැති වෙනවා. දැන් ඔයා ගාව පොඩි මොදලක් මොක් හරි කරලා එකතු කරගෙන ඉන්නවා නම් ඔය සල්ලි ටික ඔයා එකපාරට ඔය දේවල් පාවිච්චි කරන්න විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න වියදම් කරාට පස්සේ ඔයාගේ අනාගතය වෙනුවෙන් සල්ලි ටිකක් ඔයාගේ අතේ නැති වෙනවා. ඊට පස්සේ ඔයා පෙළමෙනව හොරකම් කරන්න. රටටම පිළිලයක් වෙලා තමයි නවතින්නේ. ඒක හින්දා තමයි මතක් කරන්නේ. දැන් මේ දවස්වල පාසල් නිවාඩු කාලේ අපේ ආදරණීය නංගිල මල්ලිල ගෙදරට වෙලා ඉන්න අතරේ බැරදිලාවත් උත්සාහ කරලා බලන්න කියලා හිතලවත් එකපාරකට විතරයි කියලා හිතලවත් හානිකර මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වෙන්න එපා කියන කාරණාව අපි මතක් කරන ගමන් තමයි මේ අපි අහන්න යන සින්දුවට කට්ටිය මම එකතු කරගන්න හදන්නේ. කොහෙටද යන්න හදන්නේ? මුලින්ම පොඩ්ඩක් ඉන්න WhatsApp එක ඕපන් කරගන්න. රයිට්, හරි. අපි යන්න හදන්නේ සුබ දහවලක් වේවා ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මෙසේජ් එකක් දාලා තිනවා නෑදොල ඉඳන් අපි වහගෙන ඉන්න දිනීකා. කවිත් මී දුවව ඊට පස්සේ උපුල්ව මේ කට්ටියව තමයි එකතු කරගන්න කියලා මෙසේජ් එකේ දාලා දෙන්නේ. ගිනිගත් හේනේ ඉඳන් අපි වහගෙන ඉන්නවා ලීලානන්ද අයියා, දුව රිතීෂා, ඒ වගේම තමයි කාවින්ද්‍යා වයිෆ් අනුෂා එකතු කරගන්න කියලා කියනවා. සුබ දවසක් අපිත් අහගෙන ඉන්නේ. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ මඩපාති ඉඳන් ලක්ෂ්මන් අයියා, තමරා, නිෂානි, චේතනා, තේජාබෝර්, පුංචි පුතා භාග්‍ය අවිෂ්ක, ඒ වගේම තමයි සේරුවාවිල KDA සමරසිංහ අපිව එකතු කරගන්න කියලා මෙසේජ් එකේ දාලා තියෙනවා. මාපලගම PLJ අයියා සුපුරුදු විදිහට මටත් මෙසේජ් එකක් දාලා තිනවා ජනී බොස් මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ආයුබවන් සුබ දවසක් ජනී මල්ලි ඇතුළු net fm අහගෙන ඉන්න හැමෝටම අපිවත් සින්දුවකට එකතු කරගන්න. මෙහෙම කියන්නේ මේ අපේ ඉතාලියේ මෙසීනාවල ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ අනුර ලක්ෂ්මන් අයියා, පුතා දීලක, ඊට පස්සේ ශාමිකා, ෆ්ලොරිඩා ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තිනවා. මං එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊට පස්සේ LBTA පුන්සරා නංගි හැවත් එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හැමදාම වගේ ලස්සන ඉමෝජිස් ගොඩාක් එක අපිට මෙසේජ් කරන සුජීවා චන්, සුජානි චන්දිමා මරුට ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම තමයි සුබ දවසක් කොහොමද අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සයිප්‍රස් වල ඉඳන් අපේ සුජීවක්ක මෙසේජ් එකක් දාද්දි මිනාරා සෙහන්සා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. අයියා බිලේෂ, අම්මා මනෝජී, ඊට පස්සේ තාත්තා කුමාර ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කොතලා වල ඉඳන් මං ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා මේ හඳ යන සින්දුවට.

0: FM anu hatarai dashma ata net FM
1: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: Black Curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black Curry රස soya meat. Black Curry රසට මස් නොකා මස් කන්න.
4: Oh blast them mama.

0: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540. මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ක වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
1: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
2: ගින්දර හැන්දෑව විජානු. ජානු.
3: වෙලාව 12:45.
4: මේ හස්බන්ඩ්
5: මොකද වයි?
4: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකක්ද කියලා?
5: දන්නව.
4: මොකද්ද?
5: මගේ ඔළුව.
4: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
6: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
3: යන්න වෙලාව එන්න එන්නම කිට්ටු වෙලා තියෙන. ඉතින් හැබැයි යන්න කලින් මේ පැත්තට ඇවිල්ලින්න කට්ටිය එකතු කරගන්න ඕනි. ඒ වගේම තමයි අනිවාර්යෙන් අපි මේ මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා. මොකද දැන් මේ දවල් කෑම වෙලාව ඇවිල්ලා තියෙන. සමහර විට මේ වෙලාවේ දවල්ට කෑම ඉවරයි, කෑම උයලා ඉවරයි වෙන්න පුළුවන්. හැබැයි තාම රෑට උයලා නැහැ නේ. මම මේ වාට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිවසින් එන හෙළ මසාලා පවුඩර් පිළිබඳව. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ අපිට මේ දවස්වල අත්‍යවශ්‍යම දෙයක් වෙලා තියෙනවා. මොකද අපි කැමතින හැමදාම වෙනස් දේවල් අත්හදා බලන්න. අන්න ඒ හින්දා තමයි වාට පතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් පිළිබඳව. ඉන්දියාවේ යන්නේ නැතුව ඉන්දියාවේ අපි අර කන මසාලා රහට කෑම හදාගෙන කනවනම් ඒ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක විතරමයි. ඉන්දියාවේ රස අරගෙන ආවට මහත්වෝ කවදාවත් ඒ රස එකතු කරගන්න, ඒ රස හදාගන්න ෆ්‍රීලන් ආයතනයේ කට්ටිය පිට රටින් අමුද්‍රව්‍ය අරගෙන ඉන්නේ නැහැ. අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි ෆ්‍රීලන් නිෂ්පාදනය වෙන්නේ. ඉතින් හෙළ මසාලා පවුඩර් ඒ වගේම තමයි අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන්නේ. එළවලු ජාතිවලට ග්‍රීන් කරි මසාලා, මාළු ජාතිවලට රෙඩ් කරි මසාලා, මස් ජාතිවලට බ්ලැක් කරි මසාලා. හැමදාම කියනවා වගේ කෑම හදනකොට රහස තමයි මෂ්රූම් වලට, ඊට පස්සේ පොලොස් වලට, ඇම්බරැල්ල වලට, අඹ වලට වගේ ෆ්‍රීලන් බ්ලැක් කරි මසාලා පැකට් එකකින් පොඩ්ඩක් දාලා බලන්න. රස ඔයාට හිතා ගන්න බැරි වෙනවා. රයිට්, සින්දු වලට එකතු කරගන්න මම බොහොම ඉක්මනට කට්ටිය. මේ කියන්නේ අර හුසේන් බෝල්ට් මීටර් 100 දුවනටත් වඩා වේගෙන් තමයි මම කියවන්න හදන්නේ. හරිද? කෑගල් ඉඳන් රාම්මයි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. යටි අන්තරට ගියාට පස්සේ අපේ මහේෂි සුපුරුදු විදිහට මැසේජ් එකක් දාලා තියෙනවා. මාවනැල්ලේ සිට සඳුන් යෝජන මල්ලේ අපි වහගෙන ඉන්නවා, පවුල හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ යන්න හදන්නේ අපේ දමයන්ති රත්නායක එකතු කරගන්න, පවුල හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ගම්පොළ උමගිරි උයන ඉඳන් අපි වහගෙන ඉන්නවා අපේ ඉන්දික සංජීව අයියා. දුවල දෙන්නා දුලීෂා මනීෂා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මාකොළ ගල්පොත්ත හන්දි අපේ ප්‍රියන්ත සමරවීරයියා. ඊට පස්සේ දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ ඉන්න චන්දන සහ චාන්දනී එකතු කරගන්න ඕනේ. පුස්සැල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපේ EG අනුරයියා මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම තමයි පොළොන්නරුවේ සෙවන පිටියේ නවාංජනා ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ නවාංජනා ඇතුළු සෙට් එක එකතු කරගන්න ඕනි. හයි ජනි, අපි දෙන්නවත් සින්දුවකට එකතු කරගන්න. මගේ චූටි දුව සමුදිකාව එකතු කරගන්න කියලා සුජාතා තමයි මිනුවන්ගොඩි දැන් මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒ වගේම තමයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෙනෙක් මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? හොයාගන්න බෑ. නමක් නැත, නම නැත්තා කියලා අපි නම දාමු. ඊට පස්සේ ගාල්ලේ වටරැක ඉඳන් අපි වහගෙන ඉන්නවා තිසෙව් අශින්සා. මම නම කියව හරි කියලා මං හිතනවා. පවුලේ සීලම දෙනාව එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. බියගම ඉන්න තාත්තම්මව එකතු කරගන්න කියනවා. මං හිතන්නේ මේ තාත්තගේ අම්මා වෙන්න ඇති ඒ එකතු කරගන්න කියලා. කියන්නේ කොහොම හරි ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Tashmaata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustaka.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින් පස් පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.

0: ಲಂಕಾ ಟೈಲ್ಸ್ ಮೊಬೈಲ್ ಶೋರೂಮ್ ದೆನ್ ಒಬೇ ನಗರೇತ ಅಗೋಸ್ತು ಹತ್ತರ ಅಪಿಯನ್ನೇ ಉದಯ ತಮುತ್ತೇಗಮ ಸಹ ಸವಸ ರಾಜಾಂಗನಿಯ ನಗರವಲಟ ඔබතෙන්න මේ අපූර්ව අත්දැකීම විඳ ගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
1: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
2: ඇයි ශුග කියල මූනෙන්න්නගන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් එන්න අපේ වෙතකම අපේ උරුමය හතලිස් වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද පින්දොය 47 31 33 540 යටිහිතට භාෂාවක් තියෙනවා
3: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප
2: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න
3: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න දවස් 21ක් කරන්න
2: ඉටු වෙනවාමයි
3: ඉටු වෙනවාමයි
4: Alpha Studio with Kasuni and Lehansa
3: සතිය දවස් වල උදේ 6ට
2: උදේ 6ට
5: brought to you by
2: හරිදේ හරි තැනින් අරගන්න Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකි
8: සුබ දහවලක් දවල් එකයි විනාඩිය එකයි

ZFM Kinderhändeva Vigiano. Kinderhändeva.

0: Kinder Hände war. Kinder Hände war.
1: කාලෙනම් කොහොමත් හරි දැන් නොලිකයි විනාඩි 9යි වෙලාව. ගින්දර හැන්දෑව ඔයාගේ මගේයි සුපුරුදු ටයිම් එක හවස 4 වෙනකන් අපි දෙන්නට කතා කරන දේවල් ගොඩයි. ඉතින් මොකද වෙන්නේ අද? බ්‍රහස්පතින්දා ඔන්න මේ සතියේ අන්තිම දවස් කීපේ තමයි අපි මේ ඉන්නේ 13 වෙනිදා. ඔයාට ඉතින් මන් දන්නවා වැඩ ඉවරයක් නැහැ. සතිය පටන් ගත්තා වගේම තමයි ඒ සතිය ඉවර කරගෙන කනොත් ඉවරයක් නැතුව වැඩ. එහෙම වැඩ කරගෙන යන අතර වාරේ ඔයාට ඉතින් මේ පැත්තට ඇවිල්ලා හිමීට ෂේප් එකේ සින්දුවක් එහෙම අහගෙන ඉන්න පුළුවන්. හවස 4 වෙනකම් මං ඉන්න එකේ කෝල් කරන්න අදාත වෙනද වගේම ඒ වගේම තමයි WhatsApp chat එකට එන්න පුළුවන්. මං chat එකේ ඉනවා හවස 4 වෙනකන් කැමති කට්ටිය සින්දු වලට එකතු කරගන්න. ඔයාලට මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා 0715 95 95. මගේ WhatsApp number එක එහෙනම් ඉතින් chat එකට එමු නේද? ඔය එනකොට මොනවද අරගෙන එන්න ඕනි? අරගෙන එන්න මහලකු දේවල් නැහැ. හරිම පොඩි දේවල් ටිකක් අරගෙන එන්න තියෙන්නේ. වටේම ඉන්න කට්ටියත් එකතු කරගෙන අද බර්ත්ඩේස් තියනවා නම් ඇනිවර්සරි විෂස් තියනවා නම් මේ ඕනි එකක් ඕන කෙනෙක්ට සුබ පතන්න මම ලෑස්ති මේ පැත්තේ. ඉතින් ඒ හින්දායි ඔක්කොම දේවල් ටික අරගෙන හවස 4ට කලින් මේ පැත්තට එන්න තමයි ඔයාට තියෙන්නේ. එතකොට ඉතින් සින්දු එක තව ගොඩාක් දේවල් ඔයාට දෙන්න මං මේ පැත්තෙන් ලෑස්ති කරගෙනයි ඉන්නේ. යන්න නැත්නම් FM අපේ Facebook fan page එක පැත්තට wall post එකට comment කරන්න. අද වගේ අහලා තියෙන්නේ ගෙදරදී වැඩියෙන්ම බැනුම් ගහන්නේ මොන වගේ දේවල් වලටද? අම්මෝ ඒව නම් ඉතින් කියලා ඉවරයක් කරන්න බෑ. ෆෝන් එක අදේ තියෙනකොට කීපාරක් දවසකට බැනුම් ගහනවද නේද? දැන් මේ ඔෆිස් එකේ ඉන්න ටයිම් එකේ නම් එහෙම බැනුම් ගහන්නේ නැහැ. හැබැයි ඉතින් ගෙදර ගිය වෙලාවේ ඉඳන් ෆෝන් එකේ ඉන්නකොට හස්බන්ඩ් වෙන්නද වයිෆ් කෙන් බැනුම් අහන්න ආපු වෙලේ ඉඳන් ෆෝන් එකේ මේ මිනිස්සයා කියලා වෙනවනේ නේද? අන්න ඒ වගේ බැනුම් අහන්න වෙන්නේ මොනවටද වැඩියෙන්ම කියාගෙන යමු බලන්න. අද මම බොයිස් ඔයාලගේ පැත්තේ ඉන්නේ හරිද? අපි බලමු ගෙදර වයිෆ් ගෙන් ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙන් අම්මා ගෙන් වැඩියෙන්ම බැනුම් අහන්නේ කවුද කියලා. එහෙනම් ඉතින් හවස 4 වෙනකම් මං ඉන්නවා මේ පැත්තෙන්. ඔයා ඉන්නෝනි මගෙත් එක්ක ඉන්නව නේද? මංගයාගේ ජනු.

0: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
1: අද කතා නැත්තේ මොකද වගේලාද? ඔයා එපා හඳන්නට මගේ සුදා.

0: අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 14 අපි එන්නේ. උදේ තඹුත්තේගම සහ සවස රාජාංගනය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්. තරංගයක් විතරක් නෙවෙයි, මේක ඩීජේ අටැක් එකක්.
1: Don't stop, remix, remake, එකට හැප්පෙන DJ blast එක. අංගා ගල්ලේනේ
2: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි ඩීජේ තරු මුහුණට මුහුණ ගැටෙන ඩීජේ අටැක් ෂෝ එක.
1: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
2: ලංකාවම දන්න මීළඟ ඩීජේ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා ඩීජේ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන්ම අපිට වට්ස්ඇප් කරන්න.
1: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show මේ සිකුරාදා රෑ 9ට.
3: Hello.
4: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ

එහෙම දැනුවත් නැත්නම් එයත් මේකන දැනුවත් වෙන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ මේ දේවල් දැනගන්න ඕන දේවල්නේ. හදිසියවත් ඔයාගේ පාට්නර්ට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අම්මට, නංගිට, අක්කට එයාට වෙන්න පුළුවන්. පීරියඩ්ස් දවස්වලදී හදිසියවත් ගෙදර ඉන්න කඩේ යවන කොල්ලා. ඔයාට කියනවා කඩේට ගිහින් පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා හදිසිම අවස්ථාවකදී. එහෙම වුණොත් ඔයා බෑ කියනවද? මන්නම් කියන්නේ එහෙම බෑ කියනවා නම් ගෙදරින් පන්නන්න ඕනි. ඔයා දැනගෙන ඉන්න ඕනි යාට හරියනම හරිදේ. හරියටම හරියන හරිම දේ පාවිච්චි කළොත් තමයි පීරියඩ්ස් දවස් එයාට සාමාන්‍ය දවස් විදිහටම කිසිම දෙයක් මිස් කරගන්න නැතුව ගෙවා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් ගොඩක් ගෑනු ළමයි මෙච්චර දවසක් පීරියඩ්ස් කාලෙදී තමන් කැමැත්තෙන් කරපු දේවල් පවා අතහැරගත්තා නම් ඒකට හේතුව වුණේ ඔයා පාවිච්චි කරන පෑඩ් එක. මං ඔයාට කියනවා හරිම පෑඩ් එක තෝරගන්න, ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් විදිහට මාකට් එකේ දැන් ඔයාට ගන්න තියෙන SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට පත් වෙන ෆිම්ස් අය අදම මිලදී ගන්න. එතකොට ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයා හිතන මේ දවස්වල එක්සෑම්ස් තියෙනවා. එතකොට මේ දවස්වලටම ඔයාගේ පීරියඩ්ස් දවස් සෙට් වෙලා තියෙනවා නම් මොකද වෙන්නේ? කොච්චර හිතේ බයකින්ද ඔයා එක්සෑම් එක ලියලා ඉවර වෙනකන් ඉන්නේ? එතකොට ඇඳගෙන ඉන්න අපහසුයි. මෙච්චර දවසක් පාවිච්චි කරපු පෑඩ් එක ලීක් වෙලාද කියලා බයයි හිතට. කී දෙනෙක් ඉස්සර අපහසුතාවයට පත් වෙන්න වෙයිද කියලා හිතනවා. ඉතින් මං ඔයාට කියනවා ඔය කිසිම විදිහකින් කිසිම ප්‍රශ්නයක් නැති ෆිම්ස් අය අරගෙන පාවිච්චි කරන්න. ඔයාටම තේරෙයි මෙච්චර දවසක් බොරුවට කොච්චර තරම් දේවල් වලට සල්ලි වියදම් කරාද කියලා. එහෙනම් ඉතින් දිවයින පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ෆිම්ස් අය දැන් ඔයාට සාධාරණ මිලකට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඉතින් ඒ පණිවිඩය මතක් කරාට පස්සේ මෙන්න මේ ගැන කියන්නම ඕනි. සාමාන්‍යයෙන් අපි ගෙයක් දොරක් හදනවා, අලුත් වැඩියා කරනවා කියලා කියන්නේ මේක දීර්ඝකාලීනව අපේ පාවිච්චියටනේ. දවසින් දවසට අපි ගෙවල් අලුත් වැඩියා කරන්නේ නැහැ, ගෙවල් හදන්නෙත් නැහැ. වැඩි කාලයක් අපි ජීවිතේ ලස්සනට ගෙවන්නනේ, ලස්සන ගෙයක් හදාගන්නේ නේද? ඔය ගේ කාලෙකට පස්සේ අලුත් වැඩියා කරනකොට, එහෙම නැත්නම් කාලයක් තිස්සේ හීන දැකපු ගේ ලස්සනට හදාගන්නකොට ඔයා හිතනවා හොඳම ටයිල් මේකට ඕනි කියලා. ඒ වගේම හොඳම බාත්‍රා උපකරණත් ඕනි කියලා ඔයා හිතනවා. එහෙම හිතලා වෙන වෙන තැන්වලට ගිහිල්ලා කිසිම විදිහකින් ලස්සනකුත් නැති, කල්පවැත්මකුත් නැති ඒ දේවල් නම් ගෙදරට උස්සගෙන එන්න එපා කියලා වයිෆ් ගෙදරින් ඔයාව යවනකොට ඔයා හරිම තැනට යන්න ඕනි. අපි අරගන්න දේ විශ්වාසය සහ ගුණාත්මක භාවය මත තමයි තීරණය වෙන්නේ. ඉතින් එහෙනම් ඒකට දැන් හරියනම තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. නිවසක් ඉදි කරනකොට, නවීකරණය කරනකොට, ටයිල් තෝරගන්නකොට ඒක හරිම දීර්ඝකාලීන තීරණයක් වෙන්න ඕනි. ඒ ගන්න තීරණය හරිම විදිහට ගන්නවා නම් ඒ ලංකා ටයිල්ස්. ඉතින් දැන් කාලෙන් කාලෙට දේවල් වෙනස් වෙනකොට මේ දේවලුත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා, අලුත් වෙනවා. ඉතින් එහෙමනම් ඔයාට ලංකා ටයිල්ස් එකට ගියොත් මේ හැමදේම හොඳම විදිහට තෝරලා බලලා අරගන්න පුළුවන්කම තියෙනවා. මතකද ඊ අපි කිව්වා මේගොල්ලන්ගේ අලුත්ම වැඩේ ඔන්න දැන් අද පටන් අරගෙන තියෙනවා. ඒ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම්. දැන් ඉතින් මේගොල්ලන් එනවා ඔයාගේ නගරෙටත්. ඔයාගේ නගරෙට එන්නේ නිකන් නෙමෙයි, ඔයාට වාසිත් එක්කම අවශ්‍ය කරන හැම දෙයක්ම තෝරලා අරගන්න පුළුවන් විදිහට තමයි මෙයාලා එන්නේ. ඉතින් අද දවසේදී නිකවරටිය නගරේ සහ ගල්ගමුව නගරේ ඉන්නවා. ඒ වගේම හෙට දවසේදී මේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක එන්නේ උදේ කාලේ තඹුත්තේගම නගරේට. ඒ වගේම හෙට හවස් කාලේ රාජාංගනය නගරයට එනවා. ඉතින් ඒ අවට ඉන්න ඔයාට අද දවස මිස් වුණා නම් හෙට දවසේදී තඹුත්තේගමට සහ රාජාංගනයට යන්න පුළුවන්කම තියෙනවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට. හැබැයි ඔයාට තාමත් වෙලාව ඉතුරු වෙලා තියෙනවා නිකවැරටිය සහ ගල්ගමුව කියන නගර දෙකෙන්. ඔයාට කැමති තැනකට පහසුම තැනට යන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ අත්දැකීම විඳගන්න අනිවාර්යයෙන්ම යන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වෙලා ඔයාත් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාගේ ගේ අලුත් කරගන්න, ඔයාගේ නිවසේ අලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්, බාත්‍යා උපාංග මේ හැමදේම සුවිශේෂී මිල ගණන් වලට ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මතකයිනේ අද නිකවරටිය සහ හවස් කාලේ ඉන්නේ ගල්ගමුවේ. ඒ අවට ඉන්න ඔයාට යන්න පුළුවන්. ඒ වගේම හෙට දවසේදී, හෙට අගෝස්තු 14 වෙනිදා උදේ ඉන්නවා තඹුත්තේගම නගරයේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකේ කට්ටිය ඇවිල්ලා
එවගේම හෙට හවස රාජාංගනයයි අවට සහ රාජාංගනය ඉන්න ඔයාට හෙට දවසේ යන්න පුළුවන්කම තියෙනවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක එකතු වෙන්න ඒ අත්දැකීම විඳ ගන්න ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන හැමදේම අරගන්න ඒ විතරක් නෙමෙයි දැන් ලංකා ටයිල්ස් ඔයාට ළඟම තියෙන ප්‍රදර්ශනාගාරයට ගියොත් මෙන්න මේ විදිහ වාසි අත් විඳින්න පුළුවන්කම තියෙනවා ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල් සඳහා 40%ක් දක්වා ඔයාට විශේෂ වට්ටම් හිමි කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අලුතින් ඔන්න මේ අවුරුද්ද ඉවර වෙනකොට ඔයත් ගේ අලුත් කරලා ලබන අවුරුද්ද වෙනකොට ලස්සනට ගේ හදාගන්න සර්ව සම්පූර්ණ කරගන්න හිතාගෙන ඉන්නවනම් ඔන්න මං කියන ඔයාට යන්න ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් වලට 40%ක් දක්වා වාසි හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. එහෙනම් ඉතින් අන්නේ පණිවිඩත් මතක් කරගෙන ටග්ගාල යමුද අපි WhatsApp messages පැත්තට. කවුද ඉන්නේ බලන්න. කොතනින්ද පටන් ගන්න කියලා බලාගෙන යනකොට ඉස්සල්ලාම message එකේවල තියෙන කෙනාව මං හොයාගත්තා. ආයුබෝවන් නිරෝගිමත් වාසනාවන්ත සුබ දවසක් වේවා සුබ දවසක් වේවා. ගින්දර කෙල්ල ජනු. අපිත් ගෙන ගින්දර හැන්ද වහගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට අනුරාධපුර පුල්ල අරහදි රංජිත් ප්‍රියංකරය මැසේජ් කළා දින සලොන් මායකේ මායා ගුණසේකර නිපුන්දි අශ්වින් හඩ්වායකින් සමන්ත ඊට පස්සේ මදවචේ මනරම් පාරේ මානු දිලක්ෂිකාලක් මාලිවත එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙන ඕකේ මේ හැන සින්දුවට මේකතු කරගන්න. හයි ගින්දරි සුබ දවසක් අපි හැමදට කලදොදල් කඩේ මම ශානක ආනන්ද නිලන්ත ඊට පස්සේ මහිම ශෂිම රන්දිමා අපිට උම්ම එකක් ඕනි. දැන් අද කාටද ඕනි ශානකටද නැත්නම් ඔතන ඉන්න ඔක්කොටමද බේරෙන්න බෑනේ ඉතින්.

0: ZFM Kinder Händeva Vigiano.
1: දවල කයි විනාඩි 34යි මෑෂප් එකක හරහන්න දෙන්න ලෑස්ති කරගතා. මෙන්න මේකට මේ කටි ඉක්මනට එකතු කරගන්නද බලමු කවුද ඉන්නේ කියලා. හොඩතල් ජානු බබා. සුපිරි පට්ටම පට්ට ලස්සනයි. අනේ අපේ. පැණි කොමඩු ගෙඩි ආදරේ උම්මා. පණි පිටි අරුණ අයියා. මාත ආදරේ හරිද? Hi, my name Good afternoon. Adad mangwa balala yanna wa denna ko. Oy illa thiyena siddha balamu kohomari denna yanna kalin den try karanna. Unna nisa wedak karannat ba yane mata umma ekakuth one oyaage. Adik maridi sanipa wenna kiyala. Ramani Sumedha akka mangwa yata me umma ek denna podak inna. Kalutarin Devali Shashi Bhati. ඊට පස්සේ චන් ඇන්ජි මිෂෙල් ඇන්ජල් ඒඩ්‍රියන් පුංචි සොෆියා කැනඩාවෙන් එකතු කරගන්න කියලා තියෙනවා. රමණි සුමේදක්කා ඔයාට ඉක්මනට සනීප වෙන්න ඕන හරිද? ගින්දරි අපි වත් එකතු කරගන්න ලස්සන සින්දු ටිකක් අහන්න. ෆ්‍රොන්ට් ලංකා එකේ මනෝෂ් තුෂාර මැසේජ් කළා තියෙනවා. ඕකේ මෙහෙන සින්දු එකතු කරගන්න. ඈ අනුර පුසල බිෆ් ජනපදෙන් මැසේජ් කළා තියෙනවා. අනුරා එකතු කරගන්නම් ඔයාවා ජානු අක්කේ. ඔයාවද තහගෙන ඉන්නේ ඉංග්‍රීවද තලිගම සන්සලා ෆැෂන් එකේ රංජිත් නිසන්සලා රන්දි තවින්සා යසිස් මා කට්ටියම එකතු කරගන්නම්. හයි ගින්දරි අපි තව වහගෙන ඉන්නවා කඩවද තුෂාර ඇලුමිනියම් එකේ කොල්ල සෙට් එකම එකතු කරගෙන සින්දක් අහමු කියලා තමයි කියන්නේ. උම කැටේ ආවද පැටියෝ යටි අන්තර පරුසලල හරපාරේ අජිත් චමින්ද ජයවර්ධන අයියා හොම කකෝනි ලස්සන සින්දක් එක්ක. එතරින් පස්සේ ජයම්පති අයත් මැසේජ් කළා තිනවා බුලත් කොහොපිටිය ලෑවලි උම කකෝනි සින්දුවක් එක්ක. ලව් යූ ටූ. ඒකයි දෙන්නටම හරිදා.

0: දවල්කයි විනාඩි 42යි.
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111 437 1250.
2: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
5: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයතු.

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත
1: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩී සෙක අහන්න net fm ගින්දර හැන්දෑවා
2: දවලකයි විනාඩි 44යි මතක් කරන්න දේවල් තියෙනවා කතරින්ද පටන් ගන්න ඕනි මම පටන් ගන්නකෝ ඉස්සලා මෙන්න මේ ගැන කියලා බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ලංකා සෑම වසරකම වගේ ඔන්න මේ වසරෙදිත් සියලුම සන්නාම ශ්‍රේණිගත කිරීමකට ලක් කළා. ඉතින් මේ වතාවේදී ඒ කියන්නේ 2026 වසරේ බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ආයතනයේ ශ්‍රේණිගත කිරීමත් අනුව ඔන්න ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය විදිහට අංක 1 සන්නාමය විදිහට කිරුළු පළඳින්නට වාසනාව හැකියාව ලැබුණේ ජාතියේ මහා පහන් තැඹ ලංකා බැංකුවට. ඉතින් මේ වතාවේදීත් ලංකා බැංකුවට ඒ අවස්ථාව හිමි වුණා. ඉතින් ඒ සන්නාම වටිනාකම රුපියල් බිලියන 65.5ක සන්නාමයක් පෙන්වමින්. ඉතින් පහුගිය වසරට සාපේක්ෂව ගත්තහම මේ සන්නාම අගය 14.1%/14.1% වර්ධනයක් විදිහට තමයි සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දම ලංකා බැංකුව මේ වතාවේදී 2026 වසරේ බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ලංකා ආයතනය මගින් පවත්වපු මේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය දිනාගෙන තියෙනවා කියන කාරණාව හරිම ආඩම්බරෙන් අභිමානයෙන් මතක් කරන්න ඕනි. ඒ විතරක් නෙමෙයි ලංකා බැංකුවට මේ ජයග්‍රහණයත් එක්කම ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීමේ කියන බ්‍රෑන්ඩ් රේටින්ග්ස් වලට අනුව AAA විදිහට සනිටුවන් කර ගැනීමේ විශේෂ අවස්ථාවක් හිමි වුණා. ඉතින් ඒ ගැනත් ආඩම්බරයෙන් මතක් කරන ගමන්ම මෙන්න මේ ගැනත් කියන්න ඕනි ඔයාට. දැන් මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ ලාභ ඉපයීම කියන දේම පදනමක් විදිහට පදනම් කරගෙන නෙමෙයි. ලංකා බැංකුව සිදු කරපු අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ශක්තිමත් සමාජ ක්‍රියාකාරකම් සුවිශේෂී පාරිභෝගික සේවාව හා ඉතාමත් වේගවත් විදිහට කරපු ඩිජිටල් කරණයට අනුගත වීම මූල සාක්ෂරතාවය සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරවීම ඒ වගේම තමයි තිරසර පැවත්මක් වෙනුවෙන් අදාළ වෙන ක්‍රියාකාරකම් කරවීම කියන කරුණු කාරණා බොහෝමයක් පදනම් කරගෙන තමයි මේ ජයග්‍රහණය ලබා ගන්නට ඒ කියන්නේ ලංකාවේ වටිනාම සන්නාමයේ බවට පත් වෙන්නට කිරුළු පළඳින්නට ලංකා බැංකුවට හැකියාව ලැබුණේ. ඉතින් මේ ලැබුණු ජයග්‍රහණය කිසිම වෙලාවකදී ලංකා බැංකුව තනිව සමරන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔයාවත් එකතු කරගන්න. ඒ කියන්නේ ආදරණීය ගනුදෙනුකාර බව තුන්වන ඔබත් එක්ක එකතු වෙලා තමයි ලංකා බැංකුව මේ ජයග්‍රහණය සමරන්නේ. ඉතින් සියලුම ගනුදෙනුකාර බව තුන්ට ලංකා බැංකුව මේ වෙලාවෙදි ස්තුති කරනවා සහ ලබන වසරෙදිත් මේ සන්නාමය මේ පළමු ස්ථානය මේ විදිහටම තියාගන්නට ලංකා බැංකුවත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ගෞරවයෙන් ලංකා බැංකුව ආදරණීය ගනුදෙනුකාර බවතුන්ගෙන් ඉල්ලනවා. ඉතින් මේ පණිවිඩය මතක් කරාට පස්සේ ඔයාලට මේ ගැනත් කියන්න ඕනේ. ආයුර්වේදයේ කියන නම ඇහුණ ගම මුලින්ම ඕන කෙනෙක්ට මතක් වෙන එකම හොඳම තැන තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. මේකට හේතුව මෙච්චරටම හදවතේ ලියවිච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙන්නේ. මේ ආයතනයේ නිෂ්පාදනය කරන ආයුර්වේද ඖෂධ තාවකාලික විසඳුම් නෙමෙයි අරගෙන ඉන්නේ. 100%ක් හරිම විසඳුම් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරිම ප්‍රතිඵල ඔයාට අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මේ නිෂ්පාදන අතර ෂුගර් තියෙන කෙනෙක් නම් ඔයාට හරියනම ඖෂධය දැන් මිලදී ගන්න තියෙනවා. ඒ තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක. කාලයක් තිස්සේ දිය වැඩියාව හිඳ දුක් විඳපු ඔයාට හරියටම හරියන්නේ සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක. අරගෙන පාවිච්චි කරලා බලන්න 100%ක් වාඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව මේ දවස්වල නිතරම හන්න දකින්න ලැබෙන දේවල්. ඉතින් මේ හැමදේම 100%ක් තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ. ලිවර් එකේ තෙල් ඒ කියන්නේ පැටි ලිවර් බය වෙන්න දෙයක් නැහැ. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන ඒ වගේම තවත් නිෂ්පාදන ගණනාවක් මේ විදිහට කමල්බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානයක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම මෙච්චර කාලයක් වසර 40ක විශ්වාසයක් දිනාගෙන තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කතා කරන්න මෙන්න මේ නම්බර් එක ලියාගන්න. 0747 31 33 540 අදම කාල එකක් දෙන්න. අපි අමුටක් ගල WhatsApp messages පැත්තට. කවුද ඉන්නේ කියලා බලන්න. හායි සුදු බෝලේ. උම්ම කැටය. අපි ඔයාගේ කැටි බොයිස් ප්‍රියන්ත යෝකේ කුමාර. සල්වා ගයන් රොෂාන්ත. අපි ඔයාලට ගොඩාක් ආදරේ මණික. උම්ම දෙකක් දෙන්නකෝ. අද උම්ම දෙකක් අනිවාර්යෙන් දෙනවා. මොකද අද මට කියලා නැහැ නේ ඇන්ටි කියලා. අනිත් එක එතනින් පස්සේ කවුද කොහොමද ඉතින් ජනු බෝලේ අපිට හරිම රස්නේ. අද නම් ඕනිමයි නර්තනි හරි නීන හරි. ඒ කියන්නේ මාව අහගෙන ඉඳලා නැහැ. අද නීන දුන්නනේ. ජන බෝලේ ඔයා වහගෙන ඉන්නේ හොඳද? මම ශෂිකා කියලා මැසේජ් කළා තියෙනවා. ශෂිකා ගරුක වෙලින් ශෂිකා හන්න දෙන්න ලෑස්ති කරගෙන තියන්නේ මෙන්න මේ සින්දුව. ඒකට එකතු කරගන්නම් හරිද?

එ කයිවෙනඩි පනස්දකයි හංකරනගරය හමු හැවයිට කලින් මෙන මේ ගැනත් මතක් කරගෙන බෙල්ල කොඳ වේදනාවතුර මූනේ අම්හරි ස්නායිරෝගයක් තියෙන කෙනෙක්ද එහෙම තියෙනවනම් හරිම තැනට යන්න ඕනි මාංශපේශී වේදනාවට හරු ගැට ගැසීම් මේ හැමදේම හරියටම කෙටිම කෙටි කාලිකින් සුව කරන ලංකාවේ අංකයකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහගතවි තමයි එවෙනුවෙන් ශාකා තියෙන්නේ උපතේ දියෝගේ දරුවා හොඳට ඉපදුනා හරි ලස්සනට හැබැයි ටික කාලයක් ගිහින් යම්කිසි ආබාධයකට ලක් වුණා. සමහර වෙලාවට ඉන්නවා උපතින්ම ආබාධයට ලක් වෙච්ච පුංචි දරුවෝ. මේ කවුරුණත් අරගෙන යන්න ඕනි පරක්කු කරන්න නැතුව ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ නගරේ ආරම්භ කළා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඇක්ටිව් ප්ලස් ජාලය තුළ ළමුන් සඳහා ආරම්භ කළා තියෙන මේ ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට අරගෙන යන්න වාගේ දරුවව. පැරලයිස් වෙලා මුළු ජීවිත කාලයම අවසන් කරන්න වෙන්නේ රෝද පුටුවක් මත කියලා හිතාගෙන හිටියා නම් ඇඳක් මත කියලා හිතාගෙන හිටියා මං ඔයාට කියනවා යන්න විශ්වාසයෙන් යන්න තියෙන හොඳම තැනට ඒ තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගානක් ඇඳන් මතරෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරපු ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම තමයි ඒ වෙනුවෙන් ශාකා තියෙන්නේ. දැන් මම මෙහෙම කියනකොට මේක අහගෙන ඉන්නවට හිතෙන්න පුළුවන් එන්න නම් විදිහක් නැහැ. හැබැයි බෙහෙත් ගන්න ඕනි ප්‍රතිකාර කරගන්න ඕනි. මාත් මෙන්න මේ විදිහට කාලයක් තිස්සේ දුක් විඳිනවා. නේවාසික ප්‍රතිකාර එහෙම නැත්නම් මේ ප්‍රතිකාර සඳහා පාවිච්චි කරන තෙල් වර්ග ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කමක් තියනවද? ඔන්න ඔය ප්‍රශ්න දෙකට මම මෙන්න මෙහෙම ඔයාලට උත්තර දෙන්නම්. ඔව්. හරිම උත්තරේ තමයි ඔව්. මොකද ඔයාට නේවාසික ප්‍රතිකාර ලබා ගන්න දැන් පුළුවන්කම තියෙනවා. මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100කට විතර එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානය හදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් හරිම ඉක්මනට රෝග සුව කරගන්න පුළුවන්කම ලැබෙනවා වගේම නොබිලේ ආහාර පාන නවාතැන් පහසුකම් රෝගීන් සඳහා ආයතනය මගින් ඔයා ප්‍රතිකාර ලබා ගන්න කාලය පුරාවටම නොමිලේ සපයනවා. ඉතින් ඒ නිසා ඔයාට නේවාසික පහසුකම් සහිතව ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් මේයි මෙන්න මේකනත් කියන්න මොනි මේ පාරම්පරික තෙල් ප්‍රතිකාර සඳහා යොදා ගන්න පාරම්පරික තෙල් දැන් ඔයාගේ නිවසටම ගෙන ගන්න පුළුවන්කම තියෙන විශේෂම දේ තමයි තෙල් ප්‍රතිකාර සඳහා සහ බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් ඔහට වීඩියෝ පටමකින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම වැඩි විස්තර දැනගන්න කතා කරගන්න සහ ඔයාත් ප්‍රතිකාර ලබා ගන්න යනවා නම් දිනයක් වෙලාවක් වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න. ඔයාගේ අතේ ෆෝන් එක තියෙනවා නම් ඔහොම ඩයල් කරගන්න නැත්නම් කොලයක් පැනක් ළඟ තියෙනවා නම් ගන්න ලියා ගන්න මෙන්න මේ නම්බර්ස් ටික 0234 226 7746 0234 226 7746 එහෙම නැත්නම් 077 56 79 0077 56 79 0071 856 0956 0956 කියන නම්බරකට ඔයාලට කෝල් එකක් දෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ගැන ටග්ගලා මතක් කරාට පස්සේ මම යනවා මට කාල් කරපු මෙන්න මේ කට්ටියත් එකතු කරගන්න මේ හැන සින්දුවට. අපේ කෑගල්ල නිදහස් මාවතේ සුපිරි බයික් කඩේ රණි අක්කා සද්දට මොන්න ගින්දර හැඳෑව අහගෙන ඉන්නවා කියලා මට කතා කළා. ජගත් මල්ලි කුමාර මල්ලි බබා අයියා එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කිව්වේ. ඕකේ තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට ජය වේවා අක්කා. ඊට පස්සේ සිත මුඛාන්තා ගොවිචන බොජුන් හල මහව උඩු වේරිය අනුරාධපුර පාරේ සද්දටම ගින්දර හැන්දෑව අහනවා net අහනවා කියලා අපේ කට්ටියක් තමයි මේ පණිවිඩය කිව්වේ. රසවර කෑම කාලේ යන්න ඇවිල්ලා තියෙනවා. හරිද? ආයෙත් එයි. ජය වේවා. කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට. drop

0: මුදලාලි
1: අලෝනා
0: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
2: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
1: විජය දාන්න ඔක්කොටම
2: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
0: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහුවෙමු
3: මිරිස් නම් මිරිස් විජය මිරිස්
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036
6: වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
5: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් ලීඩර් 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773 523 535
7: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
8: කින්දර හැන්දෑවා
9: brought to you by
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
11: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
15: සුබ දහවලක් දවල් 2:00 වෙනාරිය කායි

0: හෝටල් ශේෂ්ත්‍රයේ රැකියා ලබා දෙන බව පවසා රැකියා අපේක්ෂකින්ගෙන් මුදල් එකතු කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුලදී එම කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් රාජ්‍ය මැදිහත්වීමෙන් ලබා දෙන ඊශ්‍රායෙල් ඉදිකිරීම් සහ අවන්හල් ශේෂ්ත්‍රයේ රැකියා තමන්ට ලබා දිය හැකි බව පවසා පිටස්තර පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඊශ්‍රායෙල් රැකියා අපේක්ෂාවෙන් වෙබ් අඩවියේ රැඳී සිටින පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාට ලද තොරතුරක් ලැබී තිබෙනවා. එම තොරතුරු අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් කාර්යාංශයේ පළමු මහලේදීම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් පළමු සැකකරු බුත්තල් ප්‍රදේශයේ පදිංචි සේවයේ අත්හිටුවන් ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර අනෙක් සැකකරු බෙලියත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙලගනෙත් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news trail ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. net news the truth people trust FM Anupaha FM Anu Hatarai Dashma Ata Net FM Kindara Handava
1: Brought to you by Sumudu Matupitanesa Andang Innat Pahasui Leak Vennit Na
2: FEMS Ayaka Oyata Oyava Magarinne Na
3: Oyata Sugar Nam Sevanagala Madumeha Harini Capsule Arganna 40 Wasaraka Abhimanaya Sevanagala Ayurveda 0747 313 540
4: පැරලයිස් සහ අනිකුත් සීලුම් රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
5: FM 95

0: NetFM Kinder Hände war Vigiano.
1: දෙකයි විනාඩි 6යි. ආයගේ මගේ දෙවනි පැය මේ විදිහට මේ පටන් ගන්නේ සුබ දහවලක්. දැන් ඉතින් ටික ටික ටික ටික ලන්ච් ටයිම් එක හැම පහ වීගෙන යන්නේ. ඊට පස්සේ ඉතින් ටී ටයිම් එක එන්නේ. තේකක් බොන ගමන් සින්දු ටිකක් අහනවද? නැත්නම් බත් කන ගමන් සින්දු අහනවද? නැත්නම් තාම කන්න බත් එකවත් දිගහැරියේ නැ තාම වැඩ. එහෙමද? ඔය කවුරු වුණත් කමක් නැහැ වැඩ කරන ගමන් කන ගමන් සින්දුවක් අහගෙන ඉන්න. හරිද? මේ පැතර කෝල් කරන්න මෙසේජ් කරන්න WhatsApp chat එකේ මම ඉන්නවා. chat එකේ ඉන්න කට්ටිය මෙන්න මේ කට්ටිය. එකතු කරගෙනම මේ සින්දුව හමු අහන්නකෝ. ලස්සන සින්දුවක් ක්ලාසි කරගෙන එහෙම දෙන්න බෑ. එහෙම කොහොමද දෙන්නේ? මම දෙන්නම් දෙන්නම් මෙහෙම සින්දුර එකතු කරගන්න. ගින්දර මණික සුබ දවසක් ජනු. හොරණ සතල ගාමන්ට කිය අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අශෝකමී සීට් පස්සේ සේපාලි දේවි නිලු නදීකා මොදිතා හර්ෂා මණිකේ නිරෝෂා චමිලා රමණි ශ්‍රියානි ඊට පස්සේ සුජීවතුළු කෙල්ල සෙට් එකම අපිට උම එකක් ඕනි සුදු මණික කෙල්ල සෙට් එකටම ඊට පස්සේ හැමදාම වගේ මට මගේ පැණි මුට්ටිය සේච්චකක් ගෙවලා තියෙනවා. ජානු මගේ උම්ම කැටේ අනේ සුදු බෝලේ වා එනකන් හිටිය වස්තුවේ ආදරේ රත්තරන් සුදු මැනි කපිව කියන්න සුදු නංගි බෝකුදුර නිවත් සිටියද මේ ෆැෂනගේ දීප්තියක මැසේජ් කළා තියෙන්නේ. ඉනෝර්ස අනුෂා ලලිතා නදීශමිය සිටවාසි මානෙල් චන්ද්‍රිකා දහයිකනු මංගලි ෆැෂනකේ.

දෙකයි විනාඩි 13යි වෙලාව මතක් කරන ඕනි ඉක්මනට ඉක්මනට ඉක්මනට මෙන්න මේ දේවල් ටික ගැන ඒටි කියලා ඉවරලා මේ සින්දු අහන්න දෙන්න. ෆිම් සෑ ගැන වඩ මතක් කරලා ඉන්නද? එසලස අයසු සහතික සහිතව ඇඳගෙන ඉන්න පහසු ලීකේනේ නැති ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩිකක් විදිහට දැන් මාකට් එකට එනවා. ෆිම් සෑ සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන්නේ. ගොඩක් ගෑනු ළමයි පීඩියට්ස් කාලේ කියලා කියන්නේ තමන් ආසාවෙන් කරපු දේවල් පවා අතෑර ගන්න කාලයක්. ඉතින් ඒ දවස් වලට ඔය ආසාවෙන් කරපු දේවල් අතහැරගන්නේ නැතුව හැම දවසක්ම එක වගේ ගෙවන්න නම් හරිම පෑඩ් එක ඔයාගේ ළඟ දැන් තියෙන්න ඕනි. අන්න එහෙම හරිම පෑඩ් එක වාගේ ළඟ තියෙනවා නම් ඒක හරිම විදියට හිතලා බලලා තෝරගන්න ඕනි. ඒකට තමයි මම ඔයාලට කියන්නේ දැන් මාකට් එකේ වට ගන්න තියෙන SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆිම්ස් ඇයම අරගන්න. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උස්සස්ම තත්වේ පෑඩ් එකක් විදිහටයි ඔයාගේ අතට පත්වෙන්නේ. දිවෙන පුරාතන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ෆිම්ස් ඇය දැන් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ලස්සන ගයක් දුරක් හදාගන්න හැමෝටම හීනයක් තියෙනවනේ. හදන ගේ හරි විදිහට හොඳ තැනකින් හදාගන්න තියෙනවා නම් හොඳයිනේ නේද? ඒ හීන හීනයක් විදිහට නැතිවලා යන්න දෙන්නේ නැතුව හරිම තැනට වගේ ගේ හදන්න බාර දෙන්න. ඉඩම කොහේ තිබුණත් මේ ලංකාව ඇතුලේ ඒගොල්ලන් එතෙන්ටම ඇවිල්ලා ඔයාගේ ගේ හරි ලස්සනට හදලා දෙනවා. ඒ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. මහරගම ඇල් හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ඔයාගේ ගේ හදන වැඩේ බාර දෙන්න. හරි ලස්සනට වට ඕන විදිහට ඔයාගේ ගේ හදා ගන්න පුළුවන්. තවත් දෙයක් මතක් කරන්න ඕනි. විශ්වාස කරනවද නිදන කාමර දෙකක එක ලස්සන පුංචි නිවහනක් ඔයාට ලක්ෂ 50ක වගේ මුදලකට කැදල් එකට කියලා හදා ගන්න පුළුවන් කියලා කිව්වොත්? අනිත් දේ තමයි මේ මුදල එකපාර ගෙවන්න ඕන වෙන්නේ නැහැ. ටික ටික වට ගෙවන්න පුළුවන්. එහෙම ගෙවාගෙන යනකොට කිසිම පොලියක් එකතු වෙන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම දේවල් ටිකට විශ්වාස කරන්නම වෙනවා. ඉතින් ඒකට නම් කැදල් එන්ටර්ප්‍රයිසස් එකට බාර දෙන්නම වෙනවා ඔයාට. හැබැයි යන්න කලින් අපේමන්ට් එකක් දාලාම යන්න. මොකද මෙතන එච්චරට සෙනගක් ඉන්නවා. යන්න කලින් කතා කරන්න ඕනි නම්බර් එක අපේමන්ට් එකක් දාගන්න කතා කරන්න ඕනි නම්බර්ස් මම ඔයාලට කියනවා. මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 0743992250 එහෙම නැත්නම් 0743992251 0743992251 මහරගම ඇල් හේන පාඩේ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් එක තියෙන්නේ. යන්න කලින් අපේමන්ට් එකක් දාගෙනම යන්න. ඔයාගේ ලස්සන පුංචි ගෙදරකට තියෙන හීනය සැබෑවක් කරගන්න. ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට මුලින්ම මතක් වුණේ කාවද? ඒ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. එහෙනම් ඉතින් ඔයාට දැන් දියවැඩියාව නිට්ටාවටම සුව කරන හරිම විසඳුම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි සෙවනගල මధుමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ. විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස්ස උනාගපත වේදනාව තුරන් කරන දෙවෙම ඖෂධයක් නිෂ්පාදනය කරනවා සෙවනගල මధుකා කැස්සට පැනිය. හැම වෙලාවෙම ඔය ඔෆිස් එකේ හා පැත්තේ කැහැකහ ඉන්න යාළුවට කියන්න සෙවනගල මధుකා කැස්සට පැනියක් අරගෙන පාවිච්චි කරන්න කියලා. උදේට ගෙදරින් හොඳට එළියට බහැලා යන මිනිස්සයා හවසට ගෙදරට එන්නේ ඔය වගේ දෑවැද්දක් අරගෙන නම් එයාටත් ගෙනල්ලා තියාගන්න කියන්න සෙවනගල මధుකා කැස්සට පැනිය. ලිව එකේ තෙල් කියන්නේ ෆැටි ලිව. බය වෙන්න දෙයක් නැහැ. ඒකට සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ නිෂ්පාදන අතරේ තියෙනවා කෑම අප්‍රියයි, බඩ පිපෙනවා, බඩ කැක්කුම, බඩ අජීර්ණය, ඔය හැම දේම හැම වෙලාවකම තියන අයට 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම්. ඒ වගේම ලස්සන කොණ්ඩයකට නම් සෙවනගල ශ්‍රියාදේවි හැව ඉල්ලක තියෙනවා සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීවබල අම්ල පිත්ත සුවය, ඒ වගේම සෙවනගල හන්දිරාජ තෛල. මේ විදිහට එකී මෙකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරප්පිරිම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙනවා. වැඩි විස්තර දැනගන්න කතා කරන්න වසර 40ක අභිමානයත් එක්ක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට 0747 31 33 540 නංගියෝ මම අම්බලම් තොට බැමිනිය විල දම්මිකා කවිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. හස්බන්ඩ් වසන්ත, දරුවා මිනි, දුමෙත් සර, අම්මා තාත්තා වගේම රමසිලියක් කවයි නැත්තන හැමෝම විශේෂයෙන් ආවා එකතු කරගන්නවා. අදත් කන්ද මුද්‍ර හන්දියට ආවොත් රසම රස ඉදියාප පැකට් එකක් කන්න පුළුවන්ලු. මන් තරහයි යන්නේ මට බෑ. ඔයා ඔයා ඔය ඔක්ක කියලාම ඊයේ මං ඉදියාප කෑවා. ඔයා හැමදාම ඔය මැසේජ් එක මට එවන හින්දම ඒ ආසාව නැති කරගන්න කියලා හිතාගෙන මං ඊයේ ඉදියාප කෑව ඇති වෙන්න. හැබැයි ආයි කන්න හිතනවා. හයි හයි, ලස්සන හින්දි සින්දුවක් දෙන්න හැලිකුල ලක්ෂ්මන් චන්ද්‍රසිරි සමග වෙහෙරහේනේ ආරිවත් එකතු කරගන්න කියලා මැසේජ් කළා දින. ඕකේ, එකතු කරගන්නම් කට්ටියම.
ඊට පස්සේ පිටකොට ජීවන්තයම සර්ච් කරලා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. හන දෙන්න රෙඩි කරගත්ත මෙන්න මේ සින්දුවට කට්ටියම එකතු කරගන්න ඔෆිස් එකේ සෙට් එකට මුම්ම එකක් ඕනි කියලා තියෙනවා.

0: ಲಂಕಾ ಟೈಲ್ಸ್ ಮೊಬೈಲ್ ಶೋರೂಮ್ ದೆನ್ ಒಬೇನಗರೇಟರ್ ಅಗೋಸ್ತು ದಾಹತರ ಅಪಿಯನ್ನಿ ಉದೇ ತಮುತ್ತೇಗಮ ಸಹ ಸವಸ ರಾಜಾಂಗನಿಯ ನಗರವಲಟ ඔබතෙන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
1: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
3: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝග හහන්දිය කිරි බන්නාර ගල 0773 273 540
4: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්
0: don't stop remix remake එකට happen DJ blast එක අංගා ගලේනේ
4: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
0: Net FM DJ night face to face attack show
4: ලංකාවම දන්න මීළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන්ම අපිට WhatsApp කරන්න
0: 0705 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Mesikurada Rare Novator

දවල් දෙකයි විනාඩි 28යි වෙලා වහන්න දෙන්න ලස්සන සින්දු ටිකක් ලෑස්ති කරගෙන තියන්නේ. ඒකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයාලට මෙන්න මේ දේවල් ටික ගැන. මුලින්ම කියන්නම්කෝ බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ලංකා සෑම වසරකම වගේ මේ වසරෙත් සියලුම සන්නාම ශ්‍රේණිගත කිරීමකට ලක් කළා. අන්න එහෙම ශ්‍රේණිගත කරනකොට 2026 වසරෙත් බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ආයතනයේ ශ්‍රේණිගත කිරීම සිද්ධ කළා. ඉතින් ඒ අනුව 2026 වසරේ ලංකාවේ වටිනම සන්නාමය විදිහට අංක 1 සන්නාමය විදිහට කිරුළු පළඳින ජාතියේ මහ පහන්ටම ලංකා බැංකුවට මේ වතාවෙදිත් අවස්ථාව හම්බ වුණා. ඉතින් ඒ ගැන අභිමානෙන් මතක් කරන ගමන් මේ ගැනත් කියන්න ඕනේ, සන්නාම වටිනාකම රුපියල් බිලියන 65.5ක සන්නාම අගයක් පෙන්නමින් තමයි පහුගිය වසරට සාපේක්ෂව මේ සන්නාම අගය 114.1ක වර්ධනයක් විදිහටත් සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසාම ලංකා බැංකුව මේ වතාවෙදිත්, ඒ කියන්නේ 2026 වසරේ බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ලංකා ආයතනය මගින් පවත්වපු මේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය දිනාගෙන තියෙනවා කියන කාරණාව හරිම ආඩම්බරෙන් අභිමානෙන් මතක් කරන්න ඕනි. ඒ විතරක් නෙමෙයි, ලංකා බැංකුවට මේ ජයග්‍රහණයත් එක්කම ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීමේදී, ඒ කියන්නේ බ්‍රෑන්ඩ් රේටින්ග්ස් වලදී AAA විදිහට සනිටුවන් කරගන්නාත් විශේෂ අවස්ථාවක් හිමුණාය ගැනත් විශේෂයෙන් මතක් කරන්න ඕනි. දැන් ඉතින් මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් උනේ ලාභ ඉපයීම කියන පදනමම පදනමක් කරගෙන නෙමෙයි කියන කාරණාවත් කියන්න ඕනි. ඒ සඳහා ලංකා බැංකුව සිදු කරපු අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ශක්තිමත් සමාජ ක්‍රියාකාරකම්, මේ විතරක් නෙමෙයි සුවිශේෂී පාරිභෝගික සේවාව, ඊටමත් වේගවත් විදිහට කරපු ඩිජිටල්කරණයට අනුගත වීම, මූල්‍ය සාක්ෂරතාවයේ සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරවීම වගේම තීරසර පැවැත්මක් වෙනුවෙන් අදාළ වන ක්‍රියාකාරකම් කරවීම කියන කරුණු කාරණා ගණනාවක් පදනම් කරගෙන තමයි මේ විදිහට මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්නට පුළුවන් උනේ සහ කිරුළු පළඳින්නට හැකියාව ලැබුණේ. ඉතින් ලංකා බැංකුව මේ වෙලාවේදී මේ ජයග්‍රහණය සමරන්නේ තනිව නෙමෙයි, ඒ ඔබත් එක්ක, ඒ කියන්නේ ආදරණීය ගනුදෙනුකාර බවතුන් එක්ක. ඉතින් ඔවුන්ට ලංකා බැංකුව හරිම ගෞරවයෙන් යුතුව ස්තුතිවන්ත වෙනවා. මේ තරම් කාලයක් ලංකා බැංකුවත් එක්ක අත්වැල් බැඳගෙන හිටියද, ඒ විතරක් නෙමෙයි මේ විදිහටම ඉදිරියටත් මේ සියල්ල මේ විදිහටම තියාගන්න, මේ ජයග්‍රහණය මේ ආකාරයෙන්ම තියාගන්න ලංකා බැංකුවත් එක්ක එකතු වෙන්න කියලා හරිම ආදරයෙන් ගෞරවයෙන් ආදරණීය ගනුදෙනුකාර බවතුන්ගෙන් ලංකා බැංකුව ඉල්ලනවා. ඉතින් ඒ ගැන මතක් කරාට පස්සේ මම මේ වෙලාවේ Facebook live එකක් ඇවිල්ලා ඉනවා. Facebook live එකට නම් තාම කට්ටිය join වෙන ගමන් ඉන්නේ. ඒ හින්දා Facebook live එකට join වෙන කට්ටිය මම තව චුට්ටකින් මතක් කරනවා. අපි අමුචක් ගල WhatsApp messages පැත්තට කවුද මේ වෙලාවේ මවහගෙන ඉන්නේ කියලා බලන්න. Hi ජානුවක්කේ. මම මොල්ටි උසලින් සංගීත්, පැතුම් සංජය කොම්ලවයි, බිස්කට් කොම්ලවයි, ඊට පස්සේ පළම්පිටි හිරාණි අක්කවයි, කනතුරි හලගම් බේකරි රසිකයි අවයි, වැඩ කරන හැමෝමයි, කාන්ති අම්මවයි, නැත්තහන හැමෝමයි ඔවව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඕකේ, අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ කවුද මේ ස්ටිකර්ස් ගොඩාක් එවලා තියෙන්නේ, අපිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මැසේජ් නම් එවලා තියෙනවා. හැබැයි ඉතින් මැසේජ් එවපු ඔයාගේ නම නැහැ. මේ තියන්නේ හයි ජානු අක්කේ, මම ටෙෂාන් කුරුණෑගලින්. මම එකතු කරගන්නවා නිඛිල් අම්මා, තාත්තා, ඊට පස්සේ නංගි, නැන්ද, ශාන්ති, මාමා උපුල් අයියා, ඊට පස්සේ මාමා උපුල් අයියා උදාර, ශශිකලා අක්කා, ඊට පස්සේ තව නිපුණි අක්කත් ඉන්නවා, මාමා සංක, මගේ පෙම්පති අම්මෝ, ඔනාලි යාගේ නංගි, යාගේ අම්මවයි තාත්තවයි, ජානු අක්කවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හාරි, මං එකතු කරගන්නම් මේ හැන සින්දු සෙට් එකටම. ජානු වැනික, අපිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි මගේ ජානු වැනික. මං දන්නවා මේ කවුද කියලා. ලක්මාල් කෝලං වැඩි හරිද, ඔයා එකතු කරගන්නම් මේ සින්දුවට. මම වේයන්ගඩින් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න, වස්තු මැනික උම්මා කියලා තියෙනවා. මට උම්ම දුන්නාම ඉතින් මටත් අනිවාර්යෙන් එකක් දෙන්න වෙනවනේ නේද?

0: දවල් දෙකයි විනාඩි 49යි.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: අපේ අම්මා ගෙදර ආවද?
4: නැහැ. අම්මෝ මෙයා වෙනදෙත්වා.

0: උණ ඇඟ පත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
1: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
2: හොට්ස්පොට් ඇයි
1: දේටා නෑ අනේ
2: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
3: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් පහේම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
4: Algo Town.
5: Brought to you by
0: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Kampola Kasagala Samuha Vyapare Vetin.
6: Oya try karanna ganna vijaya aap piti.
7: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwaku wanna Denma katha karanna 0.71.666.222 Prime Residencies
8: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න
4: FM Algo Town
10: Hello
11: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව

දවල් දෙකයි විනාඩි 46යි වෙලාව. Facebook live එකේ ඉන්නේ මම. Facebook live එක පැත්තට කඩිය join වෙන්න. කට්ටිය එතකොට කියන්න. ඒ අතරේ මම ඔයාලට මතක් කරනවා බෙල්ල කොඳ වේදනාව අතර මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක්ද? ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශ පේශි වේදනා, නහර ගැට ගැසීම්. හරිම කැටි කාලිකින් 100% සුව කරන ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔයාට හොරණ සහ කොට්ටාවේ තියෙන ශාගවලට යන්න පුළුවන්කම තියෙනවා. උපතේදී හෝ උපදින් පස්සුව දරුවන්ට විවිධ ආබාධ ඇති වෙන්න පුළුවන්. එහෙම දරුවෙක් තාමත් ඉන්නවනම් ඇවිද ගන්න බැරුව පරක්කු වෙන්න එපා. අම්මෙක් තාත්තෙක් විදිහට යව හරිම දැනට එක්කගෙන යන්න ඕනට පුළුවන්. ඒ තමයි ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය. ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානයක් දැන් හොරණ ආරම්භ කළා තියෙනවා. ඔයාට මෙතෙන්ට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පැරලයිස්ලා මුළු ජීවිත කාලෙම අවසන් කරන්න වෙන්නේ රෝද පුටුවක්මද එහෙම නැත්නම් ඇඳක් මත කියලා හිතපු ඔයාට විශ්වාසයෙන් දැන් ඇක්ටිව් ප්ලස් වෙත යන්න පුළුවන්කම තියෙනවා. අවුරුදු ගාණක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරපු ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඉතින් හොරණ සහ බණ්ඩාරගම තමයි ඒ වෙනුවෙන් ශාකා තියෙන්නේ. දැන් මම මෙහෙම කියනකොට මේ ප්‍රශ්න වලට වත් මුණ දෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට එන්න විදිහක් නැහැ, ඉන්නේ දුර බැහැර. ඒ හින්දා ඔයා හිතනවා මේ ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් වාගේ නිවසටම ගෙන්න ගන්න හැකියාවක් තියෙනවද කියලා. ඔව්, ඔයාට එහෙම ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් ඔයාට වීඩියෝ පට මගින්ම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද කියලා අහන ඔයාට තමයි මේ කියන්නේ. නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් දැන් ඔයාට තියෙනවා. මේ වෙනකොටත් රෝගීන් 100කට විතර එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට රෝහල සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතිකාර ලබා ගන්න කාලය පුරාවටම නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් මේ හැම දෙයක්ම ඔයාට නොමිලේ සපයනවා. ඉතින් ඔයාලට වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් ලියාගන්න 034 226 7746 034 226 7746 077 511 39 18 077 511 39 18 071 856 9956 071 856 9956 එකමක වතාවකට හරි මේ විදිහේ ප්‍රශ්න වලින් දුක් විඳින කෙනෙක් නම් ඔයා යන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට. 800 හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. WhatsApp messages පෙතර යන්නම් කවුද ඉන්නේ කියලා බලන්න. මේ කොමඩික එකතු කරගෙන තමයි අද මම මේ වැඩ ටික ඉවර කරන්නේ. හයි ජනුවක් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගෙන තාත සමන්ත අයෝමේ අන්ත ආකාශශ්‍රිනි අමවනි අනචි උමාකවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න හැලියකුඩ බොරළුවේ සද්දරම දාලා තියෙන කියලා උදාර මැසේජ් කළා තියෙනවා. ජය වේවා. සුබ දවසක් නෙත FM අපි තියෙන ඔබතුලින් ශමිදාය මැසේජ් කළා තියෙනවා සින්දුව ගහන එකතු වෙනවා. NSRS textiles එකේ වර්කන යාලු සෙටකම බුත්තල ටේලර් ෂොප් එකේ ප්‍රේමසිරි මාමා මේ වෙලාවෙ නෙත තන හැමෝම ඔයවට එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. හයි ගින්දරේ සුද බෝලේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ලෙන්දර දම්මියක අපේ උකු අයියත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. උම්ම දෙකක් ඕනි මැණික. දැන් ඔය උම්ම දෙක ඕනේ උකු අයියටද නැත්නම් අපේ දම්මියකටද? ආ දෙන්නටම. රණ්ඩු වෙන තුව බේර ගන්න ඔක බෙදා ගන්න ඇති ඇති ජනු මාතින වැඩි වැඩි දේවල් කියලා කෙල්ල මහන්සි කරවන්න බෑ. පව් වස්තුව රුක්මණිය කහෝ කන්දරින් ආදරින් එකතු කරගන්නම් ඔයාව. ගුඩ් ඊවනිං ආදරණීය ජනු. සුපරදු විදිහට මාදත වහගෙන ඉන්න ගින්දර හැන්දාවේ වාරිපුල සස්පල විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ඉඳන් නිරෝෂන් බණ්ඩාර සර්, කොසත් සර්, ඒ වගේම නිකවරඩි එක්ස්ප්‍රස් කිරීමේ මධ්‍යස්ථානයේ ඉන්ද්‍රනන්ද සර්, රොහන අලි, ඊට පස්සේ කසුන් මල්ලි, පරිපාලනාංශයේ සියලුම දෙනාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න ජානු. නිකවරඩියේ චම්පිකල අලිත් පෙරේරායා එකතු කරගන්නම් මෙහෙණ සින්දුවටම. හයි ජානු බෝලේ අපි තිනෝ යටි අන්තර් මහවිලින් මැසේජ් කළා තියෙන මෙහෙණ සින්දුවටම එකතු කරගන්නම්.

දෙකයි විනාඩි 54යි ලයිව් එකේ ඉන්න මෙන්න මේ කතිය ටග්ගල එකතු කරගෙන යන දරංගන ලක්මාල් කාන්ති මුදුවගේ ඊට පස්සේ ලක්ෂ අනුවන් ධෝනි බබා කෙෂාන් ඩි සිල්වා ඊට පස්සේ සනිති තරුල්ලයා ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම DMMS දිසානායක ජීවන්ත විතාන මේනක සඳරුවන් ඊට පස්සේ ලියනගේ දීප්ති සංගීත ලක්ෂාන් කටිම එකතු කරගන්නම් DJ ඔයාවත් එකතු කරගන්න ඉෂාන කරුණාරත්න ඉෂානට අපි අසාගෙන් ලුම්ම කෝණි එහෙනම් මට අසාට උම් එකක් දීලා යන්නලු ඒ වණන් හරියන්නේ නැහැ හනිද මගෙන් තමයි ඔයාට ගන්න ඕන ගන්න වෙන්නේ ජයන්ත හේරතේ ඉතාලි වලින් ඉන්නවා ඔයාවත් එකතු කරගන්නා ඊට පස්සේ RA ජගත් ප්‍රිය ශාන්ත අපේ ලසායියා තිනා ලසන්ත කුමාර ඔයාවත් එකතු කරගන්න නිශාන් ජීවන්ත තව කවුද ඉන්නේ SSR දර්ශන ඉන්නවා ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම ඊට පස්සේ උදයන්ගින් නැතුමි යුනිෂ සිල්වා හයකා කියලා දෙනවා හයි කොහොමද මෙහෙන සින්දුවටම එකතු කරගන්නම්

0: ಲಂಕಾ ಟೈಲ್ಸ್ ಮೊಬೈಲ್ ಶೋರೂಮ್ ದೆನ್ ಒಬೇ ನಗರೇತ ಅಗೋಸ್ತ 17 ಅಪಿಯನ್ನೇ ಉದೇ ತಮುತ್ತೇಗಮ ಸಹ ಸವಸ ರಾಜಾಂಗನೇ ನಗರವಲಟ ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදා අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
10: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
11: ගින්දර හැන්දෑවා
12: brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක්. LP ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
16: හවස 3:02.

0: ඔබටම අතින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත්

0: යටි රාවණ ප්‍රදේශයේ අතුරු මාර්ගයක සිටියේදී එම දැරිය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. එම දැරිය පොලිස් බාරයට ගන්න අවස්ථාවේ ඇය දැඩි කුසගින්නේ සිට තිබෙනවා. පසුව එම දැරියට කිරි සහ ආහාර පාන ලබා දීමට පියවරගත් බවයි වත්තේගම පොලිසිය පැවසුවේ. සිරුර පුරා තුවාල තිබීම හේතුවෙන් එම දැරිය වත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර ජාතික රෝහලට මාරු කරවා තිබෙනවා. ඇගේ මව්පියන් සොයා වත්තේගම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මිලගනිත් නිවුස් පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM Anupaha FM Anuhadrai Dashma Ata Net FM Kindara Handava
2: Brought to you by Sumudu Matupita Nisa Adang Innat Pahasui Leak Vennit Na
3: Fems Ayaka Oyata Oyava Magarin Na
4: Oyata Sugar Nam Sevanagala Madumeha Harni Capsule Largana Hathalis Vasaraka Abhimane Sevanagala Ayurveda Binduay Hatarai Hatai Tissekai Tistunai Pansi Hathaliya
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
6: FM 95 94.8

0: Hit FM Kinder Händeva Vigiano.
1: Dame un beso, o bien de tu besos. Dame un beso, dame un beso. Dame un beso.
2: Subha Sandeva, kamasutunai, vinadina vyai. අහන්න දෙන්න හිටපු සින්දුව නෙමෙයි ඒ තින් මල අහන්න දෙන්න උනේ කවන්න දැන් මේ ගහන්න විනවසේ අනික හමු හරිද හයි ගින්දරි කොහමද මං හොඳින් අපි ඉතින් හොඳින් අපි අන්තිම පැයටත් ඇවිල්ලා තියන්නේ ලස්සන සින්දුවක් ඕනි සද්දරම නෙද්දාගෙන ඉන්නේ ඔයාවයි විශේෂයෙන් වඩුමුල්ල හන්දි එළවලු කඩේ වැඩ කරන මගේ සුදු මැණිකේ මතක් කරන්න යාගේ නම කෞශල්‍යා මගේ සුදු මැණිකේ ආදරේ සුදු මැණිකේ I love you ජය වේවානෙත් කියලා තියනවා බලන්න ඉතින් ආදරේ කොච්චරද කියලා අපිට නෑනේ ඔහොම හැමදාම ආදරෙන් ඉන්න ඕනේ හරිද ඔයාට අපි අමතකුණාද නෑ නෑ සරත් චන්ද්‍රදාස අයියා එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවටම සුබ දහවලක් ගින්දරි අරියන්තර දේශන ස්ටුඩියෝ අපි හැමෝම අවසන්දරම අහගෙන ඉන්නවා අපේ බුසු බුසු මල්ලිවත් එකතු කරගන්න මේ සින්දුවටම එකතු කරගන්න දියතනාවෙන් නලින් සජීවයි මැසේජ් කියලා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා සුදුමණික ජානු මම බද්‍රලිය රේනු සුදුමණික ජානු මම බද්‍රලිය රේනු ලස්සන සින්දුවක් දෙනවද දුවමේෂි දිලොමි අජිත් සුභසිංහ අනේ තැන්ක් යූ ආගේ පැතුනම හරිම සුන්දරයි කියලා තියෙනවා ආදරෙයි අක්කා මෙහෙන සින්දුවට එකතු කරගන්න ජානුමණික අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න හලිකුඩි ශමිද මෝටර්ස් එකෙන් බොස් චමින්ද සනත් රසිදු කඹරාමි බින්ති නගා මාලින්ද තනුෂ ශක්‍ය විහාර කොටිපිටේ නිලු සමන්ත මන්දාර හුලංගස් දළුවෙන් චාරිකා රුවන් යාලගේ දුව හලිකුඩි පොල්ලති නිශාන්ත සුසන්ත වසන්ත අයියා අයියමලෝ කට්ටිය වර්ක්ෂොප් එකට බයික් හදාගෙන ආපු ඔක්කොම එකතු කරගෙන සින්දක් අහමු ජය වේවා හයි ජානු අපි කබුළු මුල්ල රොටි කඩේ රොටි අජිත් අයියායි සුජීවක්කායි ඉදික මල්ලි දුවලා හතර දෙනයි පුතාලා දෙන්නයි ආච්චි අම්මයි ටයිටැනික් එකේ තුෂාර අයියායි වැඩ කරන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න මං තුෂාරව මතක් කරා කියන්න මේටි කැමර තුෂාරවත් මිස් වුණා කොහොමද ඉතින් ජානු මණික අපිත් සද්දරම ගින්දර හන්දව අහන ගමන් ඉන්නේ අපි ගාලි චීන කරටුවේ යමුනා ලසන්ති හස්බන්ඩ් ප්‍රේමරත්න පුතා පුබුදු ලක්ෂාන් සියලුම නැදැ හිතමිතුර එකතු කරගෙන ලස්සන සින්දක් දෙනවා වාල්රින් එකතු කරගන්නවා

හවස තුනයි විනාඩි 12යි වෙලාව. ඡග්ගාල මතක් කරන්න දේවල් ටිකක් තියෙන හින්දා මේ පැය පටන් ගත්ත ගමන්ම මට ටික මතක් කරන්න බැරි වුණානේ. ඒ හින්දා මේ ටික ඉක්මනට මතක් කරගෙන යන්නද අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන මේ නාන් ස්ටොප් එකට ඊට පස්සේ මම කට්ටිය එකතු කරගන්නම්. ගොඩාක් ගැනු ළමයින්ට පීරියඩ්ස් කාලෙදී තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන් පාවිච්චි කරන පෑඩ් එක. ඒකට හේතුව ඔයා අරගෙන තියෙන මෙච්චර කාලයක් ඔයාට ගැළපෙන එක නෙමෙයි, හරිම දේ නෙමෙයි අරගෙන තියෙන්නේ. ඇඳගෙන ඉන්න අපහසුයි, ලීක් වෙයි කියලා බයයි, ගෙවන මිලට උසස් තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නෙමෙයි. ඔන්න ඔය කියන ප්‍රශ්න ටික හින්දම ඔයා පීරියඩ්ස් දවස්වලදී තියෙන හොඳම දේවල් අතහැරගන්නවා. ඉතින් මං ඔයාට කියනවා එහෙම කරගන්න එපා. හරිම පෑඩ් එක ඔයා පාවිච්චි කරනවා නම් කිසිම විදිහකින් පීරියඩ්ස් කාලේ කියලා ඔයා ඔයාව මග අරගන්නේ නැහැ. ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස් සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට SLS සහාය ISO සහතිකද සහිතව සාධාරණ මිලකට දැන් වාගේ අතරපත් වෙනවා ෆේම්ස් එයර්. දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ඔයාට මේක අරගන්න පුළුවන්. ඒ නිසා මතකයිනේ ඔය හැම දෙයක්ම ළඟ තියාගන්නවා වගේම හරිම පෑඩ් එකත් ගැනු ළමයි පීරියඩ්ස් දවස්වලට ළඟ තියාගන්න අමතක කරන්න එපා. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන කියන්න ඕනේ. පොඩි කාලයක් නෙමෙයි වසර 40ක් විශ්වාසය දිනාගෙන තියෙන අපේ වෙදකම අපේ උරුමය එක්ක. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ හැම ඖෂධයක්ම නිෂ්පාදනය කරන්නේ කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමාගේ අධීක්ෂණය යටතේ. ඔයාට දැන් ෂුගර් ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ෂුගර් තියෙනවා නම් ඒ වෙනුවෙන් තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. සෙවනගල මධුකා කැස්සට පණියෝට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ලිව එකේ තෙල්, ඒ කියන්නේ පැටි ලිව, බය වෙච්ච කාලේ ඉවරයි. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න කියනවා මම ඔයාට බය නැතුව. ඒ අතරම මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයන් අතර තියෙනවා කෑම අප්‍රියයි නම් බඩ පිපෙනව නම් බඩ කැක්කුම නම් බඩ ආජීර්ණය නම් 100% ස්වභාවික සෙවනගල අසමෝදකම්. ඒ වගේම සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තවත් තියෙනවා ඔයාගේ හිස කෙස් වෙනුවෙන් ඔයාට ලස්සන කොණ්ඩයක් වවා ගන්න. සෙවනගල ශ්‍රියාදේවි හාවිලක මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 047 31 33 540 ලක්ෂ්මන් මඩපාත තමරා නිශානි චේතනා පුංචිපුදා තේජ අවෝරක භාග්‍යා විෂ්ක සෙරුවවිල කේරිකේ සමර සිංහා එකතු කරගෙන සින්දක් දෙන්න කියනවා. අම්මනි සංසලා මම මෙමය අපිවත් සින්දුවකට එකතු කරගන්න. මීගමුයින් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. එකතු කරගන්නම් මෙහෙන සින්දුවටම ආදරේ ගිනි කිරෙල්ලියේ කෑගල්ල කංකිරිය හැටිමොල චන්දිම පහන්තිරා ලස්සන සින්දුවක් අහමු රතරං ලාලනී සුදු දිනු රේනු සුදු අම්මා එකතු කරගන්න කියලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්නවා මෙහෙන සින්දුවට ජානු මරක්වන කවිෂාම චත්‍රිකා තාත සුමේද නංගිලා තුන්දෙනාවයි එකතු කරගෙන ලස්සන නාන් ස්ටොප් එකක් දෙන්න ලොකුම එකක් ඕනි. එතනින් පස්සේ ජානු අපිවත් සින්දුවකට එකතු කරගන්න යටි අන්දර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාකිකේ කොලෝ සෙට් එක අනුර කැලුම් දිරෝෂ ෂර්ලි ප්‍රනාන්දු ෂෙල්ටන් මමලාසා තුෂාර සලෝනිකේ තුෂාරවත් එකතු කරගන්නම් ලසාය තැන්ක් යූ මම වහගෙන ඉන්නට හැමදාම වගේ අද. ඊට පස්සේ හෙලෝ ගින්දරි කොහොමද මං හොඳින් ඉන්නවා කඳානි චන්ද්‍රකාන්ති අක්කා චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්න කියලා දෙනවා මං දුන්නා මං හිතන්නේ එහෙනම් දැනට මේ සින්දුවට එකතු කරගන්නම් හරිද. සුදුමණිකේ මම ජයා බුලත් කොහොපිටිය ලෑවලින් උම්ම එකක් දෙන්න සින්දුවක් එක්ක ජයා අයියා ඉස්සල්ලා මං දුන්නානේ ආ එනවා විතර කෝලං කරන්න

ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: මගේ නම ජයවර්ධන, රත්නපුරේ බිරිඳටම අසනීප වෙලා. මෙයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පන්නැතුව ගියා. අත් දෙකත් පන්නැතුව ගියා. අසනීප වෙලා අවුරුද්දක් විතර විදකම් කළා අපි කීපවලට ඉන්න. පස්සේ ඔය net එකේ වැටලනමින් අපිට ඔය මහත්තයා දැනගන්න හම්බුනා. පස්සේ අපි එතුමා හම්බෙන්න ගියා. ගීරිලිවරලා ඉතින් එතුමාගේ ටේට් එක තුනක් ගන්නකොට අවුලෙදී සම්පූර්ණයෙන් සුව වුණා. හොඳට ඇවිදින්න පුළුවන් වුණා.
2: කතා කරන්න 0777 300 940.
4: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන Net FM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය. මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බතුල්ල දිස්ත්‍රික්කය, DJ DC, පුත්තලම දිස්ත්‍රික්කය, Wave Entertainment. ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න. ජයග්‍රාහකයන් අතර විජයග්‍රාහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම ළඟදීම.
5: තව තව ලේකේ මූඩ් බූ

සිද ක්මට කටියයකතු කරගන්නන් තව පොඩී වෙලාවයි මට තියෙන්නෙත්තුවත් එක්ක ඉන්න හැබයිට කලින් මතක් කරනවාට ඇක්ටව ප්ලස් බෞද ශිකිත්සක වයිද මදස්සන්න ජාලය ගැන මුලින්ම කියලන්නක බෙල්ල කොඳ වෙදන ඇතුළ මොන මරි ස්නායි රෝගයක් තියෙන කෙනෙක්ද අතරයිඩිස්වන්න පුළුවන් අංශ පේශි වේදරන්න හර ගැට ගැසීම. හරිම කෙටි කාලෙකින් සුව කරන ලංකාවේ අංකේ බෞද් චිකිත්සක ප්‍රතිකාර වයිද මදස්සන ජාලය ඇක්ටව ප්ලස් හොරණ සහ කොට්ටාවේ තමයි වෙනුවෙන් ශාකා තියන්නේ විතරක් නෙමෙයි උපදේදී වෙන්න පුළුවන් උපතින් පසුව වෙන්න පුළුවන් දරුවන්ට විවිධ ආබාධ ඇති වෙන්න පුළුවන් එහෙම දරුවෙක් ඔයාටත් ඉන්නව නම් ඇවිද ගන්න බැරුව ඇඳක් මත රෝදපුටුවක් මත ඉන්න කෙනෙක් නම් ඉන්නේ එයාව පරක්කු කරන්න නැතුව හරිම තැන්ට අරගෙන යන ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ළමුන් සඳහාම තමයි ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ ආරම්භ කරලා තියෙන්නේ පැරලයිස් වෙලා මුළු ජීවිත කාලෙම රෝදපුටුවක් මත ඇඳක් මත ඉන්නවයි කියලා හිතපු ඔයා දැන් විශ්වාසයෙන් යන්න ඕනි තැනත් ඇක්ටිව් ප්ලස්ම තමයි ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගානක් ඇඳන් මත රෝදපුටු මත හිටපු රෝගීන් හරිම කැටි කාලෙකින් සුව කළා ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය වෙනුවෙන් ශාකා තියෙනවා හොරණ සහ බණ්ඩාරගම ඒ වගේම දැන් ඔයාට පුළුවන් මේ ප්‍රතිකාර සඳහා යොදා ගන්න පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න විශේෂම දේ තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පට මගින් ලබා ගන්නත් චාන්ස් එක තියෙනවා ඒ අතරම ඔයාට ඇවිල්ලා නවාතැන් පහසුකම් සහිතව නේවාසික ප්‍රතිකාර ලබා ගන්න ඕනි කියලා හිතනවා නම් ඒකටත් පුළුවන්කම තියෙනවා නේවාසික ප්‍රතිකාර ලබා ගන්න එකෙන් ඉතාම ඉක්මනට රෝග සුව කරගන්න පුළුවන්කමක් තියෙනවා සහ නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් රෝගීන් සඳහා ආයතනය මගින් නොමිලේ සපයනවා ඒ කාලය පුරාවටම ඒ වගේම මේ වෙනකොටත් රෝහල තුල රෝගීන් 100කට විතර එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට හැමදේම හදලා තියෙන්නේ ඉතින් ඔයාට ප්‍රතිකාර ලබා ගන්න දින වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න නම්බර්ස් ලියා ගන්න 02-37-24-46 ඔයාට යම් කිසි රෝගිකින් කාලයක් තිස්සේ දුකින්ද කෙනෙක් නම් එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට ඇවිල්ලා බලන්න ඔයාට 100%ක් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟට මතක් කරන්න තියෙනවා මෙන්න මේ පණිවිඩය ගැන. සාමාන්‍යයෙන් ගයක් දොරක් අපි හදන්නේ දීර්ඝකාලීනවනේ. ලොකු ප්ලෑන් එකක් තියාගෙන තමයි ලස්සන්ට අපි කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා අපේ ගේ හදන්නේ. එහෙම හදන ගෙදරට ටයිල් ටික ගන්නකොට, බාත්‍රියා උපාංග ගන්නකොට හරිම විදියට හොඳම තැනකින් ගන්න ඕනි. හොඳ කල්පැවැත්මක් තියෙන. ඒ වගේම කාලෙන් කාලෙට මේ දේවලුත් වෙනස් වෙනවා. මේ විලාසිතත් වෙනස් වෙනවනේ. රැඳුම් වගේ තමයි. ටයිල් කරන විදිහ වෙනස් වෙනවා. ඒ වගේ තියෙන දේවල් වෙනස් වෙනවා. ඒ වගේ මෝස්තර වෙනස් වෙනවා. මේ ඔක්කොම දේවල් ටික වෙනස් වෙනවනේ. අන්න එහෙම කාලෙන් කාලෙට මේ දේවල් වෙනස් වෙනකොට ඒ විදිහට ගොඩනගෙන හොඳම තැනකින් අපි මේ දේවල් අරගන්න ඕනි. ඉතින් එහෙනම් ඔයාට විශ්වාසයෙන් යුතුව හොඳ ගුණාත්මක භාවයෙන් යුතුව මේ දේවල් අරගන්න තියෙන්නේ දැන් ලංකා ටයිල්ස් වෙතින් විතරමයි. ඉතින් ඔයා දන්නවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම්ස් දැන් ආරම්භ කරලා තියෙන්නේ. අපි ඊයේ කිව්වා අදහවස් වරුවේ ගල්ගමුව නගරේ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් ඉන්නේ. ඉතින් ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායමක් ඉන්නවා මේගොල්ලන් හම්බ වෙලා ඔයාගේ නිවසට, අලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට ගැලපෙනම ටයිල්, බාත්‍රියා සහ උපාංග සුවිශේෂී මිලකට ඔයාට අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද ගල්ගමුවවට ඉන්න කට්ටිය දැම්මම යන්න. තවත් වෙලා ගන්න එපා. ඔයාට ගල්ගමුවවට ඔයා ගල්ගමුව ඉන්න කෙනෙක් නම් ඔයාට ඔන්න අද දවසේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අධ්‍යක්ීම විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි හෙට අගෝස්තු 14 වෙනිදා හෙට උදේ තඹුත්තේගම නගරයේ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඉන්නේ. ඉතින් ඔයාට තඹුත්තේගම ඒ අවට ඉන්න කෙනෙක් නම් හෙට උදෑසන ඔයාට යන්න පුළුවන්කම තියෙනවා මේ අත්දැකීම විඳ ගන්න. ඒ වගේම හෙට හවස රාජාංගනයට තමයි එන්නේ. ඉතින් හෙට හවස රාජාංගනය සහ ඒ අවට ඉන්න කට්ටියටත් මේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා ඉන්න ප්‍රදේශයේ ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර තියෙනවා නම් ඔයාටත් අවවාසි තියෙනවා. ඒ තමයි ඔයාට ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත්තු ටයිල් සඳහා 40%ක් දක්වා වාසියත් විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලංකා ටයිල්ස් කියන්නේම හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. ඒ ගැන මතක් කරලා මම යනවා කාල් කරපු මෙන්න මේ කටියත් එකතු කරගන්න. අපේ රිකිල ගස්කඩ අරුණය කතා කළා සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. අයිල්ලපු සින්දුව මම හෙට කොහොම හරි අරගෙන එන්නම්. හරිද? ඔන්න මං කිව්වා විතරයි තුෂාර ටයිටැනික් සලෝනකින් කතා කළා.
රුවන් කමල් රොහන් ලසන්ත අයියා එකතු කරගන්නකෝ, හිරාණි අක්කා එකතු කරගන්නකෝ, ඊට පස්සේ අපේ රසික අයියාවත් එකතු කරගන්න කිව්වා. එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. ඊට පස්සේ ගොඩක වෙලා අපේ චානක කෝල් කරා, ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවටම.

0: තැනක් කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2677 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 14 අපි එන්නේ උදේ තඹුත්තේගම සහ සවස රාජාංගනීය නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරු නවාතැන්
0: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540 ඒ කාලේ හිටම සින්දු
2: වැදවල් මල් රැඟු සිරිපාට දේදුණු සේදිනා
3: කාලේ හිට්ම සින්දු
4: වෙරළු මල් වෙරළු මල්
0: හැම කාලෙම ට්‍රෙන්ඩිංම සින්දු එක දෙකට අහන්න සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
5: නෙතෙම් හෙලෝ හෙලෝ සතියන්ත
0: අහන්න අහන්න හෙලෝ
6: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව

හවසතුන විනාඩි 44යි වෙලාව. මේ පැත්තේ මට යන්න වෙලාවත් ටික ටික ලඟ වෙලා තියෙන්නේ. හැබැයි යන්න කලින් කියන්න දේවලුත් තියෙනවා. මුලින්ම කියන්නම්කෝ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන. ආයුර්වේදයේ කියන වචනය ගැන කතා කළාත් ආයුර්වේදයේ කියන නම ඇහුණ ගමන් ඕන කෙනෙක් මුලින්ම කියන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන. හේතුව ඉතින් 100%ක් හරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙලා තියෙන නිසාමයි. ඉතින් ඔයාට මේ තරම් හදවතේ ලියවිච්ච ආයතනයක් වෙලා තියෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ දැන් දියවැඩියාව වෙනුවෙන් හොඳම විසඳුම නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒ තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් කියලා කියන්නේ. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැණියා. ලිවයිකේ තෙල් පැටි ලිව බය වෙන්න දෙයක් නැහැ. මේ ඖෂධ අතර තියෙනවා සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න පුළුවන් ඔයාට. කෑමා ප්‍රියයි බඩ පිපෙනවා නම් බඩ කැක්කුම නම් බඩ ජීර්ණය නම් 100%ක් ස්වභාවික සෙවනගල සමෝදකම් ඔයා වෙනුවෙන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. මේ විදිහට එකී මේකී නොකී නිෂ්පාදන ගණනාවක් නිෂ්පාදනය වෙන්නේ කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. ඉතින් අපේ වෙදකම පෙවුරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න 0447 31 33 540 0447 31 33 540. මගේ ලොකු පුතා සචින් දුගේ අද බර්ත්ඩේ එක යට විශ් එකක් දෙන්න කියලා මැසේජ් කරා අම්මා ශ්‍යාමලි, තාත්තා, අම්මා මල්ලි, සවිදු, නංගී, චෙතුලි. ගොඩාක් ආදරෙන් ඔයාට විශ් කරනවා. ඒ වගේම ඔයාගේ වයිෆ් මනෝරීත් ගොඩාක් ආදරෙන් විශ් කරනවා. ඉතින් නේ ටීම් එක වෙනුවෙන් මමත් විශ් කරන්න ඕනි නේද? Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Jai Veva Sachidu. ඔයාගේ හැම බලාපොරොත්තුවක් මේ විදිහට මිශ්‍ර වෙන්න කියලා නේ ටීම් එකේ අපි ගොඩාක් ආදරෙන් විශ් කරනවා. මේ හැන සින්දු සෙට් එකට මේකතු කරගන්නම් හරිද? ගින්දරි මන්නම් ටිකක් මේ නම් ටිකක් කියන්න ගින්දරි. කඳානේ චන්ද්‍රකාන්ති අක්කා, ඉසන්සලා එරන්ද, ඊට පස්සේ සෙව්වන්දි, එරික්, වසන්ත, සින්දු ටික නියමයි කියලා තියෙනවා. තැන්ක් යූ අනේ. ඒ සින්දු එකතු කරගන්නම්. ජාන සමග ඉංගිදුර හැඳ වෙන්නේ මාව. දෙහිවල නැදිමාල ඇන්ඩ්‍රසන් පාරි චන්ද්‍ර ස්ටෝසගේ අපේ චන්ද්‍ර අයයි චන්ද්‍රිය අක්කායි. ජය වේවා, හෙට හම්බෙමු. ගින්දරි සුදු මැණිකේ ලස්සන සින්දුවක් දෙන්න සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් ආටි අන්තට. මං හිතන්නේ මම ඔක්කොම කට්ටිය කිව්වා නේද? මා කළ ගල්පතහන් දීප්‍රයන් සමර වීරයත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. එහෙනම් ඉතින් යාමත් එකතු කරගෙන මෙන්න මෙයාවත් එකතු කරගන්න ඕනි. බද්‍රලියේ අපේ අශෝක අක්කා කතා කළා, සින්දුවකට එකතු කරගන්න කිව්වා. ඔයාව එකතු කරගන්නම් දෙයියෝ. එතනින් පස්සේ මිහිරි කතා කළා කටානින්. මිහිරිට කලින් කතා කරේ මිහිරිගේ පණ්ඩිතා ආච්චි. ගෙත් මී ආදරේ හනිද, චුට්ටක් චුට්ටක් දෙන්න කෝලු. හෙට කොහොම හරි මං අරන් එන්නම් වාට එක හරි. ආදරේ හරිද, මේ සින්දුවට එකතු කරගන්නම් අම්මවයි ධෝනිවයි දෙන්නම. එහෙනම් ඉතින් මාත් යන්නද? යන්න ඕනි යන්න ඕනි. දැන් වෙලා විවරයි. අපේ අසා ඇවිල්ලා හතර වටේ අරගෙන. එතකොට හෙටත් ඔයාගේ මගේ සුපුරුදු ටයිම් එක දවල් එකට මං එන්න අංගිඳර හැඳවත් අරගෙන. එහෙනම් කල්ලෝ අපි ගියා. හම්බ වෙමු හෙට දවල් එකට ඔයාගේ මගේ ගින්දර හැඳෑවෙන්. මං ඔයාගේ ජානු.

0: දෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net fm ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව.
1: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
5: කොල්ල කොට

0: ඉතින්ම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත් නියුස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. විදේශ රටවල සැඟවී සිටින මෙරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුට්ල මහතා පවසනවා. රට මේකට ජාතික මෙහෙයුම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ බව කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ 2024 2025 සහ මෙම වසරේ ගත වූ කාලය තුළ මෙම රතු නිවේදන ඔස්සේ සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවයි. ඊට අමතරව පොලිස් ප්‍රතිවරයාගේ ඍජු මැදිහත්වීම් මත තවත් ප්‍රමුඛ පෙළේ නමගිය අපරාධකරුවන් 35 දෙනෙකු මෙරටට රැගෙනීමට හැකි වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙලෙස මෙරටට ගෙන්වා ගන්නා ලද සැකකරුවන් විසින් නීති විරෝධී ලෙස උපයාගත් වාහන, නිවාස, රත්රන් සහ ඉඩම් ඇතුළු විශාල දේපළ ප්‍රමාණයක් රාජසත්ව කිරීමේ විශේෂ වැඩසටහනක්ද මේ වන විට ක්‍රියාත්මක බවයි මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණේ. මිලගනෙත් නිවුස් පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people we trust. FM Anupaha, FM Anuhadarai Dashma Ata, Net FM. Hadaravate, Hadaravate.
3: Brought to you by
4: Nava Anlene, Calcium, Vitamin C, D, Zinc, Magnesium, Methylu, Posha Padarthe, Kolahakin, Anlene, Sima, Bidalan.
5: Make Thama Vistare, Dan Ona Patare.
6: NLB Jaya, Jatikalotrai Mandalaya.
7: අඩුවේ දමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
8: මරු බං

සුබ සන්ධ්‍යාවක්. හවස 4:28 වෙලාව අපි NetFM හතරවටේ වාගේ මගේ බොරින් නැති විරින් ඩ්‍රයිව් එක හතරවටේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. අද බ්‍රහස්පතින්ද දවස ආචිල් එකේ සිකුරාද දවසේ වැඩ ටික ඉවර කරන්න බලාගෙන සෙනසුරාදා දිනද ගෙදර ඉන්න බලාගෙන අදත් පොඩ්ඩක් ෆ්‍රයිඩේ වගේ ඉන්න දවසක් නේ නේද? ඒ නිසාම හවස් වරුවේ වාගේ මහන්සිය යන්න පාළුව තනිකම නැති වෙලා යන්න ආසම් සින්දු ටිකක් එක මං ඇවිල්ලා ඉන්නවා හතර වටේ අරගෙන. ඒ නිසා මේ වෙලාවේ වැඩ කරන ගමන් හිටියත් ඊට පස්සේ පස්සේ යමින් යමින් ගමන් හිටියත් ගෙදරට වෙලාම ආවහගෙන හිටියත් හන්දියේ කඩේට වෙලාම ආවහගෙන හිටියත් ඔයා මෙතනට තමයි එන්න ඕන. 0711 95 95 95 මෙසේජ් එකක් දාලා සාපි මේ වෙලාවේ හතර වටේ අහගෙන ඉන්න මෙන්න මේ කට්ටිය ඉන්නවා කියලා ලොකු මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි අද සර්ප්‍රයිස් එකක් දීලා තියෙන්නේ. අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම කොල්ල Facebook live එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා

නැතේ ෆේම ඔෆිෂියල් Facebook page එක like කරලා follow කරලා ඔයා මේ පැත්තට set වෙන්න අමතක කරන්න එපා. Live එකේ වා දන්නවනේ සාමාන්‍යයෙන් ඉතින් ඔය පොඩි පොඩි වැඩ නෙමේ ලොකු වැඩ ගොඩක් යනවා. කමෙන්ට් කරනවා ඊට පස්සේ ෂෙයාර් කරනවා ලයික් කරනවා එක වැඩයි. තියෙන නිසා වාට බෝරින් වගේ නම් මේ පැත්තට එන්න. එතකොට කිසිම කම්මැලිකමක් නැතුව වාට chill එකේ ඉන්න පුළුවන්. අනිවාර්යෙන් නැත FM official Facebook page එක පැත්තෙනොත් join වෙන්න අමතක කරන්න එපා. දැන් එතකොට අද බ්‍රහස්පතින්දා කියලා කියන්නේ හෙට කවද්ද? සිකුරාදාව. ඔබ බලාගෙන ඉන්න සිකුරාදා දවස තමයි හෙට. නැත FM DJ night face to face attack show අපි කමක්‍රමයෙන් අවසන් සති කිහිපයට ළඟා වෙන්නේ පළවෙනි තරඟ වටේ. හරිද? එතකොට අපි ඊට පස්සේ වාසනාවන්ත ජයග්‍රහකයන් ඒ කියන්නේ පහුගිය දින කිහිපේ පුරාවටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ජයග්‍රහණය කරපු ජයග්‍රහකයන් එකතු කරගෙන අපි second round එකට යන්න ලෑස්ති වෙලා ඉන්නවා සැප්තැම්බර් මාසයේ වෙනකොට. හැබැයි යුනයිට් හිට කලි දැන් හෙට දවසේදී බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් DJ DC යනවා. ඒ වගේම තමයි පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් වේව් එන්ටර්ටේන්මන්ට් හෙට දවසේදී තරඟ වදින්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔයා කමෙන්ට් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා හෙට රෑ 9 ගණන් ඔයාට ඔන්න දැන් ඉඳලම මතක් කරනවා. හරි. ඊට පස්සේ ඊළඟ සිකුරාදාව ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා Facebook live එකේ සෑහෙන කට්ටියක් බලාගෙන ඉන්නකොට මම මේ මතක් කරන්නේ. මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අතර තමයි අපි net fm dj night face to face attack show එක අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඔයාට තාමත් අවස්ථාව උදා කරගන්න ඔයාගේ වීඩියෝ එකක් එවන්න chance එක තියෙනවා අපිට. ඉන්සයි තින් talented කෙනෙක් නම් ඔයාට බය නැතුව play කරන්න පුළුවන් කියන idea එක ඔයාට තියෙනවා නම් 0711 95 95 95ට බදුල්ල සහ ලබන සතිය අපිත් එක්ක පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඔයාට පුළුවන් තරගය සඳහා එකතු වෙන්න. හරි, ඒකනත් මතක් කරලා Facebook live එකට එන්න කියලා ආයෙපාරක් කියන ගමම්ම අපි සින්දුවක් එක්ක වැඩේ පටන් ගන්න හදනේ හවස 4යි විනාඩි 11යි දැන්. මේ වාගේ මගේ බෝරින් නැති විනින් drive එක 4 වටේ with DJ Azar.

ඇහෙන නැතෆම් හතර වටේ කතා කරන්න 0112 55 33 63 WhatsApp 0811 95 95 95 හතර වටේ.

0: Havası Hatay'a binerdi daha Hatay'dan.
1: නතරයි පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයි NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: එංගපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
3: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
2: අම්මට ඒකත් ඇහුණා.
3: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
5: ඩම්රෝ වසර මැද සේල්. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: ලංකා ටයිල්ස් වසර මැද වාසී. තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
11: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදලා දෙනවා. 150,000කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390352 50. එහෙම නැත්නම් ගන්න 0774390352 50.
12: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන Net FM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බතුල්ල දිස්ත්‍රික්කය, DJ DC පුත්තලම දිස්ත්‍රික්කය, Wave Entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න. ජයග්‍රාහකයන් අතර විජයග්‍රාහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම

රයිට් වෙලාව හවස 4:25 ෆේස්බුක් ලයිව් එක පැත්තේ මම ඉන්නේ. මේ වෙලාවේ ලයිව් එකේ ඉන්න කට්ටියව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. පසන්දි සිල්වා කමෙන්ට් කරලා තියෙනවා උදාරයි කියලා. ඒ වගේම මහේෂි සුභාෂිනී වැඩ කරන ගමන් ඉන්නවා කියලා තියෙනවා. ඒ වගේම ලසන්ත කුමාර මං ආවත් එකතු කරගන්නම්. ඒ වගේම ශාරා කරුණාරත්න හායි ගලු කුමාරයෝ කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. හලුනත් මොකදනේ කුමාරයෙක් නම් නේද ලක්ෂ්මී දිසානායක. ඔයාවත් එකතු කරගන්නම් පුළුවන් නම් ඊළඟ දවසේ එනකොට සුදු ටී-ෂර්ට් එකක් අඳන් එන්නලු. ටී-ෂර්ට් නෙමෙයි අනේ ටී-ෂර්ට්. හරිද? ඊට පස්සේ චමිලා වේසිංහ ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම මාලා සෝමලතා රයිට්. ඒ වගේම අබ්දුල් රහමාන් ඔයාවත් එකතු කරගන්නම්. ලසන්ත කුමාර උමයන්ත අරුණෝ thank you ජය වේවා. මේ සෙට් එකව අනිවාර්යෙන් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඔයා තාමත් net fm official facebook page එකෙන් live එක පැත්තට ආවේ නැත්නම් ටග් ගාලා live එකට එන්න. හරිද? මොකද මේ live එකේ ඉන්න විනාඩි කිහිපේ වාව මතක් කරන්න. එතකොට මට chance එක තියෙනවා. සාමාන්‍යයෙන් ගයක් හදනකොට අපි සෑහෙන්න කල්පනා කරලා බලන්න ඕනේ දේවල් ටිකක් තියෙනවනේ නේද? මොකද අපි වියදම් කරලා හදන ගේ, ඊට පස්සේ මේක අපි දුහඩිය මාංශයෙන් හම්බ කරන සල්ලි. එතකොට මේවා වියදම් කරලා ගයක් හදනකොට පරම්පරා ගානකට හරියන්න ගේ හදන්න ඕනනේ නේ. අන්න එතකොට ගෙදරට බිමට ටයිල් අල්ලද්දි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන ඔයා ටයිල් ගේන සන්නාමය මොකද, මොන බ්‍රෑන්ඩ් එකද කියලා නේද? එතකොට තමයි අපිට මතක් වෙන්නේ සාමාන්‍යයෙන් ගෙදරක් ටයිල් කරනවා නම් ඊට පස්සේ බාත්වයා පිටින් සලම්මනම් මේ ටික ගන්නවා නම් ලංකාවේ අපිට තියෙන හොඳම විශ්වාසවන්තම සන්නාමය තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. සාමාන්‍ය නිවසක් ඉදිකරනකොට හෝ නවීකරණය කරද්දී ටයිල් තෝරගන්නවා කියන එක මං ඔයාලට කිව්වා වගේම දිගු කාලීන තීරණයක්නේ. එතකොට ලංකා ටයිල් කියලා කියන්නේ එදා ඉඳලා අද වෙනකම් විශ්වාසනීය ගුණාත්මකභාවය සහ කල්පවැත්ම, ඒ වගේම ඩිසයින්ස් එහෙම මේ සියල්ල එකම තැනකින් ලබා ගන්න පුළුවන් තැන. ඒ නිසා ඔයාගේ ගෙදර ලස්සන කරන්න ටයිල් ගන්නවා නම් ඊට පස්සේ වාත්වයා අනම්මනම් උපාංග ටික ගන්නවා නම් ඔයාලට තියෙන එකම තේරීම තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ නේ. හරිද? එතකොට දැන් ලංකා ටයිල්ස් ගැන කතා කරද්දි මේ දවස්වල ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔයාව හොයාගෙන ඔයාගේ නගරයට එනවනේ. එතකොට මම දැන් මේ මතක් කරන්න හදන්නේ ඔයාට ළඟම තැනට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ආවහම ඔයාට ලේසියෙන්ම ගිහිල්ලා ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් සහ බාත්වයා උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්. මේ අවස්ථාව ගැන තමයි මම මතක් කරන්න හදන්නේ. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් ගැන කතා කරද්දී අද අගෝස්තු මාසයේ 13 වෙනිදානේ, එතකොට අදාවේ නිකවැරටිය සහ ගල්ගමුවේ නිකවැරටියට ආවා. හවස දැන් ඔන්න ලංකා ටයිල්ස් කණ්ඩායම ගල්ගමුවේ ඉන්නවා. එතකොට හෙට දවසේදී කියන්නේ අගෝස්තු මාසයේ 14 වෙනිදා උදෑසන කාලයේදී ඔන්න තබුත්තේගමට එනවා. ඒ වගේම තමයි හවස්වරුවේ රාජාංගනයටත් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන එන්න ලංකා ටයිල්ස් කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාගේ ගෙදර ලස්සනට තියාගන්න ඕන නම් බාත්รูම් එකට ඊට පස්සේ කාමරේට ටයිල් ටික හරියට පිළිවෙලට අල්ලගන්න ඕනේ නම් බාත්වයා උපාංග ටික ගන්න ඕනේ නම් ඔයාට හොඳම තේරීම තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොඳුරුනවා තැන්. ඒකට මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. හවස 4:28 ෆේස්බුක් ලයිව් එකට ආපු නැති කට්ටිය ඉන්නවා නම් තාම ඔයාට අග්ගල් ලයිව් එක පැත්තට එන්න.

ZFM ಹತ್ತರವಾಗಿ ರೈಟ್ ගැම්මට මම යාළුවෝ සෙට් එක අහගෙන ඉන්නකොට මේ වෙලාවේ මට කෑගල්ල පැත්තේ මැසේජ් එකක් එනවා සිසර් ස්ටුඩියෝ එකේ සෙට් එක මේ වෙලාවේ සද්දටම හතර වටේ අහගෙන ඉන්නවා කියලා. සිසර් ස්ටුඩියෝ කියලා කියන්නේ අර කතුරු රිපයර් කරනනේ මොකද සර්විස් කරන තැනක් නේ. එතකොට මේ වෙලාවේ කොල්ලෝ සෙට් එකම වැඩ කරන ගමන් ඉන්නේ කෑගල්ල සිසර් ස්ටුඩියෝ එකේ සෙට් එකම උදාර විදියට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ අසයි අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මාවත් එකතු කරගන්න කියලා චතුර මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම රවින්දි හයි කොහමද? 1000ක් වැඩ තිබ්බත් අයියෝ ආව අහනවම තමයි කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. උදාර කෙල්ලෙක් තමයි තින්නේ. ජය වේවා. ඊට පස්සේ අසයි අපිත් මේ වෙලාවේ සද්දරම ආව අහන ගමන් ඉන්නේ කියලා මට මැසේජ් කරලා තියෙනවා. කවුද දන්නවද? අනුපමා thank you ජය වේවා. ඒ වගේම අසන ගෑනලමෙක් මාව අහගෙන ඉන්නවා මේ වෙලාවේ. වැඩ ගොඩාක් තියෙනවා අයියේ. හැබැයි ඉතින් ඒ වුණාට ඔයාව නම් අහන එක මිස් කරන්නේ නැහැ කියලා හිරු මැසේජ් එකක් දාලා තිනවා. thank you හිරු. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මම ඔයාවත් එකතු කරගන්නම්. 0711 95 95 95ට ඔයාත් මැසේජ් එකක් දාන්න.

0: सुबह से मैं वाखाव से हतराई विनाड़ी तीस हायाई
1: Alutana Kaduma Milak, Kasakala Green Super within Hitagana Berry Aduma Milakata, then Panda Rasak, Obat Atamevit Vinusa Watahagana, Shaka, Matale Aturgiri Mulleria, Vanara Mulagane Mulakampula, Kasakala Green Super, Kasakala Samuha Vapare within
2: Sri Lanka with Pratama Vatavata Rhino Roofing within Hadunwadina, Rhino Premier Jala Pritrothi, Matapita Arakshanes either roofing sheet. Rhino Roofing within Hadunwadina, Rhino Premier Roofing Sheet.
3: PYT C-Line 8-7-seater SUV Rathaya 10 million Visinaway the Shamanaway Sitahadumba the Ether. Vedivister Sandha, BYT Pradarshana Garate Peminin. Nethot, Bindua Ekayakai Dekai, Ekasi Visipahai, Ekasi Visipahamatana.
4: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා
5: කාලයක් තිස්සේ ඇඟට ඇහුම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන් ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන් ලීන් සීමා බිඳලන්න
6: C D P ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම B B B L K Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර බලපත්‍රලාභී මුදල් සමාගමකි
7: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
9: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනයේ ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
10: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
11: හොට්ස්පොට් අයියේ
10: ඩේටා නෑ අනේ
11: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
12: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
13: Gather on a day of profound joy and soaring hope
14: The day a planet stops for a game
15: Net FM Algo Town.
16: Brought to you by
1: Alutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanaramala Gane Mulakampula Kasagala Samuha Vyapare Vetin.
17: Vyat try karanna Ganna Vijaya Apapiti.
18: The Palace Gampaha Avasana Nivasa Visipaha Oba Tadama Sadambara Himikaruku Wanna Denma Katakarana Binduai Hataya Kai Binduai Hayasia Hatahaya Desia Visideka Prime Residencies
19: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න
15: Net FM Algo Town
20: සමාගමට කතා කරන්න 077 406 43 97

හවස 4:00 44 වෙලාව අපි ලසන සින්දුරිකක් අහගෙන ඉන්න ගමන් හතර වටේ අහගෙන ඉන්න ඔයා මේ වෙලාවේ වැඩ ඇරිලා බස් එකට දුවන්න බලාගෙන දින්නේ එමන් නැත්තම් අයියෝ තව චුට්ටයික් මන්ට ආගත්තනම් ට්‍රේන් එක අල්ල ගන්න තිබ්බා කියලා හිතන ගමන් දින්නේ මං අහන්නේ කවදා වෙනකන් ඔහොම හැල්මේ දුවන්නද හරිද එහෙම ගිහිල්ලත් බස් එක ට්‍රේන් එක අල්ලගත්තට පස්සේ මොකෝ මේ ට්‍රැෆික් තියෙන වෙලාවේ ඊට පස්සේ ඔෆිස් ටයිම් එකේ වාඩි වෙලා සැපට යන්න පුළුවන් ඈ නේද ඉර වෙලා තද වෙලා හිටගෙන බස් වල යන්න වෙනවනේ නේද හරි යන්නේ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ඔයා දැන් තමයි බයික් එකකට යනවනම් හොඳම කාලේ KD Rice Motor Company Private Limited within Lankawe ape brand ekak widiyata handunwa dena KD Rice Leader 125 petrol bike ekak gana me weddi thowa dannawa athi mokada Lankawe kollo kello me dawasala wedi puruma katha wenna bike ekak thamai KD Rice Leader 125 petrol bike ekak kiyala kiyanne mokada meka abilla petrol suwandata duwana bike ekak e taramata hondata tel karanawa hari anith ekak thamai dan kalinta thoda sahenna lukku gana kaduwen owata rupiyal 599,000කට බයික් එක ගෙදර අරන් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලීස් එකක් දාලා බයික් එකක් ගන්නවා කියලා හිතන්නකෝ. චූටි ගාණක් දීලා ඔයාට බයික් එක අරගෙන ගෙදර යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ලීස් එකක් දානකොට ඩවුන් පේමන්ට් එක වැඩි වෙනවා. ඔයා නම් මනම් විකාර කතා. දැන් මේකට වලංගු නැහැ. ඒ නිසා ඉතින් බොහොම පොඩි ගාණක් දීලා බයික් එක ගෙදර අරන් යන්න තමයි තියෙන්නේ. මේ chance එක ඔයාට හම්බ වෙන්නේ KD Rice Motor Company Private Limited එකෙන් විතරමයි. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ. දැම්ම කෝල් එකක් දෙන්න 0773 523 535ට 0773යි 523යි 535ට කතා කරා නම් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ රයිට් බයික් එකක් ගත්තට පස්සේ මම මේ ඊළඟට මතක් කරන්න හදන්නේ ඔයාට තවත් සුවිශේෂී කාරණාවක්. ඒ තමයි දැන් සාමාන්‍යයෙන් අපි ගනුදෙනු කරන ආයතන පිළිබඳව පොඩ්ඩක් අවබෝධයක් තියාගෙන ඉන්න ඕනනේ නේද? එතකොට විශ්වාසය ඊට පස්සේ අපිට සපේන සේවාව කියන දේවල් එක්ක තමයි මේ සියල්ල රඳා පවතින්නේ. ලංකා බැංකුව කියලා කියන්නේ දා ඉඳලා අද වෙනකම්ම තමන්ගේ පාරිභෝගිකයන් වෙනුවෙන් සියල්ල සපයපු. හරිද? හැමදාමත් පාරිභෝගිකයගේ පැත්තෙන් ඉඳලා වැඩ කරපු මූල්‍ය සමාගමක් නේද? එතකොට ලංකා බැංකුව 2026 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ විදියට යලි යලි තමන්ගේ ප්‍රමුඛතාවය තහවුරු කරගෙන තියෙනවා. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකාව වාර්ෂික ශ්‍රේණිගත කිරීම වලට අනුව 2026 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ විදියට ලංකා බැංකුව නම් කරලා තියෙනවා. මේක ඇවිල්ලා ලේසි පහසු දෙයක් නෙවෙයි. හරිද? දැන් 2026 අවුරුද්දේ ලංකා බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 65.5 වෙනකොට ඒක කලින් අවුරුද්දට වඩා 14.1කින් වර්ධනය වෙලා තියෙනවානේ. ඒ නිසා මේක තවත් සුවිශේෂී කාරණාවක්. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා කියලා කියන්නේ ලෝකයේ කීර්තිමත්ම ස්වාධීන සන්නාම තක්සේරු කරන ආයතනයක්. ඉතින් එතකොට මේ වගේ තැනකින් මේ වගේ සන්නාමය පිළිබඳව ශ්‍රේණිගත කිරීමක් ලබා ගන්නවා කියලා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි. ලංකා බැංකුව කියලා කියන්නේ ලංකාවේ වටිනාම සන්නාමයේ බවට පත් වෙන්න ආදායම් මගින් ලාභ උත්පාදනය මගින් විතරක් නෙවෙයි ලංකා බැංකුව ක්‍රියාත්මක කරපු සාර්ථක අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ඒ වගේම ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, ඒ වගේම සුවිශේෂී පාරිභෝගික සේවාව, වේගවත් ඩිජිටල් අනුවර්තන, ඒ වගේම මූල්‍ය සාක්ෂරතාවය සහ සමාජ සත්කාර වැඩසටහන් කියන මේ සියලු නිර්ණායකයන් එක්ක තමයි ලංකා බැංකුව 2026 අවුරුද්දේ වටිනාම සන්නාමයේ විදිහට මේ විදිහට ශ්‍රේණිගත කිරීම වල ප්‍රමුඛස්ථානයට පත් වෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ ලංකා බැංකුවත් එක්ක ගනුදෙනු කරන සුවහසක් මිලියන සංඛ්‍යාත ගැනුම්කරුවන්ගේ විශ්වාසයත් එක්ක ලංකා බැංකුව තිරසාර සංවර්ධනයකට දායකත්වය ලබා දෙන ගමන් නවීන බැංකු විසඳුම් හරහා, ඒ කියන්නේ නවීන බැංකු කරන විසඳුම් හරහා ලාංකීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න තව තවත් කැප වෙලා ඉන්නවා කියලා බොහොම අභිමානයෙන් ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ ගොඩනගන්න ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ නේද? ජාතික ලොතරැයි මණ්ඩලය හරහා දවසේ වැඩිම ජයග්‍රහී අවස්ථාවන් බිහි කරන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. සරලවම කියනවා නම් මුල ඉඳලා අගට අංක ගැලපුණත්, ඊට පස්සේ අගේ ඉඳලා මුලට අංක ගැලපුණත් ඔයාට වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව රුපියල් 50,000 මුදල් තෑගි ඇතුළු දැන් ඔන්න සුපුරුදු තෑගි වලට අමතරව ඉරිද දවසේ වාසනාවන්ත සන්ඩේ බොනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් ඔයාට දැන් හැකියාව තියෙනවා. ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. ඔයාට ජීවිතේ වාසනාව උදා කරගන්න නම් ඔයා දකින පළවෙනි තප්පරේම NLB ජය ලොතරැයිය කරගන්න අමතක කරන්න එපා. හවස 4:49 අපි සින්දු ටිකක් අහලා මේ පැත්තට එමු.

0: தாம்ரோ வசர மெத சேல் சோஃபா சதஹா விசேஷ வாட்டம் கல் பவதிட சுவ பகசுயின் யுத் சோஃபா ஹெட்ட நமதஹசி சிட்ட சியலும தாம்ரோ பிரதர்ஷனாக அரவலின்.
1: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
2: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 071 856 0956 මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 13 36 36.
3: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහගුණ වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
7: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: විතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
2: නැත්තෙ ෆෙම් බුදුගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
3: හවස 5:02 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවසම
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග මෙවසරේ මේ දක්වා කාලය තුල මාර්ග අනතුරු 1605ක් වාර්තා වී ඇති බවත් එම අනතුරු වලින් පුද්ගලයන් 1693 දෙනෙකු මියගොස් ඇති බවත් පොලිසිය පවසනවා. පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධිර මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ බව කියා සිටියා. එමෙන්ම මෙවසරේ මේ දක්වා බරපතල අනතුරු 3125ක්, සුළු අනතුරු 6477ක් සහ අලාභ අනතුරු 2388ක් වාර්තා වී ඇති බවයි එහිදී අනාවරණ කෙරුණේ. යතුරුපැදි අනතුරු වල වැඩිවීමක් මෙවසර තුල නිරීක්ෂණය වන බවද

0: මාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news the truth people trust fm anupaha fm 94.8 net fm

රයිට් වෙලාව හවස 5යි විනාඩිය 11යි 4ට යහගෙන ඉන්න ගමන් අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. අලුත් පැය පටන් ගන්නකොට මම පොඩ WhatsApp එකට ඔළුව දාන්න හදන්නේ. මොකද කලින් පැයදීත් WhatsApp එකේ සෑහෙන කට්ටියක් මට මැසේජ් දාලා තිබ්බා. අසා ඊයේ දීපු හදහඬනා සින්දුවට thank you කියලා තියෙනවා. නේ ඊයේ දීපු සින්දුවට අදත් thank කරනවා කියලා කියන්නේ. ආවිල්ලා උදාර කෙල්ලෙක් චතුරි. හරි. ඊට පස්සේ දියතලාවෙන් නලින් සුජීව ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ හයි කොහොමද සලසන සින්දුවක් දෙන්න කියලා මම සඳලී අනුරාධපුරේ මැසේජ් එකක් දාලා තිනවා. Thank you සඳලී ඔයාවත් එකතු කරගන්න. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඒ වගේම කොහොමද අසා අපිත් මේ වෙලාවේ හතරවටේ අහන ගමන් ඉන්නේ. රුවන්වැල්ලෙන් කුමුදු ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කුරුණෑගල ඉඳුල්ගොඩින් තරංගා දිසානායක මැසේජ් එකක් දාලා දිනවා. Thank you ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. හයි කොහොමද අයියේ මම වෙනුෂා. වෙනුෂා කොහෙන්ද කියලා නෑනි. වෙනුෂාලා ගොඩක් ඉන්නවා නේද? එතකොට වෙනුෂා කොයි වෙනුෂාද කියලා සුට්ටම් මට හොයලා බලන්න ඕන. හරිද? ඒ වගේම අසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. අලව්වෙන් මොවිඳු අම්මා නිමාලි තාතා රුක්මන් ඊට පස්සේ අලවෙන් කරුවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. උදාර විදියට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවර මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. 0711 95 95 95 තියෙනවා. ඔයාට මෙසේජ් කරන්න පුළුවන්. අවසහාය වෙනකම් මං ඉන්නවනේ. රිකිල්ලගස්කඩ සලොන් දිනේශ්‍රී එකේ සෙට් එක වත අනිවාර්යෙන් මතක් කරන්නම්. සඳීපනී ඊට පස්සේ ශාමා කට්ටිය ඔක්කොම එකතු කරගෙන නුවන්තිකාවත් මතක් කරන්න කියලා තියෙනවා. ඔක්කොම එකතු කරගෙන සින්දුවකට යා. අවසහායට කලින් මෙසේජ් එකක් දාන්නා.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
3: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන් ට්‍රයි කළා.
2: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
3: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
5: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1598.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: අලුත් තැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර්. ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011127
10: Rhino roofing within Nadun Vadina. Rhino Premier Roofing Sheet. Fetivist Prasadha. Dhadu Dai Anu Hai Amatana.
11: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773-273-540.
12: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන Net FM DJ Night Face-to-Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය DJ DC පුත්තලම දිස්ත්‍රික්කය Wave Entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න ජයග්‍රාහකයන් අතර විජයග්‍රාහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම

හවස පහයි විනාඩි 27යි වෙලාව 4:00 හගෙන ඉන්න ගමන් WhatsApp එකට යන්න හදන්නේ ගම්පොළ උමගිරිය වෙන ඉන්දික සංජීව දුවල දෙන්න මේ වෙලාවේ දුලීෂා එක්ක මනීෂා මා වහගෙන ඉන්නවා කියලා දිනන නියමයි වගේ මොරොන්තුඩුවට ගියාම රොෂාන් ශාමා සෙනුක ඊට පස්සේ ෘෂිකා එක්ක ලක්ෂ්මන් ඉන්නවා කියලා තියෙනවා thank you ඒ වගේම අසයි අපිටත් සින්දුවක් දෙන්න සරත් දුලා දිනාලි වාග්ය එක්ක මට ශාමලි මැසේජ් කරලා තිනවා thank you ශාමලි ඒ වගේම අසමම රත්නපුරේ නුදාරි ලස්සන සින්දුවකට අම්මයි තාත්තයි මාව එකතු කරගන්න කියලා තිනවා ඕකේ උදාරි මම ලෑස්ති කරගෙන තියෙන සින්දුරු උදාර විදියට ආව එකතු කරගන්නම් thank you ජය වේවා ඒ වගේම අසයි අපිටත් සින්දුවක් ඕනේ අපිත් මේ වෙලාවේ ආවහගෙන ඉන්න බා මට මැසේජ් එකේවලා තියෙන මේ වෙලාවේ කළු පහනින් ශාමා ඔයාවත් එකතු කරගන්නම් මම බ්ලාස්ටි කරගෙන තියෙන මේ සින්දුවට හවස පහේ විනාඩි 28ක් වෙනකොට සින්දුවකට යන්න කලින් මේ වෙලාවේ මතක් කරන්න ඕන ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයාට දවසේ වැඩිම ජයග්‍රහී අවස්ථාවන් හිමි කරගන්න පුළුවන් NLB ජය ලොතරැයි ගැන තමයි මතක් කරන්න ඕන මොකද NLB ජය ලොතරැයි අරගත්තාම අංක ටික මුලින්ද ළඟට ගැලපුණා තගින්ද මුලට ගැලපුණා ඔයාට වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා ඒ විතරක් නෙමෙයි ඔයාට හැම ඉරිදම සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්නත් පුළුවන් ඒ විතරක් නෙමෙයි තවත් රුපියල් 50,000 මුදල් තෑගි ඇතුළු හිතා ගන්න බැරි තරම් තෑගි ප්‍රමාණයක් එක්ක දවසේ වැඩිම දිනුම් අවස්ථාවන් අරගෙන එන්නේ NLB ජය ලොතරැයි තියෙනසා ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදයත් එක්ක තව තවත් වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න නම් ආරගන්න ඕන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ හවස 5 විනාඩි 29යි. මැසේජ් එකක් දාලා තියන්න. මම මේ පැත්තේ මතක් කරන්නම්. Thank you.

0: 104.8 දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත් දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
1: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
2: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටය ප්‍රදර්ශනාකාරයට පැමිණෙන්න නැතිනම් 0112125 අමතන්න
3: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
4: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117.388.388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
0: දම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවමය කෑම මේස කට්ටල 87,000 සිට දම්රෝ වගකීමක්ද සහිතව
7: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
9: වීතරාගී මුනි ගුණ ගැයෙන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
10: නෙත් FM බුදු ගුණ හැන්දෑව

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

වෙලාවහවස 5:42 අපි මතක් කරන්න හදන්නේ නැත FM DJ Night එක ගැන DJ Night face to face attack show එක දවසින් දවස අතිශය තරඟකාරී අතිශය උණුසුම් මන්දමින් සිකුරාද දවසේ අපි වාට අරගෙන එනකොට හෙට අපි වෙනස්ම විදිහකට වැඩේ අරගෙන එන්න ලෑස්ති වෙලා ඉන්නවා තවත් දිස්ත්‍රික්ක දෙකක් ඒ කියන්නේ බදුල්ල සහ පුත්තලම කියන දිස්ත්‍රික්ක දෙක නියෝජනය කරමින් DJ DC එක DJ Wave Entertainment එනවා හෙට දවසේදී මුහුණට මුහුණ සංග්‍රාමයට. ඒ නිසා වාට හැකියාව තියෙනවා බදුල්ල හරි එහෙම නැත්නම් ඔයා කැමති පුත්තලම දිස්ත්‍රික්කේ හරි ජයග්‍රහණය කරවන්න හෙට රෑ 9ට NetFM official Facebook page එකකින් ඒ වගේම වාට පුළුවන් NetFM official TikTok account එකත් අපි live එක ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ දෙකෙන් වාට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ලබන සිකුරාදා වේ කියන්නේ හෙට නෙමෙයි ඊළඟ සිකුරාදාව මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වෙනුවෙන් තමයි අපි වෙන් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් එතකොට වාට පුළුවන් ඔයා මාතලේ එහෙම නැත්නම් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟ කරන්න කැමති නම් අපිට 0711 95 95 95 WhatsApp message එකකට ඔයාගේ play කරන වීඩියෝ එකක් ඔඩියෝ එක පැහැදිලි වෙවන්න. ඉතින් ඒ නිසා මේ chance එක miss කරගන්න එපා. ළඟදීම අපි ජයග්‍රහී තරඟ වටය ආරම්භ කරනවා. ඒ කියන්නේ second round එකට අපි යන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒකනත් විස්තර ඉස්සරහට කියන්න. ඊට පස්සේ මම මේ කියන්න හදන්නේ KD Rice Leader 125 petrol bike එක ගැන. හරිද? මේ වෙද්දි දැන් ලෝකේ හැම රටකටම වගේ ආඩම්බර වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජපානයේට Toyota, ඊට පස්සේ ඉන්දියාවට Tata, ජර්මනියට Benz වගේ ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් brand එකක් තියෙනවනේ. දැන් එතකොට KD Rice Motor Company Private Limited කියලා කියන්නේ දැන් ලංකාවේ අපිටත් බය නැතුව කියන්න පුළුවන් අපේම brand එකක්. හරිද? ලංකාවේ මේ වෙද්දි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්නවා නම් ගොඩක් කට්ටිය දන්නවා KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක තමයි Tamanට හරියටම ගැලපෙන්නේ කියලා. දැන් ඊට පස්සේ අපිට කායකක් එහෙම ගන්නවා කියන එක මේ දවස්වල ටිකක් අමාරුයිනේ. හැබැයි වාට කායකක තරම්ම සැප පහසුවට ගමන බිමනක් යන්න තියෙන හොඳම වාහනේ තමයි KD Rice ඉලෙක්ට්‍රික් 3-wheel එක කියලා කියන්නේ නේද? ඒ නිසාම ඔයාට මේ දෙක වගේම ලංකාවේ කොල්ලෝ කියලා මේ දවස්වල වැඩිපුරම කතා වෙන බයික් එක තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. petrol සුවඳටත් දුවනවා. අන්න ඒ නිසා තමයි ගොඩක් කට්ටිය මේ බයික් එක රෙකමන්ඩ් කරන්නේ. මොකද ගත්තට පස්සේ petrol වියදමක් යන්නෙම නැති තරම්. අනිත් එක තමයි දැන් කලින්ටත් වඩා සෑහෙන අඩු මුදලකට වාට රුපියල් 599,000කට බයික් එක මිලදී ගන්න පුළුවන් ඩවුන් පේමන්ට් එකේ. කියන්නේ ලීස් එකක් දාලා වාහනේ ගන්නවා නම් ඩවුන් පේමන්ට් එක ඇඟට දැනින්නවත් නැතරම් පොඩි ගාණක් දීලා බයික් එක ගෙදර අර යන්නත් පුළුවන්. ඒ නිසා 0773 533 535 0773 533 535ට වාට අගල මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්. එතකොට කතා කරන්න වාට එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන් KD Rice Motor Company Private Limited එකෙන්. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් බයික් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවාට සෑහෙන්න වටින කියන අවස්ථාවක්. මේ chance එක miss කරගන්න එපා. තව දුරටත් මං කියන්නේ ඔය බස් වල හිර වෙලා තෙරපිලා යන්න ඕනේ නැහෙනේ. පොඩි බයික් එකක් ගත්තා නම් වාට සෑහෙන්න එක වටිනවා. හරි. ඊට පස්සේ WhatsApp එකට චුට්ටක් මම ගිහාම හායි කොහමද සා අපිත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා. චාමර ස්ටෝස් එකේ සෙට් එක තමයි message එක දාලා තින්නේ. ඒ වගේම අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මොරටු මුල්ලෙන් මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? ආශාව ආවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සායියේ, මම කළුතරින් නමන්දි, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් මම ආවත් එකතු කරගන්නම්. ඒ වගේම සුබ සන්දාවක් වේවා කියලා මොනරාගලින් මේනක සඳරුවන් මැසේජ් කරලා තිනෝ. Thank you මේනක. මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ආවත් එකතු කරගන්නම්. ඊකට මම ආවහගෙන ඉන්න. Stop out of this, y'all.

වෙලාව හරියටම හවස පහයි විනාඩි 52ක් වෙනකොට මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you කියලා. අපි අදට යනවා හෙට සිකුරාද දවසේ හවස 4ට වාගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක 4 වටින් හමු වෙමේ බලාපොරොත්තු වෙන්. එහෙනම් ඉතින් එතකම් පරිස්සමින් ඉන්න ඕන. ගිහලන්න. චාය වේවා. මම DJ අසා. Good night.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ලංකා විහදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773 523 535.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
2: Blast them, man!

0: ඇක්ටිවේට් කරගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Rhyme Residences
3: ඩම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩම්රෝ වගකීමක්ද සහිතව
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-0776-716-1872
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 21 23 540
6: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන Net FM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය DJ DC පුත්තලම දිස්ත්‍රික්කය Wave Entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න ජයග්‍රාහකයන් අතර විජයග්‍රාහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම ළඟදීම
7: අඩුවියදමකින්
6: දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව. FM 95.8 Net FM Divaina Pura
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ඕම් බ්ලාස්ටර්

0: කරගන්න.
1: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
2: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස.
1: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව.
2: අතික්‍රමණ අතික්‍රමණ.
3: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
2: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
1: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0176668017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
2: විමසීම් 0760-980-980.
1: අතික්‍රමණ
2: සාංසාරික සීමා ඉක්මවා යාමට.

0: විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් එම්මම

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872
1: ජනතාව විශ්වාස කරන සත්‍ය
2: අයිබෝවන් අද 2026 අගෝස්තු 13 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. සිරස්තල ඉහළ අධිකරණවල විනිසුරු පුරපාඩු පිරවීම මාසයක් ඇතුළත අවසන්. ප්‍රමාදයට හේතු වූ රහසකුත් ජනපති හෙළි කරයි. නීතිඥ සංගමය උලමා සභාව හමුවටත් යයි. කංචිපාණි අල්ලන්න ගිය සැලසුම වැරදුනාද? ඕලුගලගෙන් උත්තර. රට යන්න වගේ ඉෂාරා බන්ධනාගාර බස් එකට ගොඩ වුණේ කොහොමදයි සොයන්න විමර්ශනයක්. රංගන හේරත් සතුව තිබූ වමත් පන්දු යවන්නන්ගේ කිරුල ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටක් අතට. ලෝක වමත්කරුවන්ගේ දිනේ වන අද දිනේදී ලොව සාර්ථකම වමත් පන්දු යවන්නා ලෙස ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටක් වාර්තා අතරට එක් වුණා. මේ අතර විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් තවදුරටත් වාද විවාද මතුවෙමින් තිබෙනවා. ඉහළ අධිකරණවල විනිසුරු පුරපාඩු පිරවීම කල්ගිය හේතුවත් අද අනාවරණ වුණා. එම තොරතුරු ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතෙන් සිට. අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වරප්‍රසාද ලබා දීමක් ලෙස තමන් නොසලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නීති සංගමයේ නියෝජිතයින් සමග ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අණ අවධාරණය කළා. එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැක් වූ අදහස් ජනාධිපති මාධ්‍යංශය අද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.
3: වරප්‍රසාදය කියනක සීමාව කොතනද? තමන් විසින්ම තෝරාගත්තු කෙනෙක් අනාගතයේ සීජේ පුටුවේ වාඩි වෙන්න ඕන කියලා පෙළ ගැස්වීම වරප්‍රසාදයක් නොවෙන්නේ කෙසේද? එම් කරපු ඉතිහාසයක් තිබුණා. තමන්ම තෝරා ගන්නවා කෙනෙක් යකොමද මුල් පිටුවර ගියන්නේ? ඒවත් තනි පුද්ගලෙක් කේන්ද්‍ර කරගත්තු වරප්‍රසාද. තව කෙනෙකුට අර්ථකථනය කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරම් ප්‍රමාණය 11 ඉඳන් 17 දක්වා වැඩි කරනවා. අභියාචනාධිකරණ 12 ඉඳන් 20 දක්වා වැඩි කරනවා. ඒ නිසා තමන්ම තෝරාගත්තු කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණ ගෙන්වීම සහ අභියාචනාධිකරණ ගෙන්වීම ඉලක්ක කර මේක කරාද? එනිසා මා හිතන අපි අධිකරණ ශේෂ්ත්‍රය ඇති කරන හැම වෙනසක්ම වරප්‍රසාදයක් හෝ තව කෙනෙකුට කරන අනිසි බලපෑමක් ලෙස අර්ථකථනය කළ හැකි. එහෙම කිසිවක් නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. නැත කාලේ සිද්ධ වෙච්ච වෙනස්කම් ටික බැලුවොත් නේද? 11-17 දක්වා වැඩි කරනකොට එතන අර්ථකථනය කරන්න පුළුවන්. මේ තමන් තෝරාගත්තු 6 දිනක් ඉන්නවා. 6 දිනා ගේන්න තමයි මේ කඩලා තියෙන්නේ කියලා. ඉතින් ශේෂ්ඨාධිකරණ ඇතුලේ කරන ඕනම වෙනස්කම. ඒක වැටුප් වැඩි කිරීමේ සිට නැත වාහන බලපත්‍රයක් ලබා දීම දක්වාම වරප්‍රසාද ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. ඉතින් මම උපරිම උත්සාහ කරා මේක තනි පුද්ගලෙක කේන්ද්‍ර කරගත්තු වරප්‍රසාදයක් නොවන විදිහට කරන්නේ කොහොමද? එනිසා මේක වරප්‍රසාද සලකන්නේ මේක සලකන්නේ අධිකරණයේ මේ තියෙන තත්වය තව තත්වයකට ගෙනියන අධිකරණ පද්ධතියම තියෙන තත්වයේ සිට තව තත්වයකට පරිවර්තන කිරීම. ඒක වරප්‍රසාද සලකන්නේ නැහැ.
2: මේ අතර ඉහළ අධිකරණවල පවතින පුරප්පාඩු තවත් මාසයක් ඇතුළත සම්පූර්ණ කරන බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ. එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදී කරුණු දැක්වුවා.
3: පුරප්පාඩු පිරවීම පිළිබඳ ප්‍රශ්නේ ආයක මාසයක් විතර තම අවසන් කරනවා. ඒක නිශ්චිත කරුණක් මත තමයි ඒක මම ඔබට කියන්නම්. මේක තා පැහැදිලි කරගන්න. පාස්කු නඩුව තියෙනවා. පාස්කු නඩුවේ තියෙන චෝදනා 23000ක් තියෙනවා. සාක්ෂිකරු 3000ක් ඉන්නවා. ඒ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අද මහාධිකරණවල ඉන්න ඉහළම විනිසුරුව තමයි ඒ ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝජනය කරන්නේ. එතකොට ඔහුට තමයි ළඟ අභියාචනාධිකරණයේ යම අවස්ථාවක් තිබෙන්නේ. මම හොයලා බලපුවාම මේ නඩුව අවසන් අධීරයේ තියෙන්නේ. ඒක සමාජයේ යුක්තිය පිළිබඳ විශාල අපේක්ෂාවකින් පෙළෙන නඩුවක්. එහෙමනම් එතුමා අපි අභියෝජන අධිකරණයට පත් කරන්න ඕන. ඔබතුමාලා දන්නවා එහෙමනම් ඒ නඩුවට වෙන බලපෑම මොකද්ද කියලා. එතුමා පත් නොකර හිටියොත් එතුමාට වෙන බලපෑම, එතුමා විශේෂ නඩුවක වාඩි වීම එතුමාට අසාධාරණ ලක්වීම කරුණක්ද කියලා මම කල්පනා කරනවා. අන්න ඒක තමයි බලපෑම. ඊළඟ ඇයි එහෙනම් අභියෝජන අධිකරණයෙන් ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම ඇති නොවෙන්නේ කියලා. මම ඒකත් ගණන් ලැබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රමානුකූලව ප්‍රමාණය අඩු වීමෙන් තිබෙනවා. අභියෝජන අධිකරණය තමයි ගැටලුව මතුවලා තියෙනවා. මේ දෙක අතර සංසම්බන්ධය කියලා බැලුවා. ඒ නිසා අභියෝජන අධිකරණයෙන් කණ්ඩායමක් අභියෝජන අධිකරණයේ හිස්ව තබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාම නුසුදුසු කියලා මම කල්පනා කරනවා. ඒ නිසා කිසිදු මායිතාවක් වගේ මම පුද්ගලික යනත් එක් බලාගෙන, පුද්ගලික සුදුසුකම් ලබන තෙක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නෝවි. මේ පුරප්පාඩු තිබුණේ සමාජයේ විශාල අවධානයට යොමු වුණු පාස්කු නඩුව පිළිබඳ අවසන් මතක ආදත් වාර්තා වෙලා තිබුණා. ඒත් ඉක්මනින් මේක අවසන් කළ හැකි කියන වාර්තා පළ වෙලා තිබුණා. ඒතකොට ඒ සාධාරණත්වය ඉටු කිරීම අරමුණ විතරයි මට තිබුණා. මම හිතනවා ඒක තමයි අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ හොඳම නිදර්ශනය කියලා මම හිතනවා.
4: අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති සංගමය අද සමස්ත ලංකා ජමේතුල් උලමා සංවිධානයේ හමු වී සාකච්ඡාවක නිරත වුණා. ඒ මාලිගාවත්තේ පිහිටි එම සංවිධානයේ කාර්යාලයේදී සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා ජනාධිපතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.
5: අනිවාර්යෙන් දැනටමත් ඒ සංශෝධනය ගැසට් කරලා තියෙනවා. ඉතින් මොකක් හරි පදනමක් තියෙනවනේ. ඉතින් එතුමා එතුමාගේ පැත්තෙන් ඒ පදනම ගැන අදහසක් දැක්වුවා. අපි තැන් දෙකක ඉන්නේ. නීති සංගම හැටියට මේ සංශෝධනයට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි හේතු දක්වලා තියෙන්නේ. ඉතින් අපි යෝජනා කරා අපි සියලු දෙනාම ජනතා පැත්තේ ඉන්නේ. එතුමා කිව්වා එහෙම. අපිත් අනිවාර්යෙන් ඉන්නේ. ඉතින් එහෙමනම් මෙතන නායකයන් අතර විද්වතුන් අතර වෙනසක් තියෙනවා නම් අදහස්වල අපි කතා කරලා සාකච්ඡා කරලා සම්මුතියකට එන්න ඕනේ මොකද්ද ඇත්තටම හොඳ කියලා. එතුමා කියනවා එතුමාගේ පැත්තෙන් ඒක හොඳයි කියලා. ජනතාවෙන් අපි කියනවා අපේ පැත්තෙන් නීතිඥ දැන් විශේෂයෙන් අපි විතරක් නෙවෙයි මහානායක හාමුදුරුවෝ UN ඕගනයිසේෂන් ස්පෙෂල් රැපටෝ ඊයේ කියලා තියෙනවා. කෙනෙක් ඒක හුඟක් බලවත් ආයතනයක්. මේක කරන්න එපා කියලා. ඊට අමතරව අපේ නීතිඥ සංගම, විනිසුතුමල්ලගේ සංගම, පිටරට ප්‍රංශයේ සංගම සියලු දෙනාම දැන් කියන්නේ මේක කරන්න එපා කියලා. ඉතින් මේ අවස්ථාවේ මේ සංශෝධන කරන්න ඕනේ කියලා කියන්නේ ආණ්ඩුව විතරයි. මම බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමත් ආණ්ඩුවත් මේක නැවත හැරි බලලා අවශ්‍ය විදියට තීරණයක් ගනී කියලා. මොකද මේක මේ වෙලාවේ අනවශ්‍ය දෙයක්.
4: සීලින් වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවද ශ්‍රී ලංකා නීති සංගමේ සභාපතිවරයා මෙහිදී කියා සිටියා.
5: සියලු තීරණ අරන් තියෙන ඒක පාර්ශ්වයේ ආණ්ඩුව පැත්තේ. නමුත් අනිත් පැත්තකුත් තියෙනවා. එතන විනිසුරුමක් ඉන්නේ. ඉතින් අපි ඒ පැත්තෙන් බලමු. අපි මේ මෙතන කිසිම සටනක් නැහැ. අපි සටන් කරන්නේ නැහැ. අවශ්‍ය වුණොත් අපි විරුද්ධ වෙනවා. සටන් කාමී ලෙස. නමුත් මෙතන මම තාම බලාපොරොත්තු වෙනවා මෙතන හොඳ තැනකට එන්න පුළුවන්. නමුත් මේක අපේ අතේ නෙවෙයි තියෙන්නේ. අපිට ආණ්ඩු බලය නැහැ. අපිට පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. ජනතාව නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුවේ.
6: ඉතින් සුභවාදීව හිතනවා.
5: මම හිතන හැම වෙලාවෙම සුභවාදීව හිතන්න ඕන. ඒක වෙනස් වුණොත් අපිට මේ අපේ රට අපේ අනාගතය අපි සියලු දෙනා මේ රටේ පිටරට ගිහිල්ලා නැහැ. අපි ඉඳලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සුභවාදී විසඳුමකට. ඒක නමුත් අපි කියන ඉදිරිපත් කරන ප්‍රතිපද විරුද්ධ නම් අනිවාර්යෙන් අපි තදින්ම මේකටත් වඩා තදින්ම ශක්තිමත්ව විරුද්ධව හිටගෙන අපිට පුළුවන් අපේ සීමාවෙන් ඇතුළේ අපිට පුළුවන් සියලු දේ මේ නවත්තන්න අපි කරනවා.
4: විදේශ රටවල සැඟවී සිටින මෙරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුට්ල මහතා පවසනවා. රට මේකට ජාතික මෙහෙයුම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ බව කියා සිටියා.
7: තවදුරට අද සැකකරුවන් 93 දෙනෙකු සඳහා රෙඩ් නොටිසස් එහෙම නැත්නම් රතු නිවේදන නිකුත් කරලා තිනෝ. ඉදිරියේදී කඩිනමින් මේ වසර සහ මේ ඉදිරි වසර 1 සහ 2 3 තුල කඩිනමින් මේ සියලුම සැකකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට අපි කටයුතු කරනවා. දැන් ඔබ දන්නවා විශේෂයෙන් මේ රාජ්‍යාන්තරයෙන් අපිට සහය වෙනවා ඉන්ටර්පෝල්, කියනවා ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් පොලිස් ඕර්ගනයිසේෂන්. ඒ වගේම විශේෂයෙන් එම්බසීස්, ඒ වගේම ඒ රටවල්වල ඉන්නා වූ පොලිස් ප්‍රතිවරුන්ගේ සහය දායකත්වයේ මැදිහත් වීම මත තමයි මේ රටවල් වලින් අපිට රටේ පවතිනා වූ නෛතික තත්ත්වයන් වලින් බැහැර වෙලා සැඟවිලා විදේශයන් සිට මේ මද්‍රව්‍ය කළමනාකරණය කරන ආකාරය ඉන්න සැකකරුවන් රටට ගෙන්වා ගැනීමට.
4: එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ 2024 2025 සහ මෙම් වසරේ ගත වූ කාලය තුළ රතු නිවේදන ඔස්සේ සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවයි.
7: ඔබ දන්නවා 2025 ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා ඉතාමත්ම සාර්ථක ලෙස ආරම්භ කරන ලද මේ මෙහෙයුම මේ වන විට මාස 10කටත් ආසන්න කාලයක් හැටියට පත් වෙනවා. ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ප්‍රගතියත් එක තමයි අද අපි මේ මාධ්‍ය සාකච්ඡාවට අවතීර්ණ වෙන්නේ. ඔබ දන්නවා විශේෂයෙන් මේ රාජ්‍ය යාන්ත්‍රණය, ඒ වගේම ශ්‍රී ලංකාවේ අපේ මහජන ආරක්ෂක අමාත්‍යතුමා, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමන්, ඒ වගේම මහජන ආරක්ෂක ලේකම්තුමා, ඒ වගේම පොලිස්පතිතුමා විශේෂයෙන් මුඛ්‍ය පරමාර්ථය වුණේ මේ රටමිකට ජාතික මෙහෙයුමෙන් විශේෂයෙන් විෂම ද්‍රව්‍ය මේ සම්පූර්ණයෙන් රටෙන් මුලින් උපුටා දමන්නට. ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔබ දන්නවා අපි මේ රටෙන් බැහැර වෙලා විදේශයන් වල සැඟවිලා සිටින, ඒ වගේම අධිකරණයේ මගහැර වෙලා සිටින අපරාධකරු, මහා සංවිධානාත්මක අපරාධකරුවන් මෙර රට ගෙන්වා ගැනීමට අපි විශේෂ මෙහෙයුමක් දියත් කළා. මේ සමේ රාජ්‍ය යාන්ත්‍රණයේ සහාය විශේෂයෙන් පොලිස්තුමාගේ ඍජු අධීක්ෂණය මත ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් 2024, 25, 26 මේ වසර තුනට රතු නිවේදන හරහා මේ වන විට සැකකරුවන් 38 දෙනෙක් ශ්‍රී ලංකාවට අපිට ගෙන්වා ගන්නට හැකි වුණා. ඒ වගේම රතු නිවේදන නොමැතුව විශේෂයෙන් පොලිස්පතිතුමාගේ ඍජු අන්‍යෝන්‍ය සුහදතාවය සහ වෙනත් රටවලන පොලිස්පතිතුරු සමග තියෙන සුහද සාකච්ඡාවන් හරහා අපිට මේ වන විට තවත් සැකකරුවන් 9 ගිය අපරාධකරුවන් 35 දෙනෙක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නට හැකි වුණා.
4: වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහන් ඕලුගල මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. පසුගියදා මැලේසියාවේදී රත්මලානේ සයිමා කොටුකරගත් මෙහෙයුමේදී කංචිපාණි ඉම්රාන් අල්ලා ගැනීමේ මෙහෙයුම ව්‍යර්ථ වූයේදැයි මාධ්‍යවේදියෙකු මෙහිදී ප්‍රශ්න කළා. සහකාර පොලිස් අධිකාරී රොහන් ඕලුගල මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
6: බල මකන්ද හිතන්නේ ගැන සාමාන්‍යයෙන් අපේ රට අපි දන්නවා ඔබතුමා ඔබතුමාගේ ගම් ප්‍රදේශය දන්නවා. නමුත් ඔබතුමා ওই ගමෙන් බැහැරව වෙන ගමකට ගියොත් ගම් ප්‍රදේශය ගැන එච්චර ලොකු අවබෝධයක් අපිට නැති වෙන්න පුළුවන් නේ. ඉතින් සාමාන්‍යයෙන් වෙනත් රටක කරන බෙහෙවුමක් ඒ රටේ නීතියට අවනතව ඒ වගේම රට ගැන දැනගෙන අපි කළ යුතුයි. සාමාන්‍යයෙන් අපි පීනන්න වතුරට බහින්න මොන්නේ නේ. මම හිතනවා ඒක අසාර්ථක බෙහෙවුමක් නෙමෙයි සාර්ථක බෙහෙවුමක්. ඉතින් අපි වතුරට බැස්සා.
8: මේ පෞසිය දවස්වල මේ සමාජයේ ගබත් මේ ආන්දෝලනාත්මක කතා වුණා මේ සෙවන්
6: විමර්ශනයක් සිද්ධ වෙනවා. ඒක ඔබතුමාට දැනගන්න පුළුවන් ඒ පසුව.
4: සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඇල්ටෝ ධර්මගේ සමීපතමයෙකු වන දුමිදු නැමැත්තා අතරංගුවටගෙන් තිබෙනවා. ඒ අපරාධ නිවාරණ සහ දූෂණ වැටලීම් රාජකාරියේදී සිටි ගල්කිස්ස කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. එහිදී සැක්කරු සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් දසදහසක් සොයාගෙන් තිබෙනවා. සැක්කරු රත්මලාන ශ්‍රී ඉන්ද්‍රජෝතිපාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. මද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ යළි මතුව ඇති යෝජනාව සම්බන්ධයෙන් විවිධ අදහස් තවදුරටත් මතුවෙමින් තිබෙනවා. එම යෝජනාව පසුගිය ආණ්ඩු කාල තුලදීද යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ බවත්, එහෙත් කිසිදු ආණ්ඩුවක් ඒ ක්‍රියාත්මක නොකළ බවත් ඇතමුන්ගේ අදහසයි. අද net news මහජන අදහස් විමසීම ඒ පිළිබඳවයි.
9: මරණ දඬුවම තියෙනවා නම් බොහොම හොඳයි. ඒකට වැරදි ගොඩක් අඩු වෙනවා. මරණ දඬුවම නැති ඉඳලා තමයි වැරදි මෙච්චර වෙන්නේ.
10: වැරදි කරන කට්ටියට දඬුවම් දෙන්න බෑ. නැත්නම් බයක් නැති වෙනවානේ. ඒක හොඳයි. දන්නා ඉතින් බලමු.
11: ඒක නම් ඇත්තටම හොඳයි. ඒක ක්‍රියාත්මක කරනවා නම් මේ රටේ සිද්ධ වෙන දූෂණ වංචා, එතකොට පොඩි දරුවන්ගේ ප්‍රශ්න නේද? ඒ කියන්නේ දරුවෝ ගැහැල් ළමයෙකුට තියෙන ප්‍රශ්න, ඒ වගේ දේවල් බලපුවාම ඒක නම් අපිත් එකහෙලාම කැමති.
12: දරුවන් දූෂණ වෙන සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා නම් ඇත්තටම හොඳයි. ඒ වගේම අපේ තරුණ පරපුර කුඩු වලට ගොදුරු වෙලා තියෙනවා. ඒ වෙනුවෙනුත් අදාළම පිටිසට දඬුවම් දෙනවා නම් හොඳයි කියලා හිතෙනවා.
13: ඉස්සරට වැඩිය දැන් රට දරුණු වෙලා තියෙන්නේ. කුඩුකාරයන්ගෙන් මිනිමරුවන්ගෙන් දරුණු වෙලා තියෙන්නේ. ඒකින්ද අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන මරණ දඬුවම. ඕකෙන් 10-12 කෙල්ලුවා නම් මීට වැඩිය රට හොඳට දුවයි කියලා. මුන් එල්ලන්න ඕන.
14: බෞද්ධ රටක් වශයෙන් සාමාන්‍ය මම නම් ඒකට එකඟ වෙන්නේ නැහැ. මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවට. ඒ වුණාට සාමාන්‍යයෙන් මේ එහෙම නොකරත් බෑ. මේ තියෙන තත්ත්වෙත් එක්ක නීති නම් දැඩි වෙන්න ඕනි.
15: අර එකපාරටම මරණ දඬුවම දෙන එක පොඩක් කල්පනා කරන්න ඕන රජි. අර ටික නම් ඉබේම නවතිනවා ওই විදිහට ගිනිච්චුත් රට. මේ වැඩ පිළිවෙල නම් හොඳයි. ඔය මද්ද්‍රව්‍ය නතර කරන්න.
16: මරණ දඬු නැති නිසා තමයි හැම දෙයක්ම වෙලා තියෙන්නේ. ඒක නිසා ඒක ක්‍රියාත්මක වෙන එක හොඳයි.
17: සංවිධානාත්මක අපරාධ ඒව නම් මැඩ පවත්වන්න ඕනේ. මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවට මගේ පෞද්ගලික ලොකු කැමැත්තක් නැති වුණත් මරණ දඬුවම ක්‍රියාත්මක වෙලා හරි කමන්නේ මේ දේ නතර වෙනවා නම් කමක් නැහැ.
4: ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුළු දබාගත් වමත් පන්දු යවන්නාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් අද සමත් වුණා. ඒ බංග්ලාදේශයට එරෙහිව ඩාවින් හීදී අද ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ෂඩ්මන් ඉස්මයිල්ගේ කඩුල්ල දබා ගනිමින් ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනේ එදී ඇති අගෝස්තු 13 වනදා එනම් අද දිනේම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම වමත් වේග පන්දු යවන්න අපිමින් ඔහොමෙන් වාර්තාව තමන් සතු කර ගැනීම සුවිශේෂී සිදුවීමක්. මිචෙල් ස්ටක් මේ දක්වා ටෙස්ට් තරඟ 105කදී ඉනිම් 202කදී කඩුලු 434ක් දවාගෙන තිබෙනවා. ඔහු විසින් බිඳහෙළු ලැබුවේ ශ්‍රී ලංකා හිටපු විශිෂ්ටතම දඟ පන්දු යවන්නෙකු වූ රංගන හේරත් විසින් පිහිටුවා තිබූ වාර්තාවයි. රංගන හේරත් ටෙස්ට් ක්‍රිකට් තරඟ 93කට සහභාගී වෙමින් ඉනිම් 170කදී කඩුලු 433ක් තබාගෙන එම වාර්තාව මේ දක්වා තමන් සතු කරගෙන සිටියා. ජීවිත බිලි ගනිමින් රට පුරා තවදුරටත් ව්‍යාප්ත වෙමින් තිබෙන ඩෙංගු උවදුර මැඩලීම වෙනුවෙන් සදාහරිත ප්ලාන්ටේෂන් ආයතනයේද පෙරට පැමිණ තිබෙනවා. ඔවුන් විසින් සංවිධානය කෙරෙන නගර පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතියක් ගාල නගරයේදී හෙට සිදු කිරීම නියමිතයි. සදාහරිත ප්ලාන්ටේෂන් සමාගමේ 24 වන සංවත්සරයේද හෙට දිනයට එදී තිබෙනවා. එයද නිමිති කරගනිමින් මෙම සමාජ සත්කාරක මෙහෙයුම සංවිධානය කරන බවයි සදාහරිත සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ සමන් අධිකාරී නිරෝෂන් මානවඩු මහතා පැවසුවේ.
18: එහෙම 24 වන සංවත්සරය සමගාමීව හෙට දවසේ අපි ගාලු පුරවරයේ ඩෙංගු පරදවමු ගාල්ල පිරිසිදු කරමු තේමාව යටතේ ගාලු නගරේ පුරා සදාහරිත ආයතනයේ සේවක මණ්ඩලය, ගාල්ල වාණිජා කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන්, ඒ වගේම ගාල්ල සිංහ සමාජයන් එකතු වෙලා මේ සමාජ සත්කාරය සඳහා එකතු වී සංවිධානය වෙලා කටයුතු කරනවා. ඉතින් සදාහරිත සමාගමේ 24 වන සංවත්සරයේ ජාතික කාර්යාවයක් ලෙස මේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ලංකාවේ අද දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙන ඩෙංගු උවදුරට සමාජයට පණිවිඩයක් එක් කරගෙන කාල්ල පුරවරය පිරිසිදු කරගෙන හෙට දවසේ ඒක ආදර්ශමත් වැඩසටහනක් කරන්න සියලු කටයුතු මේ වෙනකොට සූදානම් වෙලා තියෙනවා.
4: මෙම සමාජ සත්කාරක මෙහෙයුම සඳහා ගාල්ල මහනගර සභාව සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනද සහාය දක්වනවා. නෙත් නිවුස් නිමාප. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
19: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද මහතාද මෙලෙස අදහස් පළ කළා.
20: මම මුලින්ම සුබ පතනවා නෙට් නිවුස් මෙවැනි තැනකට පත්වීම සම්බන්ධයෙන්. මේ නෙට් නිවුස් මේ තැනට පත්වීම ගැන මට පුංචිවත් පුදුමයක් නැහැ. මොකද හේතුව මම නෙට් ශ්‍රාවකයෙක්, ඔබේ ප්‍රවෘත්ති ශ්‍රාවකයෙක්. එතකොට බොහොම සමබර හරි දියුණු ප්‍රවෘත්ති සපයන්නේක් විදිහට ඔබ කටයුතු කරනවා. මම විතරක් නෙමෙයි, විශේෂයෙන්ම දැන් රට පුරා මම මේ අධ්‍යාපන ක්‍රියාවලියේ යෙදෙන කෙනෙක් විදිහට සැරිසරනකොට මට මුණ ගැහෙන දෙමව්පියන් නෙත් පිළිබඳව පුදුම තරම් කැමැත්තක් දක්වන, ආදරයක් දක්වන, උන්ලඟ හොඳ විශ්වාසයක් තියෙනවා. නෙත් එකේ යමක් කිව්වොත් ඒක හරි කියන හැඟීම උන් තුල තියෙනවා. ඒක තමයි සත්‍යය. ඉතින් ඒ නිසා අර හරිම ස්වාධීන, අපක්ෂපාතී, ඒ වගේම අර කුණු රසයට විතරක් ගොන්න නොවිච්ච රටේ සියලු පැති ආවරණය කරන හොඳ දේ, නරක දේ සියල්ල මනාව විනිවිද දකිමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අවස්ථාවක් විදිහට තමයි මම නෙට් නිවුස් දකින්නේ. ඒ හින්දා ඔබේ ජයග්‍රහණය, ඔබ ප්‍රවෘත්ති අතර ප්‍රමුඛයා වීම මට පුදුමයක් නෙමෙයි. අතිශෝක්තියෙන් වර්ණනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මමත් ඕනෙම වෙලාවක ප්‍රශ්නයක් තියෙනම් මම කතා කරන්නේ නෙට් නිවුස් එකට තමයි. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා, මේකට සාධාරණ අරන් දෙන්න කියලා. ඉතින් ඒ වගේ මා තුළ පෞද්ගලිකව විශ්වාසයක් තියෙනවා නෙට් කියලා කියන්නේ රටට යමක් කරන කළ හැකි ප්‍රවෘත්ති නාලිකාවක්, ප්‍රවෘත්ති සපයන්නේක් බවට පත් වෙලා ඉන්නවා කියන එක. රට පුරා ගමන් කරද්දී රටේ අපිට හමු වන දහස් සංඛ්‍යාත දෙමව්පියෝ නෙට් එකෙන් යමක් කියනවා නම් ඒක හරි කියන, ඒක හොඳයි කියන තැනට විශ්වාස කරනවා. ඒ නිසා මම හිතන්නේ මම සුබ පතනවා නෙට් FM නෙට් නිවුස් මේ තැනට පත්වීම ඔබ සම්මානයට පාත්‍ර වීම මට සතුටක්.
0: ඔබ වෙත ගෙන ආවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
21: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
22: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
23: ඒයි
22: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
23: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
22: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
24: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
25: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
26: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
27: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය green tea.
26: ප්‍රබෝධමත් ජීවිතයකට විජය black tea.
27: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජේ ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
26: නොවිනස් වන රසවත්ම රසය
27: විජේ ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
26: විජේ ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
28: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
29: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
28: මාරයිනේ
30: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
29: නෙතෙෆෙම් ධර්ම දක්ෂිනා
31: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව
32: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන
33: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා
34: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින් ඔතුනි කරන්න උනන්දු වෙන්න
30: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
29: නෙතෙෆෙම් ධර්ම දක්ෂිනා
30: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව

හීන් ඇදිරිය මහපොළවට එබෙනකොට, තරු පාට හැඟුම් හිත ඇසේ නලියනකොට, යටිහිත ඔබට ආදරය ගැන කියනවා නම් මේ ඒ ආදරය හන් හොඳම වෙලාව.

0: කරලා තරිම අල්පයි ඉන්න කට්ටියත් අපිට නෑ වෙනවා ඇතින් හෝ ඉතින් දිසාසේ කරලා අඩුයි ටිකක්
1: නෑ දවස්වල කොහොමද තරුවෙලියත් එක ටිකක් ආහාර බහුලයි නේ
0: ඔව් ටිකක් ආහාර බහුලයි මොකද සාමාන්‍යයෙන් චිත්‍රපටයකට වෙනදාට සම්බන්ධ වෙන්නේ රංගනයෙන් විතරයි හැබැයි මෙවර අර මේ නිෂ්පාදකයා කියන තොප්පියත් වැටිලා තියෙන නිසා ටිකක් විතර කාර්ය බහුලයි. ඉතින් සිනමා නිර්මාණයක් කරනවා වගේම අපහසුයි සහ සීරු කාරණාවක් තමයි මේ චිත්‍රපටයේ වේදා හැරීම සහ ප්‍රේක්ෂක අතරට එය රැගෙන යාම. ඉතින් ඒකත් අනිත් එක අලුතෙන් මම ඉගෙන ගන්නවා තාම මේ පළමු නිර්මාණය නිසා. ඉතින් මේ දේවලුත් බොහොම ආසාවෙන් ඉගෙන ගනිමින් අලුත් දේවලත් හදා බලමින් ඉදිරියට යන කාලයක තමයි ඉන්නේ.
1: නිවේදකෙක්, ගායකෙක්, රංගවේදියෙක්, දැන් නිෂ්පාදකෙක්. වැඩියෙන්ම කැමති මොන ඩෙසිග්නේෂන් එකටද?
0: තාම රංගනයට තමයි ඉතින් අංක 1 තියෙන්නේ හිතේ. හැබැයි ඉතින් අර සිනමාවේ හැමදාම හීනයක් දැක්කා. ඉතින් මං වෙනුවෙන් සිනමාවේ හීනයක් දැක්කා, ඒත් එක්කම ප්‍රේක්ෂකයා වෙනුවෙනුත් සිනමාවේ මං හීනයක් දැක්කා. ඒ හීනය සාක්ෂාත් කරගන්න තමයි මේ නිෂ්පාදකවරයෙක් විදිහට සිනමාවට අවතීර්ණ වෙන්නේ. ඉතින් බලමු, තාම පළමු අඩිය තිබ්බ විතරයි.
1: වාසනාවන්, හරිම සතුටුයි. සුබ පැතුම්.
0: බොහොම ස්තුතියි.
1: හැකියාවෙන් ටිකක් අම්මගෙන්, ඉතුරු හැකියාව තාත්තගෙන් අරගෙන මැදදි මික්ස් එකක් හදාගෙන සාරංග නේද?
0: ඔව් අනේ, ඇත්තටම මං වාසනාවන්ත වුණා ඒ දෙන්නගෙන්ම ඒ දායාද ලබා ගන්න. ඉතින් ඒත් එක්කම අම්මත් මාව පුංචි කාලේ ඉඳලම ඒ පාර පෙන්නුව මට පැහැදිලි විදිහට, සහ ඒ ඇසුර මට ලබා දුන්නා. ඉතින් ගුවන්විදුලි සංස්ථාවට පින් සිද්ධ වෙන්න ඕනේ, මොකද එතනදි තමයි මම මේ සියලුම දැවැන්තයින්ම මුලින්ම මුණ ගැහෙන්නේ. ඉතින් ඒගොල්ලෝ දිහා මං පුංචි දරුවෙක් විදිහට බලාගෙන හිටියා. ඉතින් ඒ පරිචය ලැබුවා, ඒ අත්දැකීම් ටිකෙන් ටික ලැබුවා. ඉතින් ඊට පස්සේ ගුවන්විදුලි මැදිරියක මට මැදිරියේදී ලබන්න පුළුවන් අත්දැකීම් ටික ලැබුවා. රූපවාහිනී සංස්ථාවෙන් ඉන් පස්සේ හඬ කැවීම් ශිල්පියෙක් විදිහට මට අවස්ථාව ලැබුණා තව මේ මගේ අත්දැකීම් වැඩි දියුණු කරගන්න. ඉතින් එහෙම එහෙම ටිකෙන් ටික ආපු ගමනක්. ඉතින් අම්මට තමයි ලොකුම මේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ, ප්‍රශංසාව යන්න ඕනේ මට ඒ හරි මග කලාව තුළ පෙන්වුවට.
1: තිලකරණසිංහ මහත්මිය, ඇත්තටම ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි. මේ සාරංග දිසාසේකර කියන රංගවේදියා සහ බහුල හැකියාව ඇති තරුණයා මේ අපේ රටට මහා පොළවට දායාද කිරීම සහ මහා උත්සාහවන්ත අම්මා කෙනෙක් එතුමිය. ඒ උත්සාහයට පින් සිද්ධ වෙන්න අද අපි සාරංගව එක එක විදිහට විඳිනවා මේ එක විදියක්.

0: කුඩා දරුවෙකු හැටියට අම්මත් එක්ක ගුවන්විදුලි සංස්ථාවට යන කාලේ ඉඳන් සාරංගටත් හීන දෙන්න තියෙන නේද?
1: හීන තිබුණා ඇත්තටම. ඉතින් අම්මා ගුවන්විදුලියේ නිවේදිකාවක් විදිහට සහ රූපවාහිනියේ පූරකවරියක් විදිහට වැඩ කරද්දී ඉතින් නිතැතින්ම ඒ පැත්තට ආසාවක් තිබුණා. හැබැයි රංගනය කියන එකට එහෙම පුංචි කාලේ ඉඳලා, ඒ කියන්නේ වෘත්තිමය වශයෙන් එක කරනවාද කියන ලොකු අදහසක් තිබුණේ නැහැ. අම්මත් මට ඒ කලාවේ ඒ දේවල් වලට යොමු කරන ගමන්ම අධ්‍යාපනය හොඳින් කරගෙන යන්න කියන තැන තමයි ඇය නිතරම හිටියේ. ඉතින් ඒ නිසා මම අධ්‍යාපන කටයුතුත් එක්ක පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් ඉලක්ක කරගෙන තමයි අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ. හැබැයි සමගාමීව කලා කටයුතු දිගටම කරගෙන ගියා.
0: අර ගුවන්විදුලි සංස්ථාවේදී දැක්ක කිව්ව දවන්ත චරිත ඒ කවුද?
1: ඒ කාලේ හිටියා කුසුම් පීරිස් මහත්මිය, දයාල් විස් මහත්මිය, එතකොට මහින්ද අල්ගමයන්, එතකොට තව මේ ආර්යසිරි විතානගේ ධර්මශ්‍රී වික්‍රමසිංහ, ගැමුණු විජේසූරිය, ඒ වගේ හුඟ දෙනෙක් හිටියා. ඉතින් පරාක්‍රම පෙරේරා, මේ වගේ හඬ නළුවෝ, ඒත් එක්කම ඇග්නස් සිරිසේන මහත්මිය වගේ අය, ඉතින් ගායක ගායිකාවනුත් ඒ කාලේ එනවා ගුවන්විදුලියට. ඉතින් හරිම කුළුපගයි මේ හැමෝම. කේඩිකේ ජයවර්ධන, කේඩිකේ ධර්මවර්ධන මහත්මයා, ඉතින් ඔය වගේ හුඟක් දෙනෙක් ගේ ඇසුර ලැබුණා. ඉතින් ඒගොල්ලෝ නිර්මාණ ගැන කතා බහ කරන දේවල්, වෙළඳ දැන්වීම් මෙහෙම මේ නිවේදනය කරන විදිහ හරි වේගෙන්. දැන් අපේ අම්මත් මට මතකයි මේ තප්පර 10ක් ඇතුළත වචන ගොඩාක් කියනවා. ඉතින් ඒවයිනුත් ඒවා මම ගෙදර ඇවිල්ලා පුහුණු වීම කරනවා, ඒ වගේ දේවල්. ඉතින් හරි ප්‍රායෝගික වේවත් විඳින්න ලැබුණා. මේ වගේම මැදිරියේ මේවා සමාජලට ඒව නීති විරෝධී වැඩ කාවත් මැදිරියේ රඳවා තියාගන්න බෑ. හැබැයි ඉතින් මම අර කරදර කරන හින්දා අම්ම මට මැදිරියේ ඉන්න දෙනවා. හැබැයි දැඩි නීති දාලා මට වචනයක් කට හොල්ලන්න බෑ මේ බීම් එක ඔන් ලයිව් යනකොට කියලා මට කියලා තරවටු කරලා තමයි තියන්නේ. මම බෑ හැම ওই තාක්ෂණික කාරණා හැම දෙයක්ම බලාගෙන හරි විමසිල්ලෙන්. ඉතින් ඒ කාලේ හිටියා මතකයි. ඔබ
0: හැම කීකරු දරුවා වෙලා ඉන්නවද?
1: මං ඇත්තටම කීකරු දරුවෙක්. මේ මොකද අම්මාට මොකක් හෝ හේතුවක් නිසා අම්මා අර තනියෙන් මාව බලාගන්න එකත් එක්ක මගේ ඔළුවට ගිහින් තියෙන්නේ නැති මම අම්මට එහෙම කරදර කරන්න හොඳ නෑ කියන එක මම පසු කාලිනවත් අම්මගෙන් අහලා තියෙනවා. මම ඔය සෙල්ලම් බඩු හෝ එක එක දේවල් ඉල්ලලා කරදර කරලා තියෙනවද එහෙම කියලා මට දැනගන්න මට මතක නැති නිසා. හැබැයි අම්ම කියලා තියෙනවා නෑ කවදාවත් එහෙම වදයක් දීලා නෑ කියලා මම පොඩි කාලේ. ඉතින් මට ඒ වගකීම තේරුණා. යා වගකීම් සහගත රැකියාවක් කරන්න කියන එක මට තේරුමක් තිබුණා. ඒ නිසාම මමත් පසු කාලීනව මේ ජනමාධ්‍යක් භාවිතයේදී කොච්චර වැදගත් දෙයක්ද අපි කරන්නේ, කොච්චර බාහිර දූර වැඩක්ද කරන්නේ, මේ මයික්‍රෝෆෝනයක් ඉස්සරහා කතා කරන එකට අපි කොච්චර වග කියන්න ඕනද කියන එක පිළිබඳව හොඳ අදහසක් මට පොඩි කාලේ ඉඳලා තිබ්බා.
0: මම හරිම නිශ්ශබ්දව සාරංග දිහා බලාගෙන හිටිය හරි පරිචයක් තියෙන නිවේදකයෙක් එක වැඩසටහනක් ඉදිරිපත් කරන එක වෙනමම අත්දැකීමක්. සහ මම හරිම කැමති, මගේ රසිකයනොත් හරිම කැමති වෙයි. මොකද රංගවේදියෙක්ට වැටිලා තියෙන මූලික අඩිතාලම මේ හරි සරුසාරයි. එතකොට ඒ මත ඉදිවෙන මේ බිල්ඩිම හරි ශක්තිමත්. සාරංගව දකින්න එහෙමයි අපි.

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே. ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න. 0111 437 1250.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවකු වන්න. දැන්ම කතා කරන්න 0711 666 222 රයිම් රෙසිඩන්සිස්.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන NetFM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය, DJ DC පුත්තලම දිස්ත්‍රික්කය, Wave Entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න. ජයග්‍රාහකයන් අතර විජයග්‍රාහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම

0: රංග දිසාසේකර කියලා කිව්වහම ආයේ වටෙන් අටුවා ටික ටිප්පැනි මුකුත් එල්ලන්න ඕනේ නැහැ. සාරංග කිව්වහම කවුද කොහොම කෙනෙක්ද කියන එක අපේ රටේ හිතවතුන්ගේ හිත ඇතුළට දන්නේම නැතුව කාවැදිලා ඉවරයි. සාරංග, සාරංග කියන නම කවුද තිබුවේ?
1: සාරංග කිව්ව නම මං හිතන්නේ තාත්තා තිබ්බ කියලා තමයි අම්මා කියලා තියෙන්නේ. මේ සාරංගීය කියන මේ අර ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවනේ, වාද්‍ය භාණ්ඩයක්, ඒකෙන් එහෙම ඉල්ලලා තිබ්බ කියලා කියනවා. ඊට පස්සේ තාත්තට තියෙනවා මේ නාරද ලලිනාග දිසාසේකර කියලා. ඉතින් ඒ ළඟින් යන්න මට ලලිනාද කියලා කවුරුත් එළිය දන්නේ නැති මැද නමක් තියෙනවා. ඉතින් සාරංග
0: ලලිනාද,
1: ලලිනාද දිසාසේකර. ඒක වැඩි පාවිච්චි වෙන්නේ නැහැ.
0: ඉස්කෝලේදීවත් පාවිච්චි කළේ නැද්ද?
1: එක සර් කෙනෙක් හිටියා බණ්ඩාර සර් කියලා. ලලිනාද කියලා තමයි කතා කරන්නේ. ඒ සර් විතරයි ඇත්තටම මේ ඒ නමින් කතා කළේ. නැත්තම් සාරංගම තමයි.
0: අපි ඉස්කෝලේට යන පාසල් යුගය කොයි වගේද?
1: පාසල කොළඹ තර්ස්ටන් විද්‍යාලය. ඉතින් පළමු වසරේ ඉඳලා උසස් අධ්‍යාපනය උසස් පෙළ වෙනතෙක්ම කොළඹ තර්ස්ටන් විද්‍යාලයේම තමයි අධ්‍යාපනය හැදෑරුවේ. ඉතින් විෂය බාහිර කටයුතු ගොඩක් කළා. ඉතින් ඒ අතරින් ওই විවාද කණ්ඩායමේ නායකත්වය දැරුවා කාලයක්. නිවේදන කටයුතු වල යෙදුණා. ඉතින් ওই කලා උළෙල විද්‍යා දිනය වගේ ඒවයි ගොඩක් නිවේදන කටයුතු හැමතිස්සම මම උත්සාහ කරා මේ මොකක් හරි ප්‍රාසංගික විදිහකට ඉදිරිපත් කරන්න, චරිතානුසාරයෙන් කරන්න. ඉතින් එහෙම දේවල් තිබුණා. එකපාරක් මට මතකයි මේ කලා උළෙලක් වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයන් විදිහට රේණුකා බාලසූරිය මහත්මිය සහ සෝමරත්න දිසානායක ඒ දෙපළ තමයි ආවේ. ඉතින් මම එදා මේ ස්ටේෂන් මාස්ටර් කෙනෙක් විදිහට ටිකක් වයෝ වෘද්ධ චරිතයක් රඟපාමින් තමයි මේ මුළු කලා උළෙලම මෙහෙව්වේ. ඉතින් වැඩේ ඉවරුණාට පස්සේ රේණුකා මහත්මිය ස්ටේජ් එකට ඇවිල්ලා මගේ අත් දෙක අල්ලගෙන මට කිව්වා, ඔයා කවදා හරි ලංකාව හොල්ලන කලාකාරයෙක් වෙනවා කියලා. මට ඒ කාලේ ඉච්චර බරපතලක ඒක තේරුන්නේ නැහැ. හැබැයි හරිම දෛවෝපගතව දැන් ආදරණීය තරුවක් චිත්‍රපටය ලංකාවේ වගේම මෙල්බර්න් වලත් දැන් මංගල දර්ශනය පැවැත්වුවා 9 වෙනිදා, අගෝස්තු 9 වෙනිදා. රේණුකා බාලසූරිය මහත්මියත්, සෝමරත්න දිසානායක මහත්මියත් සොමරත්න දිසානායක මහත්මයාත් මෙල්බර්න් වල තමයි මේ චිත්‍රපටය මුලින්ම නැරඹුවේ. එදා මේ රේණුකා මහත්මිය ඔය කාරණාව වොයිස් කට් එකේදී කියලා තිබුණා. ඉතින් ඒක මට හරිම සතුටට කාරණාවක්. එදා ඇයත් ඒ ගැන බොහොම සතුටින් කතා කරා. මොකද ඇයගේ අනාවැකිය යම් තාක් දුරට මේ සත්‍ය වෙලා තියෙනවා කියලා.
0: එතකොට වයස කීයද?
1: පාසල් යන කාලේ කියන්නේ ඉතින් අනේ මන්දේ කාලේ 14ක් විස්මයජනක දෙයක් උනේ ඒ පොඩි වයසේදීත් අර විදිහේ මේ රංගනයක් කරපු එක ගැන.
0: එතකොට දැන් අම්මට නම් අගේ කරපු තෙක්ුණේ අඩුවෙන්නේ ඉස්කෝලේට.
1: ඉස්කෝලේත් පොඩි පොඩි දඩබ්බර වැඩ කරපු වෙලාවල් තියෙනවා. ඒවෙන් මට්ටු වෙච්ච වෙලාවලුත් තියෙනවා. පොඩගේ කාලේ පොඩක් ඉතින් මේ සැරවැර කරපු ගුරුවරුත් හිටියා. ඒව හැබැයි අර කාටවත් හානියක් වෙන දේවල් නම් නෙමෙයි. ඉතින් පොඩ්ඩක් ওই පරක්කු වෙලා ඉස්කෝලේට යන දේවල් එක්ක මේ විෂය බාහිර කටයුතු නිසා පීරියඩ්ස් කට් වෙන මොනාරි එහෙම දෙයක්. මොකද මම උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් විදිහටත් කටයුතු කළා. ඉතින් ඒ වැඩයි, ওই විවාද කටයුතු වල වැඩයි, එතකොට මම බැඩ්මින්ටන් ප්ලේ කරා ටීම් එකට, ඔය මේවා ඒවත් එක්ක පොඩි පොඩි ඔය පාඩම් වැඩ අතපසු වීමත් එක්ක තමයි ඉතින් පොඩි තරවටු කිරීමට වෙලා තිබුණේ. එහෙම නැතුව අර අදටත් ඉස්කෝලේ ඉතින් අර එහෙම මේ මේ එහෙම මොකක්ද ඒකට කියන්නේ මේ මේ එහෙම අවුල් චරිතයක් නෙමෙයි. හැබැයි ඉතින් මේ මාව දන්නවා. ඉතින් මම ඔය වෙළඳ දැන්වීම් වල ඉස්සර මම මේ එක්තරා මේ මොනවාද මේ දන්තාලේප කමර්ෂල් එකක පොඩි කාලේ හිටියා. ඉතින් ඒකෙන් මට පොඩි කාඩ් එකක් සූසු කියලා එකක් වැටුණා. ඉතින් ඒ දවස්වල ඔය කාන්තා පාසල් මේ ඉස්සරහින් මම යනකොට සහ මේ කාන්තා පාසල් වල බස් එහෙම යනකොට මම එළියේ ඉන්නකොට මට ඔය සද්දේ දාගෙන කට්ටිය යනවා. ඉතින් පොඩ්ඩක් ඒ කාලේ ජනප්‍රිය කෙසේ වෙතත් පොඩි ප්‍රසිද්ධියක් තිබුණා ඒක නිසා.
0: ජනප්‍රියත් ඇති මට හිතෙන්නේ.
1: පොඩි එකක් තිබුණාද දන්නේ නැහැ. ඉතින් හැබැයි ඉතින් ඔව්.
0: ඔව් කාන්තා පාසල් ළඟ යනකොට සූසු කියනවා කියන්නේ ජනප්‍රිය තමයි.

0: ජීවිත කාලේ පුරාම අපි අපේම කියලා ලෝකයක් හොයනවා. ඒ හොයාගෙන යන ගමනට අපි ජීවිතය කියලා කියනවා. ඒ හොයාගෙන යන ලෝකයේ කොහේදී හරි හම්බුන ජීවිතේ හම්බුනා කියලා කියනවා. මන්දාරම් රාත්‍රිය කියලා කියන්නේ ටිකෙන් ටික කලවර වැටෙද්දි ඔබ ඔබේ හුදෙකලා ලෝකයේ අස්සට ගුලි වෙන වෙලාව. ඒ වෙලාවට අපි තරුවක එළිය අරගෙන බ්‍රහස්පතින්දට එන්නේ. ඒ තරුවේ එළියනොත් ඔබේ හිත අස්සට එළිය කාන්දු කරන්න. සමහර අඳුරු කුටීර ඒ තරුවේ එළියෙන් එළි වෙන්න ඉඩ තියෙනවා. ජීවිතේ දරාගත්තේ ඔබ විතරක් නෙමෙයි කියලා හිතෙන්න ඉඩ තියෙනවා. එහෙම හිතට හිතෙන්න ඉඩ දෙන්න. මට පේනවා WhatsApp තීරය පණිවිඩ වලින් පිරෙනවා. එකින් එක කියවෙන්නේ නැති වුණත් හැමෝටම බොහොම ස්තුතියි. මම හොඳටම දන්නවා සාරංගට ඔබ හරිම ආදරෙයි කියලා. දැන් අපි කතා කරමු දිසාසේකර ෆිල්ම්ස් ගැන.
1: ඒක කොතනින්ද මම පටන් ගන්නෙ?
0: මුලින් ඉඳන්ම පටන් ගන්න.
1: මම කලින් කිව්වත් වගේ අර සිනමාවේ මං සිහිනයක් දැක්කා පුංචි කාලේ ඉඳලා. ඉතින් ඒ හීනය හැබෑ කරගන්න තියපු පළමු අඩිය තමයි දිසාසේකර ෆිල්ම්ස් කියලා කියන්නේ. ඉතින් මගේ නම තිබුණාට, මගේ තාත්තගේ නම තිබුණාට, මගේ මූණ පෙනුණාට මේක පිටිපස්සේ හුඟක් දෙනෙක්ගේ මහන්සියක් තියෙනවා, කඳුල දහඩිය තියෙනවා. ඉතින් ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ හීනය යථාර්ථයක් කරගන්න මගෙත් එක එකතු වුණාට. එකම විදිහේ හීනයක් දකින කට්ටියක් තමයි මම එකතු කරගත්තේ. එතනදී ඩිල්ෂාන් අමරසිංහ නවක අධ්‍යක්ෂවරයෙක් විදිහට මගේ පළමු නිර්මාණයට මම දායක කරගත්තා. මට ඕනේ නම් බොහොම පහසු තේරීමකට යන්න තිබුණා. දැන් ඉන්න ජනප්‍රිය දක්ෂ අධ්‍යක්ෂවරයෙක් එක්ක මට යන්න තිබුණා මේ පළපුරුදු කෙනෙක් එක්ක. නමුත් මට හිතුණා අර මම බලාපොරොත්තු වෙන්නේ නැවුම් බවක් නම්, වෙනසක් නම් දැන් ඉන්න කෙනෙක් එක්ක ගිහිල්ලා ඒ නැවුම් වෙනස ලබා ගන්න බැරි වෙයි කියලා. ඒ හින්දා තමයි මම දිල්ෂාන් අමරසිංහ කියන නවකයාට අවස්ථාවක් දෙන්නේ. ඔහු ඒක ඉතා හොඳින් බාරගෙන ලැබුණ අවස්ථාව. ඒට ඉතාම හොඳ සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් පූර්ව ප්‍රචාරක පටය දැක්කහම හුඟ දෙනකේ ගැන කතා කළා. දැන් සිනමා පටය බලලත් ඒක තහවුරු කරලා තියෙනවා. ඉතින් මං හරිම සතුටුයි මං ඒ ගත්ත තීරණය ගැන. ඒත් එක්කම දුල්හාරි ඊළඟ කෝන් කියන රචිකාවියත් කුළුඳුලේ අපි සිංහල සිනමාවට හඳුන්වා දෙනවා. ඉතින් අර තුන් කුළුඳුල් නිර්මාණයක් මේක.
0: අනේ ඔබට බොහොම ස්තුතියි. මොකද එවැනි දැන් හීනයක් දකිමින් ඉන්න කෙනෙක්ට ඒ හීනයට ඉඩ හදලා දෙනවා කියන එක ඇත්තටම පිනක්.
1: ඔව්, ඇත්තටම මටත් එහෙම හිතෙනවා. ඉතින් සහ ඒ අධ්‍යක්ෂවරයා ඔහුත් දැනගන්න ඕනේ ඔහුට ඒ ලැබුණ අවස්ථාවෙන් පරම ප්‍රයෝජන ගන්න. ඉතින් දිල්ෂාන් එහෙම කළා. ඔහුට හොඳ දැක්මක් තිබුණා කොතනටද මේ නිර්මාණය ගෙනියන්නේ, කොයි විදිහ වැඩක්ද අපි කරන්නේ, කොයි විදිහටද මේ සියලු දෙනාම සාමූහිකව මේකට එකතු කරගන්න ඕනේ කියලා. මම කරපු දේ තමයි ඇත්තටම ඔහුට නිදහස ලබා දීම ඒ නිර්මාණය කරන්න. මොකද මගේ අතින් වෙන්න පුළුවන් වැරද්ද තමයි මමත් නිර්මාණ කරන්නේ යෙදෙන කෙනෙක් නිසා මම අනවශ්‍ය විදිහට ඔහුට බලපෑමක් එල්ල කරොත් එහෙම ඔහුගේ හිතේ තියෙන නිර්මාණය ඒ විදිහට එළියට ගන්න බැරි වෙනවා. මම කරේ එතනින් කිසිම දෙයක් අඩු වෙන්න නොදී පුළුවන් තරම් ඒකේ ගුණාත්මක බව තව වැඩි කරගන්න පුළුවන් විදිහට වටපිටාව හදලා දෙන එක. ඉතින් කණ්ඩායමක් විදිහට මම හිතනවා අපි අද සාර්ථක වෙලා තියෙනවා කියලා.
0: ඔබ ඇත්තටම ඒ නිදහස අධ්‍යක්ෂවරයාට ලබා දුන්නද?
1: ඔව්. මොකද ඇත්තටම නිෂ්පාදකෙක් කියන්නෙම ලංකාවේ සිනමා පටයක් නිෂ්පාදනය කරනවා කියන්නේම ලොකු අවදානමක්. මොකද අපිට පාලනය කරන්න බැරි හුඟක් දේවල් මත ඒක යැපෙනවා. මොකද විශේෂම ලංකාවේ දේශපාලනික තත්ත්වය වෙන්න පුළුවන්, ආර්ථිකමය තත්ත්වය වෙන්න පුළුවන්, දේශගුණික තත්ත්වය වෙන්න පුළුවන්. රටේ ඒ කාලය තුළ අපේ ප්‍රේක්ෂකයන්ගේ තියෙන මානසිකත්වයක් මේකට බලපානවා. ඉතින් මේ හැම දෙයක්ම ඍජුව බලපානවා සිනමා කර්මාන්තයට. ඉතින් ඒවා අපි කිසි දෙයක් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල්, පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් මම හැමතිස්සෙම විශ්වාස කරේ මට පාලනය කරන්න පුළුවන් මොනවාද? මට පාලනය කරන්න පුළුවන් දේ තමයි මේට ආයෝජනය කිරීම සහ අධ්‍යක්ෂකවරයාට බොහොම නිරවුල් මනසකින් යුතුව මේ නිර්මාණය කරන්න පුළුවන් වටපිටාව සකස් කරලා දීම. ඉතින් ඒක තමයි නිෂ්පාදකවරයා විදිහට මම මූලිකව තේරුම් ගත්තේ මගේ රාජකාරිය මෙන්න මේකයි කියලා. ඉතින් ඒ නිදහස මම ලබා දුන්නා මේ නිර්මාණය බලපු හුඟක් අධ්‍යක්ෂවරු මට කියපු දෙයක් තමයි. අපිට මේ වගේ නිෂ්පාදකෙක් හිටියානම් අපිටත් අපේ ගොඩක් අපේ හිතේ තියෙන දේවල් කරන්න පුළුවන්. ඇත්තටම ඩිල්ෂාන් ඒ අතින් වාසනාවන්තයි කියලා.
0: දැන් වාසනාවන්ත අධ්‍යක්ෂවරයා අතින් නිමවුණු ආදරණීය තරවක් චිත්‍රපටයේ ලස්සනම ගීතයක් අපිට අහන්න දෙන්න සූදානම් වෙන්නේ. හැබැයි මේ ගීතය ගැන අපි ටිකක් කියමුනේ.
1: මේ ගීතයත් හරිම වැදගත් සහ මම හිතනවා සිංහල සිනමාවෙත් සංදිස්ථානාත්මක ගීතයක් වෙයි කියලා. මොකද දිනේෂ් කාංචනා කියලා කියන්නේ මේ වෙලාවේ අපිට ඉන්න යුගයක් බිහි කරමින් ඉන්න අති දක්ෂයෝ දෙන්නෙක්. කාංචනා කියන්නේ අවවාදයෙන්ම මේ වෙලාවේ අපිට ඉන්න තරුණ ගායිකාවන් අතරින් ඉදිරියෙන් ඉන්න ගායිකාව. ඉතින් ඇයගේ පළමු සිනමා ගීතය මේක, දිනේෂ්ගේ කාංචනාගේ යුග ගීතයක් විදිහට. ඉතින් සිංහල සිනමාවේ ඉතිහාසයේ මේක ලස්සන තැනක ලියවේ කියලා මම හිතනවා. මේ වචනත් දිනේෂ්ගේමයි.
0: ඒක තමයි විශේෂම දේ. මේ බලන්න මගේ එක අසන්නේ කියන මාර ලස්සන වොයිස් එකක් කියලා සාරංගගේ වොයිස් එකට. දැන් සාරංගව හුඟක් අය කියන්නේ තිරයත් එක්කනේ දකින්නේ.
1: ඔව්.
0: ගෙදරට වෙලා නිදහසේ රේඩියෝ එකෙන් සාරංගගේ කටහඬ ඇහිලා තියෙන අඩුයි නේද?
1: අඩුයි අඩුයි අඩුයි.
0: ආද මගේ අසන්නන්ට ඒ විරල අවස්ථාව හම්බ වෙනවා අපි හමු සින්දුව.

0: rõm ràng, ta rõm ràng.
1: තන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino Roofing විසින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino Roofing විසින් හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ඒ කාලේ හිටම සින්දු
6: රදවල් මල් රැඟු සිරිපාට දේනු සේදිලා
7: මේ කාලේ හිටම සින්දු
8: වෙරළු මල් වෙරළු මල්
9: වෙරසෙත් හිටුන යන්නේ නැතුව තුරුලෝ යගේ
5: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග් ම සින්දු එක දෙකට අහන්න
10: සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
11: Never FM Hello Hello Satyantra
5: අහන්න අහන්න
12: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන Net FM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය DJ DC පුත්තලම දිස්ත්‍රික්කය Wave Entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න ජයග්‍රහකයන් අතර විජයග්‍රහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම ළඟදීම
13: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino Roofing විසින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino Roofing විසින් හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
14: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
15: හොට්ස්පොට්? අයියේ.
14: ඩේටා නෑ අනේ.
15: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
16: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
17: Neither ready for this war. Squash the battle that does Nazi Congress comes to an end.
18: Gather on a day of profound joy, a soaring hope.
19: The day a planet stops for a game.
12: Net FM. Algo Town
5: brought to you by
1: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
20: Oya try karanna ganna vijaya aapapiti
13: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwaku wanna Denma katha karanna 0.71.666.222 Prime Residences
21: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
2: FM.

0: මන්දාරම් රෑ 7යි විනාඩි 44යි තත්පර 11යි දැන් මැදිරියේ වෙලාව. සාරංග මේ අඳුරයි ඒ අඳුරත් එක්ක හිතට දැනෙන හැඟීමයි එකට මොහු කරගෙන ඉස්සරම අම්මත් එක්ක හිටපු මහගෙදරට යන් කියලා කිව්වත් මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ මේ වගේ වෙලාවට?
1: පුංචි කාලේ හරි සුන්දරයි. මහගෙදර කිව්වාම ඇත්තටම මගේ හිතට මුලින්ම එන්නේ කුරුණෑගල මහගෙදර. කියන්නේ අම්මා හැදුණු වැඩුණු මහගෙදර. මහා සහෝදර සහෝදරියෝ 7 දෙනෙක්ගේ, කියන්නේ ඔව් දරුවෝ 7 දෙනෙක්ගේ පවුලක බඩපිස්සි තමයි අම්මා. ඉතින් අපේ සීයා සහ අච්චි අම්මත් හරිම ආදරණීයයි. ඒ පවුලේ අයත් කලාවට හරි ලැදී. ඉතින් මල්කාන්ති ගුණරත්න කියන්නේ මගේ ලොකු ලොකු අම්ම කියලා මම කියන්නේ, ලොකුම ලොකු අම්මා. අය ගත් කතුවරියක් විදියට නමක් දිනාගත්ත කෙනෙක්. ඉතින් ඩග්ලස් රණසිංහන් මගේ මාමා, අම්මගේ වැඩිමහල් සහෝදරයා. ඉතින් ඔහුත් කලාවට සම්බන්ධයි. හැමෝම හරිම කලාකාමී පවුලක් කිව්වොත් හරි. ඉතින් පාසල් නිමාඩු කාලෙට අපි ගොඩක් මහගෙදර කුරුණෑගල යනවා. එතන එතකොට තමයි ඉතින් නෑදෑයෝ හැමෝම එකතු වෙන්නේ. සහ මං හිතන්නේ මගේ ජීවිතේ දැන් අපි අර කොළඹට ආවහම මගහැරෙන අර ස්වභාව සෞන්දර්යයත් එක්ක ගෙවෙන කාලේ ගොඩක් ගෙවුනේ කුරුණෑගල තමයි. ඉතින් ඒක ජීවිතේ වෙනස්ම හරිම නැවුම් පරිච්ඡේදයක්.
0: මේ වගේ වෙලාවට කොහොමද ඔබට හිටිය සෙල්ලම් කරන්න සහෝදර සහෝදරිය හිටියද?
1: හිටියා. මගේ වයසෙම, කියන්නේ මගේ පුංචි මාමගේ දුව, මගේ නෑනා මගේ වයසෙම වගේ අපි එකම පන්තියේ වගේ හිටියේ. ඉතින් එයාත් එක තමයි ගොඩක් කෙලි දෙලෙන් ගත වුණේ කාලය. ඉතින් තව වැඩිමහල් සහෝදර සහෝදරියොත් හිටියා, මට වඩා බාල සහෝදර සහෝදරියොත් හිටියා. ඉතින් අපේ පරම්පරාවේ හැමෝම හරි එකමුතුයි. ඉතින් ඔය දානමාන කටයුතු වලට ගියාම සහ නිවාඩු කාලේ, පාසල් නිවාඩු කාලේ හැමෝම මහගෙදරට එකතු වෙනවා. ඉතින් එතන හරි කෙලි දෙලෙන් තමයි ගත කෙරෙන්නේ. ඉස්සර ඉතින් ගොඩක් ඔය ජංගම දුරකථන කොහොමත් නැහැ. ඉතින් රූපවාහිනියත් හරිම අල්පව තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් අර මං කිව්වත් වගේ පරිසරයත් එක්ක, ස්වභාව සෞන්දර්යයත් එක්ක තමයි කාලය ගත වෙන්නේ. පළතුරු ජාති ගොඩාක් තියෙනවා. ඉතින් ඒවත් රස විඳිමින් හරි කෙලි දෙලෙන් ගත වෙච්ච කාලයක් තිබුණා. ඉතින්
0: එතකොට කුරුණෑගලින් කොළඹට සේන්දු වෙද්දි මේ අඳුර මේ මොහොත කොහොමද දැනෙන්නේ?
1: ඇත්තටම අම්මා සහ මාමා තමයි මුලින්ම එතනින්, يعني කොළඹට ඇවිල්ලා තිබුණේ. يعني මාමත් අම්මට කලින් ගුවන්විදුලි සංස්ථාවට සම්බන්ධ වෙලා තිබුණා. ඉන් පස්සේ තමයි අම්මා මේ ගුවන්විදුලියට සම්බන්ධ වෙලා තිබුණේ. ඉතින් අම්මා ඒ මම ඉපදෙන කාලේ වෙනකොට කොළඹ ස්ථාවර වෙලා හිටපු හින්දා මම පුංචි කාලේ ඉඳලම කොළඹ තමයි හැදී වැඩුණේ. ඉතින් අර අම්මත් එක්ක තමයි මම ගොඩක් කිට්ටු. ඉතින් පුංචි කාලේ අර අම්මගේ දෙමව්පිය වෙන් වුණ නිසා අම්මත් එක්ක තමයි මම කාලය වැඩිපුර ගත කළේ. මම හිතන්නේ එතනදිත් අර මට ඔළුවට එන්නේ නැති අම්මා තනියෙන් මාව බලා ගන්න නිසා මම අම්මට තව වැඩි බරක් වෙන්නේ නැතුව පුළුවන් විදියට සහයෝගය දක්වගෙන ඉන්නවා කියන එක මගේ පුංචි හිතට ගිහිල්ලා තියෙන්නත් ඇති සමහර විට. ඉතින් ඒ කාලේ අම්මා ගොඩක් ගුවන්විදුලි සංස්ථාවේ අර හරි එක වෙලාවක් කියලා තිබුණේ සේවා මුර තිබුණේ හරි වෙනස් විදිහට. සමහර දවසට පාන්දරින් යනවා, සමහර දවසට ගොඩාක් රැවෙලා ගෙදර ඒ වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී තමයි මම ওই ගුවන්විදුලියේ ඇයත් එක්ක ගොඩක් කාලය ගත වෙන්නේ. පාසල් ඇරලා හැමම ගුවන්විදුලියට යනවා, ගුවන්විදුලියම තමයි කාලය ගත වෙන්නේ. රැවෙලා ගෙදර එනවා, ඒ පාසල් යනවා, ඔහොම අවදියක් තිබුණා.
0: ඒ ගතකට අර සමහර දේවල් වෙස්වලා ගත ආශිර්වාද වෙන විදිය.
1: ඔව් ඔව් ඇත්ත. ඉතින් ඒ කාලේ ඇත්තටම අපි කුලි නිවාසවල හිටියේ. ඒත් එක්කම එහෙම මේ අපිට කාලයක් යනකම් එහෙම අර වාහනයක් තිබුණෙත් නැහැ. ඉතින් බස් එකේ තමයි සා ඉස්සර හරියට පයින් යනවා. ඉතින් මමත් දැන් තර්ස්ටන් විද්‍යාලයේ ඉන්නකොටත් ඔය තුම්මුල්ල හරහා මම ඔය සමහර ටියුෂන් ක්ලාසස් වලට එහෙම මම මේ පයින් ගොඩාක් හැතැම්ම ගණන් යනවා. ඒ කාලේ ඒක ලොකු ප්‍රශ්නෙකුත් නෑ. මේ මොනාරි කල්පනා කර කර යාළුවත් එක කතා බහ කරගෙන අපි ඉතින් හරි එහෙම කාලයක් තිබුණා. මීට වඩා ඇත්තටම අර විවේක බුද්ධිය තිබුණු කාලයක් කියලා මට හිතෙනවා. ඉතින් වැඩි තාක්ෂණයෙන් එහෙම අපි එහෙම කලබලකාරී තත්වයක් තිබුණෙත් නැහැ. ඉතින් හරි සුන්දර කාල පරිච්ඡේදයක් ඒක, පාසල් කාලේ විශේෂයෙන්ම.
0: ජීවිතේ පහවුණු ඕනෑම කාලවකවානුවක සමහර විට ඔබ කල්පනා කරනවා නම් කොච්චර අඳුරුයිද ඒ දවස් කියලා. නෑ සමහර අඳුරු දවස් අස්සේ ලස්සන රිදී රේඛා පායලා තිබිලා තියෙනවා. කාලයක් ගිහිල්ලා ආපස්සට හැරිලා බලනකොට තමයි අපිට ඒ රිදී රේඛා පේන්න පටන් ගන්න. මන්දාරම් රැ 7:49 තත්පර 19යි.

0: বিন্দুয় হাতছে অকল হাইয়ানু পাহায়ানু পাহায়ানু পাহেন হিতবতী আকিয়ানা হামদাম মন্দারম রাত্রি আহানওয়া আম্মেকুগে আদরে হারিয়েটম দারুয়েকুটে লাবেনওয়া নাং এ দারুয়া খাবদাবত বারদি মাওতকে ইয়ান্নে নাহা মটাত পুতাল দেন্নেক ইন্নো এয়ালাত সারাঙ্গ ওয়াগে লাসসনে গামনা কিয়াই কিয়লা এ বালাপুরুত ওয়েনোয়া কিয়লা
1: এত দেমাউপিয়ান্ট লুকু ওয়াগাকিমাক তিয়েনোয়া পুঞ্চি কালে ইন্দেলাম තමන්ගේ පුංචි පැටව් වෙනුවෙන් හුඟක් දේවල් කරන්න. ඉතින් ඒ හුඟක් දේවල් කියන එකෙන් මං අදහස් කරන්නේ භෞතික මේ දේවල් නෙවෙයි, රැකවරණය සහ උන්ට ඇහුම්කන් දීම. මං හිතන්නේ පොඩි අයගේ පළමු මිතුරෝ බවට පත්වෙන්න පුළුවන් නම් මං හිතන්නේ අර පරිබාහිර සාධක පස්සේ යන එක, වෙන වෙන තැන්වලින් උත්තර හොයන්න යන එක ගොඩක් නවත්ත ගන්න පුළුවන් කියලා. ඉතින් පුංචයට ප්‍රශ්නයක් එද්දී තමන්ගේ දෙමව්පියන් ළඟට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් නම් මං හිතන්නේ බාහිර පාර්ශව ගොඩක් ජීවිතවලට ලං වෙලා යම් යම් අකටයුතු දේවල් වෙන එක සෑහෙන වළක්ව ගන්න පුළුවන්. මම හිතන්නේ මේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක තමයි ගොඩක් තැන්වල අපි ওই ප්‍රශ්නේ දකින්නේ. ඉතින් අපිත් වැඩිහිටියෝ විදිහට, දෙමව්පියෝ විදිහට මායි දිනක්ෂිත් ගොඩාක් ඔය දේවල් ගැන හිතනවා, කතා කරනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට ඉතින් උත්සාහ කරනවා සුරක්ෂිත පරිසරයක්, ආදරණීය පරිසරයක් අපේ දරුවන්ටත් ලබා දෙන්න.
0: වෙලාවකට හරි පුදුමත් හිතෙනවා මොන්න තරම් තාත්තව සසරින් ප්‍රාර්ථනා කරගෙන එන්නද කියලා. ඒ සිඟිති දියණිය තාත්තමයියා.
1: ඔව්, මට කියන්නේ ෆොටෝ කෝපියක් කියලාම තමයි. ඒත් එකම මේ චිත්‍රපටයේ යම් දර්ශනවලදී මට සමහර අය කියනවා සාරාන්‍ය දුවගෙන එනවා වගේ පේනවා සමහර දර්ශන කියලා. මොකද මගේ කොණ්ඩෙත් පොඩ්ඩක් මේ බොකුටු කරලා තියෙනවා, මේ වේශ නිරූපණේ වෙනසක් කරලා තියෙනවා. ඉතින් මේ බබාගේ කොහොමත් කොණ්ඩේ හරි බොකුටුයිනේ. ඉතින් මේ හරියට සාරාන්‍ය දුවගෙන එනවා වගේ පේනවා කියලා කීප දෙනෙක්ම කිව්වා.
0: අනිතික සාරාන්‍ය කියන්නේ අර මම දැකලා තියෙනවා සමහර වොයිස් ක්ලිප්ස් වල අපේ තාත්තිගේ, මගේ අපේ නෙමෙයි, මගේ තාත්තිගේ. ඒ පුංචි දෝණි හිතලමද කියන්නේ ඒක මගේ තාත්තිගේ.
1: ඔව් ඔව්, එයාගේ හදවතින්ම එන එක තමයි. එයාට මට විතරකුත් නෙමෙයි, මම නිකන් තේරුම් ගන්න තියෙන දෙයක් තමයි. එයා හරිම කරුණාවන්තයි හැමෝටම, එයාගේ සම වයසේ යාළුවන්ටත්, එයාගේ නංගිට, දැන් ඔය අපේ මේ ශේෂාද්‍රීගේ බබාට, ක්‍රිෂාර්යටත්, හරි හොඳ අක්කෙක් විදිහටත්. එයා හරි අර හරි වගකීම් සාගතෙක් කෙනෙක් විදිහට පොඩි අයව බලා ගන්න, අර කද්දෝ ලෙංගතුකමක් හැමෝම වෙනුවෙන් එයාගේ හිතේ තියෙනවා. ඒක මම දැන් දිනක්ෂි ගෙන් සහය පවුලේ අට්ටිගෙන උතාපු දෙයක් වෙන්න
0: කියන්නේ ගියේ. දැන් දිනක්ෂිත් හරිම ආදරණීය අක්කා කෙනෙක් නේද?
1: ඔව්. ඉතින් ඒව දකින්නවා ඇති නේද පුංචි අය?
0: ඔය දකින්නවා සහ ඒව ඇති ජානවලත්
1: ඇති. ඔව්. සහ මං හිතන්නේ අර දකින්න දේ තමයි ගොඩක් දරුවෝ ආදර්ශයට ගන්න. ඉතින් එයාගේ වටපිටාව එයාට පේනවා, අම්මා එයාගේ සහෝදරියොත් එක්ක කොයි විදිහට කාලය ගත කරන්නේ කියලා, සහ ඒ ගනුදෙනු කොහොමද කියලා. ඉතින් ඒවත් එක්ක වෙන්න ඕනේ එයත් හැඩ ගැහෙන්නේ විදියට.
0: ඒ වගේ ෆොටෝ කෝපි එකක් වෙච්ච දියණියක් ඉන්න එක ගැන මොකද හිතන්නේ?
1: හරි සතුටුයි. ඉතින් පුංචි ආඩම්බරයකුත් තියෙනවා. දිනක්ෂිත් ඉතින් පොඩි නෝක්කඩුත් කියනවා මෙයා ඉතින් තාත්තගෙම දුව කියලා.
0: දුවක් ඉන්නවා නම් ඉතින් අම්මලා හිත හදාගන්න වෙන තාත්තගෙම තමයි දුවලා.
1: මං හිතන්නේ ඒක එහෙම තමයි. ඉතින් ඒක නිසා පොඩි වගකීමකුත් තියෙනවා. ඉතින් හැබැයි එයාගේ පුංචි වයසට එයා තේරුම් අරන් තියෙනවා මම කොයි විදිහේ රැකියාවක්ද කරන්නේ, කොහොමද කියන එක. ඉතින් එයත් මට ඒ වෙනුවෙන් ඇත්තටම එයාට තේරෙන විදිහට ලොකු ශක්තියක් වෙලා ඉන්නවා මේ වෙලාවේ.
0: ලස්සන ජීවිතයක් උදා කරගත්ත සාරංග එක්ක අපි අලුත් පැයකටයි යන්න යන්නේ.

0: අලුත් පැයක හමු වෙනවා කියලා කියන්නේ කාලය ටිකක් ඉවර වෙලා කියන එකයි. හැබැයි සාරංග කාර්යබහුලයි. සාරංගට වෙලාව ඉක්මනින් ගත වෙන එක හොඳ ඇති. හැබැයි මටයි අසන්නන්ටයි නම් කැමති සාරංග තව ටිකක් වෙලා අපේ මැදිරිය තියාගෙන සාරංගගේ ජීවිතය ගැන ටිකක් කතා කර කර ඉන්න තිබුණා නම්. සාරංග, මේක ටිකක් වෙනස් ප්‍රශ්නයක්. ඔබට ජීවිතේ වැඩි කාලයක් ගෙවන්න වෙලා තිබුණේ අම්මත් එක්කනේ. ටිකක් තාත්තගෙන් දුර හිටියේ. ඒක ඔබට දැනුනේ කොහමද?
1: ඒ කාලේ මට එහෙම ලොකු අඩුවක් කියලා ඒක දැනුනේ නැහැ. මොකද අම්මා මට එහෙම අඩුවක් තිබ්බේ නැති නිසා. හැබැයි මං හිතනවා ඒක මගේ ජීවිතේ අඩුවක් වෙන්න ඇති කියලා. ඒක මම වයසින් මුහුකුරා ගියාම මට හිතෙච්ච දෙයක්. මොකද අපි කොච්චර අර මේක දැන් තනි කියන්නේ තනියෙන් දරුවන් බලා කියා ගන්න අම්මල ඕන තරම් ඉන්නවා මගේ අම්මා ඇතුළුව. නමුත් අර මේ තාත්තා කෙනෙක් එක්ක ගත කරන කාලයත් එක්ක දරුවෙකුගේ ජීවිතේට එකතු වෙන දේවල් ටිකක් වෙනස් වෙනවා කියලා මං හිතනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ පිරිමි දරුවෙකුට තාත්තෙක් එක්ක තියෙන සම්බන්ධයේදී සමාජය දිහා බලන විදිහ වෙන්න පුළුවන්. ඒ තාත්තෙක් පුතෙක් අතර තියෙන කතා බහ සමහරවිට අම්මත් එක්ක කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම අඩුපාඩුවක් තියෙන්න ඇති. නමුත් අර අනිකුත් දේවල් වලින් කියන්නේ අධ්‍යාපනයේ පැත්තෙන් හෝ වේවා මාව බලා කියාගත්ත විදිහෙන් ඒ හැම දෙයකින්ම අම්මා මට කිසිම අඩුවක් තිබ්බේ නැහැ. මට හැබැයි ওই තාත්තා කියන චරිතය ඈත් උනත් මට මාමා හිටියා රෝල් මොඩල් එකක් විදිහට. ඉතින් මං හිතන්නේ මාමාව තමයි මම ගොඩක්ම අර මේ තාත්තාගේ ප්‍රතිරූපයෙන් දැක්කෙත් මාමාව කියලා මං හිතනවා. ඉතින් මං හිතන්නේ ඔය මම රංගනයට පිවිසුණා නම් මං හිතන්නේ ඒ මාමාව දැකලා මාමට ඒ කාලේ ලැබිච්ච ප්‍රේක්ෂක ආකර්ෂණය මම දැකලා සහ ඔහු ජීවත් වෙච්ච විදිහ ඒ හැම දෙයක්ම මම හිතන්නේ මට ලොකු බලපෑමක් කරලා තියෙනවා. අද මම ඉන්න තත්ත්වෙත් එක්ක මම බලද්දි කියලා මට හිතෙනවා.
0: ඇත්තටම ඩග්ලස් රාන්සිගේ මහත්මයා කියලා කියන්නේ හරිම මේ හරි ලස්සන පෞරුෂයක් තියෙන රංගවේදියෙක්.
1: සහාර වචනේ පරිසමාප්තාර්ථයෙන්ම
0: මහත්මයෙක්
1: කියන්න පුළුවන් කෙනෙක් ඔහු.
0: ඒක ඇත්තටම එතුමගේ මේ මේ රංගනය දිහා බලව ප්‍රේක්ෂකින්ට වැටෙන කාරණාව.
1: ඔව් ඇත්තටම සහ මේ ඔහු හරිම නිවිච්ච පුද්ගලයෙක්. ඉතින් කිසි කලබලයක් නැති හරිම ප්‍රතිපත්තිගරුක රංගන ශිල්පියෙක් වගේම මිනිසෙක්. ඉතින් ඔහුට අසීමිත ගෞරවයක් තියෙනවා හැමෝගෙම ප්‍රවීණයෙක් විදිහට ක්ෂේත්‍රයේ සහ පෞද්ගලික ජීවිතය තුළත්. ඉතින් ඔහු කොයිම වෙලාවකවත් ඔහුගේ ඒ චරිතයට පළුද්දක් කරගෙනත් නැහැ. ඉතින් ඒ වටිනාකම් දිහා දකිමින් තමයි මමත් උස්මහත් වුණේ. ඉතින් මම හිතනවා තාත් මගෙන් මට ඈත් උනත් මාමා හිටපු නිසා මං හිතනවා මේ අර යම් යම් දේවල් මට මාමත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් වුණා කියලා. ඔහුත් මට ගොඩාක් පුංචි කාලේ උදව් කරා, මගේ අම්මටත් උදව් කරා. ඇත්තටම කොළඹ ඇවිල්ලා ස්ථාවර වෙන එක ලේසි නෑනේ කාන්තාවකට. ඉතින් ඒ කාලේ අම්මාවත් ගොඩක් බලාගත්තේ සහ මාවත් බලාගත්තේ මාමා.
0: අපි එහෙනම් ඔබේ ආදරණීය තාත්තගේ ගීතයක කොටසක් ගයන්න කියලා මගේ ගොඩාක් අසන්න ඉල්ලීම් කරලා තියෙන හින්දා ඒ ඉල්ලීමට ඉඩ දීලා
1: පොඩි කොටසක්
0: ගයමු.
1: චන්ද්‍රබිම්බයුරු ඔබේ වත පවසයි මුදු හදවතක තාතු ඉන්ද්‍රනීල මිනි සේම දෙනෙත් යුග නොකරමි දින කරතු. ඇතිද?

0: විය හැකි නම් තෙමුණත් ඇත කර දියරැල්ලේ මේ භවයේදි මුළු දියදායි එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් ඌයේ
1: කුණාටු ගණනාවකට මුහුණ දෙදී අඳුරු වලාකුළු වලින් වැහෙන්න යා නොදී අප වෙත පායා ආ තරුව සාරංග දිසස් එක්ක සමගයි මේ කතාව බහා

ඔන්න ඔබ බලාගෙන හිටියානම් සාරංග දිසස් එක්කව හමු වෙන්න තව මිනිත්තු දෙකකින් Facebook Live එකක් කරහා ඔබට පුළුවන් සාරංගව හමු වෙන්න. ඔබ සූදානම් නේද?

0: මන්දරම්රේ 8යි විනාඩිය 11යි තත්පරේ 11මේ දැන් පසු නම් අපි සාරංග දිසසේකර සමග මන්දරම් රාත්‍රියේ කතා බහ කරමින් ඉන්න අතර Facebook Live එකක් එන්නත් කල්පනා කළා. සාරංග අපි අපේ වැඩසටහන පුරාම මට ඇහෙනවා හරි ලස්සන අම්ම කෙනෙක්ගේ පුතෙක්ගේ කතන්දරයක්. අම්මා මේ වෙලාවේ අපි වහගෙන ඇති නේද?
1: ඔව් ඔව් අම්මට කිව්වා අහගෙන ඉන්න කියලා.
0: අම්මා වෙනුවෙන් ගීතයක් කරන්න හිතුවයි සාරංග.
1: ඇත්තටම මේ කාලෙක ඉඳලා එහෙම ආසාවක් තිබුණා. ඉතින් හැබැයි අර අම්මා ගැන තියෙන ආදරය එහෙම වචන කරන්න හරි අමාරුයි. සහ මට මේ එහෙම ගීත රචනා කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මට අර ලියන්න එච්චර මම මේ මට ලොකු හැකියාවක් නැහැ. හැබැයි අපේ විහෙලියක් තිලක්ෂණී

0: සංගීතෙන් එයා මේ මට දවසක කිව්වා අයියේ මම මේ අම්මා වෙනුවෙන් ලස්සන ගීතයක් රචනා කරා ඔයා කැමති නම් ඒ ගීතය අපි කරමුද කියලා. ඉතින් ඒ වචන ටික හරි සමීප වුණා මගේ හිතට. මොකද මේ අපි ආදරය ගැන නොයෙකුත් විදිහට කතා කරනවා. හැබැයි ඉතින් අපිට ආදරේ හෝඩිය හැමදාම කියලා දෙන්නේ අම්මා. ඉතින් ජීවිතය ගැන හෝඩියත් අම්මගෙන්ම තමයි ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා ආදර හෝඩිය කියන ගීතය අම්මා වෙනුවෙන් ගායනා කළා.
1: සාරංග, මට හිතෙනවා මේක වෙලාවක් කරගන්න ඔබේ ආදරණීය මව තිලකරණ සිංහ මහත්මියට හදවතින්ම ස්තුතිවන්ත වෙන්න. මොකද එතුමිය තමන්ගේ මුළු ජීවිතයම ආත්මෙන් කැප කරලා තියෙනවා සාරංග දිසාසේකර කියන පුතාට.
0: ඔව්, හැම අම්ම මෙහෙම තමයි තරංග මම හිතන විදිහට. එක එක්කෙනාගේ පසුබිම් වෙනස් වෙන්න පුළුවන්, එක එක සමාජ මට්ටම් වෙනස් වෙන්න පුළුවන්, ආර්ථික තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්, ජීවිතයේ ඒගොල්ලෝ ගත කරන කාල සමයන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොකක් වුණත් තමන්ගේ දරුවන් වෙනුවෙන් ආත්මගත ඒ බැඳීමක් කැපකිරීමක් සෑම මවක්ම කරනවාමයි. ඉතින් මගේ අම්මත් එහෙම තමයි.
1: පුතෙක් වැඩියෙන් අම්මට ආදරේ කියලා කියන්නේ නේද?
0: අනිත් පුතාලා කොහොමද දන්නේ? මමත් හරි අඩුයි. මම මගේ ආදරේ භාෂාව හරි වෙනස් කියලා මං හිතනවා. විශේෂයෙන් අම්මත් එක්ක තියෙන ගනුදෙනුවේදී මං නිතර දෙවේලේ අර ඇඟේ දැවටිලා ආදරේ කියන විදිහ පුතෙක් නෙවෙයි. හැබැයි අම්මත් එහෙමයි. අම්මත් මාව එහෙම ගොඩාක් එහෙම ආදරේ දක්වන අම්මෙකුත් නෙමෙයි. හැබැයි මං දන්නවා එයා මට, එයා හැමතිස්සම හැවනැල්ලක් වගේ මගේ ළඟ ඉන්නවා කියන එක මම දන්නවා. සහ මං හිතනවා මේ මට එයාව ආඩම්බරයට පත් කරන්න පුළුවන් හෝ මං ගැන සතුටු කරන්න පුළුවන් විදිහ තමයි මං හිතන්නේ මම කරන දේ හොඳින් කිරීම කියන එකෙන් තමයි මම අඳුනගෙන තියෙන්නේ. ඉතින් මම කලා කටයුත්තක්ද කරන්නේ, අධ්‍යාපන කටයුත්තක්ද කරන්නේ, මොකක් හෝ දෙයක් වේවා හොඳින් ඒ දේ සතුටින් කරනවා නම්, ඒකෙන් මම ආත්ම තෘප්තියක් ලබනවා නම්, සහ ඒකෙන් සමාජයට යමක් හොඳ දෙයක් වෙනවා නම්, එතන අම්මා සතුටු වෙනවා මං හැමදාම දැකලා තියෙනවා. සහ පිටස්තරයෝ මං කරන දේවල් දැකලා ඒ ප්‍රශංසාව අම්මට කරද්දි ඒකෙනුත් එයා ලොකු සතුටක් ලබනවා මම දැකලා තියෙනවා. ඉතින් මම මේ ආදරේ කියන්නේ ඒ විදිහට තමයි අම්මට.
1: සාරංග, ඔබට මං මේ වෙලාවේ මතක් කරන්න කියලා කිව්වොත් මේ මොහොතේක තත්පරයක් අරගෙන ආපස්සට හැරිලා ආදරේ කියලා වැඩි කියන්නේ නැති අම්ම කෙනෙක් නේ ඔබට ඉන්න. හැබැයි දෝරේ ගලන සෙනෙහසක් හදවත ඇතුලේ තියෙනවා. මේ ආදරේ ඔබට තදින්ම දැනෙන මොහොතක් මතක් කරන්න කියලා කිව්වත්
0: එහෙම මොහොතවල් ගොඩක් තියෙනවා. ඉතින් අර මගේ ජීවිතේ පොඩි අඳුරු කාලවකවානුවක් ගත වුණා. ඉතින් ඒ කාලේ මම දැක්කා අම්මත් ඒකෙන් හරියට විඳවනවා කියලා. ඉතින් මම ඒක පෙන්වන්නේ නැහැ. මම පුළුවන් තරම් මගේ වැඩත් එක්ක කාර්ය බහුල වෙලා මම ඒ දේවල් යටපත් කරගෙන අම්මටත් ඒක පෙන්වන්නේ නැතුව මම සතුටින් ඉන්නවා වගේ මම ඉන්නවා. ඉතින් එහෙම කාලයක් තිබුණා. හැබැයි මම හැමතිස්සම දකිනවා අම්මත් හිත ඇතුලෙන් හරියට ඒ ගැන විඳවනවා. ඉතින් මම හැබැයි අද හරි සතුටුයි. හැමෝගෙම ජීවිතවල අඳුරු කාලවකවානු තියෙනවා. ඉතින් අර අපි කියනත් වගේ අන්ධකාරම රාත්‍රීන් හිදී තමයි අපිට ආදරණීයම තරුවක් කොහේ හරි ඉන්නේ. ඉතින් අපිටත් එහෙමයි. ඉතින් අපේ මගේ අම්මගෙත් එහෙම අසීරු කාලවල අපි දෙන්නට දෙන්න හිටියා. පුංචි කාලේ අම්මා මං වෙනුවෙන් හිටියා, මමත් ඇය වෙනුවෙන් හිටියා. මම ලොකු දෙයක් කරන්න තුනාට අම්මා මට කියලා තියෙනවා ඒ කාලේ එයාට යමක් කරන්න මේ ජීවිතය අල්ලගෙන ඉන්න තිබුණු කියන්නේ ඉලක්කය හෝ ප්‍රාර්ථනාව උනේ මම කියන එක. මං වෙනුවෙන් තමයි එයා ඒ හැම දෙයක්ම අමාරුවෙන් මේ ගැට ගහගෙන ඉස්සරහට ආවේ කියලා. ඉතින් මං අද සන්තෝෂ වෙනවා ඇත්තටම එයාට සුවපහසු ජීවිතයක් දෙන්න, එයා වරමන් කිව්වා වගේ සතුටින් තියන්න. භෞතික මේ දේවල් කෙසේ වෙතත් ඇයට අභිමානයෙන් යුතුව සමාජයේ ඉස්සරහට ගිහිල්ලා මේ මගේ පුතා කියලා කියන්න පුළුවන් විදිහේ වටපිටාවක් හැදිලා තියෙනවා කියලා මේ මම හිතනවා. සමා වෙන්න ඕනේ.
1: වාසනාවන්ත පුතෙක්, හරි කලාතුරකින් හෙල්ලෙන කඳුළු මං හිතන්න. මොකද ආදරේ කියලා කියන්නේ නැති පුතාලගේ ඇස්වල තමයි වැඩියෙන්ම ගණී භවනය වෙච්ච කඳුළු තියෙන්නේ. ඉතින් ඉඳහිට එහෙම කඳුලක් ඇස්වල හෙල්ලෙන එකටත් අම්මල සතුටුත් ඇති තිලකරණ සිංහ මහත්මිය අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නේ. මේ සාරංග දිසාසේකර එතුමිය වෙනුවෙන් ගැයූ ලස්සනම ගීතය මට ඉදිරිපත් කරන්නේ හැටියටත් මේ මොහොත මගේ අසන්නන්ගේ නියෝජිතවරිය හැටියටත් කියන්න තියෙන්නේ. මුළු වැඩසටහන සාරංග වැඩසටහනට එනවා කියලා කිව්වම නොයිකුත් මාදිලි ප්‍රශ්න මගේ හිත ඇතුලේ තිබුණා. හැබැයි මුළු වැඩසටහන ඇතුලේම මට ඇහෙනවා පුතෙක්ගේ හඬ සහ නිහඬ මවකගේ ආදරය. ඒක එක පැත්තකින් සුරංගනා කතාවක් වගේ. හැබැයි අතීතයට හැරෙද්දි ඒක සුරංගනා කතාවක් වගේ නෙවෙයි. එතන කුණාටු කඩතුළු රිදුණු තැන් අනන්ත ඇති. හැබැයි පහු කරගෙන ඇවිල්ලා අද සාරංග දිසාසේකර තිලක රණසිංහ මහත්මියට කියනවා අම්මේ ජීවිතේ සුරංගනා කතාවක් වගේ කියලා.

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே. ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා, ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන NetFM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය. මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය, DJ DC, පුත්තලම දිස්ත්‍රික්කය, Wave Entertainment. ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න. ජයග්‍රාහකයන් අතර විජයග්‍රාහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම.

0: අද්විතීය සාරංග දිසාසේකර කතා කරමින් ඉන්න අතරවාරයේ මට හිතෙනවා මෙහෙම මගේ අසන්නන් වෙනුවෙන්ුත් මේ වගේ ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් අනිත් දවස්වලට මේ සාකච්ඡා වැඩසටහන නෙවෙයි. ඒ වැඩසටහනට අමතරව අපි කතා කරනවා ජීවිතය ගැන, ආදරය ගැන, උන්ට තියෙන කම්කටොළු ගැන. මේ වෙලාවේ මේ වැඩසටහන නිමිති කරගෙන බොහෝ අය තමන්ගේ හිත සංසුන් කරගන්න අහනවා කියලා මම දන්නවා. එතකොට ඒ අය වෙනුවෙන් මට මේ ප්‍රශ්නය අහන්න අවසර. ජීවිතේ අඳුරු දුක්මුසු කාල පරිච්ඡේද ආවා කියලා ඒවා සදහටම පවතින්නේ නෑ නේද සාරංග?
1: නෑ, ඇත්තෙන්ම නෑ. ඉතින් ජීවිතේ විවිධ ඍතු එනවා නේද? ඉතින් ඒවට අපි මුහුණ දෙන විදිහත් එක්ක තමයි සියල්ල තීරණය වෙන්නේ. ඉතින් අපි අර සෝබා දහමට අවනත වෙනවා වගේම අපිට අටලෝ දහමින් නේද, ඉතින් කම්පාවටපත් නොවි පුළුවන් තරම් උපේක්ෂා සහගතව ඒවා විඳ දරා ගන්න කොහොමද කියන එක තමයි හිතන්න ඕනේ. ඒක කියන තරම් ලේසිත් නැහැ. මොකද වයසින් මුකුරා යනවත් එක්ක තමයි ඔය විදිහට හිතෙන්න පටන් ගන්නෙ. නමුත් අපි යවවන වයසේ ඉන්නකොට කලබල වෙනවා, සමහර දේවල් වලට ඉක්මන් තීරණ ගන්න බලනවා. හැබැයි මම එහෙම අයට කියන්න තියෙන්නේ, මගේ අත්දැකීමෙන් මට කියන්න තියෙන්නේ, සමහර තමන්ට නැති වෙන දේවල් ගැන අපි ගොඩාක් කම්පාවට පත් වෙනවා. හැබැයි අපි හිතන්නේ නැහැ ඒ දේවල් වලට යන්න දුන්නහම ඊට වඩා ලස්සන දේවල් අපිට ලැබෙනවා සහ වෙන අලුත් දොරටු විවර වෙනවා කියලා ජීවිතේ. ඉතින් ඒකට ටිකක් කාලය ලබා දෙන්න ඕනේ. ඉතින් හැමදේම පුළුවන් තරම් උපේක්ෂා සහගතව ගන්න පුළුවන් නම් තමයි හොඳ. මොකද කාලය හැමදේටම නිසි හොඳ විසඳුම් දෙනවා.
0: හැබැයි අර ජීවිතේ ස්ටක් වෙලා තියෙන වෙලාවේ තමයි හුඟක් අය ජීවිතය ගැන හරිම දරුණුම නපුරුම තීරණ ගන්න හදන්නේ.
1: ඔව්, ඒ වෙලාවට තමයි අපි කලාව ලං කරගන්න ඕනේ, තමන් කැමති දෙයක් කරන්න පටන් ගන්න ඕනේ, තමන්ට යහපත ප්‍රාර්ථනා කරන උදවිය ජීවිතයට ලං කරගන්න ඕනේ, යාළුවෝ හරියට හඳුන ගන්න ඕනේ. ඉතින් ඒ සත්පුරුෂ ආශ්‍රයත් එක්කත් ඔය ගොඩාක් අඳුරු කාලවල වලින් ගොඩ එන්න පුළුවන්. ඉතින් ඒ ආලෝකතිත කවුරු ජීවිතයට එකතු කරයිද දන්නේ නැහැ අපි. ඒ හින්දා ඒ ගැන පොඩක් අවදියෙන් ඉන්නත් ඕනේ. ඉතින් ওই වගේ දේවල් තියෙනවා. එක එක්කෙනාගේ ජීවිත වෙනස්. ඉතින් මං කියන දේම තවත් කෙනෙකුට ජීවිතයට ඒක ගලපා ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. හැබැයි අර කලබල නොවි ඒ අඳුරු කාලය පහු කර ගැනීම තමයි කරන්න ඕනේ. අපේ ජීවිතය අතාරින්න බෑ. අපිට වගකීමක් තියෙනවා. අපේ ජීවිතය වෙනුවෙනුත් වගකීමක් තියෙනවා. අපේ ආදරණීයන් වෙනුවෙනුත් අපිට වගකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා ජීවිතය අල්ලන් ඉන්න ඕනේ. ඊට පස්සේ හැබැයි ඒ නපුරු අඳුරු කාලය පණිනවාම තමයි.
0: එතකොට ඒ ආලෝක තිත ඔබ හිතාගෙනවත් හිටියේ නැහැ නේද සාරණ්‍ය කියලා?
1: සාරණ්‍යටත් කලින් දිනක්ෂි.
0: දිනක්ෂි හරහා ඔබට කවදා හරි දවසක ආලෝක තිත හම්බ වෙනවා කියලා.
1: ඔව්, ඒක නම් එහෙම තමයි. ඉතින් දිනක්ෂිත් ඇත්තටම ඒ මගේ අඳුරු කාලේ පායපු ආදරණීය තරුවම තමයි. ඉතින් ඇය හරහා තමයි මට සාරාන්‍යාව අපේ ජීවිතවලට එකතු වෙන්නේ. ඉතින් දිනක්ෂිත් ඒ වෙලාවේ මට ලොකු ශක්තියක් වුණා සහ ඉතින් ඒක තමයි ඉතින් අර මං කිව්වේ මොනා හෝ දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒක ලැබෙනවා සහ ඉතින් ජීවිතේ මගේ හරිම සුභවාදී විදිහට එතනින් පස්සේ වෙනස් වුණා. ඒ වෙනස බාහිරින් දකින අයටත් පේනවා, මටත් දැනෙනවා. සමහර වෙලාවල් වලට අපි ඒ අඳුරු කාලවල ඉන්නකොට අපිත් දන්නේ නැහැ අපි ඒ අඳුරේ ඉන්නේ කියන එකත්. සමහරවිට අපිට ඒක වැටහෙන්නෙත් නැහැ. පිටින් කට්ටිය කොච්චර කිව්වත් ඒක සමහරවිට තේරෙන්නෙත් නැති වෙන්නත් පුළුවන්. හැබැයි ආපස්සට හැරලා බලද්දී ඉතින් ඒකත් මම හිතන්නේ ජීවිතේ පන්නරයක් දෙන්න, මොකක් හරි අත්දැකීමක් එකතු කරන්න වෙච්ච සිද්ධිදාම වෙන්න ඇති. රංගන ශිල්පියෙක් විදිහට හැබැයි මට ඒකත් ගොඩාක් ඉවහල් වෙනවා. සමහර වෙලාවට මට ලැබෙන චරිතවලට සහ ජීවිතේ ගැන නැවත මේ හරිම කියන්නේ තමන්ට මේ ලැබෙන දේවල් වලින් ලැබෙන හොඳ දේවල් වලත් අගය තව වැඩි වෙනවනේ අර එහෙම කාලයක් පහු කරගෙන ආවම. මයිතන්නේ එහෙම කාලවකවනක් වෙන්න ඕනේ දැන් මං ගත කරන්න.
0: මුලින්ම ආදරය කියුවේ දිනක්ෂිත සාරංග.
1: ඒක හරිම අප්‍රකාශිත විදිහට වෙච්ච දෙයක් කියලා මම හිතන්නේ. මොකද ඒ හැංගීම් ගනුදෙනුව, කියන්නේ ඒක ඒක අර ආදරේ කියලා කියනවට වඩා මං හිතන්නේ අර කෙනෙකුට ජීවිතේ අත්‍යවශ්‍යම වෙලාවක ඒ සහාය ඒ අත්වැල හම්බුණා වගේ දෙයක් තමයි මට වුණේ. ඇත්තටම එතනදී දිනක්ෂිට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සහාය දෙමව්පියෝ එක්ක යාගේ වැඩ කටයුතු ටික කරගෙන බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙච්ච කෙනෙක්. නමුත් මම හිටියේ ඒ වගේ තැනක නෙමෙයි. මගේ ජීවිතේ ටිකක් ව්‍යාකූල තැනක. ඉතින් මගේ ජීවිතයට එකතු වෙනවත් එක්ක දිනක්ෂිට නිකන් නොලැබිය යුතු අපවාද ටිකකුත් එයාගේ ජීවිතයට ආවා. ඒ ගැන මම ඇත්තටම හරියට කනගාටු වෙනවා. ඉතින් මොකද එයාට එහෙම කිසිම දෙයක් ලැබිය යුතු කෙනෙක් නෙවෙයි. යා එහෙම මේ යා ඒම නොවිය යුතු දෙයක්. හැබැයි ඉතින් මොකක් හෝ හේතුවක් නිසා
0: හැබැයි අය ඒව හරි ලස්සනට ඉවසගත්තා නේ.
1: ඔව්, ඇත්තටම මටත් වඩා හොඳින් ඒ දේවල් එයා හරියටම කළමනාකරණය කරගත සහ ඉවසුවා. ඒ ඉවසීම නිසාම තමයි අද පෞද්ගලිකව ඇයගෙන් සමාව ඉල්ලන පිරිසකුත් ඉන්නවා. මොකද ඇය ගැන වැරදි වැටහීම් තියාගත්ත අය, සමාජ මාධ්‍ය ජාලහරහා ඇයට පණිවිඩය එවපු අය අද ඒව ගැන පසුතැවෙනවා, සමාව ඉල්ලනවා. ඉතින් මම හිතන්නේ ඇයගේ නිහඬ බව සහ කාලයට ඉඩදීම එක්ක සත්‍ය හැමදාම එළියට එනවා නේ. ඒක හංගලා තියන්න බෑ. ඉතින් එතකොට අර කඩතුරාවන් හැරෙනවා. මිනිස්සු තමන් ගැන වැරදියට හිතාගෙන හිටපු දේවල් ඒගොල්ලොම වෙනස් කරගන්න. ඉතින් අපි සමහර දේවල් අපි නිවැරදි කරන්න යන්න ඕනෙත් නැහැ කියලා මට හිතිලා තියෙනවා. සමගි අත්දැකීමෙන් ඒක දන්නවා. අපි නිවැරදි කරන්න අවශ්‍ය නැහැ. ඒවා සත්‍ය එළියට එනකොට ඒක ඒ පරිබාහිර කට්ටියම ඒක තේරුම් ගන්නකොට ඒක ඊටත් වඩා හොඳයි කියලා හිතනවා. අපි අපේ වැඩ ටික කරගෙන ඉස්සරහට ගියාම හරි.
0: කාලය හරි නිසි විදිහට උත්තර හොයලා දෙනවා
1: අනිවාර්යයෙන්ම.
0: ඊට පස්සේ ඉතින් ඊට පස්සේ සාරංගට දිනක්ෂිගේ ජීවිතයේ තියෙන සැහැල්ලුව මොකලා?
1: ඇත්තටම ඔව්, ඒක මගේ ජීවිතේ කියන්නේ ගොඩාක් දෙනෙක් මාව ළඟින් ආශ්‍රය කරන අය සහ ප්‍රේක්ෂකයෝ සහ සියලු දෙනාටම ඒ වෙනස හොඳටම දැනිලා තියෙනවා. ඉතින් ඇත්තටම දිනක්ෂි කියන්නේ අර මේ හරිම ඒ වගේ මේ බෝ කරගන්න හොඳ මේ කෙනෙක් මං හිතන්නේ. යාගේ ගුණාංග ඒක මං හිතන්නේ පවුලේ යාගේ දෙමව්පියන්ගෙන් සහ විශේෂයෙන් යාගේ අම්මගෙන් ලැබුණු දේවල් එක්ක සහ යාගේ සහෝදරවරියෝ ඒ ඔක්කොමලා පවුලක් විදියට හරි එකමුතුයි. සහ
0: සරංගට ලොකු පවුලක් හම්බුනා.
1: ඔව්, ඇත්තටම මම තනි දරුවා වෙලා තනි වෙලා හිටපු මට ඇත්තරම ලොකු පවුලක් ලැබුණා. සහ ඒ පවුල ඕනම දෙයකට, පවුලේ සමාජිකයෙකුගේ ඕනම දෙයකට පෙනී හිටින තනි නොකර එකට ඉන්න පවුලක්. ඉතින් මං හරි සතුටුයි ඒ බැඳීමට සතුටුයි. ඉතින් ඒ වගේ පවුලකට එකතු වෙන්න ලැබීම මං හිතනවා මට වාසනාවක් කියලා. අපේ අම්මටත් එහෙමයි. ඉතින් අම්මයි මායිතර පොඩ්ඩක් තනි වෙලා වගේ හිටියට දැන් එහෙම නෑ. අපි ඒගොල්ලොත් එක්කත් බොහොම ලඟින් මේ ඒ බැඳීම දැන් තියෙනවා. ඉතින් මගෙත් ජීවිතේ මයිතනේ ලොකු වෙනසක් වුණා දිනක්ෂි මගේ ජීවිතේට ළඟ වුණාට පස්සේ.
0: ඒ නිසාම සාරංග එනවා කියලා මම දැනගත්ත දවසම මෙන්න මේ ගීතය තමයි දිනක්ෂි ගැන කිව්වට පස්සේ මම ප්‍රචාරය කරන්න කියලා තීරණය කළා.

0: rõm rã, anh ta rõm rã.
1: ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය Master Guide බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
2: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
3: රටකට බණ අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය
4: net fm ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා
5: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
6: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
7: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
8: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
3: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
4: net fm ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා
3: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.
9: පෑහෙනවා කියන්නේ පොතේ ගැළපෙනවා කියන එකනේ.
10: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
9: කොහොමද වෙරිලා?
10: වෙරිලා විතර නෙවෙයි මේ ඇලිලා.
9: ගුවන්ම මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කිරිමාඩු කරි.
11: බෙරි වෙන්නේ ඇලෙන නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
12: මාරාන්තික ඩෙංගු මතුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
13: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන net fm dj night face to face attack show මූලික අදියරේ අවසන් දින කීපය. මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය, dj dc පුත්තලම දිස්ත්‍රික්කය, wave entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න. ජයග්‍රාහකයන් අතර විජයග්‍රාහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම.

0: පිරිමියෙකුට ජීවිතය ලබන්න පුළුවන් ලස්සනම පදවිය තමයි පිය පදවිය. සාරන්න ඉස්සර වෙලාම රෝස මලක් වගේ සාරංගගේ අතට පත්වෙච්ච දවස මතකයිද?
1: මතකයි අද වගේ මතකයි. ඒක අත්‍තරම වචනවලින් කියන්න බැරි හැඟීමක්. මොකද්ද මන් දන්නේ. ඒ කියන්නේ මම එතකනුත් සැහැල්ලුවෙන් හිටියා, සහ මමයි දිනක්ෂි අත්‍තරම ලොකු මේ සූදානමකුත් තිබුණා. අපි ඒ කියන්නේ අපි අලුත් මේ දෙමව්පියෝ විදිහට මොනාද අපෙන් කෙරෙන්න ඕන දේවල්, සහ මේ විද්‍යාත්මකව අපි සමහර දේවල් ඉගෙන ගත්තා, ඒවා ප්‍රායෝගිකව කොහොමද කරන්න කියලා ඉගෙන ගත්තා. අපි හොඳට සූදානම් වුණා. ඉතින් ඒ හැමදේම වුණා. හැබැයි ඒ මොනවා කරත් අර පුංචි පැටියා මුලින්ම අත්තට හම්බෙනකොට ඒක වචනලින් කියන්න බෑ. මොකද්ද මන් දන්නේ වගකීම් ගොඩාක් දැනෙන්න පටන් ගත්තා. ඉතින් හැබැයි එයා ජීවිතයට ආවට පස්සේ ජීවිතේ අර හරිම ලස්සන වුණා. තව අලුත් පිටුවක් පෙරළුණා. අපි හැමෝගෙම ජීවිත වෙනස් වුණා. අපේ අම්මගෙත් මූණ හරිම සතුටින් පිරුණා. දිනක්ෂිගෙත් දෙමව්පියන්ගේ හැමයි අපේ පවුලේ ඇත්තටම අර හැමෝගෙම ෆෝකස් එක උනේ සාරන්න. ඉතින් මේ ඒ හින්දා ජීවිත වලට අලුත්ම නැවුම් බවක් ගේන්න එයා සමත් වුණා. මේ කොහෙන්දෝ ඉඳලා පුණ්‍යන් දෙව්දුවක් වගේ තමයි
0: සාරංග. දිනක්ෂිගේ චරිතය ඇතුලේ හරි ලස්සන අක්ක කෙනෙක් පේනවා. ඔබ දකින්න ඇතිනේ ඒ අක්ක ගුණය?
1: ඔව්, අක්කෙක් වගේම හොඳ දුවෙක් එතන මම දකිනවා. ඉතින් දිනක්ෂ හැම තිස්සෙම එයාගේ පවුල ඉදිරියෙන්ම තියාගත්ත කෙනෙක්. යාගේ හැම දෙයකදීම පවුල තමයි මූලික කරගත්තේ. ඉතින් ඒගොල්ලොත් කාලයක් තිස්සේ, කියන්නේ දැන් ඔය තාත්තත් සිනමා සිහිනය දකිමින් ආපු ගමනකෙන් ඉන්නේ. ඉතින් අම්මත් හැම තිස්සෙම ඒකට තමයි උදව් කරේ. ඉතින් ඉස්සර සිනමාව වෘත්තිමය වශයෙන් කරන එක ලේසි වැඩකුත් නෙවෙයි. ඉතින් ආර්ථිකමය වශයෙන් උත් හරිම ඒක මේ අමාරු අසීරු තත්ත්වයකට ඇදදාන අවස්ථා තියෙනවා ගොඩක් අතීතයේ අපි බැලුවාම. ඉතින් ඒවත් එක්ක ටිකක් අමාරුවෙන් තමයි අනිතික හිතාගන්න පුළුවන්නේ මේ දුවල තුන් දෙනෙක් එක්ක. ඉතින් ජීවිතේ ඉස්සරහට ගෙනියන එකත් ලේසි වැඩක් නෙවෙයි. ඉතින් දිනක්ෂිකේ හිතේ පස්සෙත් අපි පසු කාලීනව කතා කරද්දි තියා කියලා තියෙන දෙයක් තමයි මේ පවුලේ කට්ටියව ස්ථාවර කරන්න එයාට උවමනයි කියන එක. ඉතින් ඒගොල්ලෝතර ගොඩක් කුලි නිවාසවල, දැන් එයා කියනවා කුලි නිවාස 13ක් 14කට විතර මාරු වෙලා තියෙනවා. ඉතින් ඒක අර හැමතිස්සම මානසිකව අර නිදහසක් නැහැ කියලා, ගෙදරක හිටියත් ඒක තමන්ගේ තැන නෙවෙයි කියන එක නිසා එයාගේ පොඩි කාලේ ඉඳලම ඔළුවේ තිබිලා තියෙනවා අම්මටයි තාත්තටයි ඒගොල්ලෝ පවුල හැමෝටම තමන්ගේම කියලා නිවසක් තියෙන්න ඕනේ, එහෙම වහලක් යට ඉන්න එක තමයි ඒගොල්ලන්ට අර සැනසීම ගේන්නේ කියන එක. ඉතින් එයා මුල් අවදියේ ගොඩක්ම අධ්‍යාපන කටයුතුත් පොඩ්ඩක් විතර පැත්තකින් තියලා රංගනයේ පැත්තට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒවෙන් පස්සේ තමයි ඔය කාලයක් ගත වෙලා අම්මයි තාත්තටයි නංගිලටයි යටයි ඔක්කොටම ඉන්න පුළුවන් විදිහට නිවසක් හදාගෙන ගියේ. ඉතින් අපි මම හිතන්නේ අපි දෙන්න එකතු වෙන්න බොහොම අවුරුද්දකට දෙකකට කලින් තමයි මං හිතන මට මතක විදිහට ඒ අලුත් නිවසටත් අය පදිංචියට ගියේ. ඉතින් මොකද මම විවාහ වෙන කාලේ වෙනකොට ඒ ගෙදර තමයි හිටියේ අපි මේ විවාහය සැලසුම් කරනකොට. ඉතින් එතකොටත් නංගිල දෙන්නත් ඒ ගෙදරම තමයි හිටියේ. ඉතින් ඒ හැම දෙයක්ම කරන්න දිනක්ෂි ගොඩක් මූලික වෙලා මේ කටයුතු කළා. ඉතින් පසු කාලීනව ශේෂාද්‍රිත් ශානුද්‍රිත් ඇත්තරම මන් දැක්කා ඉන්ටර්වියුස් වල පවා. ඉතින් ඒ ගැන හරිම දයාබරත්වයෙන් යුතුව කතා කරනවා. ඉතින් එයා අර ලොකු අක්කා කියන මේ චරිතය හොඳටම බාරගෙන කරපු කෙනෙක්. ඉතින් අවුරුදු 10කට පස්සේ මේ ඊයේ පෙරේද තමයි එයා එයාගේ උපාධිය සම්පූර්ණ කළේ. ඉතින් මං හරි කැමතියි ඒකට. මොකද ඇය මවක් වුණා කියලා, බිරිඳක් වුණා කියලා එයාගේ ඉලක්ක කවදාවත් එයා පසක ලන් නැහැ සහ මමත් හැම විටම උත්සාහ කරනවා ඒකට එයාට පුළුවන් තරම් ඒ ඉඩකඩ හදලා දෙන්න මටත් ඕන නැතිනම් කියන්න පුළුවන් දැන් ඔයා උපාධිය නිම කරලා තේරුමක් නැහැනේ කියලා නමුත් මං කැමති නැහැ ඒකට මොකද මං ආස නැහැ එයා තව අවුරුදු 5ක් 10ක් ගිහිල්ලා ඒ ගැන පසුතැවෙනවාට යට කරගන්න බැරි වුණානේ කියලා මමත් පසුතැවෙයි කියලා මට හිතෙනවා ඉතින් ඒ නිසා ඇය දැන් උපාධි ධාරිණියක් ළඟදී මම එතනේ කොන්වොකේෂන් එකක් තියෙයි ඉතින් ඒ විදිහට මේ එයාගේ ඉලක්ක සපුරා ගනිමින් හැමතිස්සෙම පවුල කියන එක ඉදිරියෙන්ම තියාගෙන ඉන්න කෙනෙක්. ඉතින් මට ඒක ටිකක් ආගන්තුකයි මොකද මට සහෝදර සහෝදරයෝ නැති නිසා මං මගේ පැත්තෙන් ඒක මං අත්විඳලා නැහැ ජීවිතේ. හැබැයි මම දිනක්ෂිගෙන් තමයි සහෝදරත්වය කියන එක ඇත්තටම දකින්නේ.
0: එකපාර නංගිලා දෙන්නිකුත් ලැබෙනවනේ.
1: ඔව්. මේ ඒක හරිම සුන්දරයි. මොකද දැන් මටත් ඔය සහෝදර සහෝදරියොත් නැහැ මගේ. ඉතින් අනිත්කුත් ඒක පවුලේ සහෝදර සහෝදරියනොත් ටිකක් ඈත ඉන්නේ. ඉතින් කුරුණෑගල තව කට්ටියක් ඉන්නවා. අනිත් කට්ටිය රාගම. ඉතින් අපි නිතර දෙවෙල්ලේ මුණ ගැහෙන්නෙත් නැහැ. ඒ නිසා ඉතින් මටත් අර සහෝදර සහෝදරයන්ගේ අඩුපාඩුවකුත් තිබුණා. ඉතින් ඉස්සෙල්ලා නංගිලා දෙන්නෙක් හම්බුණා. දැන් මල්ලිලා දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් දැන් ලොකු පවුලක් ඇත්තට.
0: හරි සතුටුයි. සමහර ප්‍රශ්න බොළඳයි වගේ හිතේ. ඒත් මගේ අසනන්වරෙන් මට ආන්න හිතෙනවා. දිනක්ෂි රසටු වෙනවද?
1: රසටු වෙනවා. හැබැයි කාර්යබහුලකමත් එක්ක නිතර දෙවේලේ උයන්න හම්බෙන්නේ නැහැ. මමත් ඉතින් ගෙදර නැහැ මේ උයනේවම කන්න. මම කොහොමත් හැබැයි කෑම ගැන එහෙම ලොකු එකකුත් නැහැ මගේ. මං ලොකුවට අර රසවත් කන්න එහෙම හොයන්නෙත් නැහැ. හැබැයි අර රහට උයන්න පුළුවන්.
0: එහෙනම් ඒ ලස්සන කැදැල්ල ඇතුලේ මොහොතක් හිතින් නවතින්න මේ සින්දු අහන ගමන්. හොඳද?

0: දිසා සේකර ෆිල්ම්ස් සාදම්බර නිෂ්පාදනයක් කියලා. තව චිරාත් කාලයක් මේ ලංකාව ඇතුළ සිනමාහල් රසිකත්වයෙන් පුරවන්න ලැබේවා කියලා සාරංග ඔබට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මමත් මගේ අසන්නනුත් එකතු වෙලා.
1: අනේ බොහොම ස්තුතියි ප්‍රාර්ථනාවට.
0: ආදරණීය තරුවක් ගැන තව ටිකක් කතා කරන්න ඕනි කියලා මට හිතන ඒ කතා තේමාව ආදරේම පෙරටු කරගත් එකක් නේ.
1: ඔව් ඔව්. ආදරය ගැන අපි විවිධ විදිහට බලන්න පුළුවන්, විවිධ කෝණ වලින් බලන්න පුළුවන්. ජීවිතයේ එක් එක් පරිච්ඡේදවලදී අපට ආදරය දැනෙන හැඟෙන විදිහ වෙනස්. හැබැයි ආදරයක් ලස්සනම වෙන්නේ එතන පරිත්‍යාගය තියෙද්දි කියලා අපි කණ්ඩායමක් විදිහට විශ්වාස කරනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ ආදරණීය තරුවකගේ කතාව දිගහැරෙන්නේ. ඉතින් ජීවිතේ අපිට එක එක විදිහේ තරු ලැබෙනවා. ඒ තරු අපේ මන්දාකිණියෙන් ඈතට යන වෙලාවලුත් තියෙනවා. සමහරලාට අපි ඒ නැති වෙච්ච තරුව ගැන වද වෙනවා. හැබැයි අපි ළඟ තියෙන අපිට දීප්තිය ගැන දෙන තරු සමහරලාට අපිට මග ඇරෙනවා.
0: ආදරණීය තරුවක් නරඹන්න. මොකද ඇත්තටම මේ සාරංග මේකේ ලවින් ස්ටාර් විදිහට තමයි මිනිස්සු අඳුරගන්නේ. ඒකත් වෙනම හරි ලස්සන ඩෙසිග්නේෂන් එකක් සාරංගට ආව.
1: මට කැමදාමත් ඉතින් ඔය මේ ආදරණීය කියන එක මට බැඳිලා තිබුණා. මොකද මට මුල් කාලේ ලැබුණු චරිතත් එක්ක මට ඉතින් අවිහිංසක පෙම්වතාගේ චරිත තමයි මුලින්ම ලැබුණේ. ඉතින් මට ලැබුණු චරිතවලට ආදරය කරා, මට ආදරය කරා ප්‍රේක්ෂකයෝ. ඉතින් වයස් ભેදකින් තොරව ඇත්තට මට ආදරය කරන ප්‍රේක්ෂකාවෝ
0: ඉන්නවා. ඔබට මෙහෙමනේ, ඔබට ඔබේ ගායනයට ආදරය කරන පිරිසක් ඉන්නවා, ඔබේ රංගනයට ආදරය කරන පිරිසක් ඉන්නවා, ඔබේ නිවේදනයට ආදරය. මේ මෙහෙම ගත්තාම ඔබේ රසිකත්වය රසිකාගාරය හරි පුළුල් සාරංග.
1: ඔව්, ඒ පැත්තෙන් බැලුවම එහෙමත් ගන්න පුළුවන්. ඉතින් මේ කොහොම හරි ඒ ආදරයත් එක්ක තමයි මම මෙච්චර කල් ආවේ. සහ මම යම් ස්ථාවරත්වයක් ගොඩ නගාගෙන තියෙනවා නම් ඒ ආදරයත් එක්කම තමයි හැම දෙයක්ම ගොඩ නැගුණේ. ඉතින් ඒ විශ්වාසයෙන් යුතුව තමයි මම මේ දැන් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විදිහටත් ඉදිරියට අඩියක් තියන්නේ, මාව රැකගන්න බලාගන්න ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා කියන විශ්වාසයත් එක්ක. ඉතින් ආදරයත් එක්කම තමයි මේ බැඳීමක් තියෙන්නේ.
0: ජීවිතය දැන් මේ මොහොත වෙනකොට ජීවිතේ යම් දුරක් ඇවිල්ලා පස්සට හැරිලා කොහොමද හිතන්නේ කියන එකට උත්තර ගොඩාක් හම්බ වෙලා ඉවරයි. ඒත් මට ඒ ප්‍රශ්නේ ආයෙ අහන්න
1: හිතෙනවා. හරි සතුටුයි. ඒත් එක්කම ඉතින් මම එක්තරා තැනකදී වාසනාවන්තයි මේ වගේ දෙමව්පියන්ට දාව මේ ලෝකයට ආවට. මොකද මට එතනින් දායද වෙච්ච ගොඩක් දේවල් තියෙනවා. සහ මම වාසනාවන්තයි හොඳ මිනිසුන් ආශ්‍රය කරන්න ලැබුණාට, ඒ ඇසුපිරු තැන් මට ලැබුණාට, ඒ ඇත් එක්ක වචනකින් හරි මගේ ජීවිතයට ආලෝකයක් වෙච්ච අය ලැබුණාට මං වාසනාවන්තයි කියලා මං හිතනවා. ඒ හැම දෙයක්ම ග්‍රහණය කරගන්න පුළුවන් විදියට ග්‍රහණය කරගන්න මටත් යම් කිසි හැකියාවක් තිබීම ගැන මං හිතනවා මම වාසනාවන්තයි කියලා. ඉතින් ඒ ලැබිච්ච හැමදේම පුළුවන් විදිහට ධනාත්මක විදිහට මගේ ජීවිතය වෙනස් කරගන්න සහ තවත් කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න, සමාජයට යමක් ලබා දෙන්න මං යොදාගත්තා නම් ඒ ගැන මට සතුටුයි. ඉතින් එහෙම තමයි ආපස්සට ජීවිතය දිහා හැරලා බලද්දී හිතෙන්නේ. ඒත් එක්කම ඉතින් විශේෂයෙන්ම මගේ අම්මා සතුටු වෙනවා නම් අද මං ඉන්න තැන දිහා බලලා, ඒක තමයි මගේ ලොකුම සතුට.
0: වැඩි ආදරය කියලා කියන්නේ නැති පුතේගේ වචන ටික වැඩසටහනක් අස්සේ හරුණාම ඒ අම්මට කොච්චර ආදරේද කියලා හැම වචනයක් අස්සෙම ඇහෙනවා කියන එක අද ඔබ ඔප්පු කරා. මම ඇත්තටම වැඩසටහන ඉදිරිපත් කරන්නේ හැටියට එක පැත්තකින් ඔබේ කතා අහගෙන ඉන්න අතරේ අනිත් පැත්තෙන් ඔබ කොයිතරම් ලස්සනට වචන හසුරවනවාද කියන එකත් බලාගෙන හිටියා. ඒකත් ඇත්තට හරි තෘප්තිමත් වැඩසටහන. මොකද මගේ අසන්නන්ට ඔබ සජීවීව දකින්න
1: විදිහ. ඔයා තරම් ලස්සනට නම් බෑ. මම ගොඩක් වෙලාවට ඔය මේ ඩ්‍රයිව් කරන වෙලාවට මං ඔයාව අහගෙන යනවා. ඉතින් ඒ වචන ලස්සනට ගලාගෙන එනවා. ඉතින් ඒකට මං හරි කැමතියි. හරිම ආශක්ත වෙලා අහගෙන ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් මටත් එහෙම ගොඩාක් ලස්සන තරම් කතා කරන්න බෑ.
0: නෑ නෑ කතා කරන්න.
1: හැබැයි මම මට විවෘතව කතා කරන්න සහ ඒ සංවාදයක් එහෙම ගොඩ නැගුණාම ඉතින් මං හිතන්නේ මේ මට එහෙම කතා කරගන්න පුළුවන් වගේ ටිකක්
0: නෙමෙයි. හරි ලස්සනට කතා කරන, ඇත්තටම හරි ලස්සනට රංගනකාරයේ නිරත වන, ඒ ඔක්කටම වැඩිය හරි ලස්සනට තමන්ගේ ජීවිතේ අර්ථය පැහැදිලි කරගත්ත හරි ලස්සනට මිනිස්සුන්ට ආදරේ භාෂාව කියා දෙන ලස්සන පවුලක්. දැන් මම කැමති නෑ සාරංගව තඩි කරලා කතා කරන්න. ඒක ලස්සන පවුලක්. අපේ රට ඇතුලේ අපිට පේන්න තියෙන හොඳ තරු පවුලක්. ඒ තරු පවුලේ දීප්තිය දවසින් දවස බැබලෙන්න ඕන. සියලු ආරක්ෂාව ලැබෙන්න ඕන ඔබේ ලස්සන පවුලට. ඔයාගේ ආදරණීය අම්මට විශේෂයෙන් ආයෙත් වතාවක් ස්තුතිවන්ත වෙන්න ඕන සහෝදරයා. ඔබව ආදරෙන් බලා කියා ගත්තට ඒකනේ අද අපි ආදරණීය තරුවක් කරහා ඔබේ තවත් ජයග්‍රහණ දැක බලාගන්න. ඉදිරි දින විවෘතයි, ඉදිරි කාලයේ විවෘතයි. සාරංග වෙනුවෙන් නව දොරටු විවර කරන්න සාරංග බොහෝම ස්තුතියි. ඔබේ ඉතාම කාර්ය බහුල තත්පර අද දවසේ මන්දාරම් රාත්‍රිය වෙනුවෙන් අරගෙන ආවට
1: බොහොම ස්තුතියි. නෙත් FM උත් මම බොහොම කැමැත්තෙන් අහන නාලිකාවක්. ඉතින් ඔබ හැමදාමත් මේ ගුණාත්මක භාවය රඳවාගෙන හොඳ දේම අපේ අසන්නන් වෙත රැගෙන යාම ගැන මගේ අතිශය ප්‍රශංසාව හැමදාම ඔබට හිමි වෙනවා. ඉතින් ස්තුතියි ස්තුතියි මට සහ මගේ පවුලේ අයට හැමෝටම ලබා දුන්නේ ගෞරවයට. ඉතින් අපිටත් ඒ මත වගකීමකුත් පැවරිලා තියෙනවා. ඒකත් අපි දන්නවා සහ ඒ වෙනුවෙන් අපි හැමතිස්සම වැඩ කටයුතු කරනවා. ඉතින් නැවතත් ආදරණීය තරුවක් වෙනුවෙනුත් මම කණ්ඩායම වෙනුවෙන්ම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ළඟම තියෙන සිනමා ශාලාවට ගිහිල්ලා සිනමා පටය නරඹන්න, ඔබේ අදහස් අපිට කියන්න. ඒකම තමයි අපිට ඊළඟට තිසාසේකර ෆිල්ම්ස් මොනවද කරන්න කියන අනාගතය අපේ තීරණය වෙන්නේත්. ඉතින් අපි හිතන අපි මහන්සි වෙලා වැඩක් කරලා තියෙනවා. ඉතින් ඒක දැන් ජන සතුයි. ඉතින් අපි ආය දවසක මුණ ගැහෙමු මේ වගේම. තරංග ඔබටත් බොහොම ස්තුතියි.
0: මං කියන්න එකමත් එක රටක එකමත් එක කාලෙක ලස්සන පුංචි පුතෙකුයි සුරංගනාවියක් වගේ අම්මෙකුයි හිටියා. ජීවිතේ හුඟක් දේවල් උපේක්ෂාවෙන් දරාගෙන සමහර ගැහැටවලට හඬමින් ඒ සුරංගන අම්මා හැම කුණාටුවකින්ම පුතාව පරිස්සම් කළා. ඉතින් ඊට පස්සේ නව යුගයක් ආරම්භ වුණා. ඊට පස්සේ ඒ පුතා ජීවිතේන සියලු කුණාටුවලින් තමන්ගේ අම්මව පරිස්සම් කරන්න පටන් ගත්තා. මේ ඒ අම්මා පුතා වෙනුවෙන් ගැයූ ගීතය අද පුතත් එක්කම ගයනවා. අම්මගේ නම තිලකරණසිංහ, පුතා සාරංග දිසාසේකර.

0: දෙවන්ද රසක් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරක සංයෙන්නේ
1: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: මේ අහන්නකො, අහන් ඉන්නේ කියන්නකො, වෙන මොකක් ඕන නෑ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයි දෙක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
4: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසරි ඇන්ඩ් ලෙහන්සා. WhatsApp 0711 95 95 95, net fm, facebook live.
5: Brought to you by
6: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා, සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ නෙතෆෙම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන නිකිණිපුර පසළොස්වක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වය සපයන්නේ සිව් මහා විහාරාධිපති දර්ශනපති අති පූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙතෆෙම් රේඩියෝවේ නිකිණිපුර පසළොස්වක පොහෝදා ශ්‍රේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසුවන්න රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තු වෙන් නිකිණිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අති පූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

සද්ධා සම්පන්න කාරුණික සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. අප හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා හැමදෙනාටම ප්‍රාර්ථනා කරන්න කැමතියි. අදත් මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා නොම්බර 70 ඩී රිවර්සයිඩ් ගාර්ඩන් කටුවස්තොට පදිංචි හේසානි උබේසේකර මිනිමිය විසින්. ඒ වගේම අපිට හැමදාමත් මේ සඳහා දායකත්වයක් දරනවා දුරු රටක සිට ඇමරිකාවේ ලාස් වේගාස්හි පදිංචි මල්කාන්ති ඩයිස් සහ බිනුවර පුතා විසින් දායකත්වය දරනවා. අද දායකත්වය දරන පින්වත් ඔබටත් මේ උතුම් සද්ධර්මී ශ්‍රවණය කරන ලංකාවිත් ලෝකෙ ජීවත්වන හැමදෙනාටම නිදුක් වේවා, නිරෝගීවා, චිරජීවන ලැබේවා, උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සුපුරුදු පරිදි ඊයේ බදාදා දවසේදී අලුයම කාලයේදී අලුයම පාන්දර 3:00 සිට පාන්දර 5:00 වනතෙක් උතුම් මහා සෑය වන්දනා කළා. ඒ උතුම් මහා සෑය වන්දනා කිරීම, ඒ වගේම කිරියාහාර පූජාව සිදු කිරීම, පဋාණ දේශනාව සජ්ජායනා කිරීම, බුද්ධානුස්සතිය මෙනෙහි කිරීම කියලා කියන මේ උතුම් පුණ්‍ය කර්මයන්ගේ අනන්ත කුසල ශක්තිය මේ වෙලාවේදී ඔබ සියලු දෙනාටම මෙත්සිතින් යුක්තව පින් අනුමෝදන් කරනවා. ඔබේ ජීවිතේට වඩාත් යහපත් වූ කාල පරිච්ඡේදයක් උදා වේවා. පවතින සියලු කරදර බාධක දුක්ඛ දොමනසයන් දුරු වෙලා උතුම් තෙරුවන්ගේ ආශිර්වාදයෙන්, උතුම් මහා සෑය පිට ආශිර්වාදයෙන් සියලු යහපතම ඉටු වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි, බොහෝ දෙනෙක් අපෙන් විමසා සිටිනවා මේ අලුයම්ම කාලයේදී පාන්දර 3:00 ඉඳලා 5:00 වෙනකන් මම පෞද්ගලික වශයෙන් වන්දනා කරන අවස්ථාව විමසා සිටින්නේ යත්තන්ටත් ඒ පූජාවට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. පින්වත්නි, ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. සාමාන්‍ය පිරිසට රුවන්වැලි මහා සෑයේ දොරටුව විවෘත වෙන්නේ පාන්දර 5:00. මා වන්දනා කරන වෙලාවට, ඒ පුද සත්කාර කරන වෙලාවට ඔබට සහභාගී වෙන්න බැරි බව ඉතාමත්ම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. ඒ නිසා දුරකථන වලින් කතා කරලා මේ පිළිබඳව විමසන්න ඉපායයි කියලා කියන එකත් සඳහන් කරනවා. පින්වත්නි, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනයක් සංයුත්ත නිකායේ පංච භයවීර සූත්‍රය දේශනාවෙහි කොටසක් තමයි අද මා දේශනාවට පාදක කරගත්තේ. අපි ලෞතුරා බුදුපියාණන් වහන්සේ අපට ලබා දුන්න වටිනා අවවාදයක්. ඒ අවවාදය තමයි ඇත්ත වශයෙන්ම අපි ජීවිතයේ තුළ අපි උත්සාහ කරන්න ඕනන්නේ, අපි පුහුණු වෙන්න ඕනන්නේ ඒ தත්ති අපේ ජීවිතයේ තුළ ගොඩනගා ගන්නට. ඔබ දන්නවා දුටුගැමුණු රජතුමා, මට අද මේ දේශනාව ආරම්භයේදීම ඒ පිළිබඳව සිහිපත් කරන්න හිතුණා. අපිට නිතාන්තරයෙන්ම අපේ ජීවිතයට ඇතිවෙන විවිධ විපත්තිකර අවස්ථාවලදී අපේ ජීවිතයට පින්වත්නි ආරක්ෂාව සඳහා අපි ආරක්ෂක මන්ත්‍රයක් විදියට ජීවිතේ පුරුදු වෙන්න ඕනේ කිසියම් ගාථා පාඨයක් හැමදාම මෙනෙහි කරන්න. ඒ ගාථා පාඨයක් මෙනෙහි කරන විට අද ඔබට මම

මුලින්ම සඳහන් කරනවා දුටුගැමුණු රජතුමා තමන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා යුද්ධ කටයුතුලදී පවා තමන් රන්පොතේ ලියලා හිසමුදුනේ තබාගෙන ගියායයි කියලා විශ්වාස කරන බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සූර්යෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මයියං බයං සදා කියලා කියන ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපගේ තියෙන ගෞරවය භාගිතුන් වහන්සේ සරණ යනවා කියලා කියන එක ඒ නිසාම මට කිසිම බයක් නැහැයි කියලා කියන ඒ ආත්ම විශ්වාසය තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගැනීම ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සූර්යෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං ධම්මං නත්ති මයියං බයං සදා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුණු උතුම් නෛර්යානික වූ සි සද්ධර්මී එය මම සරණ යනවා එහෙම නැත්නම් මම පිළිගන්නවා භාගිතුන් වහන්සේගේ උතුම් දේශනාව. ඒ නිසාම මට කිසි දවසක බයක් ඇති නොවේවා කියලා කියන ඒ ඔබේ විශ්වාසයත් ඔබේ ආධ්‍යාත්මික ශක්තියත් ඔබට ගොනු කරගන්න පුළුවන්. සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සූර්යෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං සංඝෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං සංඝං නත්ති මයියං බයං සදා කියලා කියන මේ ගාථා පාඨය තුළුණු පෙන්නුම් කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම මාර්ගයේ අනුගමනය කරන නියුතුම් අෂ්ටාර්ය පුජ්‍යලයන් පිළිබඳව අපේ ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ ආර්ය උතුමන් වහන්සේලාගේ ගුණයන් පිළිබඳව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසාම උන්වහන්සේලා සරණ යනවා මට කිසිදු බයක් ඇති නොවේවායි කියලා කියන්නේ. මම මේ දේශනාව ආරම්භයේදීම සඳහන් කළේ අද අපට මේ දේශනාව සඳහා පාදක කරගත්ත බොහොම බරසාර සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ සිදු කරන සියලුම කරුණු කාරණාවන් අද දවසේදී ඇතැම් වෙලාවට අපිට ඉවර කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් අපි එහෙමනොත් ලබන සතියේත් මේ දේශනාව තව කොටසක් විදිහට සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නත් අපේ ජීවිතේට ආරක්ෂාව සඳහා මේ විදියට යම් යම් දේවල් ජීවිතේට පුහුණු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. අපේ ජීවිතේට විවිධ කරදර බාධක පේන දේවල් තියෙනවා නොපෙනෙන දේවල් තියෙනවා. පේන දේවල් බොහෝ දේවල් අපිට මඟහරගන්න පුළුවන්. ඒත් නොපෙනෙන දේවල් තියෙනකොට ඒ නොපෙනෙන දේවල් වලින් අපේ ජීවිතය ආරක්ෂා කරගන්න අපිට ක්‍රමවේදයක් ඇත්තේ ඉන්නේ. එනිසා තමන්ගේ අර ආධ්‍යාත්මික ගුණයක් මේ වගේ තුනුරුවන් පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති කරගෙන ඒ විශ්වාසයත් එක්ක තමන්ගේ ජීවිතය තුළෙහි ඒ ගුණය මතු කරගන්නවා නම් ඒ ගුණය මතු කර ගැනීමම තමන්ගේ ජීවිතෙට විශාල ශක්තියක් වෙනවා ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබට මා ආරාධනා කර සිටින්නේ මා අද සඳහන් කරපු දුටුගැමුණු රජතුමා නිරන්තරයෙන්ම භාවිතා කරපු ඒ ගාථා පාඨ තුන. ඔබ නිරන්තරයෙන්ම ඔබේ ජීවිතේ විශ්වාසයක් ඇති කරගෙන හොඳ ආත්ම විශ්වාසයක් ඇති කරගෙන ඒ මනසින් වෙනෙහි කරන්ට ලොකු ගෞරවයක් ඇති කරගෙන හිතේ ලොකු චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන කටයුත්ත සිදු කරන විට පින්වත්නි ඔබට එහි ප්‍රතිඵල භුක්ති දෙන්න පුළුවන්කමක් තියෙනවා. කාලයක් තිස්සේ අපි යමක නිරත වීම තුළින් තමයි අපිට ප්‍රතිඵල ගන්න පුළුවන්. දවසක් දෙකක් අපි ඒවා පුහුණු කිරීමෙන් අපිට ප්‍රතිඵල ගන්න බෑ. ඒ ධර්මයේ තුළ තියෙන ගුණයන්ගේ ප්‍රතිඵල ගන්න පුළුවන් පින්වත්නි අපි ළඟත් වඩාත් යහපත් වූ ගතිගුණ ජීවිතයේ තුළ පුහුණු වෙලා තියෙන්න ඕනේ. ඔබට ඒ නිසා ඔබටත් ඔබේ දරුවන්ටත් ඥාතීන්ටත් ලංකාවේ ලෝකෙත් කොතනක ජීවත් වෙලා හිටියත් ඔබට හැමදාමත් ඔබේ වැඩ කටයුතු ආරම්භයේදී ඒ බුදුගුණ සත්‍යක්‍රියාවක් ජීවිතයේ තුළ ඇති කරගන්නට පුළුවන් නම් ඒ මම හිතනවා වඩාත් ජීවිතයේ ආරක්ෂාව සඳහා හේතු වෙන කාරණාවක්. ලෞතර බුදුරජාණන් වහන්සේ පංච භයවීර සූත්‍ර දේශනාව පස් ආකාරයක බිය සහ වෛරය ගැන අපට දේශනා කරපු මේ දේශනාවේදී ඉතාමත්ම ලස්සන ප්‍රකට කරන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි දවසක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට අනාථ පිණ්ඩික සිටුතුමා පැමිණෙනවා. අනාථ පිණ්ඩික සිටුතුමා පැමිණිලා එකස් පසක වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේ මේ අනාථ පිණ්ඩික සිටුතුමාට ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ දේශනා කරන්නේ කොයි ආකාරයකටද? යතෝකෝ ගහපති අරිය ශාවකස්ස පංච භයානි වේරානි උපසන්තානි හොಂತಿ චතෝහිච සෝතාපත්තියන්ගේ සමන්නාගතෝ හෝති. පින්වත්නි යම් දවසක ආර්ය ශ්‍රාවකයා හට පස් ආකාරයක බිය සහ වෛරයන් සංසිඳී ගියොත්
සර්පයත් හොඳට මතක තියාගන්න මේ කියන කාරණාව කුමක්ද කියලා. යම් දවසක මේ ආර්ය ශ්‍රාවකයා හට පස් ආකාරයකට බියක් සහ වෛරයක් සංසිඳිලා ගියොත්, ඒ වගේම සෝතාපත්ති අංග හතරින් යුක්ත වුණොත්, දැන් අපිට සෝතාපත්ති ගැන කතා කරන්න සිදු වෙනවා, සෝතාපත්ති අංග හතරින් යුක්ත වුණොත්, ඒ වගේම ආර්ය න්‍යාය මේ උතුම් ධර්මතාව ලෝකයේ තුල තියෙන ධර්මතාව ප්‍රඥාවෙන් අවබෝධ වෙලා ඉතා හොඳින් අවබෝධලා තිබුණොත් එහෙම ඔහුට කැමතිනම් තමන් විසින්ම තමන් ගැන ප්‍රකාශයක් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඔන්න බලන්න මේ ධර්මය පුහුණු කරගෙන යන කෙනෙකුට ඒ ධර්මයේ පුහුණු කරගෙන යෑමේදී තමන්ගේ ජීවිතයට ඇති වෙන ඒ ආත්ම විශ්වාසය පින්වත්නි කෙනෙකුගේ සිත තුළ දියුණු ස්වභාවය, ඔබේ සිත තුළ තියෙන දියුණු ස්වභාවය, ඔබේ සීලය පිළිබඳව තියෙන දියුණු ස්වභාවය ඔබ තමයි දන්නේ. ඔබ තමයි දන්නේ ලෝකයේ තුළ ඔබට ඔබේ ජීවිතයේ තුළ ඔබේ හිත කොච්චර වඩලා තියෙනවද කියලා කියන එක, පුහුණු කරලා තියෙනවද කියන එක. අඩුපාඩුකම් සහ හොඳකම් සියල්ලම තම තමන්ම දන්නා කාරණාවක්. ඒ බාහිර ලෝකයේ මිනිසු දන්නා කාරණාවක් නෙමෙයි. ඒ බාහිර ලෝකයේ මිනිසුන්ගේ වැඩකුත් නැහැ. තමන්ගේ තියෙන ගුණයන් පිළිබඳව තමන්ම වඩා දියුණු කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශයට පත් කරන මේ කාරණාවේදී යතෝකෝ ගහපති අරිය ශාවකස්ස පංච භයානි වේරාණි ඌපසන්තානි හොಂತಿ චතුහිච සෝතාපත්ත්‍යංගේහි සමන්නාගතෝ hoti කියලා කියන කාරණාවේදී බලන්න නැවත වතාවක් අපේ පින්නතුන්ට මේක තීරුම් ගන්නට අවශ්‍ය නිසා කවුරුත් මේක කලබලයකට පත් වෙන කාරණාවක් නෙමෙයි. මේ ධර්මයේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ධර්මයේ තියෙන වටිනාකම ගුණේ අපි හොඳට හඳුනා ගන්න ඕනේ. අපි බෞද්ධකම කියලා කියන්නේම මේ උතුම් ආර්ය ශ්‍රාවකය කියලා කියන්නේම මේ ගුණයන් ඉතාමත්ම හොඳින් හඳුනාගත්ත කෙනා. ඒතර යම් දවසකදී මේ ආර්ය ශ්‍රාවකයා පස්සාකාරයක බිය සහ වෛරයන් සංසිඳලා ගියොත්, පින්නත් මේ පළවෙනි කාරණාව කුමක්ද? පස්සාකාරයක බිය සහ වෛරයන් සංසිඳලා ගියොත් එහෙම. ඒ වගේම සෝතාපත්ති අංග හතරෙන් යුක්ත වුණොත් එහෙම. ඒ වගේම සෝතාපත්තියට පත් වුණාට පස්සේ අංග හතරක් තිබෙනවා. ඒ සෝතාපත්ති අංග හතරෙන් යුක්ත වුණොත් එහෙම. ඒ වගේම ආර්ය න්‍යාය උතුම් ධර්මතාව යථාර්ථය ප්‍රඥාවෙන් අවබෝධලා තිබුණොත් එහෙම, ඉතා හොඳින් අවබෝධලා තිබුණොත් ඔහුට කැමතිනම් තමන් ගැන ප්‍රකාශ කරන්න පුළුවන්. පින්නති කුමක්ද ප්‍රකාශයට පත් කරන්නේ? මම නිරය ෂේවිලා ගියපු කෙනෙක්, තිරිසං යෝනිය ෂේවිලා ගියපු කෙනෙක්, ප්‍රේත ලෝකයේ ෂේවිලා ගියපු කෙනෙක්, අපාය නම් දුගතියට වැටෙන ස්වභාවය ෂේවිලා ගියපු කෙනෙක්, එහෙම නැත්නම් නැති කරපු කෙනෙක්, මම සෝතාපත්ති තත්වයකට පත්වෙච්ච කෙනෙක්. දැන් බලන්න සෝතාපත්ති ඵලයකට පත්වෙච්ච කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේදී අපිට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. යාට පුළුවන්කමක් තියෙනවා තමන්ගේ ජීවිතය තුළ මේ ප්‍රකාශයට පත් කරන්නට. එතකොට අපායට නොයන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් නියත වශයෙන්ම ආර්ය සත්‍ය අවබෝධ කරගන්නා කෙනෙක් කියලා නියතෝ සම්බෝධි පරායන කියලා සඳහන් කළේයි. නිසා නියස වශයෙන්ම මේ අවබෝධය ඇති කරගන්න පුළුවන් කියලා කියන එක ඒ ආත්ම විශ්වාසයේ ගොඩනගා ගැනීම. අපි මේ ජීවිතය තුළ පුරුදු වෙන්න ඕන හැම කෙනෙක්ම සෝතාපත්ති ඵලයකටවත් අපේ ජීවිතේ යොමු කරන්නට, අපේ සද්ධානුසාරී தත්ත්වයකට පත් වෙලා ධම්මානුසාරී தත්ත්වයකට පත් වෙලා මේ සාසන භූමිය තුල තියෙන පහළම භූමි දෙක විතර සලකන අපි සඳහන් කරන්නේ සද්ධානුසාරී தත්ත්වය සහ ධම්මානුසාරී தත්ත්වය. ශ්‍රද්ධාව හොඳට පිහිටවාගෙන ඒ ශ්‍රද්ධාව හරහා ප්‍රඥාව දිනු කරගන්නවා. ඒ වගේම ධර්මයේ හොඳට ශ්‍රවණය කරලා ධර්මයේ හොඳට පුහුණු කරලා ඒ ධර්ම මානසිකාරයක් ඇති කරගෙන ධර්මයේ ගැන කල්පනා කරනවා. පින්වත්නි අපි එතකොට ඒ තැනකින් පටන්ගෙන සෝවාන් ඵලයකට අපේ ජීවිතේ පත් කරගන්න ඕනේ. ඒතර සෝවාන් ඵලයකට පත්ච කෙනෙකුට ජීවිතේ බියක් නැහැ. මොකක්ද බිය නැත්තේ? එයා දන්නවා මම සතර අපායට කවදාවත් ආයි වැටෙන්නේ නැහැ කියලා. ඒ නිසා සෝවාන් ඵලයකට පත්ච කෙනෙකුට අපිට පේනවා එතනින් තමයි තමන්ගේ ජීවිතේ මේ සතර අපායට වැටෙන්නේ නැතුව තුර නරක තිරිසන් ප්‍රේත අසුර කියලා කියන මේ දුගතීන්ට පත් වෙන්නේ නැතුව මොන සංසාරයේ තුල පින්වත්නි අපේ දේශනාවන් වල මොනතරම්නම් සඳහන් කරනවද මේ සතර අපායේ තියෙන දුක් සහිත ස්වභාවය පිළිබඳව. එතකොට මේ සතර අපායේ තුල තියෙන දුක් සහිත ස්වභාවයකට වැටෙන්නේ නැතුව තමන් සෝවන් ඵලයකට පත් වුනහම එයාට කියන්නට පුළුවන්කමක් තියෙනවා. මොකද්ද කියන්න පුළුවන්කමක් තියෙන්නේ? මම නිරය ශ්‍රේය කරපු කෙනෙක්, එහෙම නැත්නම් නිරය අයින් කරපු කෙනෙක්, නිරයට වැටෙන්නේ නැති කෙනෙක්,
තිරිසන් යෝනියට මම වැටෙන්නේ නැති කෙනෙක්. ඒ වගේම ප්‍රේත ලෝකයට මම වැටෙන්නේ නැහැ. අපායට වැටෙන්නේ නැහැ. ඒ නිසා මම සෝතාපත්ති තත්ත්වයකට පත්වෙච්ච කෙනෙක්. අපායට නොයන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. නියත වශයෙන්ම මේ ධර්මය අවබෝධ කරගන්නවා. එතකොට නියතෝ සම්බෝධි පරායනෝති කියලා මේක ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. එතකොට ඔබට පේනවා ඇති සෝවන් ඵලයකට පත්වන කෙනෙක්. ඒ සෝවන් ඵලයකට පත්වෙච්ච කෙනාට පුළුවන්කමක් තියෙනවා. අපිට මේ දේශනාවේදී අපිට පැහැදිලි කිරීමක් කරනවා. සෝවන් ඵලයකට මම පත් වෙලා ඉන්නවා කියලා කියන එක ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. හැබැයි ආර්ය ශ්‍රාවකයා තමන් දැනගන්න ඕනේ තමන්ගේ ජීවිතයේ තුල මම පස් ආකාරයකින් බිය සහ වෛරේ සංසිඳපු කෙනෙක්. පස් ආකාරයක බිය සහ වෛරේ සංසිඳපු කෙනෙක්. ඒ වගේම සෝතාපට්ටි අංග හතරෙන් යුක්ත කෙනෙක්. ඒ වගේම මේ උතුම් ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ කරගත්ත කෙනෙක්. ඒ කරුණු තුන තමන්ගේ ජීවිතයේ තුල තාමත්ම හොඳින් අවබෝධ කරගත්ත කෙනෙකුට තමයි යාර ප්‍රකාශයටපත් කරන්න පුළුවන්කමක් තියෙන්නේ තමන් සෝවාන් ඵලයකට පත් වෙලා ඉන්නවා කියලා කියන එක. දැන් පින්වත්නි ඔය සමහර පිරිස ඉන්නවා මේ භාවනා කරන්න ගිහලා සමහරලාට ධර්මීය පොඩ්ඩක් යම් කිසි ආකාරයකට ශ්‍රවන් දීමක් හෝ හැදෑරීමක් කරලා ඒත් හිතනවා මං දැන් සෝවාන් වෙලා ඉන්නේ කියලා. දැන් එක අම්මා කෙනෙක් මාව බලන්න ඇවිල්ලා ඒ අම්මා ওই තැන් තැන් වල වැඩසටහන් වලට යන කෙනෙක් මට ඇවිල්ලා කිව්වා හාමුදුරනේ මං සෝවන් වෙලා ඉන්නේ කියලා කිව්වා. ඒ සෝවන් වෙලා ඉන්නවා කියලා කිව්වහම කොහොමද කියලා ඇහුවා. මං කිව්වා අම්මා කොහොමද ඔම ප්‍රකාශයට පත් කරන්නේ. දැන් බලන්නකො මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවයි දැන් මේ අම්මගේ කියන ප්‍රකාශය අතර මොනතරම් පරස්පර විරෝධතාවක් තියෙනවද. දැන් තථාගතයන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ තමන්ගේ ජීවිතය තුළ. අපි දැන් මේ පස්සාකාර බිය පිළිබඳව ඊළඟට අපි සාකච්ඡාවට භාජනය කරනවා. එතකොට මේ පස්සාකාර බියක් සහ වෛරයක් සංසිඳලා ගියොත් එහෙම ඒ වගේම සෝතාපට්ටි අංග හතරෙන් යුක්ත වුණොත් ඒ වගේම ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් යුක්ත වූ කෙනෙකුට තමයි පින්වත්නි අපිට පේන්නේ මේ උතුම් අවබෝධය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න. එවැනි කෙනෙකුට තමයි පුළුවන්කමක් තියෙන්නේ තමන්ට සෝවන් ඵලයකට පත්වලා ඉන්නවා කියලා කියන්න ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. තමන් සතර අපායෙන් මිදුණායයි කියලා කියන එකත් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. දැන් අරම්ම කියනවා මං එයා සෝවන් වෙලාම ඉන්නේ කියලා කියනවා. මං කොහොමදම සෝවන් වුණේ? මට කියන්න බලන්න ඔයාට දැනෙච්ච දේ මොකක්ද කියලා. එතකොට මේ අම්මා කියනවා එයා භාවනා කර කර හිටියලු. ඒ භාවනා කර කර ඉන්න වෙලාවේ දෙක පාහට ඇඟ යම් කිසි රත් වීමක් ඇති වුණාලු. ඊට පස්සේ ඇඟින් එකපාරට ධාරි දාන්න පටන් ගත්තලු. ඉතින් මේ ස්වාමී මේ අම්මා හිතුවලු දැන් එයා සෝවන් වුණා කියලා. පස්සේ මං කිව්වා අම්මා පොඩ්ඩක් බලන්න ඔය ඇඟ ටිකක් ওই විදිහට ධාඩිය දාලා යම් කිසි ආකාරයකට ගැහිමක් කියන්නේ ධාඩිය දාලා යම් කිසි ආකාරයකට තමන්ගේ ශරීරයේ වෙනසක් ඇති වෙන්නේ ඔය සමහර වෙලාවට ඔය ප්‍රෙෂර් එක වැඩි වුණාම එහෙම නැත්නම් සීනි අමාරු වැඩි වුණාම දොස්තර මහත්තයෙක් ළඟට ගිහිල්ලා ඉස්සෙල්ලා ඒ ටික පරීක්ෂා කරලා බලන්න. එතකොට අම්මට හිතෙයි මං සෝවන් වෙලාද රහත් වෙලාද කියලා කියන කාරණාව. ඒ නිසා පින්වත්නි සමහර ඇත්තන්ට මේවා කියලා දුන්නට කට්ටිය පිළිගන්නේ නැහැ. තමන් නොදන්නාකම අර ඇරිස්ටෝටල් පඬිවරයා කියන්නේ ඉගෙන ගැනීම සඳහා තියෙන හොඳම දේ තමයිලු තමන් නොදන්නාකම. තමන් යම් කිසි දෙයක් දන්නේ නැහැයි කියලා කියන තැන සිටීමම එයාට ඉගෙන ගන්නට හොඳ පහසුවක් එනවා කියලා කියනවා. එනිසායි සමහර ඇත්තෝ හිතාගෙන ඉන්නවා අපි දන්නවා කියලා ඔක්කොම ටික. දැනගත්ත දෙයක් තිබුණාට ප්‍රශ්නයක් නැහැ පින්වත්නි. ධර්මයේ තුල සඳහන් කරන්නේ අර පරියාප්ති වගේම ප්‍රතිපත්ති සහ පටිභේද. පරියාප්තිය ත්‍රිපිටකයේ තිබෙනවා. ඒ වගේම ඒ තියෙන ත්‍රිපිටකය පුහුණු කරන්න ඕනේ. මේ පුහුණු කිරීම තුළින් තමයි ඔබට ඒ අවබෝධය ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. දැන් එතකොට ඔය ඇත්තන්ට මතක ඇති මම කියපු මූලික කාරණා තුන කුමක්ද කියලා. එකක් තමයි ආර්ය ශ්‍රාවකයාට මේ පස් ආකාරයක බිය සහ වෛරය සංසිඳලා ගියොත්. ඒ වගේම සෝතාපට්ටි අංග හතරෙන් යුක්ත වුණොත්. ඒ වගේම මේ ආර්ය න්‍යායෙන් යුක්ත වුණොත්. එනිසා පින්වත්නි මේ කරුණු තුන ඇතුළේම විශාල ප්‍රමාණයක් අපට විස්තර කරන්න තියෙනවා. එනිසා තමයි අද දේශනාව ආරම්භයේදී මම සඳහන් කළේ මේ කාල සීමාවට අනුකූලව අදට ප්‍රකාශයටපත් කරන්න පුළුවන් දේවල් අපි ප්‍රකාශයටපත් කරනවා. මේ හැම දෙයක්ම අපේ දේශනාවන්වල විශේෂයෙන් මගේ දේශනාවන්වල මගේ අයි ආත්ම දෘෂ්ටියක් වශයෙන් ගන්න දෙයක් ඇත්තේ නැහැ. නමුත් සම්මුතියක් විදියට මගේ දේශනාවලදී මා ඔබට සඳහන් කරන්නේ අර ප්‍රායෝගික වශයෙන් ඔබට පුහුණු කරන්න පුළුවන් කරුණා පිළිබඳවත් අවධාරණය යොමු කරනවා. දැන් කතමානි පංච භයානි වේරානි ඌප සන්තානි හොන්ති.
මේ පස්සාකාරයක බය මොනවාද? අන්න මේ පස්සාකාරයක බය මොනවාද කියලා කියන කාරණාව ඉතාමත්ම වැදගත් වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ පස්සාකාරයක බියා සම්බන්ධව කාරණාවේදී පින්වත් ගෘහපතිය සතුන් මරණ කෙනා බලන්න එතන කොච්චර ලොකු වටිනාකමක් අපිට ගෙනත් දීලා තියෙනවාද. සතුන් මරණ කෙනා සතුන් මැරීම හේතු කොටගෙන මෙලවදීම යම් බයක් වෛරයක් රැස් කරගන්නවා නම් ඒ සත්තු මරණ කෙනෙක් ඒ සත්තු මරණ කෙනාට පින්වත්නි එයාට මේ ලෝකේදීම යම් බයක් Tamange ජීවිතය තුළ ගොඩනැගෙනවා. ඒත් එක්කම වෛරයකුත් රැස් කරගන්නවා. ඇයි හේතුව මොකද? ওই සතෙක් මැරුවට පස්සේ ඒ සතා පිළිබඳව එයාට ලොකු බයක් ඇති වෙනවා Tamange ජීවිතය තුළෙහි. මේක මහා බරපතල අකුසල කර්මයක් නේද කියලා කියන කාරණාව. මේ සමහර මිනිස්සු සත්තු මරණ මිනිස්සු එයයි ජීවිතේ මරණයට පත් වෙන්නේ අතිශයින්ම භයානක තත්යකට පත් වෙලා. පින්නත් ඒ අය තමන්ගේ ජීවිතය තුළෙහි විශේෂයෙන් අපිට පේනවා අතිශයින්ම භයානක තත්යකට. කියලින් සත්ත්වේ ඝාතනය කරන මිනිස්සෙක්, ඒ කියන්නේ ප්‍රාණ ඝාතයක් කරන කෙනෙක් සත්තු කිව්වට පස්සේ මෙතන සියලුම සත්‍යයන් අයිති වෙනවා. ඒකට ඒ සත්තු ඝාතනය කරන කෙනෙක් ජීවිතේ එයාට රාත්‍රී කාලයක් හොඳ නිින්දක් බවට පත් වෙන්නේ නැහැ. අර සාරිපුත්ත හාමුදුරන්ගේ එක දේශනාවකදී සඳහන් වෙන්නේ අර මිනි මරපු මිනිස්සෙක් කියලා කියන යාගේ රස්සාව බවට පත් වෙලා තිබෙන්නේ මිනිසු මරණ එක. එහෙම නැත්නම් අලුගෝසු තනතුර දරන එක. දැන් මේ අලුගෝසු තනතුර දරපු කෙනා තර කොසල් රජතුමාගේ රාජ්‍ය කාල පරාසය තුළ මේක සිදුවන්නේ. ඒකට යම් කිසි ආකාරයකට දරුණු අපරාධ කරපු 500ක් දෙනා අහු වෙනවා රජයට. ඒ 500ක් දෙනා අසු වුණාට පස්සේ ඊළඟට මේ අය සිරබාරයට පත් කරනවා. නඩු අහලා ඉවරුණාම මේ 500 දෙනාම ඝාතනය කරලා එම රතන් ඝාතනය කරන්න තීන්දුව තීරණය කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඝාතනය කරන්නට උසාවියෙන් තීන්දුව තීරණය කළත් හැබැයි මේ අලුගෝසුවෙක් එහෙම නැත්නම් ඝාතකෙක් ඇත්තේ නැහැ. ඒ වෙලාවේදී ඉදිරිපත් වෙන්න කියනවා මෙතන ඉන්න පිරිසෙන් කවුරු හරි කෙනෙක් මේ කටයුත්ත කරන්න. කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. එක මිනිහෙක් විතරක් ඉදිරිපත් වෙනවා. එයාට කියනවා ඔයා මේ මිනිස්සු මරන්න ඕන. එයාට අබේ දානි එහෙම නැත්නම් ඔයාට පුළුවන්කමක් තියෙනවා මේ දඩුවෙමින් ගැලවිලා සාමාන්‍ය මිනිහෙක් විතර ජීවිතය ගත කරන්න. පින්නත් මෙයා අවුරුදු ගණනාවක් තිස්සේ මේ අලුගෝසු තනතුර සිද්ධ කරන්නේ. ඒ අලුගෝසු තනතුර දරපු මිනිසයා අවසානයේදී යාගේ කායික ශක්තිය නැති වෙලා යනවා. මොකද මිනිස්සෙක් කපාරින් මරන්න බැරි වෙනවා. තෙතුන් වතාවක් එයාට පිහා අරගෙන ගහලා මිනිස්සු මරන්න සිද්ධ වෙනවා. අවුරුදු ගණනාවක් සිද්ධ කළාට පස්සේ ඒ අවුරුදු ගණනාවකට පස්සේ එයා ඒ හිරෙන් නිදහස් වෙලා ගෙදෙට්ට යනවා. ගෙදෙට්ට ගිහලා තමන්ගේ බිරිඳට කියන අවුරුදු ගණනාවකින් මම මේ රස්සාවෙන් නිදහස් වෙලා ආවේ. අවුරුදු ගණනාවකින් පස්සේ රස්සාවකින් නිදහස් වෙලා ආපු මට අවශ්‍යයි හොඳ කැඳකෝප්පයක් හරි ගසලා දෙන්න කියලා. කැඳකෝප්පයක් හදලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ අලුගෝසුව ඉස්සරහා පුටුවට වෙලා එහෙම නැත්නම් ඒ වාඩි වෙන්න තිබිච්ච තැනට වෙලා වාඩි වෙලා එයා ජීවිතය ගැන කල්පනා කරනවා. මේ මිනිසුන්ටත් පින්වත්නි තමන්ගේ ජීවිතය තුළෙහි යම් කිසි ආකාරයකට රැකියාවක් කරලා ආවට පස්සේ අපි හිතමු තමන් වැඩ කරන ආයතනයක් තියෙනවා නම් ඒ ආයතනින් වැඩ කරලා හවස ආවට පස්සේ තමන්ට තමන්ගේ රැකියාව පොළපිළිබඳව ඒ ඇත්තන්ට හිතනවා කල්පනා වෙනවා. ඒ වගේම ජීවිත කාලය පුරාවටම යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළෙහි යම් ක්‍රියාවක නිරත වෙලා ඉන්නවා නම් ඒ අයට ජීවිතයේ කවදාරි දවසක මේව මතක් වෙනවා. අර චිත්‍රපටයක තියෙන දර්ශන එකින් එක පේනවා වගේ මුළු ජීවිත කාලය පුරාවටම තමන් කරපු කියපු දේවල් පිළිබඳව මතකයට නැගෙනවා. දැන් මේ මිනිසයාටත් අවුරුදු ගණනාවක් තිස්සේ ජීවිතය තුළ පුරුදු වෙලා තිබුණේ වෙන මොනවත් නෙමේ සත්තු මරණයක. ඒ වරත්ත මිනිසු මරණයක. පින්නත්නි කැඳකෝප්පය අතර ගත්ත වෙලාවේ තමයි සාරිපුත්ත හාමුදුරුව වඩින්නේ. සාරිපුත්ත හාමුදුරුව වඩින වෙලාවේදී අපිට පේනවා මේ කැඳකෝප්පෙන් මෙයා හිතනවා හාමුදුරු කෙනෙක් දැකි ගොඩක් කාලෙකින්. නිසා මේ ස්වාමින් වහන්සේට මේකෙන් කොටසක් දෙන්න ඕනේ කියලා හිතලා ඉවරලා පින්නත්නි අපිට පේනවා මේ අලුගෝසුවා දැන් නිදහස් වෙච්ච කෙනා අර සාරිපුත්ත ස්වාමින් වහන්සේට කොටසක් පිළිගන්නනවා. සාරිපුත්ත ස්වාමින් වහන්සේට ඕනෙකම තිබුණේ මෙයාට ධර්මයේ දේශනා කරන්න. දැන් සාරිපුත්ත හාමුදුරුව ධර්මයේ දේශනා කරනවා වැඳගන්න කියලා කිව්වා. මේ පුච්චලයා අත් දෙක අරගෙන වැඳගෙන ඉන්නවා, ඔළුවේ තියාගෙන ඉන්නවා. සාරිපුත්ත හාමුදුරුව ධර්මයේ දේශනා කරනවා. සාරිපුත්ත තෙරුන් වහන්සේට හොඳටම වැටහුණා
උන්වහන්සේ බණ කිව්වත් මියාගේ හිතට එක දහම් පදයක්වත් යන්නේ නැති ස්වභාවය. නත් මේ වෙලාවේදී සාරිපුත් හාමුදුරුවෝ මියාගෙන් අහනවා, මා මේ දේශනා කරන ධර්මය ඔබට වැටහෙනවද කියලා. අනේ ස්වාමීනි, මට එකක්වත් වැටහෙන්නේ නැහැ. මට පේන්නේම මම මගේ ජීවිතය තුළ මම කරපු රැකියාව. කුමක්ද රැකියාව? මම කළේ මිනිස්සු මරණ එක අලුගෝසු තනතුර දක්වපු එක. මා ඒ කටයුතු දිගටම කරපු නිසා මගේ මනසේ තියෙන්නේ ඒ කටයුත්තමයි. බෝහන්සේ ධර්මයේ දේශනා කරන විට මම අද්දෙක බැදගෙන ඔළුවේ තියාගෙන නළල තියාගෙන අද්දෙක හිටියත් මට පේන්නෙම, මට දැනෙන්නෙම අර මිනිස්සු මැරෙන ස්වභාවය, මිනිස්සු කෑ ගහන ස්වභාවය. ඒ මිනිසුන්ගේ තියෙන ශරීරවල තියෙන ලේ තමයි මට පේන්න දකින්න ලැබෙන්නේ. ඒ වෙලාවේදී සාරිපුත් හාමුදුරුවෝ මියාගේ හිත හදලා ධර්මයේ දේශනා කරනවා. ඔහු හිත යම්තාක් දුරට හොඳ තැනක පිහිටවලා මරණයෙන් පස්සේ ඔහු දිව්‍ය ආත්මයක් ලබාගෙන, එහෙත් දිව්‍ය ආත්මය ලබා ගත්තත් ඉන්පසු ඔහු වෙනත් දුක් සහිත තැනක ඔහුගේ ජීවිතය උත්පත්ති සිදු වෙනවා. සසරේ තමන් කරපු ඒ බලවත් අකුසල කර්මයන් කොහේ ගියත් කොතනක හිටියත් තමන්ට විපාක විඳින්න සිදු වෙනවා. පින්වත්නි, එතකොට මම මේ සඳහන් කළේ යම්කිසි මිනිසෙකුට බයක් ඇති වෙනවා තමන් අපරාධයක් කළාට පස්සේ. ඒ අපරාධය කරපු නිසාම හිතේ ලොකු සැකයක් තමන්ගේ ජීවිතය තුළ ඇති වෙනවා. දැන් බලන්න, සත්‍යික් මරන්න කරුණාව හිතක් තිබිච්ච කෙනෙකුට හැකියාවක් ඇත්තේ නැහැනේ. ඒ නිසා මේ සත්‍යික් ඝාතනය කරනකොට රාගග්ගි දෝසග්ගි මෝහග්ගි කියලා තමයි ධර්මය තුළ සඳහන් කරන්නේ. රාගයේ නැමැති ගින්න, දේශයේ නැමැති ගින්න, මෝහයේ නැමැති ගින්න. ඒකට මේ ගිනි තුනක් අරගෙන තමයි මේ කටේත සිද්ධ කරන්නේ. පින්නත් අපිට එතකොට පේනවා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යම්කිසි ආකාරයකට පස්ස ආකාරයකට බයක් තිබෙනවා නම්. දැන් පළවෙනි එක තමයි මෙතනින් මේ දක්වලා තිබෙන්නේ සතුන් මරණ කෙනා පිළිබඳව. ඊළඟට මේ කාරණා පහම ගත්තට පස්සේ පින්නත්නේ ඒ සත්තු මරණයක පමණක්ම නෙමෙයි, ඊළඟට යම්කිසි ආකාරයකට එයා අන් සතු දේවල් සොරකම් කිරීම කියලා කියන එක කරනවා නම්, ඒ වගේම කාමී වරදවා හැසිරෙනවා නම්, ඒ වගේම බොරුකීම කියලා කියන එකෙන් එයා වැළකෙනවා නම්, ඒ වගේම මදේට ප්‍රමාදයට හේතු වන ඒ මත්පැන් ආදී භාවිත කරනවා නම්, මේවා තමයි අපි පංච සීලයේ විදිහට පින්වත්නි සඳහන් කරන්නේ. එතකොට ජීවිතයේ තුල මේ පන්සිල් ආරක්ෂා කර ගැනීම කියලා කියන එක. දැන් බලන්න, සෝවාන් ඵලයකට පත්වෙන්න අවශ්‍ය කරන කෙනෙක්. ඒතකොට සෝවාන් ඵලයකට පත්වෙන්න යන්න අවශ්‍ය කෙනෙක් පමණක්ම නෙමෙයි, සාමාන්‍ය ජීවිතයේ තුල ගත කරන කෙනෙකුට පවා ඒ පංචශීලය නිසියාකාර විදියට ආරක්ෂා කර ගැනීම කියලා කියන්නේ තමන්ගේ ජීවිතේට බයක් මෙලවදීම හටගන්නේ නැහැ. පරලවදීත්‍යයට යම් කිසි ආකාරයකට බයක් හටගන්නේ නැහැ. ඊළඟට යම් කිසි ආකාරයකට මානසික දුක් දොමනසක් එයාට විඳින්න අවස්ථාවක් ඇත්තෙත් නැහැ. මොකද හේතුව එයා දන්නවා තමන්ගේ ජීවිතය තුළ තමන් කොච්චර නිවැරදිතාවයකට පත් වෙලා තියෙනවද කියලා. දැන් අපිට පේනවා පින්වත්නි, මෙය සෝවන් ඵලයකට පත් වෙන්න යන අවශ්‍ය කරන මිනිස්සෙකුට තමන්ගේ ජීවිතය තුළ තියෙන මේ සීල සාමග්ගිය, එහෙම නැත්නම් ඒ පුජ්‍යලයාගේ සීලය බලවත් කරන අවස්ථාවක් බවට පත් වෙනවා. දැන් සීලය කියලා කියන එකට අපිට විවිධ අර්ථකථන අපට හමු වෙනවා. ඒ විවිධ අර්ථකථන බොහෝමයක් දේවල් හමු වන දේවල් අතර සීලය කියලා කියන්නේ එක පැත්තකින් නිවීම, රාගය, දේශය, මෝහය කියලා කියන කාරණාවන් නිවීමට පත් කිරීම. ඒතකොට ඒ අතරින් පංචශීලයේ වගේ කාරණාවක් අපට ඉදිරිපත් කරලා තියෙන්නේ තමන්ගේ අතින් නිරන්තරයෙන්ම සිදුවන ඒ පස්සාකාරයක වැරදි වලින් මිනිස්සෙක් නිදහස් වෙන්න. ඒතර ඒ පස්සාකාරයක වැරදි වලින් ඒ මිනිස්යා නිදහස් භාවයකට පත් වෙනවා නම් එතන පින්වත්නි අපිට පේනවා යාගේ සීලය සම්පූර්ණ වීමක් සිදු වෙනවා. ඒතර තමන් වැරද්දක් කළොත් තමයි මිනිස්සෙකුට ජීවිතයේ සැකයක් තියෙන්නේ. තමන් අන්සතු දියක් ගත්තොත් තමන්ගේ ජීවිතය තුළ සැකයක් තියෙනවා. තමන් පංච ඉන්ද්‍රියන් වැරදි ආකාරයකට පිනිවොත් තමන්ට ලොකු බයක් සැකක් ජීවිතය තුළ තියෙනවා. බොරු කිව්වොත් තමන්ට යම් කිසි ආකාරයකට බයක් සැකක් තියෙනවා. ඒ වගේම මත් වීමට ප්‍රමාදයට හේතු වෙන මත්පැන් ආදී පාවිච්චි කළොත් එයාගේ හිතේ ලොකු බයක් තියෙනවා, ප්‍රමාදයට හේතු වෙනවා කියලා කියන කාරණාව. ඒතකොට යම් කිසි කෙනෙකුගේ ආත්ම විශ්වාසයක්, අපි කියන self confidence එකක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න නම් අර උතුම් ආර්යකාන්ත සීලය, ඒ කියලා කියන්නේ අතවශ්‍යෙම මේ ආර්යකාන්ත සීලය කියලා කියන්නේම සෝවාන් පුජ්ජලෙක් සතු තියෙන සීලයක් මේක.
කියන්නේ ආර්යකාන්ත සීලය කියලා කියන්නේ මේ ආර්යයන් වහන්සේලා විසින් ප්‍රිය කරන සීලිය. ඒතකොට ඒක ඔහුගේ ජීවිතයේ තුල පිහිටන්න ඕනේ. එතකොට සෝවාන් ඵලයකට පත්වන උත්තමෙක් කිසි දවසක තමන්ගේ ජීවිතයේ වෙනුවෙන් මොන හේතුවක් නිසාවත් පන්සිල් එකම පදයක්වත් කඩ කරන්නේ නැහැ කියලා කියන එක සාමාන්‍ය පිළිගැනීමක් බවට පත් වෙලා තියෙනවා. දැන් කෙනෙකුට මේ ගැන විවිධ තරක ඉදිරිපත් කරන්න පුළුවන්. සෝවාන් ඵලයකට පත්වෙච්ච කෙනෙක් මේ විදියට මේ පන්සිල් පද පහ කඩනවා කියලා කෙනෙකුට තරක කරන්නත් පුළුවන්කමක් තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම් දේශනාවන් අරගෙන බලනකොට ඒ දේශනාවන් වලදී අපිට පේනවා යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ සෝවාන් ඵලයකට පත්වන කෙනෙක්, ඒ සෝවාන් මාර්ගයකට ප්‍රවිෂ්ඨ වෙන කෙනෙක්, ඒ ආර්යකාන්ත සීලයට පත්වෙච්ච කෙනෙක්, යා මොන හේතුවක් නිසාවත් තමන්ගේ ජීවිතය තුළ පන්සිල් කඩන්නේ නැහැ. දැන් බලන්න, එතකොට පන්සිල් ආරක්ෂා වීම, එතකොට පන්සිල් ආරක්ෂා කර ගැනීම කෙනෙකුගේ ජීවිතයේ පැතිකඩවල් කීපයකින්ම එයාගේ ජීවිතයට ලොකු ආරක්ෂාවක් සලසලා දෙනවා. දැන් බලන්න, පන්සිල් ආරක්ෂා කරගත්තට පස්සේ තමන්ගේ හිතේ සමාධිය ගොඩ නැගෙනවා. එහෙම නැත්නම් අපි කියන සිතේ එකඟතාවය ඇති වෙනවා. දැන් පන්සිල් ආරක්ෂා කරගන්නකොට එයාගේ කය වචනේ සංවරය වෙනවා. දැන් එතකොට කය වචනේ සංවරය වෙනකොට තමන්ගේ ශරීරයේ සංවරය වෙනවා, වචනය සංවරය වෙනවා. දැන් මෙහෙම වෙනකොට පොදලා තියෙන්නේ හිතේ පසුතැවීම හෝ එහෙම නැත්නම් නොසන්සුන්ගුම් ඇති වෙන්නේ නැහැ. හිත සමාධිමත් කරගන්න පුළුවන් කමක් තියෙනවා. එකඟ කර ගැනීමට පහසුවක් ඇති වෙනවා. ඒතර පන්සිල් කඩපු කෙනෙකුට හැම වෙලාවෙම චකිතකින් තමයි ජීවත් වෙන්න වෙන්නේ. පන්සිල් කඩපු කෙනෙකුට හැම වෙලාවෙම බයක් තියෙනවා. ඒ වගේම මේ ආත්මයේ පිළිබඳවත් බයක් තියෙනවා, පරලෝකයේ පිළිබඳවත් බයක් තියෙනවා. ඒතකොට යාගේ හිතේ සමාධිමත් ස්වභාවයක් ඇත්තේ නැහැ. ඒතකොට සිත එකඟ කර ගැනීමටත් අමාරුයි. ඒතකොට කය වචනීය සංවර කරගත්ත මිනිසෙකුට තමන්ගේ හිතේ එක්තරා ආකාරයකට සමාධියක් ගොඩනගා ගන්නට පුළුවන්කමක් තියෙනවා. මේ සමාධිමත් සිතකට තමයි පින්වත්නි මේ ලෝකයේ තුල තියෙන ප්‍රඥාව දකින්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒතර යා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ප්‍රඥාව අවබෝධ කරගන්නවා. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට යා මේ අවබෝධ කර ගැනීම නිසා යාගේ ප්‍රඥාව සෝවන් වීමකට එක්තරා ආකාරයකට මඟ පැද්දීමක් සිද්ධ කරනවා. ඊළඟට මොකද වෙලා තියෙන්නේ? මේ සෝවන් වීමට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට වඩන්න ඕනේ. දැන් සෝවන් වීමට අවශ්‍ය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕනේ. එතකොට එහි තුළ තිබෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා කියන මේ සීල කොටස් ටිකත් සම්පූර්ණත්වයට පත් වෙනවා පංච සීලය ආරක්ෂා කර ගැනීම නිසා. දැන් අපි පින්න තුනලට බලන්න, මේ පන්සිල් ආරක්ෂා කර ගැනීම කියලා කියන කාරණාව කොච්චර ප්‍රබල කාරණාවක් බවට පත් වෙනවද කියලා කිව්වොත්, එක පැත්තකින් මේ සිතේ එකඟතාව කියලා කියන එක, සිතේ සමාධිය කියලා කියන එක ගොඩනගා ගන්නට මේක හේතු වෙනවා. ඇයි සිතේ එකඟතාව ගොඩනගා ගන්න හේතු වෙන්නේ? පංචශීල රැකීම තුළින් තමයි යගේ කය වචන පිළිබඳව සංවරීමක් තියෙන. ඒකට මෙතනදී අර භාග්‍යතුන් වහන්සේ සූත්‍ර දේශනාවේදී සඳහන් කරපු ආකාරයකට යගේ හිත ඇතුළේහි යම් කිසි ආකාරයකට නොසන්සුන්කමක් ඇත්තේ නැහැ. පසුතැවිලි ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. හිතේ සමාධිගත කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ සමාධි සිතකට තමයි පින්වත්නි ප්‍රඥාව දකින්නට පුළුවන්කමක් තියෙන. අපි කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒතොර ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළත් ඒ කාරණාව තියෙනවා. එතකොට ඒ ප්‍රඥාව අවදි වෙන්නේ අර සමාධි සිතකට තමයි. අර නොසන්සුන් සිතකට තමයි ලෝකයේ තුල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මතාව කියලා කියන එක බලන්නට දකින්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒත් එක්කම අපිට පේනවා සෝවන් වීමට නම් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕනේ. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනකොට අපිට හම්බෙනවා සීල කොටසක් පිළිබඳව. සීල කොටසිට අපි දක්වන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එතකොට තමන්ගේ වචනය සංවර කර ගැනීම, තමන්ගේ කර්මාන්ත ආදී වල තමන් තාමත්ම යහපත් ලෙස නිරත වීම, ඒත් එක්කම තමන්ගේ ජීවත් වීම සඳහා කරන ක්‍රියාවන් වල යම් කිසි ආකාරයකට වැරදි භාවකින් තොරව යහපත් ලෙස ජීවත් වීම. මේ නිසා පුජ්‍යලිකුගේ සීලේ සම්පූර්ණත්වයට පත් වෙනවා. දැන් බලන්න, එතකොට පන්සිල් කියලා කියන එක අපි සාමාන්‍ය වශයෙන් අපි හැම දවසකම අපි මේක සිද්ධ කරන දෙයක් පන්සිල් සමාදන් වීම කියලා කියන කාරණාව. නමුත් පන්සිල් සමාදන් වීම කියලා කියන කාරණාව සාමාන්‍ය කාරණාවක් විදිහට පින්වත්නි අපි ගත්තට අපිට පේනවා පන්සිල් කියලා කියන්නේ අපිට මේ සෝවාන් ඵලයකට පත් වෙන්න එපමණක් නෙමෙයි අපිට නිර්වාණගාමී ප්‍රතිපදාවට අවශ්‍ය කරන ඒ මූලික පදනමක් අපට අපේ ජීවිතයේ තුල ගොඩනැගෙනවා. ඒතර අපි බොහෝ වෙලාවට දවස ගානේ උදේත් ඔයෙත් පන්සිල් ගන්නවා, හවසත් පන්සිල් ගන්නවා. පන්සිල් ගන්න සමාජයක් ගොඩනගන්න ඕනේ කියලා කියනවා.
පන්සිල් නම් ගන්නවා පින්වත්නි, පන්සිල් රකින්නේ කී නැති ස්වභාවය තමයි අපිට දකින්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් බලන්න හොඳට විග්‍රහ කරලා බලනකොට මේ පන්සිල් කියලා කියන්නේ, පංචශීලය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තියෙන සීලය සම්පූර්ණත්වයට පත් කරන කොටස. ඒකට මේ සීලය සම්පූර්ණත්වයට පත් කරනවා කියලා කියන්නේ යා මේ උතුම් ආර්ය මාර්ගයකට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක්. දැන් එතකොට අපි හැමදාම කරන්නේ පන්සිල් ගන්නවා, පන්සිල් කඩනවා. ඔය තායිලන්ති වගේ සමහර පළාත්වල මං අහලා තියෙනවා සමහර ඇත්තන් පන්සිල් ගැනීමේදී අපි ඇඟිලි පහම එකට එකතු කරලා වැඳගෙන අපි සෙද්ද කරන්නේ. සමහර හරි අවංකයි. ඒ නිසා සමහර ඇත්තන් ඇඟිලි දෙකක් පහතර දානවා. ඇඟිලි තුනකින් පන්සිල් ගන්න. ඒ කියන්නේ මේ පන්සිල් වල තියෙන ශික්ෂාපද පහෙන් එයා තුනක් දෙකක් කඩනවා, තුනයි විතරයි ආරක්ෂා කරගන්නේ. දැන් අපි එහෙම බැලුවොත් එම සමහර වෙලාවට ඇඟිලි පහම පල්ලෙහාට දාගෙන තමයි අපිට පන්සිල් ගන්න සිදුවන්නේ. දැන් බලන්න මෙතනදී මා ඉදිරිපත් කරන ප්‍රධාන කාරණාවක් තමයි මේ පන්සිල් ආරක්ෂා කර ගැනීම කියලා කියන එක පුජ්ජලිකෝගේ සෝවාන් ඵලයකටපත් වීම පමණක් වුණ මේ රහත් ඵලය දක්වාම යන්න පුළුවන් ගමනක්. මේත් දන්නව අපේ තේර අපදහනේ සඳහන් වන පංචශීල සමාදානීය කියලා කියන රහතන් වහන්සේ පිළිබඳව දක්වලා තියෙන කාරණාව. දැන් පංචශීල සමාදානීය රහතන් වහන්සේ පිළිබඳව දක්වලා තිබෙන කාරණාවේදී ඒ උන්වහන්සේ තමන්ගේ සංසාරයේ තුළ තමන් කරපු ක්‍රියාව පිළිබඳව, එම නැත්නම් සංසාරයේ තුළ තමන්ගේ ජීවිතයේ තුළ තමන් පන්සිල් ආරක්ෂා කර ගැනීම පිළිබඳව සිහිපත් කිරීමක් සිදු කරනවා. එයා සඳහන් කරනවා මේ තේර අපදානෙදී ඒ කාලෙදි මම චන්ද්‍රවිත්ති නුවර බැල මෙහෙවර කම් කරමින් හිටියේ. කියන්නේ අනුන්ගේ කටේතු වල, ගෙවල් දොරවල් වල වැඩ කරමින් බැල මෙහෙවර වල නිරත වෙච්ච කෙනෙක්. හැබැයි මට කවදාවත් පැවිද්ද ලබා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එකක් තමයි මම මගේ ජීවිතයේ තුල බොහොම දුප්පත් විදිහට මං උත්පත්ති ලැබපු කෙනෙක්. ඒත් එක්කම මගේ හිත ඇතුලේහි තිබුණා රාගය, දේශය, මෝහය කියලා කියන මේක ත්‍රිවිධ ගින්නක් විදිහට දක්වනවා. රාගය කියලා කියන්නේ ගින්නක් පින්වත්. දේශය කියලා කියන්නේ ගින්නක්. මෝහය කියලා කියන්නේ ගින්නක්. ඒ නිසා මම නිතරම කල්පනා කරපු කාරණාව තමයි මම කොහොමද මෙම දුකින්, මේ සංසාර දුකින්, මේ භව දුකින් කොහොමද මම නිදහස් වෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් කරපු ගේ කටයුත්ත තමයි දන් දීලා සිල් රැකලා භාවනා කරලා මේ කටයුත්ත තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගත්තා. හැබැයි මම දුප්පත් කෙනෙක් නිසා මා ළඟ දිය යුතු දෙයක් තිබුණේ නැහැ. මම දුක්ඛිත, ඉතාමත්ම දුක්ඛිත බැලේක විතර කටයුතු කළා. ඒ නිසා මම කල්පනා කළා මගේ ජීවිතයේට යම් කිසි ආකාරයකට යම් කිසි සීලයක් රකින්නවා නම් ඒ සීලේ රැකීම ඉතාමත් වැදගත්. ඒකට මිල මුදලක් කියන්නේ නැහැ. වියදම් යන කාරණාවක් නෙමෙයි. රතින් වියදම් කළා තව තැනකට පූජා කරන්න පුළුවන් කාරණාවක් උත් නෙමෙයි. ඒ නිසා මොකද කරන්නේ මම පංච සීලය, එහෙම නැත්නම් මේ ශික්ෂාපද පහ ටික මම ආරක්ෂා කරගන්නට මම එළඹුණා. දැන් ඒ කාලේදී මෙවැනි කටයුත්තක් සිදු කරගන්නකොට මම ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ලා, එහෙම නැත්නම් මේ පන්සිල් ආරක්ෂා කරගන්න යම් යම් පිරිස් ළඟට ගිහිල්ලා මේ කාරණාව විමසා සිටියා. ඒ කාලේදී අනෝමදර්ශි බුදුරජාණන් වහන්සේගේ නිසඹ කියලා ශ්‍රාවකෙක් හිටියා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා තමයි මම මේ පන්සිල් ගැනීම සිද්ධ කළේ. එතකොට උන්වහන්සේත් පැහැදිලි කරලා දුන්නා මේ පංචශීලයේ සමාදන් වීමේ තියෙන වටිනාකම පිළිබඳව මට කියලා දුන්නා. දැන් ඒ කාලේදී වයස ප්‍රමාණය අවුරුදු ලක්ෂයක් පමණ විද්‍යමාන වුණා. ඒ මුළු කාලේ පුරාවට මම පන්සිල් ගත්තේ කවදාද? ඒ ගත්ත කාලයේ පුරාවටම මම දිවි හිමියෙන් පංචශීලයේ ආරක්ෂා කර ගැනීම සිද්ධ කළා. පින්වත්නි, ඒක මොනතරම් වටිනවාද? දැන් බලන්න අර මම මුලින් සඳහන් කරපු අර අලුගෝස්වාගේ ජීවිතයේ පිළිබඳව දක්වපු කාරණාව. දැන් අලුගෝස්වාගේ ජීවිතයේ පිළිබඳව දක්වපු කාරණාවේදී අලුගෝස්වා තමන්ගේ ජීවිත කාලයේ පුරාවටම කළේ මිනි මරපියෙක්. anu ඝාතනයක් කෙනෙක්නේ, සත්තු ඝාතනයක් සිද්ධ කළේ. ඒතොර යාට මොකද වුනේ? ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදය වෙනකොට තමන්ට මතකයට නැඟුණීම අර මුළු ජීවිත කාලයේ පුරාවටම තමන් කරපු ඒ බලවත් වූ අකුසල කර්මය. දැන් මේ බැලමිහිවරකම් කරපු කෙනා මෙයා හිතනවා, කල්පනා කරනවා, ජීවිතේ මම මේක පන්සිල් ආරක්ෂා කරගන්න ඕනේ. එනිසා යා පන්සිල් ආරක්ෂා කරගත්තා. ජීවිතයේ අපි කවුරුත් පින්වත්නි මරණයකට පත් වෙනවා. ඒ මරණාසන්න තත්යකට අපි ජීවිතේ පත් වෙනකොට අපිට හුදකලාවේ අපේ ජීවිතේ ගත කරන්න සිද්ධ වෙනවා.
අපි තනියම කොයි හරි තැනක ඉඳගෙන හුදකලාවේ අපේ ජීවිතය ගත කරනකොට අපිට යමක් මෙනෙහි කරන්න ජීවිතය තුළ අවශ්‍යයි. දැන් ඔබ හිතන්න ඔබට ඔබේ ජීවිතය තුළ ආචින්න කර්මයක් විදියට පුරුදු කරගත්ත දෙයක් තියෙනවද ජීවිතයට හැමදාම? කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ පංචශීලය ආරක්ෂා කරගත්තා වෙන්න පුළුවන්. තව කෙනෙක් අපි හිතමුකෝ සත්‍යකර දවසක් දෙකක් තමන් තුන් වෙලක් කනවා නම් එක වේල් දෙකක් කාලා එක වේලක් තව දුප්පත් කෙනෙකුට දෙනවා. තමන්ගේ මාසිකව ලැබෙන වැටුපින් කීයක් හරි මුදලක් තවත් කෙනෙකුට පරිත්‍යාග කරනවා. අහිංසක දුප්පත් මිනිසුන්ට, දරුවන්ට, ලෙඩ දුක් ඇතිලා ඉන්න අයට, ස්වාමින් වහන්සේලාට ඒ කටයුතු සඳහා සිදු කරන ඒවා හොඳ ක්‍රියාවන් තමන්ගේ ජීවිතය තුළ ඒවා පුරුදු කරගන්න ඕන. දැන් එතකොට එවැනි ක්‍රියාවක යම් කිසි කෙනෙක් නිරතලා හිටියොත්, දිගටම නිරතලා හිටියොත්, දැන් කෙනෙක් සමහර වෙලාවට උදේ හවස භාවනාව පුරුදු කරපු කෙනෙක්, ඒ වගේම පිරිසුත්‍ර දේශනාවන් සජ්ජායනා කරන කෙනෙක්, පဋාණ දේශනාවන් සජ්ජායනා කරන කෙනෙක්, උදේ බුද්ධ වන්දනාව, හවස බුද්ධ වන්දනාව, භාවනාව ආදී වශයෙන් නොයෙකුත් ක්‍රියාවන් වල නිරත වෙලා ඉන්න කෙනෙක් පින්වත්නි, තමන්ගේ ජීවිතයේ ඔය අවසන් කාල පරාසයන් එනකොටත් තමන්ගේ මනසට මේවා දැනෙන හොඳටම. ඒව තමයි අපිට සිහිපත් කරන්න තියෙන්නේ. අපි භෞතික වශයෙන් ලෝකයේ තුළ ගොඩනගා ගන්න, හම්බ කරගන්න දේවල් අපිට ඉතුරු වන්නේ නැහැ. ඒතොර ජීවිතේ අපි අවසන් කාල පරාසයන් වෙනකොට අපට අපේ ජීවිතයේ තුළ මහා ශක්තියක් විදියට, යෝධ පවුරක් විදියට ඔබේ ජීවිතයට ආරක්ෂාව සලසා දෙන්නේ ඔබ විසින් මේ රැකගත්ත කරගෙන ආපු යහපත් ක්‍රියාව. පින්නත් බලන්න, මේ බැලමෙහෙරකම් කරපු කෙනා මරණාසන්න වෙලාවට ආවට පස්සේ එයාට තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගත්ත, දිවිහිමියෙන් ආරක්ෂා කරගත්ත ඒ පංචශීලයේ කියලා කියන එක දෙවියෝ ඇවිල්ලා මතක් කරලා දුන්නා. දෙවියෝ මතක් කරලා දුන්නේ මොකක්ද? දෙවියෝ සඳහන් කරනවා මේ දහසක් අසුන් යදූ රත පෙලක්ම දැන් ඇවිල්ලා ඉන්නවා ඔබව මරණයෙන් පස්සේ ගෙනියන්න. ඒ නිසා ඔබව ඔබ ජීවිතය තුළ ආරක්ෂා කරගත්ත සීලය සිහිපත් කරන්න කියලා කිව්වා. පින්නත්නි, පන්සිල් කියලා කියන්නේ ඒ තරම්ම ප්‍රබල කාරණාවක්. ඒතකොට සෝවන් ඵලයක පමණක් නෙමේ, මේ උතුම් සංසාර ගමන තුළ අපේ නිර්වාණගාමී ප්‍රතිපදාව සාක්ෂාත් කර ගැනීම සඳහා අපි ඔක්කොටම ලබා දීලා තියෙන වටිනාම සම්පතක් තමයි මේ පංචශීලය කියලා කියන්නේ. දෙක පැත්තකින් ගත්තට පස්සේ සමාජයේ මිනිසුත් එක්ක ජීවත් වෙන විට, යහපත් ලෙස ජීවත් වෙන්න, වැරදි කරන්න නැතුව ජීවත් වෙන්න, ඒ වගේම කායිකත් ඉතාමත් හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය කරන මාර්ගය මෙතන ගොඩ නැගෙනවා. පන්සිල් ආරක්ෂා කරගන්නකොට තමන්ගේ කායික, වාචික, ඒ මානසික සියලු ක්‍රියාවන්ම යම්කිසි ආකාරයකට පාලනය වෙනවා. ඒ පාලනය වීම නිසාම ඔබට පුළුවන්කමක් තියෙන ඔබට ඔබේ ජීවිතය තුළ යහපත් මිනිසෙක් විතර ජීවත් වෙන්න. පින්නත් නිමයා අන්තිම වෙලාවේදී කියලා කෙනෙක් චුතචිත්තේට යගේ පන්සිල් බලපෑවා. ඒ පන්සිල් බලපාපු නිසා මේ චුතචිත්තයත් එක්කම, අවසන් සිතුවිල්ලත් එක්කම එයා මරණයටපත් වෙලා, ඒ කුසල කර්මයේ හේතුකට ගනම මෙයා කියනවා මම තෞතිසා දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවා. තෞතිසා දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබලා මම 34 වාරයක් මම සක්‍ර දේවින්ද රාජ්‍ය සම්පත්තිය භුක්ති විඳා. ඒ වගේම අප්සරාවන් විදියට අප්සරාවන් පිරිවරාගෙන මගේ ජීවිතය මම බොහෝම සෞභාගයෙන් යුක්තව කාලය ගත කළා. ඒ වගේම සක්‍ර දේවින්ද්‍රයා පමණක් නෙවෙයි, මම බොහෝ කාලයක් සක්විති රාජ්‍ය සම්පත්තිය ලැබුවා. ඒ වගේම දෙව්ලුවින් චුත වෙලා බේසාලි නගරයේ අතිශයින් ආඩ්‍ය මහා සාර කුලයක උත්පත්ති ලැබුවා. සංසාරය තුළ කවදාවත් ඒ දුගති සංඛ්‍යාත දේවල් වල උත්පත්ති ලැබුවේ නැහැ. එතකොට සක්‍ර දේවින්ද්‍රයා වෙලා, සක්විති රජතුමා වෙලා උත්පත්තිය ලැබලා, ඒ වගේම දිවි ලෝකවල දිව්‍ය සප සම්පත් බුක්ඳලා මනුෂ්‍ය ලෝකයේ තුලත් මම මේ වේසාලියෙහි උත්පත්තිය ලැබුවා. නිකම්ම නිකං කුලයක නෙමේ, මහා සාර ආඩ්‍ය කුලයක උත්පත්ති ලැබුවා. මගේ උත්පත්ති සිදුවන කාලයේදීම දැන් මේ පංචශීල සමාදානී රහතන් වහන්සේ තමයි මේ ප්‍රකාශයට පත් කරන්නේ. එයා තමයි තමන්ගේ ජීවිත කතාව මේ භාග්‍යතුන් වහන්සේ සහ අනිකු ස්වාමින් වහන්සේලා ඉදිරියේ සඳහන් කරන්නේ. මම උත්පත්ති ලැබපු කාලයේදී මේ බුදුසසුන ඉතාමත්ම හොඳට බබළු පිච්ච කාල පරිච්ඡේදයක්. මගේ අම්මයි තාත්තයි දෙන්නත් ඉතාමත්ම හොඳට පන්සිල් ආරක්ෂා කරගත්ත පිරිසක්. පින්නත් සමහර දේවල් බලපානවා දරුවන්ට, තමන්ගේ අම්මා තාත්තගේ චර්යාවන් බලපානවා. ඔය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ ලෝකයේ තුල
උත්පත්ති ලබන්ට ඉන්නකොට ඒ උත්පත්ති ලබන්ට ඉන්න වෙලාවේදී ඒ අම්මයි තාත්තගේ චර්යාවන් බලපානවා ඉපදෙන දරුවන්ට. ඒ සමහර දරුවෝ ප්‍රචණ්ඩයි. සමහර දේවල් කර්මයේ බලපානවා, අතීත කර්මයන් බලපානවා. හැබැයි මේ ආත්මයේදී තමන්ගේ අම්මා තාත්තගේ හැසිරින් රටාවේ හිතන ස්වභාවය පින්නත් ඒවත් මේ දරුවන්ගේ ඥානවලට බලපානවා. දැන් අපිට පේනවා මෙයා සඳහන් කරන්නේ මගේ අම්මයි තාත්තයි දෙන්නත් ඉතාමත්ම හොඳ දෙන්නේ, හොඳට පන්සිල් ආරක්ෂා කරගත්ත කෙනෙක්. ඊළඟට මමත් උත්පත්ති ලැබුවට පස්සේ සංසාරේ පුරුද්දට වගේම මමත් සීලේ ඉතාමත්ම හොඳින් ආරක්ෂා කරගත්තා. කොච්චරද කියලා කිව්වොත් මේ පංචශීල සමාදානි රහතන් වහන්සේ සඳහන් කරනවා පින්වත්නි, උත්පත්තියෙන් අවුරුදු 5ක් ගියාට පස්සේ මම රහත් ඵලයට පත් වුණා. ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ මගේ ගුණේ දැනගෙන මාව උපසම්පදා සත්‍යයට පත් කළා. දැන් බලන්න අවුරුදු 5ේදී රහත් ඵලයට පත් වෙන්න තරම් මහා ශක්තියක් මේ පංචශීල ආරක්ෂා කර ගැනීම තුලම දකින්න පුළුවන්කමක් තියෙනවා. අපි අද කතා කරේ සෝවන් ඵලයට පත්වීම පිළිබඳව. කෙනෙකුට සෝවන් ඵලයකට පත්විච්ච කෙනෙකුට තමන්ට ප්‍රකාශයට පත් කරන්න පුළුවන් කාරණාවන් පිළිබඳව. දැන් එහි වූ කෙනෙක් අවුරුදු 5ේදී රහත් ඵලයට පත් වෙනවා. ඇයි අවුරුදු 5ේදී රහත් ඵලයට පත් වෙන්නේ? පින්නත්නේ සංසාරය තුළ තිබිච්ච පුරුද්ද නිසා. සමහර දේවල් තියෙනවා සංසාරය තුළ පුරුද්දක් විදිහට තියෙන කාරණාව. ඒක සංසාරය තුළ යම් කිසි පුරුදු විදිහට තියෙන දේවල් අපට අපේ ජීවිතයට, අපේ ආත්මයට එක්තරා ආකාරයකට බලපෑමක් ඇති වෙනවා. සමහර කෙනෙකුට යම් යම් තැන්වලට යන්න, වඳින පුදන තැන්වලට යන්න හිත දෙන්නේම ඒ තැනට යන්නමයි වඳින්න පුදන්න. ඇයි එහෙම සිද්ධ වෙන්නේ? එහෙම සිදුවන්නේ මේ සංසාරයේ තියෙන තිවිච පුරුද්දක් නිසාමයි. දැන් අපිට පේනවා අවුරුදු 5ේදී රහත් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ යාට තමන්ගේ දෙමෝපියන් ඉතාමත් හොඳින් පන්සිල් ආරක්ෂා කරගත්ත පිරිසක්. ඒත් එක්කම ඒ පන්සිල් ආරක්ෂා කර ගැනීම නිසාම මෙයාටත් ඒක පුරුද්දක් විදියට, දෙමෝපියන්ගෙන් ආපු පුරුද්දක් විදියට, සංසාරයෙන් ආපු පුරුද්දක් විදියට මෙයාට තමන්ගේ ජීවිතය තුළ ඒ පන්සිල් ආරක්ෂා කරගත්. දැන් බලන්න අවුරුදු 5ේදී උපසම්පදා තත්ත්වයකට පත්ලා, අවුරුදු 5ේදී රහත් ඵලයකට පත් වෙලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී තමන්ගේ ජීවිතේ මේ ලබාගත් ගුණේ පිළිබඳව සඳහන් කරනවා. ඒ සඳහන් කරන්නේ කොහොමද? මම සංසාරයේ තුල අවුරුදු දහස් ගණනක් මම මේ සීලය ආරක්ෂා කරගත්තා. ඒ සීලය ආරක්ෂා කරගත්ත නිසා මම කවදාවත් දුගතියකටපත් වුණේ නැහැ. මේ පන්සිල් ආරක්ෂා කර ගැනීම නිසා මගේ ජීවිතේට ලැබිච්ච අනුසස් තුනක් තියෙනවා. ඒ තමයි මට මේ පන්සිල් ආරක්ෂා කරගත්ත නිසාම දීර්ඝායුෂ ලබා ගන්නට මට සංසාරය තුළ පුළුවන්කමක් තිබුණා. ඒ බලන්න සමහර ඇත්තන්ගේ ආයුෂ ප්‍රමාණය තීන්දුව තීරණය කිරීමේදී මේ සසර තුළ අපි කරපු කර්ම ශක්තියෙන් මොනතරම් බලපානවාද? මේ පංචශීල සමාදානි රහතන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතයේ තුළ මේ කරගත්ත කුසල කර්මයක් විදියට, ප්‍රබල කුසල කර්මයක් විදියට දක්වන්නේ මම සංසාරය තුළ දීර්ඝ මනුෂ්‍ය ආත්මයක් ලබාගත් කෙනෙක් බවට පත් වුණා. ඒ වගේම භෝග සැප සම්පත් ලැබුණා. ඒත් එක්කම ඉතාමත්ම වැදගත්තන කාරණාව තමයි පින්වත්නි තීක්ෂණ ප්‍රඥාවකින් යුක්තයි කියලා කියන කාරණාව. දැන් එතකොට කෙනෙකුට මේ උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නට ඒ තීක්ෂණ ප්‍රඥාව කියලා කියන්නේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ඒ ලෝකයේ තුල තියෙන යථා ස්වභාවය, මේ නාම රූප ධර්මතාවන් පිළිබඳව, පටිසම්පාදයේ පිළිබඳව යට ඇති වෙන ඒ අවබෝධය. ඒක තමයි අපි ප්‍රඥාව විදිහට අපි ධර්මයේ තුල දක්වන්නේ. එතකොට එවැනි තීක්ෂණ වූ ප්‍රඥාවක් ජීවිතයේ තුල ගොඩනගා ගන්නට පුළුවන්කමක් තිබුණා. කුමක් නිසාද? සංසාරයේ තුල මම පන්සිල් ආරක්ෂා කරගත්ත නිසා. එතකොට එක පැත්තකින් දීර්ඝායුෂ ලැබුණා, අනිත් පැත්තෙන් ගතට පස්සේ ඉතාමත් මහත් වූ භෝග සැප සම්පත් ප්‍රමාණයක් ලැබුණා. තීක්ෂණ ප්‍රඥාවකින් යුක්තව මගේ ජීවිතය ගත වුණා කියලා කියන කාරණාව. පින්වත්නි, ඔබට පේනව ඇති කෙනෙකුගේ ජීවිතය තුළ, සංසාරය තුළ මොනතරම් වටිනාකමක් තිබෙනවද මේ පන්සිල් ආරක්ෂා කර ගැනීම පිළිබඳව. ඔබට ජීවිතේට බයක් නැහැ, සැකක් නැහැ. මනුෂ්‍යකට මේ ආත්මෙත් ඊළඟ ආත්ම භාවයත් ඉතාමත්ම යහපත් ලෙස ජීවත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි, මේ දේශනාවයි මේ කොටස අද මෙතනින් අවසන් කරනවා. හැබැයි අපි තව කොටසක් මේ දේශනාවට අදාළව ලබන සතියත් අපි කරන්න බලාපොරොත්තු වෙන පංච භයවේර සූත්‍ර දේශනාව සංයුතනිකායේ තියෙන සූත්‍ර දේශනාව පදනම් කරගෙන තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. හොඳයි, එහෙමනම් අදත් මේ උතුම් දේශනාව ශ්‍රවණය කිරීම තුලින් ලබාගත් අනන්ත කුසල ශක්තිය බලයෙන් ඔබ සියලු දිනාටම උතුම් දළදා හැඳුරුගේ පිහිට ලැබේවා, ජයසිරි මහඳුරන් වහන්සේගේ පිහිට ලැබේවා, මහා සෑය පිහිට ආශිර්වාද ලැබේවා.
ඔබේ ජීවිතයට කිසිදු කරදරයක් බාධකයක් විපත්තියක් එතු නොවේවා. හැම දෙනාගේම ජීවිත වාසනාවන්ත වේවා. උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අදත් මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා නම්බර 70 ඩී රිවර්සයිඩ් ගාර්ඩන් කටුවස්තර පදිංචි හේසානි උබේසේකර මිනිමි විසින්. අගෝස්සු 15 දිනට යෙදෙන හේෂානි උබේසේකර මිනිමිගේ 30 උපන්දිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් තමයි අද දායකත්වය දැරුවේ. ඒ වගේ මින් රැස්සෙන සීලු පින් ඇයටත් ඇයගේ නිවසේ පවුලේ සැමටත් නිරෝගී සුවය සහ යහපත පිණිස හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සීලු දෙවියන්ටද මේ පින් අනුමෝදන් වේවායි කියලාත් ඇය ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඇමරිකාවේ ලාස් වේගාස්සේ පදිංචි මල්කාන්ති ඩයිස් සහ බිනුවර පුතාද දායකත්වයේ දරුවා මීට වසර 12කට පෙර නැසී ගිය එල්පීටියේ මිරිස්වත්ති විසු කමල් නන්දන ඩයිස් සාදරණීය ස්වාම් පුරුෂයාට ඒ තාත්තාට කිසිදු ආකාරයකට සංසාරය තුල අකල් මරණයක් නොවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එඩ්වින් ඩයිස් මාමණ්ඩියට සහ හිනියාමිනි විජේවර්ධන නැන්දනියටත් මාටින් සිල්වා පියාණන්ටත් බී.පී.කේ ලීලාවති මෑණියන්ටත් ලලිතා ලියනගේ ලොකු අක්කාටත් නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. ආතර් ලියනගේ අයියාටත් නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සනිත්මා මිතුලි දියණියගේ විභාග කටයුතුවලට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන අතර නෙත්තිෆම් කාර්ය මණ්ඩලයටත් දේශකයන් වහන්සේටත් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අද දායකත්වයේ දරනවා. අද මේ උතුම් දේශනාවන් සඳහා දායකත්වයේ දරපු පින්වත් ඔබ සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරුවෝගේ පිහිට ලැබේවා, ජයසිරි මහඳුරන් වහන්සේගේ පිහිට ලැබේවා, මහා සෑය පිහිට ආශිර්වාදයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, චිර ජීවන ලැබේවා, උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරව පින්නතුන්ගේ වර්ග පරම්පරානුගත මිය ගිහිල්ලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මී ශ්‍රවණය කරපු ලක්වාසි ලෝකවාසි බගේ පවුල්වල මිය ගිහිල්ලෙන සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් නි හැම දිනාටමත් උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් විවේසනාදී සීල් මල්පේ සාක්‍ය මහේසාක්‍ය සිළු දෙවියන්ටත් අපි හැම දිනමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා.

0: දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. නෙතෙෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන නිකිණිපුර පසළොස්වක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වය සපයන්නේ සිව්මහා විහාරාධිපති දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙතෙෆෙම් රේඩියෝවේ නිකිණිපුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසුවන්න රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තු වෙන් නිකිණිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0712-41-57-272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ කම්මට්ටහනාචාර්ය අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් සාංසාරික සීමා ඉක්මවා යාමට අතික්‍රමණ නම් වූ පට්ටහන ධර්මානුශාසනාව උතුම් වැඩසටහන පැවැත්වෙනවා අගෝස්තු මාසයේ 25 වනදා උදෑසන 9ට තමයි වැඩසටහන ආරම්භ වන්නේ. BMICH පරිශ්‍රයේදී තමයි වැඩසටහන පැවැත්වෙන්නේ. අභිධර්මයේ සමගින් මනා සිහියෙන් යුක්තව භාවනාව තුළින් ජීවිත අවබෝධය ලබා ගන්නේ කෙසේද කියන වග පිළිබඳව මෙහිදී ඔබට මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. අනන්තනය සමන්නාගත වන පට්ටහන ධර්මානුශාසනාව තමයි ඔබට මෙහිදී ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේ පින්කම් මාලාව සමගින් එක්කාසුවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබේ නම සඳහන් කරලා මෙන්න මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 0770-66-80-17 0770-66-80-17 වැඩි විස්තර සඳහා විමසන්න 0760-980-980 තමයි දුරකථන අංකය. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363 0112-863-363 එවැගේම 0766-163-872 0766-163-872 තමයි දුරකථන අංක.

දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව

Net FM. Net FM. Spirit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කෙවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් එතෙරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nette Fem. Nette Ferit Mandebær. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කුෂාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: 90.5 Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

පසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.